මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

කාරණා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: Abidarmea, සිහිය, භාවනාව, ජීවිතාවබෝධය පිණිස.
1: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව.
0: අතික්‍රමණ.
1: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
0: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760-980-980
1: අතික්‍රමණ
0: සාංසාරික සීමා ඉක්මවා යාමට
2: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
0: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
1: නිත්‍යම් ශ්වේත පූජා. ශ්වේත පූජා.
0: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
1: කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
0: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
1: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
0: අනුශාසකත්වය
1: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
3: බැතිපර දායකත්වය
4: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
3: නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
1: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
5: මේවා මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
1: මෙත් නෙත් පාමුල.
5: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
1: පූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
6: කවදත් අලුත් කාක

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ආදරණීය දරුවෙනි, අපේ පාපය මොනතරම් ප්‍රබල වුණත්, අපේ පාපය මොනතරම් ගැඹුරු වුණත්, ඔබ හිතනවාද දෙවිඳුන්ගේ ආදරයෙන් තඹ දොයිතුවක්වත් අඩුවේවිය කියලා? නෑ, උන්වහන්සේගේ ආදරය කොන්දේසි විරහිතයි. එහෙත් අපිව ඒ ආදරයෙන් සමහර විට වෙන් කරනවා. දේව තාත්තා නැති අඩුව අපිට දැනෙනවා. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ, අපගේම පාපේ නිසා. පාපයයි අපව උන්වහන්සේගෙන් ඈත් කරන්නේ. උන්වහන්සේත් එක්ක ඇති සබඳකම අපෙන් ඈත් කරන, අපෙන් වෙන් කරන එකම යථාර්ථය පාපයයි. එබැවින් ආදරණීය දරුවනේ, පාපයට වග කියන්න ඕන දෙවියන් නෙමෙයි. මගේ නිදහස් කැමැත්තෙන් මම ගන්න තීන්දුව, එහෙනම් මමයි වග කියන්න ඕන. මගේ වැරැද්දට මම වග කියන්න ඕන. මගේ ආදරණීය දරුවනේ, අප සමිදානන් වහන්සේ මගේ වැරැද්දට මම වග කියන මම කෙනෙක්ව බලාපොරොත්තු වෙනවා. එයයි අත්‍යවශ්‍ය. වැරදුනා නම් වැරදුනා කියන්න, සමාවෙන්න කියන්න ඕන තැන සමාවෙන්නේ ඇයි කියන්න, සමාව ගන්න ඕන තැන සමාව ගන්න. I am sorry. මේ තරම් ලස්සන වචනයක් මට සමාවෙන්න කියනවා තරම් ලස්සන වචනයක් තවත් නෑ. ජීවිතේ ජය ගන්න ඕන නම් වැරදුණු තැන්වලට සමාව අරගෙන ඔබට වරද්දපු තැන්වලට සමාව දෙන්න තීන්දුවක් ගන්න. ඔබට ජේසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරිනි, දෙමව්පියනි, දවසක් එක් නීති පෙරවරයෙකු උසාවිට යන්න නැස්ති වෙලා හිටියා. එතකොට වයස 3ක් ඇති තමාගේ පුතා අඬ අඬා කෑ ගහන්න පටන් ගත්තා. බලන්න අක්කා මට මගේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැහැ කියලා. එතකොට වෙලට වැඩට යන ඒ නීතිපතිවරයාට තරහ ගියා. ගිහිල්ලා ඒ දුවට කිව්වා, ඇයි මල්ලිට මේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැත්තේ කියලා. කණේ පහරක් දුන්නා, ගැහුවා. ඒ වෙලාවේදී කිව්වා මේ භාණ්ඩය මල්ලිට දෙන්න කියලා. එතකොට දුව අඬලා කිව්වා, තාත්තේ මේ භාණ්ඩය කැඩිලා තියෙන්නේ, මේකේ ඇණයක් එළියට ඇවිල්ලා තියෙනවා. මම මේක මල්ලිට දුන්නොත් මල්ලි ඒ ඇණය ඇඟේ ඇනගෙන ලේ එන්නට පුළුවන්, සීනිමක් වෙන්නට පුළුවන්, තුවාල වන්නට පුළුවන්. ඒ නිසා තමයි මම දුන්නේ නැත්තේ. ඔයා කිසිම දෙයක් විමසන්නේ නැතුව මට ගැහුවා, කමක් නෑ තාත්තේ. නමුත් ඔබ නීතිපතිවරියෙක්, ඒ උසාවියට ගියාට පස්සේ ඔබ තීන්දුවක් ඒ සඳහා කතා කරන විට නිර්පරාදී කෙනෙකුට දඬුවමක් ලැබෙන විදියට කිසිම දෙයක් විමසන්නේ නැතුව තීරණ ගන්නට එපා. හැම වෙලාවෙම විමසලා තීරණයක් ගන්න කියලා ඒ දුව තාත්තට කිව්වා. තාත්තා උඩ බලාගෙන හිටියා. මේ වගේ ගෞරවනීය සහෝදරවරුනි, අපිට යම් දේවල් කනට ඇහුවොත්, ආවොත්, ප්‍රවෘත්තියක් ආවොත් ඒක හරියට විමසලා තීරණයක් ගන්නට අවශ්‍යයි. ඒ සඳහා දෙවියන් වහන්සේ අපිට වාසනාව ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: හිරු කිරණයි කිචි පිචියයි දාංගලේ කුරුබුහුටි
3: ඔයා මේ අහගෙන ඉන්නේ

මගේ දේශයට දළතා සමිතුන්ගේ පිහිට ලැබේවා. මගේ ජාතියට දළතා සමිතුන්ගේ පිහිට ලැබේවා. මගේ ආගමට දළතා සමිතුන්ගේ පිහිට ලැබේවා. මෙන්න මේ කියන උතුම් ප්‍රාර්ථනා එක්ක අද දවසත් මේ ලස්සනම ඉරිදාවත් අපි පටන් ගමු. මේ ඉරිදාව ලස්සන කරගමු. ඊයේ කිව වගේම අද දවසේත් අපි අපේ ශක්තිය වැඩි කරගමු. අපි හයියට එමු. අපිට මිනිසුන් කියා දීපු අපේ ජ්‍යෙෂ්ඨ මිනිසුන් අපිට කියා දීපු පාඩම් අපි හිතට ගමු. ඔයා හොඳට මතක් කරගන්න මගේ ආදරණීය දරුවනේ, ආදරණීය දුවේ පුතේ, අම්මේ තාත්තේ, කවුද අපේ ජ්‍යෙෂ්ඨයෝ? අමගේ අම්මා තාත්තගේ ඉඳලම ජ්‍යෙෂ්ඨයෝ අපි මතක් කරගමු. අපි කියන්නේ සීනියර්ස්ලා කියලා. ඉතින් මේ ජ්‍යෙෂ්ඨ පරම්පරාව අපිට කියා දීපු දේවල්, අපිට උගන්නපු පාඩම් ඉතිරි කරලා ගිය මතක. හරියට නන්දා මාලනී මහත්මිය, ඒ ජ්‍යෙෂ්ඨ කාන්තාව අපිට ඉතිරි කරලා ගිය මතක සටහන් කොතරම් නම් තියෙනවාද? ඇගේ ජීවිතයෙන්ම, ඒ ජ්‍යෙෂ්ඨත්වයෙන්ම අපිට කොච්චර දේවල් උකහා ගන්න පුළුවන්ද? ඉතින් මම කැමති අපි මතක් කරගමු අපේ ජීවිතයේ අපේ ජ්‍යෙෂ්ඨයෝ. අම්මා තාත්තගේ ඉඳලම මම ආරාධනා කරනවා අද ඔබේ ඔබේ ජ්‍යෙෂ්ඨ පරම්පරාව මතක් කරගෙන, ඔවුන්ගෙන් ඔබ ඉගෙන ගත්ත එක දෙයක් හරි මතක් කරගෙන අද දවස ගෙවන්න, අද දවස ගත කරන්න, අද දවසින් හොඳ දේවල් ඊළඟ පරම්පරාවට දායාද කරන්න. මොකද අපේ ජ්‍යෙෂ්ඨ අපිට හොඳ දේවල් දායාද කරපු නිසා, යහපත් දේවල් දායාද කරපු නිසා, අපේ උගත් දෑ බොහෝමයක් තියෙන නිසා දැන් අපි මේ විදිහට කතා කරනෝනේ, අපි මේ විදිහට පොළොවේ පය ගහලා ඉන්නෝනේ. එහෙනම් අපිට මතක් කරගන්න දේවල් ගොඩක් තියෙනවා. අපිට ඊළඟ පරම්පරාවට දායාද කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ දේවල් අපි අපේ ඊළඟ පරම්පරාවට මතක් කරලා දෙමුනේ. ජය වේවා, සුභ වේවා. උදැස්සන 6:07 නෙත FM කලබල පැංචාගෙන ඉන්න වෙලාව.

අපි අපේ දේවල් රැකගමු නේද පුතේ? පුතාලට කොහොමද මේ දේවල් දැනෙන්නේ? මෙව ඇහෙනකොට, මේව කියනකොට, ගුරුවරු මේව මගේ පුතාලට කියා දෙනකොට කොහොමද ඕගොල්ලන්ට මේව දැනෙන්නේ? හිතට ගන්නව නේද මේ දේවල්? එහෙම වෙන්න ඕන නේද? දැන් නිවාඩු කාලේ තමයි ගත කරන්නේ. ටික ටික ටික ටික නිවාඩුව දවසින් දවස ඉවර වීගෙන යනවා නේද? උසස් පෙළ කටයුතුත් ඔන්න දැන් ඉවර වීගෙන යනවා. ශිෂ්‍යත්ව විභාග ඉවර වෙලා දැන් ඔන්න පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මේ දවස්වල සිද්ධ වෙනවා. දැන් අපේ විභාග කොමසාරිස් ජෙනරාල්තුමිය කියලානේ තියෙන්නේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඉක්මනින්ම දෙනවා කියලා. එතුමිය කිව්වා හරියටම විභාගය ඉවර වෙච්ච දවසේ පහුවෙනිද මාසිකෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල දෙනවා කියලා. ඉතින් අපිත් මේ බලාගෙන ඉන්නේ විභාග ප්‍රතිඵල එනකන් නේද මගේ දරුවෝ? ඉතින් පුතේ, දැන් අපි අර කලින් සින්දුවේ වගේ අපේ දේවල් අපි රැකගමු. අපි ළඟ තියෙන දේවල් අපි රැකගමු. අපි අපිව රැකගමු. පුතාල පුතාල ගාව තියෙන දක්ෂතා හැකියා වැඩි දියුණු කරගෙන හොඳට ඉගෙනගෙන පුතා ආදර්ශමත් විදිහට හිටියොත් එහෙම කොච්චරනම් අම්මා තාත්තා පුතාගේ වටේ ඉන්න ගුරුවරු සතුට වෙනවාද? ඒක හරියට අර සින්දුවේ වගේ අපි අපේ දේවල් රැකගත්තොත් එහෙම මුළු රටක්ම රැකෙනවා පුතේ. බලන්නකෝ වික්ටර් රත්නායකයන්, අපේ දැන් ඔන්න අවුරුදු 84ක්නේ වික්ටර් රත්නායකයන්ට. ඉතින් වික්ටර් රත්නායකයන් කියන්නේත් අපේ ජ්‍යෙෂ්ඨම ගායන ශිල්පියෙක් නේද පුතේ? ඉතින් බලන්න එතුම කොච්චර ලස්සනට ඒ සින්දුවේ දේවල් කියලා තියෙනවද? අරිසෙන් අහුබුදු සූරීන් ඒ ලස්සන වචන ලියලා තියෙනවද? මේ ඇහෙන සින්දුවත් ඒ වගේම තමයි. දැන් ඕගොල්ලෝ අර ඉස්සර මතකයි නේද ලතා වල්පුල නැන්දා? මෙන්න මේ සින්දුව ලතා වල්පුල මහත්මිය ගායනා කරන්නේ සුසිල් ප්‍රේමරත්න මහතාත් එක්ක. දැන් මේ පුතාලට මේ දේවල් කියන්නේ ඇයි අපි? පුතාල සමහර වෙලාවට කවුද මේ මොනවද මේ නැන්දල මාමල කරලා තියෙන්නේ එහෙම කියලා කල්පනා කරනවා. පුතේ මේ නිවාඩු කාලේ මෙන්න මේ දේවල් හොයන්න හොඳම කාලයක් කියලා මම යෝජනා කරනවා. තව වැඩි දවසක් නැහැ පුතාලට නිවාඩු කාලේ. හැබැයි නිවාඩු කාලයක් එන්නම ඕනේ නැහැ. පුතාල විනෝදිත කොච්චර දේවල් කරනවද? දැන් සමාජ මාධ්‍ය සැරිසරනවා නේද? සමාජ මාධ්‍ය ලස්සන දේවල් පුතාල කරන්න උත්සාහ කරනවා නේද? මම දන්නවා YouTube channels කරන පුතාලා ඉන්නවා, TikTok channels කරන පුතාලා ඉන්නවා, Facebook පිටු කරන පුතාලා ඉන්නවා. ඉතින් පුළුවන් පුතේ මේ ලස්සන දේවල් ලෝකෙට අරගෙන යන්න, ලෝකෙට දෙන්න. අපේ රටේ පරපුර නේද මේ කියලා පුතාලගේ හඬින්ම කියන්න පුළුවන්නේ. පුතාලට ලස්සන නිර්මාණ කරන්න පුළුවන්නේ. ඒකයි මේ දේවල් මෙහෙම අපි කියන්නේ.

0: ルベンチャー。お出すの早い、見慣れたはたい。
1: ஆறாந்திக்க டெங்கு மதுரவன்கின் ஆரக்ஷாவட்ட பெங்கிரி அடங்கு சித்தாலேப்ப மொசவே ஸ்ப்ரே சீட சீயக் ஸ்வாபாவிகாய் சமட்ட ஹீதகராய் சித்தாலேப்ப மொசவே ஸ்ப்ரே மதுரவன் பலவாஹரண விசேஷஜ்ஞா
2: மாதர ஃப்ரீலேண்ட் சீஸ் ரச சோயாக்கக ரச பலமுத மாதர ஃப்ரீலேண்ட் சீஸ் ரசதி சோயா மீட் வர்ணகாரக ரசகாரக கிசிவ கடங்கு நெத
3: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
4: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya. මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0773133636. දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3872
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
5: නම දයාපති ඉලාඳලුවේ කැටි කැඩිලි වල මම අවුරුදු 20ක් විතර දුක්ින්න සිංගල් වේග් ගත්තා ගන්න පුළුවන් සෑම තැනින් මම වේග් ගත්තා බොන්න කිව්ව හැමවම කසායවල් බිව්වා කිසිම දෙයකින් මට අඩු වුණේ නෑ ඊට පස්සේ තමයි මේ මගේ පුතා වෙන කෙනෙක් ඔතෙන්ට ගිහින් ඉවරලා ඇවිල්ලා කිව්වේ නැන්ද එතන මොදා ඉතෙන්ට ගිහලා බලන්න කිව්වට පස්සේ මම ගිහින් ගන්නේ කමල් බඳු වේද මාත්‍යා මම වේග් ගත්තේ දෙසරයයි එම් හොඳටම හොන්ටයි
0: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777-300-940
6: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
7: නෙත්තෙෆෙම් ශ්වේත පූජා ශ්වේත පූජා
6: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
7: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
6: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
7: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
6: අනුශාසකත්වය
7: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ
0: බැතිපර දායකත්වය
8: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
9: FM 95.8 Net FM Divaina Pura
0: Kalabala Kalabala Kalabala Kalabala Kalabala Pencha

0: වඩක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CW කන්නංගර මැතිතුමා.
1: අයිබෝන් කොහමද? සුභවේවා. ලස්සනම ලස්සන හිත්තියන මගේ රත්තරන් දූල පුතාලට සුබෝදෑසන. ආදරණීයම හිත්තියන මගේ දූලට සුබෝදෑසන. මං එහෙම කියන්නේ, ඔව්, මේ දවස්වල ඔයාට තේරෙනව නේද අපේ ආචාර්ය CW කන්නංගර මැතිතුමාගේ පුංචිම කාලේ, ඒ කියන්නේ මීට අවුරුදු 100කට විතර එහා, පුදුමාකාර ලස්සන ළමා කාලය තිබුණ කාලයක්. මගේ දූල පුතාලට වගේ තරඟ විභාග හැම පැත්තෙම හැම දෙයකින්ම නැහැ. රූපවාහිනිය වගේ ඇවිල්ලා රෑට ඔළුව විකාර වෙන දේවල් බලන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒ වගේම ජංගම දුරකථන ඇවිල්ලා මේ සද්ද දානවා, අයියාගේ ෆෝන් එකට එබෙනවා, තාත්තගේ ෆෝන් එකට එබුණා කියලා බැනුම් අහන්න වෙන්නේ නැහැ. ෆෝන් ඇත්තෙම නැහැ. ඒ නිසා ගහකොළත් එක්ක සතුටින් හිටියා කියලා මං කිව්වනේ නේද? පරිසරයත් හොඳයි, ඒ වගේම ආශ්‍රය කරන්න ලැබුණු යාළු ඔක්කොම එක වගේ සුන්දරම සුන්දරයි. දඟවැඩ හැබැයි තිබුණා, පුංචි දඟවැඩක් කරලා මල්ලියත් එක්ක. මේක අපච්චිට ආවුණා. දැන් මොකද වෙන්නේ? හා, මෙන්න බලන්නකෝ කරලා තියෙන දඟවැඩේ මොකද්ද කියලා.
2: මට දැන් ඇත්තම කියන්න ඕනේ. බොරු කිව්වොත්?
3: නේ නේ අපච්චි, සාතිකයි මල්ලි ඔය කොටස එයාගේ කැමැත්තෙන්මයි ගත්තේ.
2: ආ, එහෙනම් දැන් ඔය ඇඟිලි ගන්නෙ කුඩම්ම නිසා හොඳයි. දැන් මට කියම් බලන්න මුලින්දලා වෙච්ච සිද්ධිය.
3: අලි පේර ගෙඩිය දෙකට කපලා මං කිව්වා මල්ලිට ඕනේ කොටස ගන්න කියලා. එයා ඇටෙත් එක කොටස ගත්තා.
2: දැන් ඉතින් කොහොමද මේකට දඬුවම් කරන්නේ? අන්න පාලයා කට්ට සූත්‍රේ.
3: මං එහෙනම් මේ
2: දැන් මම මේ කියන දේ හොඳට මතක තියාගන්න ඕන. මීට පස්සේ වැඩි කොටහ දෙන්න ඕනේ අනිකට. තේරුණාද?

0: තියෙන්නේ හා අපච්චි ගෙනල්ල දීලා තියෙනවා අලිගැට පෙර. ගෙනල්ල දුන්නට පස්සේ මොකද කරන්නේ? දෙන්නෙකුට එක ගානේ තමයි දෙයිලා තියෙන්නේ. දැන් එතකොට මෙයාටයි මෙයාගේ ළඟම හිටපු මල්ලිටයි අන්න ලැබුණ එක ගෙඩියක්. ලැබුණ ගමන් මෙයා මොකද කරේ? හා අලිගැට පෙර ගෙඩිය දෙකට කපලා ඔය කැමති කෑල්ලක් ගන්න මට ඉතිරි කෑල්ල දෙන්න කියලා ගත්තා. ගන්නකොට මල්ලියාට කැමති කෑල්ල ගත්තනේ ලොකුම කෑල්ල කියලා හිතාගෙන මෙයා එතකොට අණ්ඩපාල වැඩක් කරා. අලිගැට පේර ගෙඩිය කපනකොට මොකද්ද කරේ? අණ්ඩපාල වැඩේ ඇටේ තියෙන පැත්තේ කණ්ඩ තියෙන මදේ කොටස අඩුවෙන් කපලා ඒක උඩට ඇටේ තිබ්බා. අනිත් පැත්ත ලොකුවට කපලා ඒකට ඇටේ නැතුව තිබ්බා. දැක්ක ගමන්ම මල්ලිට හිතුණා ඇටෙත් එක්ක සම්පූර්ණම කොටස ලොකුම ලොකු නිසා ඒක ගත්තා. මෙයා මොකද කරේ? ඊට පස්සේ මල්ලි ඉල්ලපු කොටස දුන්නා කියලා ඇත්තටම වැඩියෙන් මදේ තියෙන කොටස මෙයා කෑවා. දැන් අපච්චි ඒක කියලා දුන්නනේ. දැක්ක නේද කරපු අණ්ඩපාල වැඩේ? අපච්චි කියලා දුන්නා මොකක්ද? අන්න අපේ දෙමව්පියොත් ඉගෙන ගන්න ඕනේ. රණ්ඩු කරන්න ගහන්න බනින්න නෙමෙයි. මීට පස්සේ තමන් දෙනකොට දෙන්න ඕනේ ලොකු කොටස, වැඩිපුර කොටස. අනිත් කෙනාට වැඩියෙන් දීලා තමයි තමන් අඩු කොටස ගන්න ඕනේ. මෙන්න මෙහෙම කණ්ණංගර දරුවා පුංචි කාලේ ඉඳලා පෝෂණය වෙන්න ගත්තා. ඒක නිසා යා දක්ෂ ළමයෙක් වගේම අනිත් අය ගැන හිතන්න, අනිත් අය වෙනුවෙන් වැඩ කරන්න පුංචි කාලේ ඉඳලම පුරුදු වුණා. දැන් එතකොට කාලේ ටික ටික ගෙවෙනවා. ඉස්කෝලේ ගිහිල්ලා ඔන්න අවුරුද්දක් විතර ගියාම පන්තියේ මොකද වෙන්නේ? වාර විභාගේ කාලය ආවා. එතකොට එතකොට වෙච්ච දේ කියන්න වෙන්නේ ලබන සතියේ. වාර විභාගෙද මොකද්ද වෙන්නේ නැත්තේ? පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා, එහෙම නැත්තම් වෙන මොකක් හරිද? කල්පනා කරලා තියන්න මල් ලැබෙන සතිය ඇවිල්ලා කියන්නම්. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න ඕනේ. හැමෝටම ආදරෙයි. සුබ සතියක්.
1: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කණ්ණංගර මැතිතුමා.

0: ගම්මානෙම සොඳුරුයි නේද? හැම ගෙදරකම ලස්සන රුව තියෙන ලස්සන මල් පිපුණාම ගම්මානෙම සොඳුරුයි, නගරෙම සොඳුරුයි, රටම සොඳුරුයි. ඒකනේ කියන්නේ ජීවිත මල්ගමුවේ පරවී හැලුනත් මිනිස් මලේ පවතී සුවඳ ලොවේ. එහෙම නේද? ඒකනේ ඒකනේ. උදැසන 6:32 කලබල පැංච අහගෙන ඉන්න වෙලාව. ඔන්න අදත් 0711 95 95 95 අපේ දුවල පුතාලගේ අංකය, වට්සැප් අංකය. මෙන්න මේ අංකෙට ඔගොල්ලෝ කරපු ලස්සන දේවල් එවන්න බලන්න. ඊය වගේම අපි net fm කලබල පැංච නිර්මාණ පිටුවෙන් දවසේ තෑක දෙන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම තව ටිකකින් ඒ කියන්නේ උදේ 7:05 වන ගමන් පැංචයි පැංචි එක්ක අපි කියනවනේ ලස්සන විස්තරයක්, දැනගන්න ඕන දේවල්, දැනුම ටිකතු කරගන්න ඕන දේවල්. එතකොට අපි පුළුවන් නම් කියන තරඟ වටෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙටත් උත්තරේ වන්න ඕන අර කියපු වට්සැප් අංකෙටම 0711 95 95 95. ඔන්න දැන් නිර්මාණ පිටුවේ පුංචි වැඩක් මම ඔයාලට දෙනවා. පුතාලා අහගෙන හිටියානම් උදේ ඉඳලා අම්ම තාත්තගෙනුත් අවවාද ගන්න, උපදෙස් ගන්න, විස්තර අහගන්න. පුතාලගේ ජ්‍යෙෂ්ඨයෝ ගැන පුතාලට මොකද හිතෙන්නේ? දැන් මම කිව්වනේ ජ්‍යෙෂ්ඨ පරපුර ගැන. අපේ ජ්‍යෙෂ්ඨ පරපුර ඔන්න මාතෘකාව. අම්ම තාත්තගේ ඉඳලා පුතාලට පුතාලගේ ජ්‍යෙෂ්ඨයෝ ගැන මොනවද හිතෙන්නේ? ජ්‍යෙෂ්ඨ පරපුර ගැන දැනෙන්නේ කොහොමද? මොනවද මගේ පුතාලා ඒ ජ්‍යෙෂ්ඨ පරපුරගෙන් ඉගෙන ගත්ත දේවල්, දැනගත්ත දේවල්, පාඩම් ඉගෙන ගත්ත දේවල්? ඔන්න දැන් ඕ පොඩ්ඩක් හිතලා බලලා අපි ලස්සන නිර්මාණයක් කරමුද? ඒක රචනාවක් වෙන්න පුළුවන්, නිසදසක් වෙන්න පුළුවන්, කවියක්, චිත්‍රයක්, ඕනෑම දෙයක්. නැත්තම් පුංචි වීඩියෝ එකක් වෙන්න පුළුවන්නේ. ගත්තා ෆෝන් එක, ලස්සන සෙල්ෆි වීඩියෝ එකක් කරා. පුතාලා දන්නවනේ ඒවා කරන්න ලස්සනට. ඉතින් ඔන්න මාතෘකාව ජ්‍යෙෂ්ඨ පරපුර. අපේ ජ්‍යෙෂ්ඨ පරපුර ඕනම විදියකට මේක හිතන්න පුළුවන්. පටන් ගන්න අම්මගෙන් තාත්තගෙන්. එතකොට තව තව ඉදිරියට යන්න පුළුවන්. ගුරුවරු වෙනකන් එනවා. පෙර පාසලේ ගුරුවරු, ඉස්කෝලේ ගුරුවරු. ඊට පස්සේ අපි දැන් සින්දුවක් අහනවනම් අපි ආස කරන ගායක ගායිකාව, ගායන ශිල්පීන්, ගායන ශිල්පිනියන්, හරියට නන්දා මාලිනී මහත්මිය වගේ, දැන් අපිට ඉන්න වික්ටර් රත්නායකයන් වගේ, දෙල්ගනේ මහත වගේ, TM ජයරත්න සූරීන් වගේ නේද? ඔන්න දැන් හිතන්න පුළුවන්. ඔන්න පොඩි උදාහරණත් කිව්වා. එහෙනම් වැඩේ පටන් ගමු.
1: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අතම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
5: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773523535.
6: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න? අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
7: ඒ කාලේ හිට්ම සින්දු
8: රදවල් මල් රැංගු සිරිපාට දේනු සේදිනා.
9: ඒ කාලේ හිට්ම සින්දු
10: වෙරළු මල් වෙරළු මල්
11: වෙරළු හිටුන යන්න නැතුව තුරුල
7: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු එක දෙකට අහන්න සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
12: Net FM. Hello Hello Satyantra.
7: අහන්න අහන්න.
13: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දෙක ජීවිතේට මග කියන ඉරිදා උදෑසන.
14: මේව මහ පොළවේ ඇත්ත. එනිසා මේ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
13: මෙත් නෙත් පාමුල
14: දැම් මගේ අහන ප්‍රශ්නය බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙර පවුඉන්දද. පෙර පවුනෙමේ ඒ දැන් පව්.
13: පූචනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මග සොයායමු.
15: FM 95 94.8 Net FM Divaina Pura
1: Kalabala Kalabala Kalabala Kalabala Kalabala Pencha

උදැස්සන 6 විනාඩි 46 වෙලාව netfm facebook පිටුවට ගියා නම් ඔන්න post එක බලන්න පුළුවන්. මෙන්න මේ සින්දුවෙන් තමයි post එක දාලා තියෙන්නේ. නන්දා මාලනී නැන්ද කියන ලස්සනම ලස්සන සින්දුවක්. කුචික චයෝ කුචික චයෝ. ඒක හරි හුරතල් නාමයක්. මම දවසක් ඇහුව මොකද මේ කුචික චයෝ කියන්නේ කියලා. ඒක හුරතලේට කියන වචන අර අපි පොඩි බබාලට කියන්නේ හුරතල් වචන. ඒ වගේ දෙයක්. ඉතින් ඔන්න දැන් තියෙනවා post එක බලන්නකෝ. තොටපත් හැන්දයි මට හිස් තැනක් හැන්දයි. තෝත් නටාපිය මාත් නටන්නම් කුචිකුචයෝ කුචිකුචයෝ. යන්න හොඳේ netfm facebook පිටුවට ගිහිල්ලා බලන්න.

0: නිදහසට ඔච්චර කල්පනා කරන්නේ. දැන් විශ්‍රාමගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
1: මම විශ්‍රාමගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: FM 95 FM 94.8 Net FM
4: Divine Pura Divine Pura
5: 10:45

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7672
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: අයිබෝවන් අද 2026 අගෝස්තු 23 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මෙදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
2: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල දෙසැම්බර් මුලදී ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ජාත්‍යන්තර කාලගුණ ආයතනත් තහවුරු කරයි. වියලි කාලගුණෙන් දැනටමත් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයන් 81865කට පීඩා. පළාත් සභා මැතිවරණය සුදුසු වේලාවට ප්‍රකාශයට පත් කරන බව අගමැතිනිය කියයි. යතුරුපෙදි සඳහා වෙනම මංතීරුවක් ඉදිරියේදී. කාර්ය මණ්ඩලය 24 දෙනෙකු සමග බාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වේ.
2: Net News, the truth people trust.
0: පවතින එල්නිනෝ තත්ත්වය දෙසැම්බර් මස පමණ වන විට අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ ලෝකයේ පවතින විශේෂිත කාලගුණ ආයතන මගින්ද මේ බව තහවුරු කර ඇති බවයි. ඒ ගැනයි අපේ පළමු සත්‍යානාවරණය.
2: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: පවතින එල්නිනෝ තත්ත්වය දෙසැම්බර් මස පමණ වන විට අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. Net News සමග විශේෂ සංවාදයකට එක්වෙමින් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා මේ බව පැවසුවා. ලෝකයේ පවතින විශේෂ කාලගුණ ආයතන මගින්ද මේ බව තහවුරු කර ඇතැයි එතුමා වැඩිදුරටත් පැවසුවා.
3: මේ වන විට එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැඩිව කතාබහට ලක්වන කාල සීමාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් වර්තමාන තත්ත්වය කොහොමද මේ එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන්?
4: ඇත්තටම අපි ගත්තා මේ එල්නිනෝ තත්ත්වය පටන් අරන් තියෙන ජූලි මාසේ ඉඳලා අපි කියන්න ඕන දැන් මේ වන විට ගෝලීය පුරෝකථනත් එක්ක තියෙන සංඛ්‍යා ලේඛන එක්කත් අපට තියෙනවා 90%කට වැඩි සම්භාවිතාවක් තියෙනවා මේ එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කාලයේදී උපරිමයට, ඒ කියන්නේ අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වෙන්න තියෙන හැකියාව 90%කට වැඩි, කියන 95% අතර කියන්න පුළුවන් සම්භාවිතාව. ඒ කියන්නේ මේක මේ ලංකාවෙන් කරපු පුරුද්දනේ. මේක ලෝකයේම ලීඩින් සෙන්ටර්ස් වල නවීන කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන වලින් කරන ලද පුරෝගතනයක්. මේ ඉඳ අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන ඕනේ මේ එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට වර්ධනය වේවි කියලා. නමුත් ඒකට බය වෙන්න ඕනේ. ඇත්තටම ගත්තොත් එල්නිනෝ තත්ත්වයෙන් ලංකාවට තියෙන බලපෑම එක එක කාලයට, ඒ කියන්නේ ඍතුයෙන් අපි ගත්තොත් කාලෙන් කාලයට, ඊළඟ තැනෙන් තැනට අපි ගත්තොත් උතුරු පැත්ත නැගෙනහිර පැත්තට එක විදිහට බලපානවා. දැන් ඔබ දකිනවා උතුරු නැගෙනහිර ඒ වගේ උතුරු මැද පළාත්වල මොනවාගල වගේ දිස්ත්‍රික් වල අම්පාර ඒ වගේ තැන්වල උෂ්ණත්වය කියලා කියන තියෙනවා. නීතිවර දැනෙන උෂ්ණත්වයක් තියෙනවා. ඒ වගේම අතින්දෙනවා අපි අපේ නිරිටුතික කොටසේ එහෙම ලොකුවට උෂ්ණත්වය ඉහළ ගිහින් දෙනවා. නමුත් අපිට ලොකුවට දැනෙන්නේ නැහැ. ඉතින් අපි මේ අවුරුද්දේ ගත්තහම මේ වසරේ අපි මේ තව මාසයක් විතර මේකේ අපහසුකම් අපිට අත්විඳින්න වෙනවා. විශේෂයෙන් ගත්තොත් උතුරු නැගෙනහිර උතුරු මැද පළාත්වල වගේම මොනවාගල වගේ දිස්ත්‍රික් වල. ඒ කියන්නේ බියක් ඇති කරනව නෙමෙයි. නමුත් මේ වසරේ අපිට ලොකු බලපෑමක් නැහැ. ලබන වසරේ මේක තරමක්
3: විශේෂයෙන්ම මේ පවතින තත්ත්වය දැන් ලබන වසරේ මුල් කාර්තුව තුළදී වැඩි වෙන්න පුළුවන් කියන එක සඳහන් වෙනවා. දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක දිනෙන් දින දැන් අද දිනය තුල දැඩි උෂ්ණත්වයේ වැඩිවීමක් වෙනවා කියන එක තියෙනවා. මේ අතර තියෙන සම්බන්ධය මොකද්ද?
4: මේ එල්නිනෝ තත්ත්වය කියන එක මේ අද ඇවිල්ලා හෙට ඉවරන තම මාසිකින් දිහකින් ඉවර වෙන සංකීර්ණයක් නෙමෙයි. මේක ඇවිල්ලා දේශගුණික සිග්නල් එකක්. ඒ කියන්නේ සංඥාවක්. මේකත් එක්ක තවත් ඔය IOD ඉන්ජන් ඔෂන් ඩයිපෝල් NGO මැඩන් ජුලියන් ඔසිලේෂන් වගේ වායුගෝලීය සංකීර්ණ කියන්නේ වගේම දේශගුණ සංඥා තියෙනවා. ඒ කියන්නේ සිග්නල් අපි ක්ලයිමේට් ඩ්‍රයිවර්ස් කියලා කියනවා. ඒවැය බලපෑමක් තියෙනවා. ඒත් එක්ක අපි දැන් ඉන්නේ එල්නිනෝ තත්ත්වයේ අපිට ලංකාවට තියෙන බලපෑම මේ මාසයක් අද ඉවර ගත්තොත් ඉස්සරහට මාසයක් තමයි අපි නුසුම්කාරී වගේම වියලි කාලගුණ ඔක්කොම තියෙනවා. නමුත් අපි පහුගිය එල්නිනෝ සංකීර්ණ එක විශ්ලේෂණය කළාම පැහැදිලිව පේනවා ඔක්තෝබර් මාසයේ ඉඳලා ඔය ඩිසెంబර් දක්වාම වැඩියෙන් වැඩි තමයි අපේක්ෂා කරන්නේ. එතකොට මේකේ සම්බන්ධය ගත්තොත් ඔය අපිට මේ එල්නිනෝ කියන සංකීර්ණියත් එක්ක අපේ ලංකාවේ දේශගුණයට හරියටම ඩිරෙක්ට් කියන 1-to-1 සම්බන්ධතාවයක් ලැබුවොත් එහෙම නැහැ. මොකද එල්නිනෝ කියන එක වෙනම තියෙනවා. ඒක දිගටම අපි හිතනවා ලබන මොකද ලබන අවුරුද්දේ මුල කාර්ත ඉවර වෙන සමයක තියෙනවා කියලා මේ වෙනකොට 97% සම්භාවිතාවකින් කියනවා.
0: එල්නිනෝ තත්ත්වය හමුවේ දිවයිනට බලපා ඇති වියලි කාලගුණය හේතුවෙන් මේවන විට පුද්ගලයන් 81,865 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ දිස්ත්‍රික්ක 7ක පවුල් 25,628ක් මෙලෙස ආපදාවට ලක්ව ඇති බවයි. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 23කට මෙම එල්නිනෝ බලපෑම එල්ල වී ඇති අතර ඉන් පීඩාවට පත් පුද්ගලයන් 72,153 දෙනෙකු වෙත මෙවන විටත් පානීය ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවද එම නිවේදනයේ සඳහන්. දිස්ත්‍රික්ක මට්ටමින් සැලකීමේදී මොන්රාගල් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 7ක පවුල් 10,264කට අයත් පුද්ගලයන් 33,023 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කර සිටියේම පිරිසටද පානීය ජලය සැපීමට පියවරගෙන ඇති බවයි. මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 8ක පුද්ගලයන් 28,523 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ඔවුන් වෙතද පානීය ජලය බෙදාහැරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 2ක පුද්ගලයන් 8,783 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ඉන් පුද්ගලයන් 7,882 සඳහා පානීය ජලය සපයා තිබෙනවා. බදුල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 2ක පුද්ගලයන් 7,876 දෙනෙකු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 2ක පුද්ගලයන් 2,646 දෙනෙකු මෙම ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව තිබෙනවා. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 499 දෙනෙකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 515 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ. ආපදා තත්ත්වය හමුවේ බලපෑමට ලක් වූ ප්‍රදේශ සඳහා අවශ්‍ය සහන සැලසීමේ සහ පානීය ජල බෙදාහැරීමේ වැඩපිළිවෙල ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් අඛණ්ඩව ක්‍රියාත්මකයි. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට කටයුතු නොකිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත බලා ගැනීමට හොඳම අවස්ථාව පළාත් සභා මැතිවරණය බවයි.
5: පළාත් සභා මැතිවරණයක් තියන්නේ නැහැ කියලා කියනකොට ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධ බලෙන් හරි ඉන්නවා කියලා කියන්නේ රදෙනවා කියලා බය හිතෙච්ච නිසා ආණ්ඩුවේ බිම් මට්ටමේ ඉඳලා ඉහළ දක්වා සියලුම බලධාරීන්ගේ හොරකම දූෂණ විරෝධය වෙනුවට ඕන් දූෂණ විරෝධය ගැන කතා කරමින් හොරකම් කිරීම ගැන ලොකු කැක්කුමක් ලොකු වේදනාවක් මේ මිනිස්සුන්ට තියෙන. ඒක තමයි අපි අත්දැක්කේ. ඒ නිසා අපි අභියෝග කරනවා එන්න ජනමත විචාරය. අපිට ආරංචි වුණා පළාත් සභා මැතිවරණය තියන්නේ නැහැ කියලා බිම් මට්ටමේ ක්‍රියාකාරිකයන් ඔවුන්ගේ සාකච්ඡාවල කියනවා අපි පළාත් සභා තියන්නේ නැහැ නැවත මැතිවරණයක් නැහැ. අපි අවුරුදු 25ක් බලයේ ඉන්නවා. අපේ එහෙම ප්ලෑන් එකක් තියෙනවා. අපි අධිකරණයත් අපිට ෆුල් කන්ට්‍රෝල්. දැන් ඒව තමයි ඊයේ පෙරේද ගම්මට්ටමේ JVP රැස්වීම වල කතාව. ඒව ප්‍රජාතන්ත්‍ර විරෝධී. පළාත් සභා මැතිවරණයක් තියන්නේ නැහැ කියලා බිම් මට්ටමේ වගකීවතු මන්ත්‍රීවරු කියනකොට ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී. හරි එතකොට අධිකරණයට ඇඟිලි ගසනවා. අධිකරණය අපිට කන්ට්‍රෝල් බය වෙන්න එපා. අපි අවුරුදු 25ක් බලෙන් හරි බලේ ඉන්නවා කියලා කියන එක ප්‍රජාතන්ත්‍ර විරෝධී. ආණ්ඩු ක්‍රියාස්ථාවට පටහැනි. කොහොම හරි බලෙන් හරි ඉන්නවා කියලා කියන්නේ පෙරදෙනවා කියලා බය හිතෙච්ච නිසා නැත්තම් දිනලා අවුරුදු දෙකක් යනකොට ඔය වගේ කතා එන්නේ අර සෝනගාවින් යනකොට අපි බය නැහැ යකෙකුටවත් කියලා කියන්නේ. අපි බය නැහැ මහසොන්ටවත් කියලා කියන්නේ. ඒ කියන්නේ සෝනගාවට ගියහම බය දැනෙනකොටනේ ඒ කතා කියන්නේ.
0: පළත්සභා මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේ දුන්නෙකු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය හරණි අමරසූරිය මහත්මිය පැවසුවේ පළත්සභා මැතිවරණය පැවැත්වීමට සුදුසු කාල සීමාවේදී මැතිවරණ කොමිසම එය ප්‍රකාශයට පත් කරන ඇති බවයි.
6: ඔව් අනිවාර්යෙන් එක තියන්න ඕනේ නේ, ඒක නීතිය හැටියට තියන්න ඕනේ. සුදුසු වෙලාවට ඒක අපේ ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරනවා.
0: ඉදිරියේදී ප්‍රධාන නගර ආශ්‍රිතව ඇති මාර්ගවල යතුරුපැදි සහ විශේෂිත මන්තීරුවක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ සෙසු වාහන එම මන්තීරුවට පැමිණීමට නොහැකි ලෙස වෙන්කර තැබීමට කටයුතු කරන බවයි.
7: අප කරන්න යනවා මෝටර් සයිකල් සඳහා පමණ වෙන්වෙච්ච මන්තීරු ඉදිරි වසර කීපය තුළදී අපේ නගරාශිතව හදන්න. අඩි 6ත් 9ත් අතර මන්තීරුවක් ප්‍රධාන පාරෙම බයිසිකල් සඳහා පමණක්ම වෙන් කරන්න. අපේ බලාපොරොත්තු වෙනක යම්කිසි ආකාරයකට වෙන් කළත් තබන්න වාහනවලට එම මන්තීරුවට ඇතුල් වෙන්න බැරි වෙන විදිය. පොතු මගින් ප්‍රවාහනය කරන රියදුරු මහතුරු විශේෂ රියදුරු පුහුණුවක් ලබා ගන්න ඕන කියන එක. අපි ඔක කලිනුත් කියලා තියෙනවා. ආරම්භයේදී බලාපොරොත්තු වෙනක මුලින්ම බස් රථවලින් පටන් ගන්න. කැමැති ඕනම කෙනෙක්ටත් එක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක බලාපොරොත්තු වෙනවා වෑන් රථ අනිත් පොදු මගින් ප්‍රවාහනය කරන ඒවාට යන්න. රියදුරු රැකියාවේ ප්‍රමිතියක් දෙකෙන් වැඩි වෙනවා.
0: පැනමා ධජය සහිත බාණ්ඩ ප්‍රවහන නෞකාවක් බෙංගාල බොක්කාශ්‍රිත ඔඩිෂා වෙරළට නාවික සතපුම් 240ක පමණ දුරින් අනතුරට ලක්ව ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මයෝෂන් වින නම් වූ මෙම නෞකාව පසුගිය අගෝස්තු 20 දින රාත්‍රී 10:30ට පමණ ඔඩිෂාවේ පැරඩිප් වරායෙන් පිටත් වෙති අතර එහි යකඩ ලෝහ ටොන් 1700ක් රැගෙන යමින් තිබූ බව වාර්තා වනවා. නෞකාව අන්තරට පත්වන විට කාර්යමණ්ඩල සමාජිකයන් 24 දෙනෙකු සිට ඇති අතර ඉන් 20 දෙනෙකු චීන ජාතිකයන් බවත් 3 දෙනෙකු මියන්මාර් සහ තවත් අයෙකු බංග්ලාදේශ් ජාතිකයෙකු බවටත් ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඒ රාත්‍රී 11:48ට ඉන්දියාවේ ශ්‍රී විජේපුරම්හි සමුද්‍රය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට නෞකාව සමග සන්නිවේදනයේ බිඳවැති ඇති බවට පණිවිඩයක් ලැබී ඇති බවයි. පසුව සෝදිසි කිරීම සහ ගලවා ගැනීමේ සහය සඳහා ඉල්ලීමක් සමග අනතුරු ඇඟවීමක් නෞකාව ක්‍රියාත්මක කරන සමාගමට දැනුම් දී ඇතැයිද එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. නෞකාව අනතුරට පත් වූ බව දැනගත් වහාම ඉන්දිය වෙරළාරක්ෂක බලකාය සහ ඉන්දිය නාවික හමුදාව ඒකාබද්ධව ගලවා ගැනීමේ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා. ඒ අනුව සෝදිසි කිරීම සහ ගලවා ගැනීමේ කටයුතු සඳහා වෙරළාරක්ෂක නෞකා 3ක් යොමු කිරීමටද පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. කෙසේ වෙතත් නෞකාවේ කාර්යමණ්ඩලයේ කී දෙනෙකු මේ වන විට බේරාගෙන ඇතේද යන්න නිශ්චිතව තොරතුරු වාර්තා වී නොමැති අතර අනතුරට පත් නෞකාව ආශ්‍රිත ප්‍රදේශයන්හි පවතින අනෙකුත් නෞකාවන්ටද ගලවා ගැනීමේ කටයුතු සඳහා සහයම ලෙස දැනුම් දී ඇතැයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: ඔබ වෙත ගෙන ආවේ
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: FM 95 FM 94.8
11: මම කැප්ටන් රත්නායක. කොරිය ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝද වල සටන් කළා. එමගේ රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලයි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හිතක් ඇති රටක් ගොඩනගන්න.
12: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ₹120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.

0: කසුනන්දෙ සුබූ දෑසනම් මගේ යාලුවන්ට සුබූ සුබූ දෑසනක් වේවා.
1: සුබූ දෑසනක්, සුබූ දෑසනක්. උදේ 7:04 නෙත් FM කලබල පැංච අහගෙන ඉන්න වෙලාව. හරි, දැන් අද අගෝස්තු 23 වෙනිදා. 2026 අගෝස්තු 23 වෙනිදා. එතකොට 1943 අගෝස්තු 23 වෙනිදා, ඒ කියන්නේ අද වගේ දවසක තමයි අපේ නන්දාමාලිනී මහත්මිය මේ ලෝකෙට ආවේ. ඉතින් එතුමිය අපි අතරින් සමුගත්තේ අගෝස්තු 20 වෙනිදා. අද හිටියනම් එතුමිය සමරනවා එතුමියගේ 83 වෙනි උපන්දිනය.
2: එහෙමද
1: කියන්න බලන්න අපි බලමු එහෙනම් අපේ පැංචගේ
2: සින්දු දෙකක්
1: දැන් අපේ පැංචයි පැංචි අලුත්ම බබාලනේ නේද? අපි කියන්නේ අලුත්ම පරම්පරාවනේ, ඇල්ෆා ජෙනරේෂන් එකේ ඕගොල්ලෝ නේද? අපි බලමු අපේ පැංචටයි පැංචිටයි කොහොමද නන්දාමාලිනී නැන්ද ගැන හිතෙන්නේ, මොනවද නන්දාමාලිනී නැන්ද ගැන දන්නේ කියලා. දැන් පැංචි ඒ ගැන කියන්න හිටිය කිව්ව නේද? ආ, කියන්නකෝ බලන්න.
2: නන්දාමාලිනී ගේ බර්ත්ඩේ එක, නන්දාමාලිනී එතුමිගේ බර්ත්ඩේ එක මේ තිබ්බනම් එයාට 83යි.
1: අද හිටියන නේද?
2: ඔව්.
1: ඔව්, ඉතින්
2: but all are known as නන්දාමාලිනී like that.
1: Yes, yes. So ඉතින් තව මොනවද කියන්න
2: තියෙන්නේ? යාගෙන සින්දු දෙකක් කියන්ති.
0: මටත් තියෙනවා.
1: ආ, පැංචටත් තියෙනවා. හරි, කියන්නකෝ.
2: අයන්න කියන්න ලොවටම ඇහෙන්න.

0: අපි ඔය සින්දුව නිතරම කලබල පැංච එකේ දානව නේද? ඒකනේ
1: සාදු
0: බුදු සාදු ඒකනේ. කියන්
1: බුදු සාදු බුදු සාදු
0: සමන් වෙලක් වෙන්නම් මම සමන් වෙලක් වෙන්නම් ඒක නේද? කොච්චර ලස්සනයිද නේද මේ සින්දු?
1: බලන්න අපේ අම්මට ඇඬනවා එක සින්දුවක් කියද්දී.
0: මේ මොකක්ද?
1: නන්දමාල් නියම තුනක් කියන්නේ.
0: මේ සින්දු අහනකොට අපිට සංවේදී වෙනව නේද?
1: ඔව්, තව සින්දුවක් තියෙනවා අම්මට ඇඬනවා එක කියන්නේ.
0: මතකද මේ මොකක්ද කියලා? මතක නැහැ. අපි මතක්
1: කරුණේ කියන.
0: සම්මා සම්බුදු අම්මා වරුණේ.
1: ඒක එයාට හදි ඇඬෙනවා.
0: ඒ වහති
1: මේ කිව්වා දවල් හරිද? මං අම්මට කිව්වා, අම්මා කිව්වා ඉස්සෙල්ලාම මට මේ නන්දමාලිනි අමුතුමාගේ නන්දමාලිනි නැන්දගේ සින්දුවක් තියෙනවා ඒක හදි ඇඬෙනවා කියලා මං කිව් අම්මා කිව්වා. ඊට පස්සේ මං කිව්වා ඕනම් ඔයා ඒ සින්දුව කියන්න
2: නැත්නම්
1: එයා කියන සින්දුව කියන්න කියලා. ඊට පස්සේ එයා මට අහන්න දුන්න නිදා ගන්න ගමන්. ඊට පස්සේ අම්මට ඒක ඇඬනවා ඒකත් හදිේ වෙලාවෙම.
0: ඕ, ඒ සින්දුවේ වචන, ඒ තාලය, නන්දමාලනි මහත්මිය ඒක කියන විදිය, අම්මා කෙනෙක් විදියටම ඒක ගායනා කරන විදිය අපිට හිතන්නවත් බෑ නේද? හරිම ලස්සනයි. බලන්නකෝ මට හරිම ආඩම්බරයි අපේ පැංචි පැංචයි ගැන. දැන් නන්දමාලනි මහත්මිය ගැන විස්තර දාන්නවා. පැංචගේ පැත්තට එනවා. ඔන්න පැංච බලමු මොනවද කියන්නේ කියලා.
1: මට සින්දුවක් කියන්න.
0: කියන්නකෝ බලන්න.
1: ආයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලි දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගී.

0: げえ、なんげえ。다신도왔대
1: 요아니다가뭐갔다
0: 고치고자요
1: 아마마도대신도아하나도나해모트모네고치고자요신도만타마이
0: 망아사이고치고자요키에네
1: 고맞지네네네고치고자요랏스나이말안네와고치라베나스네아피타고치라아들이히테나드댕메토미에게신도대아피에호아오늘댕아피팬차파호키안하단네에신도아스린타마이오나메아피네트FM 페이스북피투위티에나와얀누구post එකක් අද post එක net fm කලබල පැංච post එක දාලා තියෙන්නේ ඒ සින්දුව ආශ්‍රයෙන් හිස් තැන සම්පූර්ණ කරන්න තියෙන්නේ මේ සින්දුවේ හරිම ලස්සන තේරුමක් තියෙන ඔය රහ වගේම ඔය හුරතල් විදිහට කියලා තියෙනවා වගේම ලස්සන තේරුමක් තියෙන අපි ඉස්සෙල්ල පැංචගෙන් සින්දුව අහමු හා හරි
0: කුචි කුචයෝ තොට බත් හැන්දයි මට බත් හැන්දයි තොට බත් හැන්දයි මට බත් හැන්දයි තෝත් නටා පිය මාත් නටන් කූචි කුචයියෝ කූචි කුචයියෝ මට හොල් තොට හොල්

0: tantang kucikucaiyo, kucikucaiyo.
1: Eka kiyanne beda ganne eka gana. ඔයාටත් හැන්දක් තියෙනවා මටත් හැන්දක් තියෙනවා ඔයාටත් බත් කටක් තියෙනවා මටත් බත් කටක් තියෙනවා ඒකෙන් කියන්නේ මොකද්ද
2: ෂෙයා
1: කරගන්න එක
2: බලන්නේ
1: බලන්නේ සින්දු වලින් ඒව කියලා දීලා තියෙන අපූරුව නේද හරි මේ වගේ
2: කසීනන්ද මට තව දෙයක් කියන්න තියෙනවා නන්දා මාලිනි නැන්දගේ
1: මොනවාද
2: මාලිනි නැන්දා ලොකු අයට චූටි අයට ඔක්කොමලන්ට සින්දු කියලා
1: තියෙනවා
0: කසීනන්ද මොකද්ද වෙලා තියෙන්නේ
1: අර
0: දැන් අපි එනකොට මේ සුදු කොටි ගහලා තිබ්බ නන්දා මාලිනී නැති වුණ නිසා අහසත් කළු වෙලා
1: තිබ්බා
0: බොරැල්ලේ වෙනකම්ම තිබ්බා බොරැල්ලට වෙනකම්ම
1: ඕනේ දේශෝකය ප්‍රකාශ කරලා නේද
2: මම මම ට්‍රීවිල් එක එනකොට නැත්තම් මම ඔන්නහම මොකෙක් හරි එද්දී බයිසිකලේ හරි ඔන්නහම එද්දී අම්මගේ අම්මත් එක්ක අම්මා පෙන්වුවාමට සුදු කොඩි
1: ඒක තමයි
2: ඉතින් ටිකක් කළු වෙලා තිබ්බා
1: අහස නේද ඔව් ඒ කියන්නේ සබා දහමත් ගොඩාක් දුක් වෙලා නේද දැන් ඔන්න බලන්න අපිට එතුමිය ගැන කතා කරන්න මං කියවනේ ඊයේත් වෙලාවමදි අදත් වෙලාවමදි අපිට මං හිතන්නේ ජීවිත කාලයත් මදි වෙයි එතුමිය කරපු දේවල් කියපු සින්දුවල කියලා දීලා තියෙන දේවල් ඒ පාඩම් කියා නිම කරන්න බැරි තරම් ඉතින් අපි ඔක්කොම මතක් කරලා එතුමිය කියපුම නන්දා මාලිනී නැන්ද දැන් ඔය හරිම ආදරෙයිනේ අපේ පැංචයි පැංචි අපි නන්දා මාලිනී මහත්මියගේ සින්දුවක් අහමුද දැන් ඕගොල්ලෝ මල් කියන්නේ කාට කාට අහලා තියෙනවනේ එතකොට තව අර අපි නිතරම මේ ලස්සන ඇස් තියෙන්නේ හොඳ දේ විතරක් දකින්න මතකද
0: මං අහල් ඇහුවා ඊයර ගිනි හොරා
1: ගින්දර ගෙන ගියා නේද ඔන්න ඒ වගේ පුංචි දුවා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරපු එතුමිය ගායනා කරන හරිම ලස්සන සින්දුවක් මේ අහන්නකෝ අපි හැමෝම දන්නවනම් කියමු දන්නේ නැති අයටයි මේ අහන්නේ

0: ලස්සනයිනේද? ඒක
1: නයික.
0: බල බල හාවා එව කියන විදිය බලන්න. ඔව් ලේනා කොච්චර දරුවන්ට ආස හිතෙන විදියට දැන් ඇහුවත් අලුතින් ඇහුවත් ඒ දරුවන්ට ආස හිතෙන විදියට කියලා තියෙනවා. ඒක තමයි ඇයිගේ හැකියාව. ඔව් කියන්නකෝ.
1: තව රූමේෂ් තරංග මම ගෝල් මිඩල් එකක් දිනල් තියෙනවා.
0: ඕනේ ඒකනේ රෑන්කින් වලින් දැන් ඉදිරියෙන්ම ඉන්නව නේද තවමත්? ඒක ඉතින් ආයේ ලේසි නැහැ. එම ඉදිරියට මෙනව කියලා කියන්නේ නේද ක්‍රීඩාවෙන්? ඒකනේ එක එකයි එක එක දේවල් වලට දක්ෂයි. ඉතින් අපි ඒ දක්ෂතාවයේ හැකියාව හොඳට හඳුනගෙන බුද්ධිමත්ව හෙමින් ලස්සන ගමනක් යන්න ඕන. හදිස්සි වුණාම තමයි අපිට එක එක ප්‍රශ්න ඇති වෙන්නේ නේද? හදිස්සි වුණාමනේ අපි තුවාල කරගන්න ඒව මේව කරගන්නේ නේ වැටෙන්නේ. එහෙනම් එහෙම නැතුව බුද්ධිමත්ව හෙමින් හෙමින් තමන්ගේ හැකියාවෙන් ඉස්සරහට යන ගමන හරිම ලස්සනයි. ඒක දීර්ඝකාලීන ගමනක්.
2: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා
3: FM 95.8 NET FM.
1: ඒ 7යි විනාඩි 16යි යාළුවනේ.
4: කලබල පැංච අහංගින්න වෙලාව 8 වෙනකන් අහගෙන ඉන්න. මෙල්ඩෝ
5: ඉසුරතිය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝ පැරසිටමෝල් විශේෂයකි.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
7: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
8: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 ස්මාර්ට් ඩ්‍රයිව් ස්මාර්ට් සේවිංස් 2112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandunwadena Rhino Premier Roofing Sheet. Petvistra Sandhal 13996 Amatanna.

0: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
1: අප මනස සැතැයින් පූජනීය පළංකොට රාතහිමියන් දහම් දෙසන ඉරිතාරාත්‍රිය
0: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
2: ඉරිදා සිත් නෙත් අසපුව
1: ඉරිදාම රෑ හතට net fm සමග බුදුපණ අහමෝ.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
5: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
4: එල්බී රන් අය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: යාළුවනේ කලබල පැංච අහන් ඉන්න
7: වෙලාව උදේ 7:19යි.
2: FM 95 FM 94.8 net FM
8: කලබල
9: පැංච.
6: අපේ කසුන්නෙන්ද පුළුවන් නම් කියන්න තරංගේ කියන්නේ.
9: නෝ දැන් ඔන්න අපේ විස්තරේ කියන්න හදන්නේ. හොඳට මගේ දුවල පුතාල මේ විස්තරය අහගන්න. ඉතින් මේ විස්තරයේ ආශ්‍රයෙන් තමයි අපි ප්‍රශ්නය අහන්නේ. ඒ ප්‍රශ්නට නිවැරදි උත්තරේ එවන්න ඕනේ වට්ස්ඇප් කරලා. ඔන්න අපේ පැංචි වට්ස්ඇප් අංකය කියනවා.
6: 0.711595 95.
9: හරියටම හරි. දැන් අපේ පැංචයි පැංචි හරිම ආදරෙන් ගෞරවයෙන් අද නන්දාමාලනී මහත්මිය ගැන කිව්වනේ නේද? පැංචි කියන්න හිතාගෙන මැවිල්ලා තියෙන්නේ අද එතුමියගේ උපන්දිනය කියලා නේද? දැන් ඊයේත් කසලි නැන්ද විස්තර ගොඩක් කිව්වා. දැන් මේ
6: සෑඩ් නිවුස් එකක් තියෙනවා නේ.
9: ඒ මොකක්ද?
6: ඒ හාමුදුරුවෝ
9: අපි ඒ ගැන තිය සඳහන් කරා. මේ රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ අපවත් වීම මේ වගේම අපිට හරිම සංවේදී. ඕ මැනිකෝ.
6: මේ තව හාමුදුරු කෙනෙකුත් නැති වෙලා තියෙනවා.
9: ඒ තමයි
6: ලියපු.
9: ඒ තමයි මං කියන්නේ මේ රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ. ලාදළු බෝපත් සෙමින් සැලෙනසේ යශෝදරා දේවී කියලා සින්දුවක් අහලා තියෙනවා නේද? දිවුල්ගනේ මාම කියන ලස්සන සින්දුවක්. අන්නේ සින්දුව එහෙම ලියලා
6: තියෙන්නේ
9: රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ. ඔ කියන්නකෝ.
6: තව හාමුදුරු කෙනෙක් මැරිලා තියෙන්නේ. කවි කියපු එක්කෙනා නෙවෙයි වෙන එක්කෙනෙක්.
9: දැන් ස්වාමින් වහන්සේලා අපවත් වීම සිද්ධ වුණානේ මේ මෑත කාලේ නේද? හරි. දැන් මේ මම කියන්න හදන්නේ පුළුවන් නම් කියන තරග වටේ විස්තරය ගැන. දැන් මෙහෙමයි, අපි නන්දාමාලනී මහත්මිය ගැන කියාගෙන ආවේ එතුමියගේ හැරවුම් ලක්ෂ ගැන මම මේ කියන්නේ. දැන් මේ හැමෝම කතා කරනවා එතුමියගේ හැරවුම් ලක්ෂ පිළිබඳව. මම සඳහන් කරන්නම ඕනේ එතුමියගේ පළමුවෙනි හැරවුම් ලක්ෂය මම දකින්නේ ඇගේ දක්ෂතාවය දැකපු ඇගේ ගුරුතුමිය ඇය යොමු කරවීම කරුණාරත්න අබේසේකර මහතා ළඟටත් සරත් විමල වීර මහතා ළඟටත්. ඒ කියන්නේ රේඩියෝ සිලෝන් ළමා පිටියේ වැඩසටහනට යොමු කිරීම. එතුමියගේ ගුරුතුමිය තමයි එම් මාග්‍රට් පෙරේරා කියන ගුරුතුමිය. එතුමිය තමයි පැංචෝ. පැංචි ඔන්න අහගන්න හොඳට.
6: මගේ අම්මත් කියල දුන්නා.
9: දැන් එතුමියගේ ගුරුවරිය ඉස්කෝලේ කාලේ කවි කියන නන්ද කියලා ප්‍රසිද්ධ වුණා මානේ. මේ බලන්නකෝ අපේ නන්ද දියණිය හොඳට කවි කියනවා කියලා එතුමියගේ දක්ෂතාවය අඳුනගෙන ගුරුවරියක් විදිහට ඇයව යොමු කරනවා රේඩියෝ සිලෝන් ළමා පිටිය වැඩසටහනට. ඉතින් එතුමියගේ පළමුවෙනි හැරවුම් ලක්ෂ්‍ය තමයි ඒක. දැන් එතුමිය ළමා පිටියට නැත්තම් සමහර විට කවුරුත් එතුමිය හඳුන්වන්නේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවනි හැරවුම් ලක්ෂ්‍ය විදිහට එන්නේ ගුවන් විදුලියේ වෙළඳ සේවයේ 1959 සංවිධානය කරපු එයාර්ෂිප් ගායනා තරගයේ ජයග්‍රහණය කිරීම. පළමුවන ස්ථානය ප්‍රථම ස්ථානය ලබා ගන්නවා ඒ ගායනා තරඟෙන්. ඔන්න නන්දා මාලනී මහත්මියගේ දෙවන හැරවුම් ලක්ෂ්‍ය. ඊළඟට 1961 පණ්ඩිත අමරදේවයන්ගේ ආරාධනාව. පණ්ඩිත අමරදේවයන් ආරාධනා කරනවා කියලා කියන්නේ චිත්‍රපට පසුබිම් ගායනයට ඒක කොච්චර භාග්‍යයක්ද, වාසනාවක්ද, වටිනාකමක්ද, එතකොට කොච්චර ගෞරවයක්ද, ඒක ලේසියෙන් කෙනෙකුට ලබන්න බෑ. නන්දා මාලනී මහත්මියගේ ගෙදරට ඇවිල්ලා ආරාධනා කරනවා චිත්‍රපට පසුබිම් ගායනයට එන්න කියලා. ඉතින් ඒ ආරාධනාව හදපත්ලෙන්ම පිරි අරගෙන නන්දා මාලනී මහත්මිය 1962 අවුරුදු 16 චිත්‍රපට පසුබිම් ගායනයට එකතු වෙනව රන්මුතු දුව චිත්‍රපටයෙන්. ඊළඟ හැරවුම් ලක්ෂ්‍යය තමයි සුනිල් ආරියරත්නයන්. සුනිල් ආරියරත්නයන් ඇයට ලියන අපූරුම ගීත පෙළ. ඉතින් මේ හැරවුම් ලක්ෂ්‍ය සියල්ලම නිසා එතුමිය අද අපිට නැතවම බැරි චරිතයක් වෙලා තියෙනව නේද? එතුමිය අපිව දාලකියත් සැතපුනත් හැමදාම ලස්සනම මතකය වෙන්නේ නන්දා මාලනී මහත්මියගේ මතකය. ඒ හයිය
7: මට කියන්න දෙයක් තියෙනවා.
9: හරි, දැන් මේ විස්තරෙන් පස්සේ කියමු. හරිද? ඉතින් දැන් මේ පුළුවන් නම් කියන තරඟ වටේ විස්තරය තමයි කියාගෙන යන්නේ. දැන් එතුමිය මේ හරි දක්ෂයිනේ ළමයින්ට උගන්වන්න. මමත් නන්දා මාලනී මහත්මියගේ සිසුවියක්නේ පාසල් කාලේ. එතකොට උගන්වනකොට ඔය මාග්‍රට් කියන ගුරුතුමිය ගැන කියනවා. මුල කවදාවත් අමතක කරන්නේ නැහැ. හැමදාම අමරදේව මාස්ටර් ගැන කියනවා. මොකක් හරි දෙයක් අමරදේව මාස්ටර් ගැන කියලා දෙනවා. මම අද මෙතන මෙහෙම ඉන්නේ මගේ ගුරුවරිය මාග්‍රට් මහත්මිය නිසා, මගේ ඊළඟ ගුරුවරයා අමරදේවයන් නිසා. එහෙම කියලා එතුමිය කියන්නේ හරිම අභිමානයෙන්. ඊට පස්සේ දවසක් වැඩසටහනකදී පසුකාලීනව හරි ලස්සන රහා දේවල් අපේ නන්දා මාලනී මහත්මිය බෙදා ගන්නවා. ඉස්සෙල්ලම හෙඩ්ෆෝන් එකක් දාලා සින්දු කියලා තියෙන්නේ නන්දා මාලනී මහත්මිය පොඩි මල්ලි කියන චිත්‍රපටයට. අපේ පැංචයි පැංචි අහලවත් නැතුව ඇති මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයක්. නන්දා මාලනියන් එක්ක එදා ඒ පටිගත කිරීම වලට එතුමියගේ බාල නංගි ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ හෙඩ්ෆෝන් වගේ උපකරණ දැකලා නෑ, පාවිච්චි කළ නෑනේ, පොඩීනේ. ඒ කාලේ ඒ වගේ

0: ඉස්සෙල්ලාම මේ හෙඩ්ෆෝන් එකක් දාලා සින්දු කිව්වේ පුඩිමල්ලි කියන චිත්‍රපටියට. මහාචාර්ය සුනිල් ආරත්න තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. කොහොමහරි මගෙත් එක්ක මගේ බාල නංගි ගිහින් තිබුණා ඒ පටිගත කිරීමට. එයා මා ළඟට දුවගෙන ආවා මේ මට කණේ අමාරුවක් හැදිලා කියලා. උපකරණයක් භාවිත කරන්න. අපි එහෙම තමයි මේවා
1: දැක්ක නේද? ඇහුන නේද? බලන්න එච්චරට ඒ කාලේ මේ ඒව හරි වටින දේවල්, අගනා දේවල්. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා අපිට මේවාද ගානක්වත් නෑ නේද? එහෙම වෙන්න හොඳ නෑ. ඊළඟට මේ තිබිය ඒ එතනදිම කියනවා දැන් ඉස්සර ශබ්දාගාර එහෙම මෙච්චර පහසුකම් නෑනේ මේ පැංචි. මෙච්චර නවීන උපකරණ නෑ. ඇහෙනව එක එක සද්ද බද්ද. කුරුල්ලන්ගේ සද්ද නැති වෙනකන් ඉන්නවලු මහ රෑළු පටිගත කිරීම කරන්නේ මුකුත් සද්ද නැති වුණාම. එච්චරට පහසුකම් නෑ. ඊළඟට මේ එතුමියට හොඳට මතක තිබිලා තියෙනවා විසිතුරු සිරිත කියන චිත්‍රපටයේ රුවන්වලා දුහුල් කඩින් කියන සින්දුව පටිගත කරනකොට ඔන් ඒ කියන්නේ පටිගත කිරීම ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි රොක්සාමි මාස්ටර්ගේ වයලින් එකේ වයර් එකක් කැඩිලා ඔන්න ආයේ මුලින් ඉඳලා පටිගත කිරීම කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අද වගේ නෙමේ එච්චර අමාරුකම් දරාගෙන පටිගත කිරීම සමහර වෙලාවට පොඩි පොඩි සද්ද ඇහෙනකොට ආයෙ ගන්නවා ආයෙ කරනවා ආයෙ කරනවා. එහෙම තමයි මෙච්චර ක්වලිටි විදිහට බලන්නේ සද්ද එකක්වත් අපිට ඇහෙන්නේ නැහැ. ඒ සින්දුවල ක්වලිටි එක බලන්න ගුණාත්මක භාවය බලන්න කොච්චර නම් තියනවද. ඉතින් ඒ නිසා මේවා අපි අද දවස වෙනකොට පාඩම් විදිහට ඉගෙන ගන්න ඕන නව පරපුර. මම මේ කියන්නේ මම ඇතුළු අපි හැමෝම පැංච පැංචි කසුනි නැන්දා මේ අපි හැමෝම මේව පාඩම් විදිහට ඉගෙන ගන්න ඕනේ. හරි ඔන්න දැන් පුළුවන් නම් කියන තරඟ වටේ ප්‍රශ්නේ අහන්නයි හදන්නේ. හරි
2: රසේන දවට කියන් තිනා.
1: ඔව් ඒක කියන්න පුළුවන් මේ ප්‍රශ්. ඔව් කියන්න කියන්න.
2: නන්දා මාලිනී නන්දා ආට කියන්නේ කසුනි කොටා කියලානේ.
1: කසුනි කොටේ ඒ ඉස්කෝලේ කාලේ මම එතුමියගේ සංගීතාශ්‍රමයට යනකොට කියන්නේ කසුනි කොටේ කියලා. හරිද? ඉතින් දැන් ඔන්න මම අහන්නේ නන්දා මාලිනී මහත්මිය, නන්දා මාලිනී නන්දා, පළමුවෙනි චිත්‍රපට පසුබිම් ගායනයේදී වයස කීයද? චිත්‍රපට පසුබිම් ගායනයේ රන්මුතු දුව චිත්‍රපටයේ පළමුවෙනි චිත්‍රපටයේ එතුමියගේ. එතකොට මේ ගායනා කරනකොට එතුමියගේ වයස කීයද කියලා තමයි අහන්නේ. අපි බලමු උත්තරේ හරියට මේවයිද කියලා. ඔන්න දැන් ආපහු අපේ පැංච WhatsApp අංකය කියනවා. කියන්න බලන්න.
2: 0711595 95 95.
1: හරි. එතකොට සෙල්ලම් ගෙදරට කතා කරන්න ඕන අංක පැංච කියන්න බලන්න.
2: 0112553 63. යාලුවෝ අපිට කෝල් කරන්න.
1: හරි. ඔන්න අපි තවත් සින්දුවක් අහනවා. උදේ 7:29 FM කලබල පැංච අහගෙන ඉන්න අපේ දුවල පුතාලා. ඊළඟට අපි නිර්මාණ පිටුවේ නිර්මාණ බලන්න ලෑස්ති. ඔන්න මම උගලන්ට ක්‍රියාකාරකමක් එක්කම දීලා තියෙන්නේ නිර්මාණ පිටුවට. මතකයි නේද ජ්‍යෙෂ්ඨයෝ ගැන මම කිව්වා? එතකොට මම මතක් කරා ගොඩාක් අය. අම්මා තාත්තගේ ඉඳලම ජ්‍යෙෂ්ඨයෝ අපේ පුතාලා මතක් කළ බලන්න. ඔන්න දැන් එතකොට මතක් වෙන්න ඕන පෙර පාසල, පාසල, තව වටපිටාව හැම දේම පුතාලගේ ජ්‍යෙෂ්ඨ පරම්පරාව මතක් කරලා කලබල පැංච නිර්මාණ පිටුවට ලස්සන දෙයක් එවන්න බලන්න ඕගොල්ලන්ට හිතෙනදී.

0: Adventure.
1: FM Anupaha, FM Anuhatra Itashuma Ada, Net FM.
2: කලබල පැංචාන් ඉන්න වෙලාව
3: 7:33යි.
4: අලුතන කඩුව මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්. වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
5: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික කිරීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න.
1: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
2: මේවා මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
1: මෙත් net පාමුල.
2: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
1: පූජනීය කුටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකින් එතෙරවන මඟ සොයා යමු.

0: de pentsa.
1: කොසනියන්නේ අම්මෝ මැසේජ් ගොඩ.
2: ඒකනේ. ඉතින් අපි
1: කලබල පැංච කියලා එවන්න.
2: ඔව් කලබල පැංච කියලා මේවනම් අපිට ලේසියෙන් තෝරගන්න නේද? කමක් නැහැ. දැන් අපි කලින් එපු මැසේජස් ටිකත් අපි ඉක්මනින්ම බලන ගමන් ඉන්නේ WhatsApp එකට. ඔනා එවනකොට ටග් ගාලා කලබල පැංච කියලා කියන්නේ ටග් ගාලා ටයිප් කරන්න වෙලා ගන්න බෑ කියලා හිතනවා නම් කලබල කියලා එවන්නකෝ. හරිද? කලබල පැංච කියලා ඉක්මනට උත්තරේ එවලා තියන්න. අපි ඇහුවේ නන්දාමාලිනී මහත්මිය මුලින්ම පසුබිම කියන්නේ චිත්‍රපට පසුබිම් ගායනයේට එකතු වුණේ මොන වයසේදීද කියලා, එතකොට අවුරුදු කීයද කියලා තමයි ඇහුවේ. ඒකට තමයි උත්තරේ එවන්න ඕනේ. එහෙනම් අපි නිර්මාණ ටික බලමුද?
1: හා.
3: පුංචි අපේ නිර්මාණ පිටුව.
2: ඒ අතරේ දැන් අපිට තව දෙයක් කියන්න තියෙනවා. දැන් නිර්මාණ කියලා කිව්වහම මේ පැංචි මේ දවස්වල විෂන් කියා පාටසිත්තම් තරඟ තියෙනවානේ.
1: මම ඒකට පොතේ ඇඳයි ප්‍රැක්ටිස් වෙන්න. ඊට පස්සේ මම බෝඩ් එක අඳිනවා.
2: ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ හොඳම එක අඳිනවා නේද? ඒකත් හොඳ දෙයක්. බලන්නකො තියෙන උනන්දුව. පැංචත් දැන් අඳින්න පටන් ගත්ත නේද? විෂන් කියා පාටසිත්තම් තරඟෙට.
1: මට ඇහෙනවා මේ අපේ මං ආච්චිලායි ගෙදර ගියානේ. මට ඇහෙනවා ඔයා කියන පාට සිත්තම් මෙහෙම මෙහෙම.
2: ඒකනේ.
1: ඒක ලඳාගෙන ඉන්නේ අපේ එකනේ.
2: ඒකනේ. ඔන්න පැංචෝ දැන් පැංචයි පැංචි අඳින චිත්‍රේ මේ මටත් පෙන්වන්න හොඳේ. ෆොටෝ එකක් හරි එවන්න. විෂන් කියා පාට සිත්තම්. මාතෘකාව වෙන්නේ හෙටලොව දකින මාගේ දැස්. කල් තියනවා සැප්තැම්බර් 18 තමයි අන්තිම දවස. සැප්තැම්බර් 18ට කලින් මගේ පුතාලා එවන්න ඕන මෙන්න මේ කියන ලිපිනයට. එතකොට විෂන් කියා පාට සිත්තම් තරඟේ ජයග්‍රහණය කරලා මුදල් තෑගි දිනා ගන්න පුළුවන්, සහතික පතක් දිනා ගන්න පුළුවන්. විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2. විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2. අම්මල තාත්තලා උනන්දු කරවන තමන්ගේ දරුවන්ට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්නේ. චිත්‍ර අඳිනවා අඳිනවා අඳිනවා පැස්ටල් ඉවර වෙනවා කියලා අම්මල තාත්තලා කියනවානේ. ඉතින් ඔන්නේ දරුවන්ට තමයි මේ අවස්ථාව. දියසායම් පැස්ටල්, පෝස්ටර් සායම්, ඇක්‍රලික්, එතකොට සෙල්තා තෙල් සායම්, මේ ඕනම මාධ්‍යකින් අඳින්න පුළුවන්. චිත්‍රයේ ප්‍රමාණය අඟල් 18x14, කඩදාසි බෝඩ් කැන්වස්, ඕනම මතුපිටක ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඕන පැත්තකට, ඒ කියන්නේ තිරස් පැත්තට හරි සිරස් පැත්තට හරි පුතාලට ඒක ලේසි විදිහට චිත්‍රයට ගැළපෙන විදිහට අඳින්න. විෂන් කෙයා පාට සිත්තම් තරගයට එන්නම ඕනේ. නැත්තම් අපරාධ කියලා හිතේ පස්සේ වෙනකොට කලින් අවුරුදුවල දිනපු අක්කලා අයියලගේ විස්තර ඇහුවහම මේ අත්දැකීම කොච්චර වටිනවද කියලා දරුවන්ට හිතේ. ඉතින් සැප්තැම්බර් 18 අන්තිම දිනේ ඔන්න ආයි කියනවා. මුදල් තෑගි තියෙනවා. පළමුවන ස්ථානය 2, තුන්වන ස්ථානය විශිෂ්ට සම්මාන කුසලතා වෙනකම් මුදල් තෑගි තියෙනවා. වටින සහතික පතකුත් හම්බ වෙනවා. විස්තර දැනගන්න www.visioncare.lk වෙබ්සයිට් එකට යන්න ඕනේ. දැන් ඕගොල්ලෝ ඇස්තික ලොකු කරගෙන බලාගෙන ඉන්නේ අපේ මේ නිර්මාණ පිටුව දිහා නේද? ඔන්න එවල තියෙනවා සිරිසමන් ජාතික පාසල දැරණියගල 11 ශ්‍රේණි. අනේ මගේ නමමයි තියෙන්නේ. WA කසුනි රෙෂ්මිකා. හැබැයි හරිද? ඒ අක්කා ලස්සන මේ කවි ටිකක් එවලා තියෙනවා ජේෂ්ඨ පරපුර ගැන. ගෙවෙනා තවස් නෑ මතුවට එළඹෙන්නේ, පතනා පැතුම් නෑ සැම විට ඉටුවන්නේ. සැමදා අපේ ලෝකය හා මුසුවන්නේ, මව්පිය කිව් වදන් හා ජීවය පවතින්නේ. හරිම ලස්සනයිනේ මැනික. බලන්නකෝ ජේෂ්ඨ පරපුර ගැන ලස්සන නිර්මාණයක්. ඊළඟට මෙන්න තව ලස්සන චිත්‍ර තියෙනවා. චිත්‍ර ඔක්කොම දැන් මැසේජ් ගොඩ එන හින්දා පහලට ගිහිල්ලානේ. ඔන්න හොයාගත්තා. ඔන්න පැංචෝ.
1: මොකද්ද
2: බලන්න
1: ලස්සන.
2: මොකද්ද මේ බිත්ති සැරසෙන්?
1: ට්‍රේකක් වගේ.
2: ඔව්, බන්දේසියක් සඳහා මෝස්තරයක් කියලා තමයි තියෙන්නේ. හරි. WH දිනුජය සනහස් 7 ශ්‍රේණිය මාණියම්ගම මහා විද්‍යාලය. ඔන්න
1: ඉස්කෝලේ යන
2: කවුද? පැංචට මොනවද පේන්නේ?
1: බොයි කෙනෙක්
4: යන.
2: දෙපැත්තේ මොකද්ද තියෙන්නේ?
1: බටර්ෆ්ලයි කෙනෙකුයි බෝල් එකක්
2: නස්සනයි නේද? එයා ඉස්කෝලේ යන විදිය හංවැල්ල මායාදුන්න ජාතික පාසල දෙක ශ්‍රේණියේ එනාරා මිනෝදි මගේ මල්ලි ඉස්කෝලේ යන විදිය මාතෘකාව වෙන්නේ. ඊළඟට මේ බලන්න බලන්න හදලා තියෙන්නේ නේ දෙනියාය මධ්‍ය විද්‍යාලය හතර ශ්‍රේණිය. අනේ නම කියවන්න හදනකොටම චිත්‍රයේ හැමම ගියානේ.
1: ආනේ ඩොග් කෙනෙක් හැම කනවා
3: ඩොග් මල් කනවා.
2: විශාඛා බාලිකා විද්‍යාලය බදුල් හය ශ්‍රේණිය විහංගි සංජනා. හරි ඔන්න ඔන්න ඔන්න චිත්‍ර ටික දැන් හොයන්න ඕනේ. හරි හරි ඔන්න හොයාගත්තා.
3: ඒ මොකද්ද
2: තව තියෙනවා ඔහොම ඉන්න. දැන් මේක හොයාගන්න වෙනම මහන්සි වෙන්න ඕනේ. මෙන්න තියෙනවා මගේ හොඳම යාළුවා පහන්දී විනුති සදෙව්මා දිසානායක බෝයගෙනේ මහා විද්‍යාලය. හරිද?
3: අන්න ෆිෂ්
2: ෆිෂ් දිල්මි පන්නගමුව වීරවිල විදුහල ජේ දිලිමිවල තියෙනවා. මගේ බෝනික්කා සෙනති සෙනාරා සුබසිංහ සුරතෝත බාලිකා විද්‍යාලය තුන ශ්‍රේණිය මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතිමල ගැමුණුපුර කණිටු විදුහල එක ශ්‍රේණිය ඉගෙන ගන්න අශිනි විහන්සාතුවගේ 6 වෙනි උපන්දිනය අද. සුබ උපන්දිනයක් වේවා ධෝනි මැණික.
1: Happy birthday to you. Happy birthday.
2: කවින්තයා පහන්දිද සිල්වා එක ශ්‍රේණිය විද්‍යා ප්‍රදීපක විද්‍යාලය වතුරුබොන මුවන් ඇඳලෙවල තියෙනවා. වන අසිරිය පේනව නේද අපේ පැංචටයි පැංචිටයි? හරිම ලස්සනයි නේද? මහින්ද විද්‍යාලය දැරණිය කළ කවුද පළමු එවල තියෙන්නේ? චනිතු සඳනුක වෙන්න ඕන. සඳනුක ළමා හේවා වනාසිරී කියන මාතෘකාවට හරිම ලස්සන චිත්‍රයක් එවලා තියෙනවා. ඊළඟට ඔසිත රන්දියු ඔන්න උත්තරේවල තියෙනවා. ඉනුරි උපුන්‍යා ධර්මපාල මහාවිද්‍යාලයේ බණ්ඩාරවල මොකද්ද පැංච තියෙන්නේ?
1: ලෝඩ් බුද්ධා ඉන්න. එතකොට මල් තියලා වතුර තියලා පැන් තියලා
3: වන්දිනවා.
1: ඊට පස්සේ වන්දිනවා.
2: වන්දිනවා. නේද? හරි. ඒ ඔක්කොම තියෙනවා. හරිම ලස්සන චිත්‍රයක් එවලා තියෙනවා ඉනුරි උපුන්‍යා. ඉතින් ඔන්න දැන් අද වැඩිපුරම දවසේ එවලා තියෙන්නේ අපේ උත්තරේ නේද? පුළුවන් නම් කියන තරඟ වටේට උත්තරේ මේ බලන්න පැංචි. ඔන්න මේ බලන්න. මේ බලන්න. කොච්චරක් තියෙනවද? ආහා. අපි ඔක්කොටම අත්පොඩියක් ගහමු නේද? හරි, ගොඩක් ලොකු උනන්දුවක් දක්වනවා. දැන් උත්තරේ වන්න. චිත්‍රේ වන්න අපේ දරුවෝ. ඉතින් අපි ටග්ගාල විරාමයක් අරගෙන එමු නේද සෙල්ලම් කරන්න? පැංචයි පැංචි ලෑස්තිද? පැංච කියන්න බලන්න දුරකථන අංකය.
3: 0112553
2: හයින් කියන්න ඕන. හයියේ ඇහෙන්නේ. හයින් කිය.
3: 0112553 යාළුවා අපිට කෝල් කරන්න.
0: කලබල පැංචා.
1: උදේ 8 වෙනකන් ඉන්න.
3: කලබල පැංචා අං ඉන්න වෙලාව. 44යි.
4: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දෙරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773273540.
8: ඒ කාලේ හිටම සින්දු
9: රදවල් මල් රැඟු සිරිපාට දේදුණු සේදිනා
10: මේ කාලේ හිටම සින්දු
11: වෙරළු මල් වෙරළු මල්
12: වෙරළු හිටුන යන්නේ නැතුව තුරුල ඔයගේ
8: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග්ම සින්දු එක දෙකට අහන්න
13: සෙනසුරාදා ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
14: නෙපෙම් හෙලෝ හෙලෝ සතියන්ත
8: අහන්න අහන්න
15: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
16: නෙපෙම් ශ්වේත පූජා ශ්වේත
15: පූජා අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
16: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
15: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
16: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
15: අනුශාසකත්වය
16: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
15: බැතිපරදායකත්වය
17: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
1: සෙල්ලම් කරමු.
18: චූටි චූටි අලෝ ගොඩාක් ඇවිල සෙල්ලම් කරන්න. මේ අපේ සෙල්ලම් ගෙදර.
2: අපෝ කියන්න පැංච.
1: අයිබෝවන් සුබු දැසනක්. නම් මොකක්ද?
18: සසිද්ධ ලස්පික.
1: කොහෙද ඉන්නේ? වයස කීයද පැටියෝ?
18: හයයි.
1: ඔයා මොකක්ද ඉදිරිපත් කරන්නේ?
18: සිද්ධුවක්
1: ලස්සනට කියන්නකෝ.

0: රජ්ජිදවා.
1: අස්සනයි මැනික, පැංචිකි පෝලිම
2: ආයුබෝවන්.
0: අයිබෝවන්
2: නම් මොකක්ද?
0: පහන් නෝලික.
2: කී වසරෙද?
0: එක වසරේ.
2: ඉස්කෝලේ නම කියන්නකෝ.
0: දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ උඩමාලි බොඩ.
2: මොකක්ද අදෝජා ඉදිරිපත් කරන්නේ?
0: අම්ම ගැන සින්දුව
2: කියන්නක බලන්න ලස්සනට.

0: பணி தீவிய மாகே தேவியாண்டா தேவியு அப்பே அம்மாவாகே கவுரு ஆதர துன்னே மகிழோகே.
1: හරිම ලස්සනයිනේ මේ වස්තුව. පැංචෝ පැංචෝ ඔන්න ඇවිල්ලා.
2: අයිබෝවන් සුබු දැසනක්.
0: අලෝ සුබු දැසනක්.
2: නම මොකද්ද?
0: පියු.
2: කී වසරේද?
0: එක වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
0: ඒකෙන් ගම ඉස්කෝල්.
2: කොහෙද ඉන්නේ පැටියෝ?
0: පාතේ.
2: මොකද්ද කියන්නේ? ලස්සනට කියන්නකෝ.
1: කියන්න මැනික.
0: මා අරගෙන යන්න මල් පුදලා පුදු සමිඳු ආඩුද මළුවන්න.
1: එහෙ අතරේ ඔන්න මැනිකට මේ ජයබේවා රන්සි ටෙන් ටෙනුල්යා තුන්වෙනි උපන්දිනය සමරනවා කියලා තියෙනවා. අපි රන්සි ටෙනුල්යටත් සුබ උපන්දිනයක් කියලා කියමු. හරි, ඔන්න ඉන්නෝ පැංචිගේ යාළුවෙක්.
2: ආයුබෝවන්.
0: ආයුබෝවන්.
2: නම් මොකද්ද?
0: පසාරයි මන්දි බන්දාර.
2: කී වසරේද?
0: හතර වසරේ.
2: ඉස්කෝලේ නම කියන්නකෝ බලන්න.
0: කෑගලු බාලිකා විද්‍යාලය.
1: හහා, අද මොකද කියන්නේ වස්තුව?
0: කවියක්.
1: හා, කියමු.
0: වැඩි පිරිසකට හිතසු

Beu mini sunte yaha kete sale. Senu

0: හොඳයි නේ. මෙන්න
1: අයිබෝවන් සුබ දසනක්.
2: අයිබෝවන්
1: නම් මොකද්ද?
2: සනාලි නවෝද.
1: නම් මොකද්ද?
0: සනාලි නවෝද. ඉස්කෝලේ යන්න.
1: ඉස්කෝලේ මොකද්ද?
0: මේ බලංගොට යාළුවා අර අපිට නිතර කතා කරන්නේ දහම් පාසල් යන ලෑස්ති වෙලා නේද වස්තු? එහෙමද? චිත්‍ර කොටහක් තියෙනව මැනික මේ දැන් බලබල තමයි ඉන්නේ. හොඳේ
2: හා
0: පාට සිත්තම් තරගෙටත් චිත්‍රයක් අඳින්න විෂන් කියා පාට සිත්තම්
2: තරග.
0: ඕනේ මොන වගේ එකක් දැන්දේ? මොකද මැනික? හොඳයිනේ. දැන් ඔන්න විෂන් කියා පාට සිත්තම් තරග. දැන් පුතාගේ වයස කීයද කියන්න?
2: අවුරුදු
0: 8යි. අවුරුදු 8 නම් පුතා අයිති වෙන්නේ කනිෂ්ඨ නෑනේ. පුතාට අවුරුදු 8ක් වෙනවද?
2: ඔව්.
0: දැන් ලොකු වෙලා නේ. ආ?
2: 3 වසරේ.
0: හානේ, 1 වසරේ ඉඳන්ම කතා කරනවා නේද?
2: ඔව්.
0: ඒකනේ කනිෂ්ඨ අංශයට තමයි ඔන්න පුතා දැන් අයිති වෙන්නේ. ආ නෑ නෑ නෑ. පුතා අයිති වෙන්නේ පුතා 3 වසරේනේ. පුතා අයිති වෙන්නේ ප්‍රාථමික අංශයට. හරිද? ප්‍රාථමික අංශයට අයිති වෙන්නේ. එතකොට 8 අවුරුදු 8යි කිව්වම මට 8 ශ්‍රේණිය ඔළුවට ආවේ. ඉතින් ඔන්න පුතාට එක වුණොත් රුපියල් 25,000ක මුදලක් හම්බ වෙනවා. හොඳේ. විෂන් කියා පාට සිත්තම් තරගෙන් කොහොම හරි එක වෙන්න. ප්‍රාථමික අංශයේ ද්විතීක කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ කියලා වෙන් කරලා තියෙනවා. එක ශ්‍රේණිවල 13 ශ්‍රේණිය වෙනකන් විෂන් කියා පාට සිත්තම් තරගේ සැප්තැම්බර් 18 වෙනකන් තියෙනවා. ඔන්න දැන් අපේ සලනි නවෝද්‍ය ඇඳ වගේ අනිද්දුවල පුතාලටත් අඳින්න පුළුවන්. අද මොකද්ද කියන්නේ ධෝනි? හා කියමු.
2: මගේ හොතේ අතු පාටයි ඇඟ සුදු පාට අර පේන සීතල වතුර පින පින නෑවා.
0: හරි මැනික. එහෙනම් අපි හැමෝටම සෙල්ලම් ගෙදර යාළුවෝ ඔක්කොම මතක් කළම අත්පුඩිය දෙමු. දැන් පැංචිටයි පේනව නේද? දැන් යාළු අපිට කොච්චර චිත්‍ර එවල තියෙනවද කියලා.
1: කුරුල්ලෙක් එනවා, හංසෙකුත් තියෙනවා.
0: ලස්සනයි නේද අනේ? බලන්න මේ යාළු කොච්චර දක්ෂයිද කියලා. ඒ වගේම උත්තරෙත් එවල තියෙනවා. පුළුවන් නම් කියන්න තරග වටේ. අපි පුළුවන් නම් කියන තරග වටේ ඇහුවේ නන්දාමාලිනී මහත්මිය ගැන විස්තර කරලා ඇහුවේ. එතුමිය චිත්‍රපට පසුබිම් ගායනයට එකතු වුණා 1961 පණ්ඩිත අමරදේවයන්ගේ ආරාධනයකට රන්මුතු දූව චිත්‍රපටයෙන්. ඉතින් මේ රන්මුතු දූව චිත්‍රපටයේ මුල්ම චිත්‍රපට පසුබිම් ගායනයට නන්දාමාලිනී මහත්මිය සම්බන්ධ වෙනකොට එතුමියගේ වයස කීයද කියලා තමයි ඇහුවේ. අවුරුදු 16යි කියන උත්තරේ හොඳට පිළිවෙලට කලබල පැංච වැඩසටහනට එවල තියෙනවා. KM මහේෂ් මේනුක කුමාර 6 ශ්‍රේණිය දඹගල්ල පියරතන මහා විද්‍යාලය මොනරාගල. ඔන්න මහේෂ් මේනුක තමයි පුළුවන් නම් කියන තරග වටේන් අද දවසේ කලබල පැංච වලින් ජයග්‍රහණය කරන්නේ. අනිතරුවත් උත්තරේවල තියෙනවා, ගොඩාක් අය උත්තරේවල තියෙනවා. ඒ අතරින් ඉතින් මේක හරිම තරඟකාරීනේ. අපි විවිධ දේවල් බලලා මේක කොයි විදිහට නිර්මාණශීලී විදිහට එවල තියෙන්නේ, පිළිවෙලට එවල තියෙන්නේ කොහොමද, තව වැඩිදුර විස්තරයක් එවල තියෙනවද, මේ ඔක්කොම බලලා තමයි තෝරන්නේ. හරි, එහෙනම් දැන් පැංචි අපි සතියන්තයත් අරගෙන කලබල පැංචත් අරගෙන යමු නේද? අපව ලබන සතියේ මුනේ. මොනාද ඉතින් යන්න කලින් කියන්න තියෙන්නේ යාළුවන්ට?
1: මම කලබල පැංච. බයි. ඕගොල්ල පරිස්සමෙන් ඉන්න.
3: මම කලබල පැංචි. බයි. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි. ඕල් ඊස් වෙල්.
0: ඉතින් අපි ආදරෙන් අපේ සචිනි නැන්දවත් මතක් කරනවා. සචිනි නැන්ද ලබන සතියේ එනවා කලබල පැංච අරගෙන. පුතේ ආයි ආයි කියන්න තියෙන්නේ මගේ ආදරණීය රත්තරන් දුවල පුතාලට. හැම තිස්සෙම අපි මේ කියන්නේ කලබල පැංච වලින්. ඒ වගේම සතිය දවස්වල උදේ හයිට ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. දවසට ජීවිතයට ලස්සන දේවල් නේද? හරියට නන්දා මාලනී මහත්මිය අපිට ඉතිරි කරලා ගිය දේවල් වගේ අපිත් අපේ ජීවිතේ ලස්සන මතක ගොඩාක් එකතු කරගන්න ඕන යහපත් විදිහට. පුතාලට මම දෙයක් කියන්නම්. මේක හොඳට හිතලා බලන්න. අම්මලා තාත්තලාත් තමන්ගේ දරුවෝ ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවනේ නේද? ඉතින් මේ බලාපොරොත්තු එක්ක මේ දේ ගැනත් හොඳට හිතලා බලන්න. මේ මම දැන් අහන්න දෙන සින්දුව අපි ඉස්සර ඕන තරම් අහලා තියෙනවා. මටත් කලින් මගේ අම්මලා තාත්තලා මට මතක එතකොට මම චූටි. පැංචයි පැංචි හිටියවත් නෑ මේ ලෝකෙ එතකොට. ඉතින් මේ සින්දුව අපි ඒ කාලේ එතුමියගේ හඬින් ඇහුවනේ ඕන තරම්. දැන් පුතේ හිතට ගන්න ඕනේ හැම පුවත් පතකම මුල් පිටුවේ මේ දවස් කිහිපේ හිටියේ නන්දා මාලිනියන්. හැම මාධ්‍යකම හැම නාලිකාවකම හිටියේ නන්දා මාලිනී මහත්මිය තමයි ප්‍රධාන මාතෘකාව වුණේ. හැම සමාජ මාධ්‍යකම ප්‍රධානම මාතෘකාව වුණේ විවිධ අයරින් නන්දා මාලිනී මහත්මිය. ඇය 1943 ඉපතුණු කාන්තාවක්. ඉතින් ඇයට මෙතරම් දෙයක් ජ්‍යෙෂ්ඨ කාන්තාවක් විදිහට මෙතරම් දෙයක් කරන්න පුළුවන් වුණා කියන්නේ අපිට ගොඩාක් දේවල් හිතන්න තියෙනවා පුතේ. කවදාවත් එදවස අමතක කරලා මෙදවසට පැමිණීමට නොහැක. මෙදවස අමතක කරලා හෙට දවසට යන්නට බැරිය. ඉතින් ඒක හොඳට මතක තියාගෙන අපි හෙට දවස ලස්සන කරගමු. මේ සින්දුව ඇයට උපහාරයක් වේවා, අපිට පාඩමක් වේවා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නිවුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර බස්නාහිර සහ සවර්ගම පළාත්වලත් මහනුවර නුවර එළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයම් පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි. අම්පාර මොන්රාගල මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝගි ගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. දෙවැනි සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කලගුණ තත්ත්වයක් පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මෙලඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust FM 95 FM 94.8 Net FM

0: Mit nit paamule. Mit nit paamule.
1: අයිබුවන් සුබ පින්වන්ත උදෑසනක ආරම්භයේ අපි සූදානම් වෙන්නේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. අදත් අපි මෙත්නෙත් පාමුලට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කළා මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමින් වහන්සේට. උන්වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුලේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සැරසෙන වෙලාවේ ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන නැවත නැවත අහන්න, ඔබේ ජීවිතය ධර්මයෙන් සනසවා ගන්න. ඒ වගේම net රේඩියෝවේ මෙවැනි ධර්ම දේශනාවල ධර්ම දායකත්වයේ දරන්නට මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්නටත් අපි ආරම්භයේදීම ඔබට ආරාධනා කරනවා. 0174252014. එවනම් අපි ආරාධනාවත් සමගින් ධර්මානුශාසනාවයි අරඹන්නට සූදානම් වෙන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

සුකදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං

ධර්ම දේශනාව ශ්‍රවණය කරනු ලබන සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි, අද දවසේදීත් සුපුරුදු පරිදි මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. අද දවසේ මේ දේශනාවෙහි දායකත්වය මාතර වල්ගම උදාර මාවත අංක 16 කියන ලිපිනෙහි පදිංචි නිහාල් මද්දුමගේ මහත්මා සහ මේනකා රාජපක්ෂ මහත්මියගේ දායකත්වයෙන් සිද්ධ කෙරෙන්නේ. ඔවුන්ගේ අරමුණු රාශියක් තියෙනවා. ඒ අරමුණු අතර ප්‍රධාන වශයෙන්ම 2026 8 මාසේ 25 දිනට මීට වසර 14කට පෙර මියගිය සූර්යවැව පොළ ඉදිරිපිට අංක 40 නිවසේහි විසූ මෙන්ඩිස් රාජපක්ෂ පියාණන්ට පින් ප්‍රාර්ථනා කොට නිවන් ප්‍රාර්ථනා කිරීමෙහි අපේක්ෂාව ඔවුන් තුළ තිබෙනවා. ඒ වගේම මිය පරලොව ගිය පියාණන් වහන්සේලා අනෙකුත් ඥාතීන් කීපපලක්ම සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම දායකත්වෙහි අරමුණ. ඒ අරමුණු දේශනාව අවසානයේ අපි නංගොත් යලි සිහිපත් කරලා සිද්ධ කරනවා. ඒ වගේම මේ දේශනාව ශ්‍රවණය කරන ඔබගේ හදවත් ඇතුළෙත් පින් පැමිණවීම්, ඒ වගේම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම තිබෙන බව අපි දන්නවා. ඒ සියලු ප්‍රාර්ථනාවන්ද එසේ ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අපි අද දේශනාව ආරම්භ කරන්නේ. විශේෂ වශයෙන්ම අද දේශනාව සුපුරුදු මෙත්නෙත් පාමුල උනාට සුවිශේෂ ස්ථානයක සිට තමයි මේ පටිගත කිරීම සිද්ධ කරනු ලබන්නේ. පුරා වසරක් වැනි කාලයක් තුල අපි මෙත්නෙත් ශ්‍රවණය කරන ධර්ම ශ්‍රාවක ඔබට ආරාධනාවක් කළා. ඒ තමයි අපි අදහසක් තිබුණා උපදේශන මධ්‍යස්ථානයක් සකස් කොට මේ රටේ බොහෝ දෙනෙකුට මානසික වශයෙන් පැමිණ තිබෙන ඒ පීඩාවන් දුරු කර ගැනීම සඳහා ස්ථානයක් සකස් කිරීමේ විවිධ අවස්ථාවන් වලදී අපි ඒ පිළිබඳව දැනුවත් කිරීම කළා. ඒ දැනුවත් කිරීම වල ප්‍රතිඵලයක් හැටියට මේ බණ අහන බහුතරයක් දෙනා පුළුවන් විදිහට දායකත්වයේ දක්වලා ඒ කටයුත්තට අනුග්‍රහය ලබලා දුන්නා. ඒ අනුග්‍රහයෙහි ප්‍රතිඵලයක් හැටියට අද දවසේ අපි වැඩසටහන් ආරම්භ කිරීමේ මූර්තියක් වශයෙන් තමයි මේ දේශනාව පටිගත කොට ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ ස්ථානයේ පිළිබඳව දැක බලා ගැනීමේ අවස්ථාවත් ඔබට ලැබිලා තියෙනවා. මම මූලික වශයෙන්ම දේශනාවේ කරුණුවලට එන්න කලින් බොහෝම අපි මේ කටයුත්තත් එක්ක ඉන්නකොට සංවේදී සිද්ධි කීපයක් තිබුණා. ඒවා මතක් නොකලත් ඔබ ඉන්න තැනක ඉඳන් දැන් සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. මානසික ප්‍රතිකාර ලබා දීම උදෙසා ඔබ දායකත්වයේ දක්වන්නට යෙදුන ආයතනය ස්ථානය දැන් වැඩ ආරම්භ කොට තිබෙනවා. සියලු වැඩ කටයුතු අවසන් නැතත් අපිට ප්‍රමාණාත්මකව අපේ කණ්ඩායම් උපදේශනය සඳහා මේ ස්ථානයේ ඉඩකඩ ලබා ගැනීමේ හැකියාව අපිට දැන් ලැබිලා තියෙනවා. ඒ නිසා මූලික වශයෙන්ම ඔබ දායකත්වයේ දක්වන්නට යෙදුන ඒ උපදේශන මධ්‍යස්ථානයෙහි ආරම්භය සනිටුහන් කරමින් තමයි අපි මේ දේශනාව අද දවසේ ඒ අදාළ ස්ථානයේ සිට පටිගත කිරීම සිද්ධ කරන ලබන්නේ. ඒ පිළිබඳව වැඩි විස්තර මුලින් මතක් කළා වගේ නේත්‍රාලෝක YouTube නාලිකාවේ ඇතුළෙන් බලා කියා ගන්නට පුළුවන්. මේ ස්ථානයට සම්බන්ධ වන විදිහ පරණ පුරුදු විදිහටම උපදේශන සේවයේ සඳහා නම් කොට තිබෙන දුරකථන අංක ඒ මාර්ග ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කණ්ඩායම් උපදේශනයේ අපිට ලොකු ගැටලුවක් තිබුණා පවත්වන ස්ථානයක් නැතුව. දැන් මේ ස්ථානයේදී විශේෂයෙන්ම දරුවන්ගේ කණ්ඩායම් උපදේශන කටයුතු, ඒ වගේම වැඩිහිටියන්ගේ මානසික ගැටලු සඳහා අපි පොදුවේ කණ්ඩායම් හැටියට සිද්ධ කරන භාවනාමය වැඩසටහන් මේ ස්ථානයේදී අද සිට ආරම්භ කරන බව ඔබට මතක් කරනවා. ඒ සඳහා සම්බන්ධ වෙන විදිහ අපි ආපහු මතක් කරන්නේ වෙනද වගේ උපදේශනයේ සඳහා සම්බන්ධ වන දුරකථන මාර්ගවලින් ඔබට දැනුවත් වෙන්නට පුළුවන්කම තියෙනවා. එනිසා මේ සඳහා දායකත්වයේ වෙච්ච හැම සියලු දෙනාටම අපි අනේක වාරයක් ආශිර්වාද කරනවා. ඔබේ මානසික යම් පීඩාවක් තිබෙනවා නම් ඒ මානසික පීඩාවන් සියල්ලක්ම දුරු වේවා. බොහෝ දෙනෙක් තමන්ගේ දෙමව්පියන්ට පින් පිණිස මේ සඳහා දායකත්වයේ දක්වා ඒ හැම දිනාගේම අරමුණු ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ
අපි ධර්මානුශාසනාව ධර්ම කාරණා සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අද දවසේ ධර්ම මාතෘකාව හැටියට අපි සටහන් කළේ අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතයට අයිතිවන තමෝ තම පරායන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවත් ලංකාවේ බොහෝ තැන්වල ජනප්‍රිය වශයෙන් ධර්ම දේශනා සඳහා යොදාගත් සූත්‍ර දේශනාවක් බවව අපි හොඳ ආකාරවම දන්නවා. අද දවසේ මේ මෙත්නෙත් පාමුලේ දේශනාව ඇතුළෙන් අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම ඔබ දැනටමත් අඳුරෙද, එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නට යෙදුණු ආලෝකයේ තුලද, එහෙමත් නැත්නම් ආලෝකයේ කරා ගමන් කරන මිනිස්සුද, සමහර මිනිස්සු ආලෝකයේ ඉඳලා අන්ධකාරයට ගමන් කරනවා එතනද කියන කාරණාව විග්‍රහ කරගෙන, හැබෑවටම බුදුරජාණන් වහන්සේගේ දහම ඇතුළෙන් ආලෝකය ලබාගන්නේ කොහොමද, මේ ජීවිතයේහි සැනසීම සහ සංසාර ගමනෙහි සැනසීම ලබාගන්නේ කොහොමද කියන කරුණු කාරණා ටික තමයි මේ සූත්‍ර දේශනාවේ ඇතුළේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එසම මම ඔබට මුලින්ම මතක් කරන්න ඕන මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ඇතුළේ අඳුර සහ ආලෝකය බොහොම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. මිනිස්සෙක් හැටියට කෙනෙකුගේ වචන, කෙනෙකුගේ වැඩ, ඒ වගේම තමයි හිතන විදිය අවිචාරවත් නම්, තව කෙනෙකුට හිංසාකාරී නම්, පීඩාකාරී නම්, ඒ ජීවිතය අඳුරු ජීවිතයක් හැටියටයි මතක් කරන්නේ. ඊළාට ආලෝකයේ එක ප්‍රතිවිරුද්ධ පැත්තනේ. තමන්ගේ වචන, තමන්ගේ වැඩ, තමන්ගේ සිතුවිලි අනුන්ටත් තමන්ටත් හානියක් නොවන්නේ නම් ඒ තමයි ආලෝකයක් ගැන බුදුරජාණන් වහන්සේ මතක් කළේ. අම්බලට්ටික රාහුල වද සූත්‍රයේදී මතක් කළා හරි අපූර්ව ඉගැන්වීමක්. ඒ තමයි අත්තබ්බ්‍යාදායපි න සංවත්තති, පරබ්බ්‍යාදායපි න සංවත්තති, උභයබ්බ්‍යාදායපි න සංවත්තති කියලා ඉගැන්වීමක්. ඒ තමයි තමන්ටත් අනිත් අයටත් දෙපාර්ශයටම හානියක් නොවන සිතුවිලි, වැඩ, වචන. ඒවට තව වචනයක් දුන්නා පින කියලා. ආලෝකය එතන. ඒක නිසා අපි අද ඒ පදනම මත ඉඳගෙන ඔබේ නිවසේ තියෙන ආලෝකය සහ අන්ධකාරය හරියටම අවබෝධ කරවා ගන්න මේ දේශනාව උපයෝගී කරගන්න සූදානම් වෙන්නේ. මනෝවිද්‍යාවේ කාරණාවක් උගන්වනවා මනෝකායික රෝග කියලා. මම ඇයි ඒක මතක් කරන්නේ ආරම්භයේදීම? සිද්ධියත් එක්ක අපි මෙතෙන්ට එමු. සිදුවීම මේ ඔබට මම මතක් කළා කායික, වාචසික, මානසික වශයෙන් තියෙන විචාර භාවයේ සහ අවිචාර භාවයේ තමයි අඳුරත් ආලෝකයත් අතර දෝලණය වෙන්නේ. මේ සිදුවීමට පාදක වෙන්නේ ඇත්තටම අවුරුදු 75ක අම්මා කෙනෙක්. ඒ අම්මා කොළඹින් ගොඩාක් දුර හොයාගෙන ආවේ තමන්ගේ දුවත් එක්ක. දුව ඇවිදilla කියන්නේ හාමුදුරනේ අම්මට කොච්චර බෙහෙත් ගත්තත් හොඳ වෙන්නේ නැති ලෙඩක් තියෙනවා. මොකක්ද ලෙඩේ? ඒ තමයි ඇඟ පිච්චෙනවා. සමහර දවස්වලට නිදා ගන්න කලින් අපිට කියනවා ඇඳේ මෙට්ටය වතුර වලින් තෙත් කරන්න කියලා. කොච්චර ෆෑන් එක දැම්මත්, ඒසී දැම්මත් ඇඟ ඇතුලෙන් පිච්චෙනවලු. දොස්තර මහත්තුගාවට එක්කගෙන ගියාට පස්සේ සියලු පරීක්ෂණ කරලා අවසානයි. ඒ පරීක්ෂණවල ප්‍රතිඵලය තමයි ඔව් කායික වශයෙන් රෝගයක් නැත. ඒ නිසා තමයි අපි හොයාගෙන ආවේ. කතා කරගෙන යනකොට මේ අම්මත් එක්ක මේ අසනීපේ උග්‍ර වෙන්නේ එක්තරා කාලයකදී. ඒ අම්මා කියන විදිහටම අවුරුද්දකට දෙවරක් මාසයක් විතර. අපි හොයාගෙන යනවා දැන් ඒ මාස දෙක ඇතුලේ දෙවරේ ඇතුලේ මොනවද අම්මගේ ජීවිතේ වටපිටාවේ සිද්ධ වෙන්නේ කියලා. බලපුවාම වෙන මොකක්වත් නෙමෙයි. අපි ගාවට එක්කගෙන ආවම දුව කසාද බඳින්නේ අම්මගේ කීමට පිටින් විරුද්ධව. කසාද බඳලා අවුරුදු 3-4ක් යනකල් ඒ අම්මා දුවව අයින් කරලා තිබුණේ පවුලෙන්. තරහක් තියෙනවා බෑන සම්බන්ධව. හැබැයි ඒක හිතේ හිර කරගෙන ඉන්නේ. හිතේ තද කරගෙන ඉන්නේ. අවුරුද්දට දෙපාරක් බෑනයි දුවයි දෙන්න රට ඉඳන් එනවා මහගෙදර. ඒ මහගෙදර එන කාලේ තමයි මේ අම්මගේ අර දැවිල්ල ශාරීරික වේදනාව එන්නේ. එතකොට මේ එන වේදනාව ශාරීරික වශයෙන් ආවට ඇත්තටම හොයාගෙන ගිහපුවාම අපි අර කතා කරන මනෝකායික රෝගයක්. දොස්තර මහතුරුගාව බෙහෙත් නෑ තමයි. මොකද්ද වෙන්නේ? අපි කියනවා කම්පනයක් ඇති වෙනවා. ට්‍රෝමා එකක් අපි කතා කරනවානේ. හිතින් විඳවනවා. දැන් මම ඔබට කිව්වා
මුලින්මම තමන්ගේ හිතෙන් කයෙන් වචනයෙන් තියෙන අවිචාරවත් භාවය තමයි අඳුර. දැන් මේ අම්මා දම් පින් කරන්නේ නැද්ද? ඉතා හොඳට දම් පහන් පූජා කරනවා. මල් පහන් පූජා කරනවා. ඒ වගේම වන්දනා ගමන් යනවා. දඹදිව ගිහිල්ලා තිබුණා. ඒ වුණාට අවුරුද්දට දෙපාරක් ඇඟ දන අසනීපේ තිබුණා. අවුරුදු 12කට වඩා මේ ලෙඩෙන් පීඩාවට පත් වෙලා මේ වතාවේ දූලා විදේශගත වෙලා ලංකාවට ආපු වෙලාවේ තමයි අපි ගවට අරගෙන එන්නේ. මම යම්මත් එක්ක කතා කරනකොට මම ඔබට මේ කියන්න හදන්නේ අර හිතින් විඳවන ට්‍රෝමා එක. බෑන දැක්ක ගමන් අර පරණ අතීතයට යනවා. අතීතයට ගියපු ගමන් ඇඟ දෙවිල්ල. ගොඩාක් අයට මම මේ සිද්ධිය කිව්වට දොස්තර මහත්තුරු කියනවනේ සමහර ඔය බඩේ අමාරුවට වටපිටාවක් හැදිලා නැහැ. ඊළඟට හෘද ස්පන්දනය වැඩි වෙලා සමහරුන්ට ප්‍රෙෂර් වැඩි වෙනවා. දොස්තර මහත්තුරු කියන වටපිටාවේ වෙන මොනවත් නැහැ. අන්න ඒවට අපි කියන්නේ මානසික වශයෙන් ඇති පීඩාවන් හඟවාගෙන සිටීම. ඒක නිසා අපි සමහර වෙලාවට ගෙදර එළිය කළාට පහම් පත්තු කරලා බුදු කුටිය එළිය කළාට සමහර ජීවිත තාම අඳුරේ කියලා තේරෙන්නේ මේ අද්දකීම් වින්දහමයි. ඒ නිසා අපි අද මේ ලෝකේ ඉන්න ඒ අඳුර සහ ආලෝකයේ අතර දෝලණය වෙන පුජ්‍යලයන් හතර දෙනාගෙන් ඔබ කවුද කියන එක පිළිබඳව ඔබ තුලින්ම හඳුනා ගන්න. මේක ඉතාමත්ම වැදගත් වෙයි. මොකද අපිට මේ මනුස්ස ජීවිතයේ ඇතුළෙදී අපේ මේ ආලෝකය හඳුනා ගන්න නොහැකි වුණොත් අපිට ආය ඒ සඳහා අවස්ථාවක් ලැබෙනවා දුර්ලභයි. ඒකයි මේ වෙලාවේදී අපි ඔබට මතක් කරගෙන යන්නේ. එහෙමනම් කොහොමද අපි මේ ආලෝකයේද ඉන්නේ අඳුරේද ඉන්නේ නැත්නම් අඳුරේ ඉඳන් ආලෝකයට එමින්ද ඉන්නේ එහෙමත් නැත්නම් ආලෝකයේ ඉඳන් අඳුරට යමින්ද ඉන්නේ කියලා තෝරන්නේ. මහ ලොකු දේවල් ඕනේ නැහැ. මම ඒක සාමාන්‍ය ඔබේ gedara තියෙන පරිසරයක් එක්ක සාකච්ඡා කරලා කියන්නේ. දැන් ආගමානුකූල මුහුණවර කිව්වනේ. ආගමානුකූල මුහුණවර කිව්වට සමහරුන්ගේ ගෙවල් ඇතුලේ තත්ත්වය ඊට වඩා වෙනස්. අපිට මුණ ගැහෙනවා කොච්චර නිදා ගන්න උත්සාහ කළත් අහල කොටවත් නිින්ද එන්නේ නැහැ. රැය පහන් කරන ජීවිත. කොච්චර ගෙවල් ඇතුලේ අම්මලා තාත්තලා උපදෙස් දුන්නත් දරුවෝ කාමරයෙන් එළියට එන්නේ නැති කාමරේ ලයිට් එක ඕෆ් කරගෙන දොරවල් වහගෙන ඉන්න ජීවිත. මොනෝහරි දෙයක් කරන්න පටන් ගන්න ඕන කියලා ඉන්නවා. ඒ වුණාට පටන් ගන්න ආරම්භයක් ගන්න බැරි ජීවිත. තවත් කොටසක් ඉන්නවා ජීවිත එකතරක් වැරදුනා. ඒ වැරදිච්ච නිසා ආය මට හරියන්නේ නැති වෙයි කියලා පසුගාමීව මුල්ලකට වෙලා ඉන්න අය. අනාගතයේ කිසි බලාපොරොත්තුවක් නැතුව අර්ප කියන්නේ ඉන්නම් වාලේ. ඉන්නවා කන්නම් වාලේ කනවා. දෙන්නම් වාලේ ගන්නවා. ජීවිතේට අරමුණක් නැහැ. ඇත්තටම අපේ නූතන මනෝවිද්‍යාවේ හැටියට ගෙවල් ඇතුලේ මෙහෙම භූමිකාවක් තියෙනවා නම් එතන අඳුර රජ වෙන්න උත්සාහ කරන සමහර වෙලාවට අඳුර බෝ කරගත්ත ජීවිතයක් හැටියට තමයි දකින්නේ. ඒ නිසා එයින් මිදෙන මාර්ගය මේ කරුණු කාරණාවලින් මතක් කරනවා. පළවෙනි පුජ්‍යලයන් සම්බන්ධව මතක් කරගෙන එනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ තමෝ තම පරායන. සමහර මිනිස්සු ඉන්නවා යමක් කමක් නැ දුප්පත්ම තමයි කියමුකෝ. ඊළඟට බුද්ධ දේශනාව පවත්වන ඉන්දියාවේ කුල ක්‍රමය ඉතාමත්ම ප්‍රබලව තිබුණා. සමහර ප්‍රාන්තවල අදටත් ඒක එහෙම තියෙනවා. ඒක කුලවලට බෙදලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සමහරු ඒ නීච කුලවල පහත් කුලවල පහල කුලවල එක වරදවා ගන්න එපා. එතන ඒ ඉන්දියානු සමාජයේ හැටියට තමයි වෘත්තීන් එක්ක ඒ කුලවලට බෙදුවේ. සමහරු ඒ පහළම කියන කුලයේ පහළම කියන ඒකකයේ ඉපදිලා ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට එතනින් මිදෙන්න කිසිම ඕමනාවක් නැහැ. ආන් එහෙම ඕමනාවක් නැහැ විතරක් නෙමෙයි ඉන්න තැනුනුත් පහළට යන්නමයි සූදානම. පරුස වචන කියාගෙන අනුන්ට ගිනිගෙඩි දෙමින් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් ආය එතනින් පහළටම තමයි ගමන් කරන්න සූදානම් වෙන්නේ. ඒගොල්ලන්ට කිව්වා අඳුරෙන් අඳුරට යන අය. සමහර වෙලාවට උත්පත්තිය පෙර කර්ම බලවත් වීම නිසා අර කියන ලද පහත් කුලයක තමයි ඒ පහත් කුලයේ උත්පත්තිය ලැබුවා. එතනින් උඩට එන්න නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කළේ කාය සමාචාරය විසමයි. ශරීරයේ පැවැත්වුවොත් හොරකමකටම දූෂණයකටම වංචාවකටම අනුන්ට හිංසාවක් කිරීම උදෙසාමයි. මොකද ඒ කාලේ ඔය හිටපු සමහර සත්වඝාතකයෝ අපි අහලා තියෙන්නේ. චුන්දසූකරලා වගේ අය අහලා තියෙනවනේ. ඒගොල්ලෝ තමන්ගේ ජීවිතය
අඳුරු තැනකින් පටන් ගත්තා අඳුරටම ඇදගෙන ගියා. අපිටත් සමහර තැන්වලදී පේන්නේ නැද්ද? පාරක යනකොට ප්‍රචණ්ඩ වෙලා සමහර අය කෑ ගහනවා. ඒගොල්ලන්ට ඇවිද ගන්න බෑ, උත්පත්තියෙන්ම ආබාධිතයි. හැබැයි ඒ ආබාධිත භාවය තවත් වැඩි කර ගන්න හදනවා මිසක්ක එයින් මිදෙන්න දේවල් නැහැ. මිනිසුන්ට පරුස වචනෙන් බැනගෙන, එකිනෙකා රණ්ඩු කරගෙන, එහෙමනේ. ඔබට මතක ඇති පහුගිය කාලෙක නේද පිටකොටුවේ සිද්ධි වෙලා තිබුණනේ, අර යාචක භාවයේ ඉන්නකොට ඒ යාචකයෝ සමහර යාචකයන්ව ඔළුවට ගල් පෙර ගල් වලින් ගහලා මරලා තිබුණා. එතකොට අන්න ඒ තැන් ගැන බුදුරජාණන් වහන්සේ දැක්කා, වැටුණු අමාරුවෙන් ගොඩ එන්න උනන්දු වුණේ නැහැ, තව ටිකක් පහළට ගියා. ඒක නිසා දැන් අපි ඔබට යෝජනා කරන්නේ දෙවෙනි කණ්ඩායම. ඒ තමයි තමෝ ජෝති පරායනෝ. මේ කණ්ඩායම පළවෙනි කණ්ඩායමට වඩා අතිශයම වෙනස්. බුද්ධ ආගමේ හැටියට උගන්වන්නේ කොහොමද? සමහර අය උපතින් අර කියන ලද පහළ කුලවල තමයි, දුප්පත් ගෙදරක තමයි, සමහර වෙලාවට අංගවිකලක් තමයි, අඳගොළු බිහිරිභාවයකුත් වෙන්න පුළුවන්, අතේ පහේ කීයක්වත් ගැවසෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ උනාට ඒගොල්ලන්ගේ කාය සමාචාරය හොඳයි, වචී සමාචාරය හොඳයි, වචනයෙන් අනිකව රිදවන්නේ නැහැ, සනසවන්න පුළුවන්. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය කියන ලද අපි කියනකු පහත්ම කුලයක නායකයා කරන ලද චෛත්‍යයක් තියෙනවා, චෛත්‍යයක් හැදුවා. ඒ චෛත්‍යය තුළ ගර්භ නිධානය කරලා මුතුමැණික් එකතු කරලා වන්දනාමාන කරගෙන ගියා. හැබැයි කෙනෙකුට ඕන වුණා රටේ ජනප්‍රිය වෙන්න, සල්ලි හොයන්න. එයාට අත තියන්න හිතුනේ චෛත්‍යයට. චෛත්‍ය හදපු අර අපි කියනවානේ පහළ කුලේ නියෝජනය කරපු කෙනා ළඟට ගිහිල්ලා කිව්වා, චෛත්‍ය ගර්භය කොතනද තියෙන්නේ? මට ඒක කඩලා මුතු මැණික් ටික ගන්න ඕන කිව්වා. පස්සේ කිව්වා අපි හීන කුලේ තමයි. ඒ උනාට බුදුරජාණන් වහන්සේට අපි කොන්දේසි විරහිත වාදරේ. ධර්මයට එහෙමයි, සංඝයට එහෙමයි. ඒ නිසා අපි බුද්ධ භෝග විනාශ කරන්නේ නැහැයි කිව්වා. ජීවිත තර්ජනය කළා. මැරුවත් එහෙම කරන්නේ නැහැයි කිව්වා. අන්න ඒ වගේ උදවිය. තමන් ඉන්න තැන, ඉපදිච්ච තැන කර්මානුරූපව මොකක් වුණත් දැන් එයා ඒ තැනෙන් උඩට එන්න වෙර වීරිය දරන කෙනෙක්. කායිකවත් වාචසිකවත් මානසිකවත්. ඒක තමයි මෙතනදී මේ කතා කළේ, අඳුරෙන් එළියට එන අය. ඒක අපේ සමාජයට අතිශයම වැදගත්. ওই මනෝ උපදේශනයේදී අපි බලන්නේ මේ ටිකම තමයි. දැන් ගොඩාක් අය ගෙවල් වල ඉඳලා ඒ ගෙදර ඉඳගෙන මේ බණත් අහගෙන සමහර වෙලාවට අම්මලා නිරන්තරයෙන්ම කියනවනේ, දුවේ පුතේ මේ ටික කරමු, මේ උපදේශනයක් අපි ලබා ගමු. ඒතකොට ගොඩක් අය මොකද්ද කියන්නේ? අපිට ඇති අමාරුවක් අපහසුයක් නැහැ, අම්මලා ඕනනම් උපදේශන සේවයට යන්න කියනවා. මේ ගෙදර කණ්ඩ උයලා දෙන අම්මට බෙල්ලට පිහිය තියනවා. ඒ උනාට වෙනසක් නැලු, ඒ මගේ හැටි කියනවා. ඊළඟට සමහර වෙලාවට අඳින්න පළඳින්න ගෙනල්ලා දෙන තාත්තාව මූණට මුනිච්ච වෙන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ මද්ද්‍රව්‍ය වලින් ජීවිත විනාශ වෙලා තියෙනවා. ඒත් එතනින් ගොඩ යන්න සමහරු දඟලන්නේ නැහැ. හැබැයි මේ කියන තැනදී බුදුරජාණන් වහන්සේ මතක් කළා, ඔව් අඳුරක හිටියත් එළියට. මනෝ උපදේශනයේ තියෙන ඇත්තටම එතෙන්ට. ඔබ දැන් ඉන්නේ විසඳා ගන්න බැරි අනේක විද ප්‍රශ්නවල දුක්ක දෝමනස්යන්ගෙන් පිරිච්ච ජීවිතයක තමයි. එහෙමනම් එයින් මිදෙන මාර්ගය තමයි ධර්ම මාර්ගය සහ උපදේශන මාර්ගය. ඒක ඔබ ඔළුවේ තදින් රඳවගන්න.

ළඟට කොච්චරවත් සමහර අය ඉන්නවා තමන්ගේ තැන මොකක් වුණත් තමන් ඉපදිලා ඉන්න තැන මොකක් වුණත් කමන්නේ හොන්දේසි විරහිත ශ්‍රද්ධාව එයා අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා මෙලව පරලොව පවපින ඉතින් එතකොට අන්න එයා තමයි අඳුර නසාගෙන එළියට එන්න උත්සාහ කරන කෙනා බුදුරජාණන් වහන්සේ එහෙම ජීවිත දිහා බලලා එහෙම ජීවිතවලට ආශිර්වාදය එමත් නැත්නම් අනුමත කිරීම සිද්ධ කරලා තියෙනවා ඒක නිසා අපිට මේ දැන් ජීවිතේ ලැබිලා තියෙන්නේ කාගේවත් කුමන්ත්‍රණ වලින් නෙමෙයි මේක අපි කවුරුත් දන්නවනේ ඔබ උපදුණු තැන ඔබේ ජනක කර්මය වෙන කවුරුත් කරපු එකක් නෙමෙයි උපදුණු තැන තීරණය කළේ ඔබ මම ඒක තමයි ඇත්ත ඒ නිසා ඔබට සහ මට සිද්ධ වෙනවා ඒ තැන බාර ගන්න වැදගත්ම කාරණාව තමයි මේ බෙදාගත්ත බත්පත බෙදාගත්තේ මම කියලා තේරුම් ගන්න. එතකොට මේකට මූණ දෙන්න ලේසි. එහෙම බෙදාගත්ත බත්පත මොකද කරන්න වෙන්නේ? මම අනුභව කරන්න වෙනවා. එහෙනම් මම අනුභව කරගෙන යනකොට විවිධ පීඩාවන් ආවට කවදක්වත් මම හිටපු තැනින් පහළට වැටෙන්නේ නැහැ ඉදිරියටම එනවයි කියන තැන තියෙන්න ඕන. එහෙදි බුදුරජාණන් වහන්සේගේ අපූර්ව දේශනාවල් කීපයක් තියෙනවනේ ඔබට මතක ඇතිනේ. ඒ තමයි ජීවිතයට බර දෙන්න. කොච්චර බරද ජීවිතය කියලා කියනවා මේ මනුස්ස ජීවිතයක් ලැබෙන එකේ බර. දුර්ලභංච මනුස්සත්තං කියලා. උපමාවට කිව්වේ කන කැස් බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ. මම කියන්නේ ඊටත් වඩා අමාරුයි මිනිස්සු වෙලා දහමක් අහලා ඒ දහමට අනුව ඉන්න තැනින් ඉහළට එන එක. සමහර ජීවිත තියෙනවා. ඒ ජීවිත ඉන්න තැනින් ඉහළට එනවා වෙනුවට ඉන්න තැනින් පහළට යනවා කියලා අපි කිව්වේ තමෝ තම පරායනෝ කියලා. ඒ නිසා මේ දෙවෙනි කොටස තමයි දුප්පත් තමයි. ඒ උනාට ඒ දුප්පත්කම ඇතුලේ හරි ලස්සන ශ්‍රද්ධාවක්. ගරු ගහම්බීර චරිතයක්. අනේකට උදව් උපකාර කිරීමක් එම සිද්ධ වෙනවා. ඒකට කොන්දේසියක් නැහැ. මම ඔබට ඒකට එක නිදර්ශනයක් කියන්න ඕන මේ ධර්ම දේශනා සඳහා වඩින අතරතුර සිද්ධ වෙච්ච අත්දැකීමක්. මේ දවස්වල වඩිනකොට පාර දෙපැත්තේ තියාගෙන යම් යම් පළතුරු විකුණනවානේ. ඔය කඩුවෙල පාලමේ මම බොහොම පුංචි පෙට්ටි කඩයක් ළඟ වාහනේ නතර කරලා මම දැක්ක එකේ අර අපි කියන දුගී භවෙන් බේරිච්ච අම්ම කෙනෙක් එතන ඉන්නවා. ඒ අම්මා ගාවට ගිහිල්ලා කතා කරලා පළතුරු ගැන ඇහුවාම අම්මගේ ඇහැට කඳුළු ආවා. කඳුළු ඇවිදිලා අපි ඇහුවේ පළතුරු වල ගාන. අම්ම කෝ නෑ සයින්හස මට මේක පූජා කරන්න ඕන. මම දන්නවා ප්ලේන් ටිකක් විකුණුනොත් විතරයි ඒ අම්මට බඩට බත් ටිකක් වැටෙන්නේ. ඒ නිසා මට හිත දුන්නේ නැහැ ඒක නොමිලේ ගන්න. එයාම මට කියනවා හාඳුන්නේ ගිය සතියේ මගේ පුතා මේ පාලම ළඟදී ඇක්සිඩන්ට් වෙලා මැරුණා. මට බණක් කියා ගන්න වත්කමක් නැහැ. දානයක් දී ගන්න වත්කමක් නැහැ. ඒ නිසා හාඳුන්නේ මගේ ගාව දැන් මේ තියෙන්නේ මේ තියෙන දූරියන් ගෙඩි දෙක විතරයි. හාඳුරෝ ඒක පිළිගන්න කියලා පූජා කළා. මං මේ කියන්නේ ඒ ශ්‍රද්ධාව හිතේ තියාගෙන දිලිඳු වුණත් ඒ ජීවිතවලට ලොකු ආලෝකයක් වැටෙනවනු අනුමානයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් පේන්ටියක් විකුණලා හම්බ කරගන්න අම්මගෙන් නොමිලේ පළතුරු ගත්තද කියලා. නැහැ. අපි ඒ පළතුරු වලට වඩා වටින යම් කරුණු කාරණා දෙකක් භෞතිකවත් සිද්ධ කළා. ඒ පුතාට ඒ ස්ථානයේ ඉඳන්ම පින් අනුමෝදන් කරන්න පුළුවන් අවස්ථාවක් හදලා දුන්නා. මං කියන්නේ ඒක තමයි ශ්‍රද්ධාව. අර අඳුර කියලා කිව්වේ නැතිබරිකම තිබුණට හිතේ එළිය තියෙනවා. ඒකයි ඕන වෙන්නේ. ඒ නිසා මං හොදාකාරවම දන්නවා අර එක සාටක බමුණෝ වගේ අය එක සලුවක් කරේ දාගෙන බැමිණිටත් තිබුණු සලුව බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පූජා කරපු ඒ උත්තම ශ්‍රද්ධාව තියෙන ගොඩක් අය අපේ රටෙත් ඉන්නවා. එහෙම නැතුව නෙමෙයි. ඒ නිසා ඔබ අද දිලිඳු වුණා ශ්‍රද්ධාව තියෙනවා නම් ඔබ ධනවත් කෙනෙක් මතක තියාගන්න. ඔබ අද දිලිඳු වෙන්න ඇති. හැබැයි සීලය තියෙනවා නම් ඔබ ධනවත් බව ඔබ මතක තියාගන්න. ඒගොල්ලෝ තමයි අඳුරෙන් එළියට එන අය. බුදුරජාණන් වහන්සේ සාදු සම්මතෙන් අනුමත කළා. ඒකයි වැදගත්. ඒ වගේම අනිත් පැත්ත මනෝ උපදේශනය ලැබනකොට මතක තියාගන්න අපේ මනස අපේ හිත තමයි මේ අපි අරමුණු කරන ජීවිතයකට තොරතුරු දෙන්නේ. ඒ තොරතුරු වෙනස් කළොත් ජීවිත අරමුණු වෙනස් කරන්න පුළුවන්මයි. ජීවත් වෙන විදිහ වෙනස් කරන්න පුළුවන්මයි. සාමාන්‍ය අපි උපදේශනය අපි කරන දේ තමයි කකා බිබී ඔහෙ ඉන්න අයට අපි සැලස්මත් දෙනවා
නිශ්චිත

0: දිනවකවානුවකට මෙන්න මේ සැලැස්මට යන්න. ඉතා කුඩා කොටසක් සති දෙකකට අවුරුදු ගණන් කකා බිබි ඔහේ හිටපු අය ඒ වැඩසටහන ඇතුළෙදී ආපහු තමන්ට ඉලක්කගත ජීවිතය සඳහා යන්න ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් හිතන්න එපා මට අය ජීවිතේ නැගිටින්න බෑ කියලා. මට වැරදුණු වැරදිලා කාටවත් වැරදිලා නැහැ, මගේ ඔක්කොම ඉවරයි කියලා නම් කල්පනා කරලා එක තැනකට බුලි වෙන්න එපා. අනිවාර්යයි මේ තියෙන බාධක අභියෝග කඩාගෙන යන්න ඔබ තුල ශක්තියක් තියෙනවමයි මතක තියාගන්න. එයි මං එහෙම කියන්නේ, අපි පෙර ආලෝකයේ ලැබපු අය. මේ මනුස්ස ජීවිතයක් ලැබලා තියෙන කිසි කෙනෙක් අඳුරේ හිටු පය නෙමෙයි, ආලෝකයෙන් ආලෝකයකට ආපු අය. අපි මිය යන මොහොතේදී අපේ චුතිසිත එළියයි ආලෝකමත්. ඒ කියන්නේ පෙර භවයේ අපි ජීවත් වෙච්ච විදිහ ආලෝකවත්. ඒ ආලෝකේ අරගෙන තමයි මෙතෙන්ට ආවේ, ඒ පුරුදු අරගෙන තමයි මෙතෙන්ට ආවේ. ඒ නිසා ඒ පුරුද්දට ඉඩ දෙන්න, ඒ පුරුදු තමන්ගේ ශක්තියක් බවට පත් කරගන්න අපිට පුළුවන් කියන බව මතක තියාගන්න ඕනේ. එහෙම කරන අය ඕන තරම් ඉන්නවනේ, අපිට එහෙම දැකලා තියෙනවනේ. ඒ නිසා මේ වැඩ ටික කරගෙන එළියට එන්න ඔබට හිතෙන්න පුළුවන් අපිට ධනය නැහැ. මං ආපහු කිව්වනේ, ධනය කියන එක අඳුර හැටියට හරි ආලෝක හැටියට හරි තීරණය වෙන්නේ ඔබ භාවිතා කරන භාවිතාවේ හැටියට. ඉතුරු කාරණා දෙක කියනකොට තේරෙයි සමහර ධනවතුන් යයි හිතාගෙන ඉන්න අයගේ ජීවිතත් කොච්චර කළුවරද කියලා. එකයි අපිට මතකයිනේ බුදුරජාණන් වහන්සේ කාලවල හිටපු සිටුවරු ගැන අපි හොයමු. ඊළඟට තුන්වෙනි කොටස, ඒ තමයි ජෝති තම පරායන. අන්න මේ කොටස පිළිබඳව අවධානය වැඩි කරන්න ඕන. සමහර වෙලාවට උපදිනකොටම උසස්යයි සම්මත තැනක උපදින්න පෙර පින තියෙනවා. අර කියන සත්ත සංවර්ධනික උච්චා කුලීනසා, උසස් කුලයක භවභෝග සප සම්පත් වලට අයිතිවාසිකම් කියමින් උපදිනවා. කිසි ගැටලුවක් නැහැ. ඊළඟට ඒගොල්ලන්ට ක්ෂණ සම්පත්‍ය හොඳයි. ඇස කන දිව නාසය ශරීර ආදී කියන ඉන්ද්‍රියෝ ටික හොඳට වැඩ. භවභෝග සප සම්පත් අඩුවක් නැහැ. ඒ උනාට තියෙන ගැටලුව තමයි එයා ඒ ලබාගත් ආලෝකය තුලින් අඳුරට තමයි ගමන් කරන්නේ. කොහොමද? කාය සමාචාරය හොඳ නැහැ. එයාට කතා කරන්නකෝ බලන්න, කොහේ හරි පවකට කාට හරි ගිනි ගැඩියක් දෙන්න එයා තමයි මුලට මෙන්නේ. ඇයි ඒ? සමහර වෙලාවට සම්පත් වැඩි වුණාම භෞතික දේවල් මනුස්සකම් යට යන්න පටන් ගන්නවා. සමහරුන්ට ඒ උන හොඳටම තියෙන රස්නේ කියලා කියන්නේ ජීවිතේට. සල්ලි බලයෙන් මත් වුණාම, තමන්ගේ තියෙන බලයෙන් මත් වුණාම අනෙකවට පීඩා කරන්න, පෙලන්න, යටපත් කරන්න, යටහත් කරන්න දෙපාරක් හිතන්නේ. ආන්ගේ ජීවිත තමයි ආලෝකයේ තමයි උපදිනකොටම ඒ උනාට අඳුරට තමයි ගමන් කරන්නේ. අඳුරට ගමන් කරන්නේ. තමන්ගේ වචන අරගෙන එක්ක බොරු කියලා නැත්තම් කේලම් කියවලා කොටවලා හොඳට තියෙන ජීවිත විනාශ කරවන්න මේවා භාවිතා කරනවා. ඇයි ඒ? එයාට තියනවා වැඩි. දැන් අපි එහෙමනේ කියන්නේ. දැන් මේ ආලෝකය හැටියට දැක්කේ භෞතික දේවල් බුදුරජාණන් වහන්සේ. උසස් කුලයක ඉන්නවා, බලය තියනවා. ඒ උනාට මොලේ නැහැ. අනුන්ට ගිනි ගැඩියක් දුන්නාම හරි සැලසුම් සහගතයි. මොකද පෙර පිනටනේ ওই භෞතික සම්පත් ලැබිලා තියෙන්නේ. පෙර පින් කරලා තියෙනවා. කියන්නේ දුන්නාම ලැබෙනවා. ලැබිලා තියෙනවා. දිනු කරලා නැහැ ප්‍රඥාව. ප්‍රඥාව දිනු කරලා නැත්තම් අනුන්ට ගිනි ගැඩි දෙනකොට ඒක පවක් කියලා තේරෙන්නේ නැහැ. සල්ලි විසි කරන්න පුළුවන්. සල්ලි විසි කරන්න පුළුවන්. සල්ලි විසි කරලා, කුමන්ත්‍රණ කරලා, මඩ ගහලා, චරිත විනාශ කරලා ඒ සල්ලි වලින්ම හැබැයි තමන් සුදුනෝ වගේ සුදු ඇඳගෙන කළු වෙන්නත් පුළුවන්. මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්ක හැටි. මේ වගේ පිරිසක් බුදුරජාණන් වහන්සේ ಭಾರತයේදී දැක්කා. සංසාර ගමනේදී උන්වහන්සේට මේ වගේ පිරිසක් මුණ ගැහුණා. උන්වහන්සේ අනුකම්පා කරලා කිව්වා, ඔය ක්ෂණ සම්පත්‍ය බොහොම දුර්ලභයි. මනුස්ස සම්පත්‍ය බොහොම දුර්ලභයි. ඒ දුර්ලභ වෙච්ච මනුස්ස ජීවිතය සමහර වෙලාවට ප්‍රඥාව දිනු කරගත්තේ නැති හන්දා අඳුරට අරගෙන යන අය ඉන්නවා. ඒක නිසා අපේ සමාජයේ තියෙනවා වැරදි මතයක්. ඒ වැරදි මතය හොඳටම උඩු දුවලා තියෙන කාලයක් මේ කාලේ. ඒ තමයි මරණින් පස්සේ කොහේ යයිද කියලා දන්නේ නැ කියන එක. මේ හැමෝටම මතක් කරන්න ඕන ත්‍රිපිටකයේ ඇතුලේ ඉගෙන ගන්න බණවල තියෙනවා නේද? අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං, විඥානපත්‍ය නාම රූපං කියලා මේ පැහැදිලි බුදු වදන් ටික තියෙද්දි කොහොමද මරණින් මස්තුවට කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ කියලා අපි සමාජගත කරන්නේ. බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උපමාවක් මතක් කරනවා. සංසාරයේ අධ්‍යක්ීම් එකතු කරලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණනි කෙනෙක් ගෙවල් දෙකක් මැද වාඩි වෙනවා. හරියට ඒ ගෙවල් දෙකේ දොර දෙපැත්තෙන්ම පේනවා. ගෙදර මැද ඉන්නකොට ගෙවල් දෙකේ දොරවල් දෙක හොඳටම පේනවා. මේ ගෙදරට එන අයත් අර ගෙදරින් යන අයත් එයාට හොඳට නිරීක්ෂණය වෙනවා. කිසිම සැකයක්. මමත් එහෙම තමයි. මේ සංසාරයේ ලබාගත් සියලු අත්දැකීම් වලින් ගයක් ඇතුළට අර එන යන අය වගේ මේ සංසාර ගමනේ මැරෙන උපදින අය, මැරිලා ගිහිල්ලා උපදින තැන මට හොඳට පේනවා. සමහරු තමන්ගේ ජීවිතයේ සිල්ලරට විසි කරලා අයාලේ ගිහිල්ලා අර කියන කාය වචී විසමාචාර වලට ගිහිල්ලා සසරේ දුක් විඳින හැටි මම දැකලා තියෙනවා. ඒ නිසා තමයි මම සම්මා දිට්ඨියට ඇවිදිලා කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන දන්පහන් පූජා කරගෙන ආධ්‍යාත්මයේ සංවර කරගන්න කියලා කියන්නේ. ඒ නිසා තමයි සියලු බුදුවරු කොන්දේසි විරහිතව දේශනා කරන සචිත්ත පරියෝ දපණං කියලා මමත් දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ මතක් කිරීම එහෙමම තිබියදී සමහරු කියනවනේ කණ්ඩ දෙනවනම් බොණ්ඩ දෙනවනම් වෙන මොන කෙංගෙඩියද ඕන කරන්නේ කියලා. ඒ දන්පහන් ඒගොල්ලොන්ට තේරෙන්නේ නැද්ද? ඔන් කරපු ෆෝන් එකක් ඔන් වෙච්ච වෙලාවේ ඉඳන් බැටරි ලෝ වෙන්න පටන් ගන්නවා. ඒකනේ වෙන්නේ. මොනවා හරි දෙයක් ආරම්භ කරපු වෙලාවේ ඉඳන් ඉවර වෙන්න පටන් ගන්නවා. හැම දවසකම ජීවිතවලට කරගත්ත පින් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සමහරු ඒ ආලෝකයේ ඉඳන් අඳුරට යන එක අපරාධයක් නෙමෙයිද? ජීවිතේ කියවගන්නේ ඒකද? දැන් තාරුණ්‍ය ඇතුලේ තියෙන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරලා කියන්නේ. ඒ සමාජ මාධ්‍ය භාවිතා කරනකොට කියනවනේ ජීවිතේ තාරුණ්‍යය ගත කරන්න නම් තව වචන ගොඩක් තියෙනවා. මෙන්න මේ විදිහට කන්න ඕන, මෙන්න මේ විදිහට බොන්න ඕන, මෙන්න මේ විදිහට ඇවිදින්න ඕන. ඒ එකතැනකවත් ප්‍රඥාව තිබුණේ නැහැ. ඒ එකතැනකවත් සමහර වෙලාවට සමහරු කියන්නේ අපේ සල්ලි වලින් අපි කනවා නම් කාටවත් මොකද කියලා. කාටවත් එහෙම මොකුත් නැහැ. ඔබට භෞතික සම්පත් හම්බ උනේ ඔබේ කුසලතාවයක් හන්දා. ඒ කුසලතාවය පරදින්න එපා. බුදු දේශනාවේ තියෙන්නේ ජිතංව රක්වේ අනුවේසනෝසියා. දිනාගත්ත එක පරදින්නේ නැතුව විජයග්‍රහණය කරගන්න. ඒ නිසා අඳින පළඳින යන එන ගෙවල් දොරවල් හදන යාන වාහන ගන්න කිසි කෙනෙකුට ඊර්ෂ්‍යාවක් නැහැ. හැබැයි ඒ සම්පත් ඇතුලේ ඔබ අතරමං වෙන්න එපා කියන එක නම් මෛත්‍රී සාගතව අපි පෙන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේලා එහෙම කළා. ඒකෙන් කියවෙන්නේ සියලු සම්පත් තියෙන අය අඳුරට යනවා කියන එක එහෙම නෙමෙයි. අපේ රටේ ගොඩාක් ධනපතියන් ඉන්නවා. ඔවුන් දානපතියන්. ඔවුන් ජීවිතේට බර තියලා තමන්ගේ දේවල් බෙදා හදාගෙන ආධ්‍යාත්මය දියුණු කරගන්න. හැබැයි ඇතැම් තැනකදී ඒ ධනපති පන්තියටම ඒ ධනවාදයේම අකුණු සැරක් වෙලා තියෙනවා. පිච්චිලා තියෙන්නේ ඒකෙන්මයි. අපි දන්නවනේ සමහරුන්ට තනතුරු අනතුරු වෙලා තිබුණා. ඒක එහෙම වෙනවා. ඒකේ වෙන කාරණාවල් තියෙන්න පුළුවන්. නමුත් ඒව හරිය කෙනෙකුට හිතන්න එපා මේ සියලු සම්පත් භෞතිකව ලැබුණාම ජීවිතේ අංග සම්පූර්ණයි කියලා. ජීවිතේ අංග සම්පූර්ණ වෙන්න නම් ආධ්‍යාත්මය සංවර කරගන්නම වෙනවා. ඔබ තුල තියෙන භෞතික දේවල් ඇතුලේ ඔබේ ආධ්‍යාත්මය නොවැටෙන්න වෙනවා. අන්න එහෙම නොවුනොත් ඔබ සමහර වෙලාවට පෙර කුසල් අරගෙන ඇවිදිලා ආලෝකවත් මනුස්ස ජීවිතයක් ලබා ගත්තට ඒ ආලෝකය පැත්තකට දාලා අඳුරට යන මිනිස්සු. ඔබට මම නිරන්තරයෙන් කියලා තියෙනවා සිරගෙවල් වල ජීවිත, පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල ජීවිත, උපදේශනට ඇවිදිලා තියෙන ජීවිත. මෑත කාලේ අධ්‍යක්ීම් ඔබට කිව්වොත් සමහර වෙලාවට තාම අපේ රටේ අපි කියන විදිහට ඉහළ පැලැන්තියේ ජීවිත ජීවත් වෙලා දැසිදැස් කම්කරුවෝ සේවකයෝ අගහිග නැතුව ළඟ තියාගෙන ඉඳලා යාන වාහන වල ගමන් බිමන් ගිහිල්ලා අපි කියන්නේ පුජ්ජලික ආරක්ෂකයෝත් අරගෙන ඉඳලා දැන් ලෙඩ ඇඳට වැටිලා ලෙඩ ඇඳට වැටුණාම ඒ දරුව අපි එක්කගෙන යනවා. ඒ පිරිත් ටිකක් කියලා හිත හදන්න විතරක් නෙමෙයි උපදේශනයට කතා කරන්න. මේ මෑතකම සිදුවීමක්. ඒක බොහොම ඛේදවාචකයක්. ඒ ගෙදර ගියාට පස්සේ ඒ තාත්තා කියනවා ඒ ගෙදර මාරු කරන්න. ළමයිට කියන්න මේ ගෙදර මාව තියන්න එපා කියලා. නැත්තම් වැඩිහිටි නිවාසයකට හරි අරගෙන යන්න. ළමයි කියන කාරණාවත් ඒක තමයි. ඇයි අපේ තාත්තා මෙච්චර ලස්සනට මහන්සියෙන් හදපු ගෙදර ඉන්න බෑ කියන්නේ? අපේ තියෙන නාගරික ජීවිතයත් එක්ක තාත්තා කියන තැනකට යන්න බෑ. ඒ වුණාට තාත්තට මේ ගෙදර නිින්ද යන්නේ නැහැ. තාත්තට මේ ගෙදර සැනසෙල්ලක් නැහැ කියනවා. පිරිත් කියනටවත් වඩා හාමුදුරුවෝ එක්කගෙන ආවේ තාත්තත් එක්ක කතා කරන්න කියලා. ඒ තාත්තා දරුවන්ට නොකී රහසක් මගෙත් එක්ක බෙදා ගන්නවා. ඒ හිතේ තියෙන වේදනාව. එතුමා මේ රටේ ජනප්‍රිය චරිතයක්, කවුරුත් දන්න තනතුරක රැකියාව කරපු කෙනෙක්. ඒ රක්ෂාවේ හැටියට ඇත්තම කතාව සත 10 10 එකතු කළත් මාසයකට කෝටියක් හොයන්න පුළුවන් රස්සාවක්. එතුමා ඇත්තටම ධනෙ හම්බ කරලා තිබුණේ එහෙම. ගෙවල් දොරවල් හැදුවේ එහෙම. මේ කොළඹින් ඉඩම් ගත්තේ එහෙම. ඒ ඉඩම් අරගෙන නීතියට අහු වෙන්නේ නැතුව ඉන්නකොට රස්සාවෙන් එළියට දාන්න නැතුව ඉන්නකොට හරි සතුටෙන් හිටියා. මම හරි හොඳ මොළකාරයා. මං ඉගෙන ගත්තනේ උපායශීලී දේවල් දන්නවයි කියලා. ඒ වුණාට දැන් මරණ මංචකයට වැටිලා අර නීතියට අහුවෙච්ච නැති උපායශීලී මම කියලා හිතාගෙන උදම්ව අනපු හිත දැන් පාරාවල ලක් වෙලා පසුතැවීම තියෙනවා. දැක්කද ජීවිතේ පටන් ගත්තේ ආලෝකයෙන් දැන් අඳුරට ගිහිල්ලා. දැන් කොහොමද මේගොල්ලන්ව ගොඩනගාගත් ගැටලු පැහැදිලිවම ගැටලුවක්. ඒක කියන්න මොනා අපි කියන්නේ දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත අසංකාරික හිතක් අකුසල්මයි. දෝමනස්ස සහගත යමක් පිළිබඳව දැඩිව පසුතැවෙනවා නම් ඒ පසුතැවෙන එක ඇතුලේ පිටිපස්සෙන් තියෙනවා පටිගයේ වෛරය. ඒවා කවුරුත් අමුතුවෙන් ඇවිදලා ඇති කරවන්න ඕන නැහැ. දැන් හයිය හත්තිය තියෙන කාලේ අපි කියන්නේ මාව කේන්ති ගස්සනවා කියලානේ. ඒක වෙන්නේ නැහැ කියලා තේරෙන්නේ වයසට කියලා ඇඳට වැටුනහම. කවුරක්වත් නැහැ කේන්ති ගස්සන්න. ඒත් සමහරු කේන්තියෙන් ඉන්නේ. ඉතින් අපි නිරන්තරයෙන්ම කියනවානේ එහෙම වැඩිහිටි පරම්පරාවක අපි දන්න සංගණනවල ලංකාවේ කොහොමද එහෙනම් වැඩිහිටි පරම්පරාව එච්චරටම අසහනයෙන් ඉන්නවා කියලා වාර්තා කරන්නේ. ඔබ කල්පනා කරලා බලන්න හෘද සාක්ෂිය අහන්න. මේ කණ්ඩායම් තුන බලන්න. අවුරුදු 5 ඉඳන් අවුරුදු 25 වෙනකල් කණ්ඩායම්. අවුරුදු 25 ඉඳන් අවුරුදු 55 වෙනකල් කණ්ඩායම්. අවුරුදු 55 ඉඳන් අවුරුදු 75 වෙනකල් කණ්ඩායම්. ඔය කණ්ඩායමේනේ ඔබත් සමහර වෙලාවට තුන්වෙනි කණ්ඩායම. අපේ රටේ වැඩිපුරම පන්සල් වල ඉන්න ඔය කණ්ඩායමෙන් කවුද? වැඩිපුරම පින්කම් වල හිටියේ කවුද? වැඩිපුරම දිග කටින පෙරහැරේ ගිය කවුද? වැඩිපුරම බණ අහලා හිටියේ කවුද? ඔබ දන්න ඔබට උත්තරයක් තියෙනවා. ඔබ දන්නවද ලංකාවේ මේ කණ්ඩායම් තුනෙන් අසතුටෙන් ඉන්න කණ්ඩායම් මොකද්ද? ඒත් ඔය 55න් ඉන්න කණ්ඩායම තමයි. මම කියන ඒවා නෙමෙයි මේ. මේ සෞඛ්‍ය වාර්තාවල් එක්ක මම ඔබට කියන්නේ. එහෙනම් කොතන හරි වරදක් තියෙනව නේද? මොකක්ද ඒ වැරද්ද? ඒකයි හොයන්න ඕනේන්නේ. ඒ කියන්නේ ගොඩක් අය පටන් ගත්තේ ආලෝකයෙන් තමයි. හැබැයි ඉවර වෙන්න අඳුරට බරයි. එහෙමනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් පන්සල් යනවනේ, දන්සල් දෙනවනේ, සිල් සමාදන් වෙනවනේ. ඒත් අඳුරෙයිද? මතක තියාගන්න වැඩ තුනක් කිව්වා. වාචසික සංවරය. වචනෙන් අනිත් අය පිළන්න බෑ. කායික සංවරය. මේ ශරීරයෙන් අනිත් අයට හානි කරන්න බෑ. වැදගත්ම කාරණාව චෛතසික. සිතුවිලි වලින් පෙළන්න බෑ. ආන් ඒ ත්‍රිත්වය සංවරයි නම් විතරයි ඔබ අඳුරට නොයා සිටින්නේ. අඳුරට නොයා. ඒක නිසා අපි නිරන්තරයෙන් ওই දේශනාවලදී මතක් කරනවා වැඩිහිටි භාවයේ ඇතුලේ යම් අඳුරක් තියෙනවා නම් දැන් අපි ආලෝකයේ දල්ලමු. හිත හදමු. සතුට, සොම්නස, ප්‍රීතිය ওই හිත ඇතුලේ තියාගමු. මට අම්මා කෙනෙක් කියනවා අඳුරේ මට හිතේ සැනසෙල්ලක් නැත්තේ අපේ ලොකු කොල්ලගේ ළමයි දෙන්න හදන්නේ මමලු. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කළා වැඩ පහක් කරලා පහෙන් ඕෆ් කරන්න කියපු කොන් කරලා. ළමයි මුණුබුරු මිනිබුරු හදන්න එපා කියලා නෙමෙයි කිව්වේ. හදන්න සතුටෙන් උදව් කරා. සතුටෙන් උදව්. දැන් ඒ අම්මා මම කියනවා අඳුනේ මම කොත්තමල්ලි ටික තම්බලත් උණ හෙම්බිරිසාව හැදුනම පොවනවා. හැබැයි මගේ හිත ලේලිට බනිනවලු මං ලවා වැඩ කරගන්නවා. මං ඒ අම්මට කිව්වා බැරල් ගණන් කොත්තමල්ලි තම්බලා පෙව්වත් පින් සිද්ධ වෙන්නේ නැහැ. හිත අසතුටෙන් නම් ඒව කරන්න. ගෙවල් දොරවල් වල වැඩ වයෝ වෘද අම්මලා දරුවන්ට සහයක් පිණිස කරන්න. හැබැයි හිත අසතුටින් නම් මේ වැඩේ කරන්නේ ඒ වැඩේ අතාරින්න. මොකද අතරමං වෙන්න තියෙන අනතුරේ වැටෙන්න තියෙන ප්‍රවණතාවයේ අතිශයම වැඩි. අපේ රටේ අර සංගණනේ වයෝ වෘද අයට තිබුණු ගැටලු ඒක. මං කොහොමද ඒ ටික දන්නේ? මම වෘද උපදේශනේ ඍජුවම යෙදෙන හාමුදුරණමක්. ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. මේ වැඩිහිටියන් හිත ඇතුලේ පත්තු වෙන ගින්දර ටික මම ඉතා හොඳින් හඳුනගෙන මේ ටික කිව්වේ. එනිසා මේ බණ අහන ඔබ ඇත්තටම පටන් ගත්තේ ආලෝකයෙන් තමයි. ආලෝකයෙන් පටන් ගත්ත. දැක්කද දන්නේ නැතුව සමහර වෙලාවට ජීවිත අන්ධකාරයේ හිර වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක හරියට අර දේවදත්ත හාමුදුරුවන්ට කිව්වා වගේ අනේ අපොයි කිව්වා විතරයි. එහෙම කිව්වම පමණයි. මතකයිනේ. ඒක නිසා ඔබටත් මටත් මේ කොයි කාටත් මේ ධර්මතාවය නම් අතහරින්නම බෑ. මනුෂ්‍ය ජීවිතේ පටන් ගත්තේ ආලෝකයෙන් එළියෙන්. ඒක අඳුරු කරගෙනද නැත්නම් ආලෝකයේ මත සොඳුරු කරගෙනද කියලා ඔබ ඔබෙන් අහන්න ඕන වෙලාව. දැන් පුජ්‍යලයෝ 3 දෙනෙක් ගැන අපි කතා කරලා ඉවරයි. හතරවෙනියා ජෝති ජෝති පරායන. මේ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය වෙන මොකක්වත් නෙමෙයි. අම්බලට්ටික රාහුල වද සූත්‍රයම තමයි. කතා කරන වචන වලින් තමන්ට රිදෙන්නෙත් නැහැ, අනුන් රිදෙන්නෙත් නැහැ. කරන වැඩ වලින් අනිත් අය රිදෙන්නෙත් නැහැ, තමන් රිදෙන්නෙත් නැහැ. හිතන සිතුවිලි ඇතුලේ අනුන්ට හානියකුත් නැහැ, තමන්ට හානියකුත් නැහැ. අන්න ඒ අයට එළියෙන් එළියට, ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන්න මඟ හැදෙනවා. සමහර වෙලාවට උපදිනකොට භවභෝග සැප සම්පත් ලැබිලා දැසිදස්කම් කරුවොත් ඉන්නවා. ලොකු දේපලකට උරුමකමකුත් කියනවා. ක්ෂණ සම්පත්තිය හොඳයි කියන දෙයක් වැටහෙනවා. උත්සාහවන්ත වෙලා හම්බ කරලා හම්බ කරපු ඒවා තියනවා. ඒ වගේම තමයි එයාගේ වැඩවල පිළිවෙලක්. ශ්‍රද්ධාවේ උපරිමයක් අපි කියලා කියන්නේ කොන්දේස විරහිත ස්වභාවයක්. මොකද්ද? කොතනකදීවත් පවපින ගැන සැක හදාගන්නේ නැහැ. මෙලව පරලව ගැන සැක හදාගන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන ජීවිත දර්ශනයක්. ඒ දර්ශනය තමයි ඉතා වැදගත්. ආලෝකෙන් ආලෝකයට යන කෙනා හොයාගන්න අතිශයම ලේසි. දැන් මං කියවනේ මේක ඔබ තුලින් බලන්න කියලා. කිසිම කතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකට න්‍යායක් උගන්වනවා. අත්ූප නායක දර්ශන න්‍යාය. තමා උපමා කොටගෙන ජීවත් වීමෙහි කලාව. එළියෙන් එළියට යන ජීවිතයක්. ආලෝකෙන් ආලෝකයට එන ජීවිතයක පදනම. ලොකු ගැඹුරු දේවල් නැහැ. තමාර වෙලාවට මගෙනුත් අහලා තියෙනවා හඳුන්නේ අපි අඳුරෙන් එළියට යන්න ඕන. එළියෙන් එළියට යන්නත් ඕන. ඒකට කොච්චර සූත්‍ර පිටකේ පාඩම් කරන්න ඕනද කියලා. කොච්චර අභිධර්මයේ දේවල් පාඩම් හිටින්න ඕනද කියලා. බණ අහන ඔබට මම යෝජනා කරන්නේ. මතක තියාගන්න. තුන් පිටකේම කටපාඩම් තිබ්බත් වැඩක් නැහැ. අත්ූපනායක දර්ශනේ නැත්තම් කියලා බුද්ධ දේශනාව. එහෙමන කියන්නේ. අපි කිව්වේ යෝචේ වස්ස සතන් ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙයං සීලවන්තස්ස ජායිනෝ. අවුරුදු 100ක් දුසිල්වත් වෙනවට වඩා එක දවස වටිනවයි කියනවා සිල්වත් වෙන්නේ. ගාථා දහස් ගාණක් කිව්වට වඩා ඒ ගාතාවක එක අර්ථයක් ප්‍රායෝගික වෙන එක අර ගාථා 1000ටම වඩා වටිනවයි කිව්ව කටපාඩම් තියෙන. මොකක්ද ඒ අත්ූපනායක දර්ශනය? වෙන කිසිම දෙයක් නෙමෙයි. හැම සත්වයෙක්ම ජීවිතයට ප්‍රියයි, ආදරේ, ආසයි, ලස්සන අවලස්සන කියලා සංකේතාත්මකව සාපේක්ෂව තියාගෙන හිටියට සියලු සත්වයෝ ජීවිතයට ප්‍රියයි. කෙනෙකුගේ සබ්බේසං ජීවිතං ප්‍රියං. මම මට සිද්ධ වෙනවට අකමැති වෙන හැම දෙයක්ම අනිත් කෙනත් එයාට වෙනවට අකමැති. එනිසා මම අහන්න අකමැති වචන කතා අනිත් අයට නොකියා සිටීමේ කුසලතාවය ආලෝකයෙන් ආලෝකයට යන පදනම. මම මට වෙනවට අකමැති වැඩ අනිත් අයට නොකර ඉන්න එක ආලෝකයෙන් ආලෝකයට යන වැඩ. වෙන මොනවත් නෙමෙයි. ඒක නිසා දැන් ගොඩාක් අය ෆේක් account වලින් වැඩ කියනවා කියන්නේ. සමහර account ලංකාවේ නෙවෙලු පිට රටලු. ගොඩාක් අය දන්නේ නැහැ ප්‍රොෆයිල් එක ෆේක් වුණාට කර්මය ඔරිජිනල් කියලා. විපාක දෙනකොට විපාක දෙන්නේ ඒ විදිහට තමයි. ඒ නිසා ඔබට ඕනම හැකියාවක් ඇති. ඒ හැකියාව ලැබුණේ ඔබේ කුසලතා නිසා. හොඳට මතක. ඒ හැකියාවක් ලැබිච්ච කුසලතාවයන් තව මිනිහෙකු රිදවන වැඩක් නොකර ඉන්න තරම් ශික්ෂණයක් ලබන. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. සමහර අය ඉන්නෝනේ තමන්ගේ හැකියාවෙන් තමන්ටත් රටටත් ලෝකෙටත් ප්‍රයෝජනයක් පිරිමැහෙන චරිත. ආන් එහෙම චරිතයක් වෙන්න ඔබට පුළුවන් වෙන්න ඕන. අපි හැමෝටම හැමදේම බෑ. අපිට පුළුවන් ප්‍රමාණයක්. ඒ පුළුවන් ප්‍රමාණය භාවිතා කරන්ඩ සමස්තයට යහපත පිණිස. ඒ සමස්තය කියලා කිමුළු ලෝකයටම කියන කතාවටත් වඩා ඔබේ හිත ඇතුලෙන් හෘද සාක්ෂියට එකඟව මම අනිකාට ගින්දරක් දුන්නේ නෑනේ, එයාගේ හිතේ ගින්දර ටිකක් හරි නිමුවනේ කියන හෘද සාක්ෂිය ඇතුලේ හිට ගත්තොත් ඔබ ආලෝකයෙන් ආලෝකයට යන කෙනෙක් බවට පත් වෙනවා. ඒක නිසා මේ ජීවිතය ඇතුලේදී රහත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. අවම තරමෙන් පරලොවදී දුගතියකට නොවැටී සිටීමටවත් ඒ කුසලතාවය ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඔය හතර දිනාම ඉන්නේ ඔබේ ගෙදර. තව ටිකක් සරල කරන්න. ඔය හතර දිනාම ඉන්නේ ඔබේ හිතේ. අඳුරෙන් අඳුරටද, අඳුරෙන් එළියටද, ආලෝකයෙන් ආපහු අඳුර කරාද, ආලෝකෙන් ආලෝකේ කරාද කියන එක තීරණය වෙන්නේ ඔබේ හිතේ. එනිසා අපි ඔබට මේ විදිය ප්‍රායෝගික ක්‍රම කීපයක් අවසාන වශයෙන් මතක් කරන්න ඕන. මේ ජීවිතය ආලෝකවත් කරගන්න අපිට පේන ප්‍රධානම දේ තමයි අතීත ලැග්ම. අපි ඒකට කියන්නේ අතීතයේ තියෙන අමිහිරි අත්දැකීම් එක්ක අතරමං වෙලා රස්‍යාදු ගහන මනස දැන් අතාරින්න ඕන. අසවලාමට මෙහෙම කරලා තියෙනවා. අපි පරම්පරාව ගැන මෙහෙම කියලා තියෙනවා. මම කොච්චර හොඳ වුණත් මගේ නරකම ප්‍රචාරය කරලා තියෙනවා කියලා ඒව හිත හිතා ඉන්නකොට අපිට ධනාත්මකව අඩිය තියෙන එක පස්සට අදිනවා. මේක මොලේ මහා අපූර්වතම හැකියාවක්. එනිසා පළවෙනි දේ තමයි අතීතයේ අමිහිරි සිදුවීම් ටික අතහරින්න එකඟ වෙන්න. ඒක තනියෙන් කරගන්න බැරි නම් ඇත්තටම දැනට මේ කතා කරන ලංකාවේ උපදේශන ශාස්ත්‍රය ඇතුලේ අපි කතා කරනවා කොග්නිටිව් බිහේවියර් තෙරපි කියලා ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදේ එක දවසක් ඔබ ඉන්න ඕනම තැනක ඉඳන් වෘත්තියක් වෘත්තිමය හැකියාවක් තියෙන කුසලතාවයක් තියෙන කෙනෙක් ගාවින් ලබලා ගන්න. අනිවාර්යයෙන් එතනින් ඔබ නැගිටිනවා. මොකද ගොඩාක් අය ඉන්නේ අතීත ලැග්මක. ඒ වගේම තමයි අනාගතයේ පිළිබඳව අපේක්ෂාවක් නැතිකම. කොහෙදෝ තැනක කවුරු හරි කිව්වලු මේවා ඔක්කොම අනිත්‍ය වෙනවනේ. ඒ නිසා කිසි දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා. ඒක මහ පොළවේ ඇත්තක්ද? අනිත්‍ය කියලා කිව්වේ වෙනස් වීම තමයි. වෙනස් වීම ඇතුලේ ගැටෙන්නේ නැතුව සිටීම තමයි අවබෝධය. එහෙම නැතුව දරුවන්ට බලාපොරොත්තුවක් එපා කියන එකවත් දෙමව්පියන්ට දරුවෝ පිළිබඳව බලාපොරොත්තු තියෙන එකක්වත් නෙමෙයි මේ කතාව. සමහර අය හිටියා රස්සාවෙන් අස් වෙනවා. සමහර අය හිටියා ඉන්න හිටපු ගෙවල් දොරවල් ටික වෙන කොහක්වත් ලියලා දෙනවා. මොකද අපිට ජීවිතේ වැඩක් නැහැ කියලා. ඔබට නිශ්චිත ජීවිතයේ ඉලක්ක කීපයක් තියෙන්න ඕනේ. ඒක ලෞකික ඉලක්ක වෙන්නත් පුළුවන්, ලෝකෝත්තර ඉලක්ක වෙන්න. ලෞකික ඉලක්ක කොතනදීවත් බුදුරජාණන් වහන්සේ ලඝු කරේ නැහැනේ ගිහි ජීවිතයකට. ඒ ලඝු කරේ නැහැ කියලා කියන්නේ මෙච්චරයි කියලා කිව්වේ නැහැ. අරමුණු ටිකක් තිබ්බට කමන්නේ. මොකද්ද දේශනාව? ආ දේශනාවේ තියෙන්නේ ලෞකික ජීවිතේ ජීවත් වෙන්න බාහා බල ಪರಿචිතා සේදා වක්කිතා ධම්මිකා ධම්මලද්දා. දාඩියමු ගුරු වගුරවල ධාර්මිකව හම්බ කරලා තමන්ගේ කුසල හැකියාවට යම්කිසි වේතනයක් අරගෙන ධර්මානුකූල ජීවිතයකට ආරාධනා කළේ. එහෙම නැතුව සියල්ල අනිත්‍යයි කියලා දාලා මේ තියෙන අපේක්ෂාවන් නැති කරගන්න, අරමුණු නැති කරගන්න කියලා මතක් කරන්නේ. ඒ නිසා අපි මනෝවිද්‍යාවේ පළවෙනියටම උගන්වන දෙයක් තියෙනවා, හදන්න ගෝල් සෙටින් එකක්, අරමුණක් හදන්න. ඒ අරමුණට අපි ළමයින්ටත් කියනවා, වැඩිහිටියන්ටත් කියනවා, ඒ කියන්නේ විධිමත් සැලැස්මක්, ඇක්ෂන් ප්ලෑන් එකක්. අපිට තියෙන ප්‍රශ්න තමයි දැන් සමහරුන්ට අරමුණුත් තියෙනවා, යන ක්‍රමවේදය දන්නේ නැහැ, ඔක්කොම බදාගෙන ඉන්නවා. එනිසා අපි ටික ටික ටික ටික මේතනින් ගොඩ එන්න ඕනකමක් තියෙනවා. එහෙම ගොඩ එන්න නම් ඔව් නිශ්චිත අරමුණු තියෙන්න ඕන. දැන් කාරණා ඔබට යෝජනා කළා ප්‍රායෝගිකව අතීතයෙන් මිදෙන්න, අනාගත අපේක්ෂා තියාගෙන ඉන්න. ඒ අපේක්ෂා වෙනුවෙන් වැඩ කරන්න. ඒ වැඩ කරන වෙලාවේ මේ ටික කියන්න ඕන ඔබේ ගෙදර මේ අහගෙන ඉන්න තරුණ දරුවන්ට. ඒකත් පැහැදිලිවම කියන්න ඕන. සමහරුන්ට අරමුණු තියෙනවා, හැබැයි ඒවා බැලුම් පිම්බුවා වගේ ඉක්මනට වෙන්නත් ඕනේ. සාමාන්‍ය වයස අවුරුදු 22-23 රස්සාවක් හොයනවා, පඩිය ඇහුවට කමන්නේ. හැබැයි එයාට පඩි ලැබෙන්න ඕන එයාගේ ගන්න වාහනේ වාරිකේ ගෙවා ගන්න පළවෙනි පඩියම. එහෙම වෙන්නේ නැහැ. අපි පියවරෙන් පියවරට ගොඩ නැගින්නේ. ඒ නිසා ගෙදර ඉන්න ගොඩක් අය ඉන්නවා අපිට ඇවිදලා කියන හාඳුන්නේ රස්සාවකට යන්නේ නැහැ ළමයා. ළමයාට කතා කරපුවාම කියනවා රස්සාවකට ගියා පඩිමදි. පඩි හම්බුනේ. ඔව් මං දවස් 15ක් විතර වැඩ කළා. එහෙම රස්සාවල් 10ක් විතර කළා. ඒකෙන්ද එක රැයකින් එක මාසෙකින් ධනවතුන් වෙන්න ඔළුවේ තියෙන එක අයින් කරන්න. හෙමින් සැරේ. ඒ හෙමින් සැරේ යන ජීවිතය සමහර වෙලාවට ආලෝකයක්. සංස්කෘතිය තියෙන හරි අපූරු කියමනක්. ජලබින්දු නිපාතේන ක්‍රමසහූරතේ ගට සහේතුක් සර්ව විද්‍යානං ධර්මස්සච ධනස්සච. ධනයක් ධර්මයක් හරියට කලයකට වැටෙන ජලබින්දු වගේ ටික ටික වැටුණාම පිරෙනවා වගේ ධනය පිරෙන්නත් ඕන, දැනුම පිරෙන්නත් ඕන, ධර්මය පිරෙන්නත් ඕන. ඒ නිසා අපේ සිංහල කියමනක් තියෙන ඉක්මන් කොටයි. ඒ ඉක්මන් බව වෙනුවට පරිණතව තමන්ගේ කුසලතාවයට ගැළපෙන විදිහේ ඉවසීමකින් වැඩ කටයුතු කරන්න. මොකක්වත් නොකර මට ගැළපෙන්නේ නැහැ කියලා ඉන්නවා වෙනුවට මොකක් හෝ දෙයක් දැන් පටන් ගන්න. ඒකයි වැදගත්ම දේ. එහෙම නැති වුණොත් මේ ලැබපු ආලෝකය නිවෙන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. එහෙම නිවිච්ච ගොඩක් තියෙනවා. මෙහෙම කාලයක් යනකොට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. මෙහෙම කාලයක් යන විසමාචාර වල දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඒක නිසා අපි කොතනකින් හරි ආරම්භ කරන්නටයි අවශ්‍ය වෙන්නේ. ආරම්භ කිරීම සඳහා මඟ පෙන්වීම කරන්නත් පුළුවන් සහ අපි එහෙමත් කරනවා වගේම කාටවත් ආපහු කියන්න බෑ මගේ හිත හදා ගන්න බෑ කියලා. මොකද මේ හිත හදන ඖෂධය තියෙන්නේ ඔබ ළඟමයි. අලුතෙන් වෙනස් විදියට හිතන්න පුළුවන් වුණොත් මේ හිත ඒකට උදව් කරනවා. මේ මොලේ ස්වභාවය තමයි අපි කියන දේ අහනවා. අපි කියන විදිහට මොලේ වැඩ කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි දහම ඇතුලේ කියන්නේ. ලෝතුරු බුදු වෙන්නෙත් මොලයක්, මහරහත් වෙන්නෙත් මොලයක්, ප්‍රකෝටිපතිය වෙලා තියෙන්නෙත් මොලයක්. එනිසා ඒකට කතා කරන විදිය තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. එනිසා අද දේශනාව ඇතුලේ තමෝ තම පරායන සූත්‍රයෙන් කතා කරන්න අපිට ඕනකම තිබුණේ ඔබ මේ වෙනකොට ඔබ ආලෝකවත් කෙනෙක් කියලා හිතාගෙන ඉන්නත් ඇති. ඒක තහවුරු කරගන්න. එහෙම නැත්නම් අඳුර නම් තාමත් හිතේ තියෙන්නේ, ජීවිතේ තියෙන්නේ. ඒ අඳුර නසලා ආලෝකයට එන්න ඕන. ඒ එන්නේ කොහොමද කියන එක කියලා දෙන්න තමයි මේ සූත්‍ර දේශනාව අපි පාදක කරගත්තේ. ප්‍රායෝගික ක්‍රමවේද කීපයකුත් ඔබට යෝජනා කළේ ඒක නිසාම තමයි. එනිසා අපි අද දවසේ මේ දේශනාව සුපුරුදු පරිදි මෙත්නෙත් පාමුල තමයි මුලින් මතක් කළා වගේම අද නුපුරුදු තැනක තමයි ආරම්භ කළේ මේ පටිගත කිරීම. නමුත් අදින් පස්සේ මේ තැන අපිටත් ඔබටත් සුපුරුදු වෙනවා. ඒ මානසික උපදේශනය සඳහා මේ ආයතනයේ මේ ස්ථානය දොර ඔබට විවෘත වෙනවා. මේ දොර විවෘත කරගන්න ඔබම තමයි දායක වුනේ විවිධ විදිහට. මම ඒක අපි සාකච්ඡාව ඇතුලේ විශේෂයෙන්ම මම ඔබට මතක් කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාව ඇතුලේ අපි මේ ස්ථානයේ සිට විශේෂ වූ සාකච්ඡාවක් සිද්ධ කරලා මේ සඳහා දායකත්වයේ දක්වපු සියලු දෙනාටම යලි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන කාරණාවත් සිද්ධ කරනවා. එනිසා අපි මූලික වශයෙන් අදින් ආරම්භ කරන මේ මනෝ උපදේශන මධ්‍යස්ථානය සඳහා කැපවෙච්ච සියලු දෙනාගේම හිතේ බලාපොරොත්තුවක් තිබුණා. අපි දායක වෙච්ච මනෝ උපදේශන මධ්‍යස්ථානයට මොකද වුනේ කියලා ඒක අද ඉඳන් ආරම්භ වෙන බව නිල වශයෙන් ඔබට මතක් කරනවා. ඒ සඳහා සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන තවත් අවශ්‍යතාවයන් කීපයක් තියෙනවා. ඒවා අපේ කාර්යාලයෙන් ඔබට දැන ගැනීම සඳහාද ආරාධනා කරමින් මේ පිළිබඳව සිද්ධ කරන විශේෂ වැඩසටහන නේත්‍රාලෝක YouTube නාලිකාවේ හරහා ඔබ නරඹන හැටියටත් ආරාධනා කරමින් තමයි අපි දේශනාවේ සමාප්තිය සටහන් කරන්නේ. දේශනාවෙහි දායකත්වයේ දරන්නේ මාතර වල්ගම උදාර මාවත අංක 16 දරණ නිවසේහි පදිංචි නිහාල් මද්දුමගේ මහත්මයා සහ මේනකා රාජපක්ෂ මහත්මිය. ප්‍රධානතම අරමුණ වෙන්නේ 2026 අටවැනි මාසේ 25 වන දිනට ජන්මාන්තරගත වෙලා අවුරුදු 14ක් සපුරෙන සූර්යවැව පොළ ඉදිරිපිට අංක 40 නිවසේහි විසූ මෙන්ඩිස් රාජපක්ෂ පියාණන්ට පින් ප්‍රාර්ථනා කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම පුහුල්වැල්ල බදුවත්ත නිවසේහි පදිංචිව සිට මිය පරලොව ගිය හේවා මද්දුමගේ ජිනදාස පියාණන්ට සහ HD ගමගේ මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම දායකත්වයේ දරන ඔබ දෙපළ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නටයි මතක් කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින දුලීනා පේදුරු ආරච්චි මෑණියන්ට හා දෙපාර්ශ්වයේ සියලු සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට, තිනුක, තේනුජ, තරුජ යන පුතුන් තිදෙනාගේ ග්‍රහාපල දුරුවී අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට, ලෑන්ඩ්ස්ලයින් ව්‍යාපාර ආයතනයේ ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගන්නට දියුණුව ප්‍රාර්ථනා කර ගැනීමේ අපේක්ෂාව, ඒ වගේම ලක්වාසී ලෝවැසි සියලුම ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, ධර්මදේශකයන්න් වහන්සේටත් ඒ වගේම net fm කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කොට මෙබඳු කටයුතු සඳහා නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් දායකත්වයේ අරමුණක්. ඒ වගේම ඒ සියලු අරමුණු ඒක ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. ධර්මදේශනාව ශ්‍රවණය කළ ඔබ නමින්ද යමෙක් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වේ නම් ඒ සැමටද මෙපින් අනුමෝදන් විත්වා ලබා ඇති භවයන් සුවපත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවි සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මළගිය ඥාතීන් සිහිපත් කොට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. සුජීවත්ව වාසය කරන ධර්මදේශනාවේ දායකත්වයේ දරන හැමටත්, ඒ වගේම net fm ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයට, ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදේ ඒකාන්ත වශයෙන්ම ලැබේවා, සැලසේවා, මානසික නිරෝගී භාවය නිරන්තරයෙන්ම උදා වේවා, කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අවසන ඔබටත් මටත් මළගිය සියලු ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝක සත්වයාටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවි සැනසෙන්නට අද දවසේ මේ ධර්මානුශාසනාවද පිහිට පිළිසරණ වේවා කියා සාදු කියා ඉන්න තැනක සිට පින් ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ශාසනං. පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං. පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරංති.
1: සාදු සාදු සාදු. එනිමවටපත් උනේ මෙත්ෙත් පාමුල ධර්මානුශාසනාව. අදත් ඒ උතුම් ධර්මානුශාසනාව සිදු කරන්නට යෙදුණු මෙරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පඬිතු අතිපෝෂණීය කුටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසලා ඔබට මේ වැඩසටහන නැවත අහන්නට හැකිවගත් ඔහොම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන අපව subscribe කරන්න කියන ආරාධනාවත් සිදු කරන්නට කැමතියි. එමනම් අපි අද වැඩසටහන නිමා කරන්නට සැරසෙන මේ වෙලාවේ ඔබට මතක් කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. යතරින් ට්‍රැවල් නිතායතනය පිළිබඳ මුලින්ම මතක් කරලා ඉන්නම්. ට්‍රැවල් නිතායතනය මේ දවස්වල දඹදිව වන්දනා ගමන් වෙනුවෙන් කණ්ඩායම් සූදානම් කරමින් පසු වෙන දවස්. ඒ නිසා විශේෂයෙන්ම ඔබට අපි ආරාධනා කරනවා ඔබේ දඹදිව බුද්ධ වන්දනාව සිදු කිරීමේ අපේක්ෂාව ඒ උතුම් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සිද්ධාස්ථාන දෙක බලා ගැනීමේ අවස්ථාව ට්‍රැවල් නිත් එක්ක එකතු වෙලා සපුරා ගත හොත් ඔබට බොහොම වාසි එහෙම නැත්නම් බොහෝ පින්කම් රැසකට දායක වෙමින් පුණ්‍යස්කන්ධයක් රැස් කරගන්න හැකියවග අපි බොහොම ආදරයෙන් සිහිපත් කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සතර ස්ථාන ඔබට දකින්නට පුළුවන් මේ වන්දනා ගමන්වලදී විශේෂයෙන්ම ඔක්තෝබර් මාසේ පළමුවෙනිදා ඉඳලා 15 වෙනිදා දක්වා දින 14ක වන්දනා ගමන වෙනුවෙන් විශේෂ වන්දනා ගමනක් ලෙසින් ඔබව ගෙන යන්නට ට්‍රැවල් නිත ආයතනය කටයුතු කරනවා. ඒ තමයි ඒ සතර ස්ථාන සමග සාංචිය වන්දනා කර ගැනීමේ අවස්ථාව ඔබට ලබා දෙනවා. විශේෂයෙන්ම අග්‍රා ඉඳලා පැය 6ක් වගේ දුරක් සාංචිය වෙත යන්නට ඕන. ඒ නිසා ඒ වෙනුවෙන් විශේෂ සුඛෝපභෝගී දුම්රියක් ආසන වෙන් කරලා ඔබ වෙනුවෙන් සූදානම් කරනවා. මේ දුර බොහෝ වෙලාවට ওই දඹදිව යනාය කරන්නේ දුම්රියෙන්, සාමාන්‍ය දුම්රියෙන් යන්නේ එක තදබදේ සෙනඟ ගොඩේ හරි අපහසුවෙන් යන ගමනක් තමයි ඒ ගමන. ගියාම අම්මෝ දැන් නම් ඇති කියලා හිතන අවස්ථාව එනවා. හැබැයි ට්‍රැවල් නිත ආයතනය ඒ වෙනුවෙන් විශේෂ වායු සමනය කරන ලත, ඒ වගේම සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ආසන වෙන් කරලා ඔබට ඒ සඳහා සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා කිසිදු අපහසුවකින් තොරව සුඛෝපභෝගී දුම්රිය ඔස්සේ අග්‍රාවලින් පිටත් වෙලා ඔබට පෑ 6ක ගමනකින් පසු සාංචිය වෙත ළඟා වෙලා ඒ පුණ්‍ය භූමියේ සිදු කෙරෙන මහා පින්කමට එකතු වෙන්නට පුළුවන්. ඊට පස්සේ සාංචිය වැඳ පුදාගෙන නැවතත් අග්‍රාවලට ඇවිල්ලා අර සතර ස්ථාන ඇතුළු කොටගත්තු පින්කම් රාශියකට සාසම්බන්ධ වෙලා ඔබට මේ වන්දනාව සිදු කරන්නට පුළුවන්. ඔක්තෝබර් මාසේ පළවෙනිදා තමයි ගමන ආරම්භ කරන්නේ. තව කල් තියෙන නිසා ඉක්මනින්ම කතා කරලා Tamange ආසනය වෙන් කරගන්න කියන ආරාධනාව අපි ඔබට කරනවා. ඒ සඳහා කතා කරන්න සුපුරුදු දුරකථන අංකය මා ඔබට සිහිපත් කරන්නන් ට්‍රැවල් නිත ආයතනයත් එක්ක දඹදිව වන්දනාව යන්න කැමති අපේ පින්නතුන් බොහෝමයක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමයි අපි මේ මඟ පෙන්වීම ලබා දෙන්නේ. කතා කරන්න 011268233 011268233 දුරකථන අංකය විවෘතයි. අනිත් අංකය තමයි 07667163872. ඒ ආරාධනාව කරනවා. දැන් අපි අගෝස්තු 25 වෙනිදා දැන් තියාම ඔබ දන්නවා මහා පින්කමක් අසිරිමත් වැඩසටහනක් සිදුවෙන වග. ඒ තමයි BMICH එකේ, එහෙම නැත්නම් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ 25 වෙනිදා තමයි පින්කම් පැවැත්වෙන්නේ. ඉතින් මේ පින්කම හරිම වැදගත් ඔබේ ජීවිතයටත්. ඒ නිසා මා බොහොම ආදරයෙන් ඔබට නැවත නැවත මේ පිළිබඳ සිහිපත් කරන්නේ. ඒ තුලින් ඔබට ධර්මලාභය නම් උතුම් දාණය ඔබේ ජීවිතයට ලං කරන්නට අපිත් දායක වෙනවා. ඒ පින්කම වෙනුවෙන් ඔබ කළ යුතු දේවල් ටිකක් තියෙනවා. අතික්‍රමණ කියන අසිරිමත් පින්කමයි මේ PMICH වල 25 වෙනිදා පැවැත්වෙන්නේ. අපේ අතිපූජනීය වන්දනීය කොළඹහත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව තමයි උදෑසන 8:30 ඉඳලා රාත්‍රී 7 දක්වා පැවැත්වෙන්නේ. ඉතින් ඒ නිසා මේක මේ හරි වටින ඔබේ ජීවිත අවබෝධයට හේතු වෙන, සිහිය තවත් වර්ධනය වෙන, භාවනාවෙන් කමටහනක් ලබා ගන්නෝ වගේ අභිධර්මයත් සමග මුසුණු මනස නිවන අසිරිමත් වැඩසටහනක් පဋාහන ධර්මානුශාසනාවක් ලෙසින් තමයි මේ පින්කම ඔබට ජීවිතයට ලං වෙන්නේ. ඒ නිසා තාම ලියාපදිංචි වෙන්නට බැරි වුණු අයෙක් ඉන්නවා නම් මෙන්න මේ දුරකථන අංකයට WhatsApp ඔස්සේ මෙන්න මේ විදිහට Tamanගේ ලියාපදිංචිය සටහන් කරගන්න. ඉස්සෙල්ලාම WhatsApp වලින් අතික්‍රමණ කියලා ටයිප් කරනවා. හිස් තැනක් තියෙනවා. ඔබේ නම සඳහන් කරලා 07 66 80 17 දුරකථන අංකයට WhatsApp මාර්ගෙන් යොමු කරලා ඔබට ඊට එකතු වෙන්නට පුළුවන්. මම බොහොම ආදරයෙන් ඔබට ආරාධනා කරනවා මග නොහැර අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් මේ පින්කම සමගින් සම්බන්ධ වෙන්නට. ඒ වෙනුවෙන් තමයි මේ මා සඳහන් කරපු ආකාරයට Tamanගේ අවස්ථාව උදා කරගන්නට ඕන. ඊට අමතරව මෙන්න මේ දුරකථන අංකයට කතා කරලත් විස්තර දැනගන්නට පුළුවන්. 01162 69 41 02 දුරකථන අංකයට කතා කරන්න කියලාත් ආරාධනා කරනවා. එහෙමනම් ඒ කාරණා දෙකත් සිහිපත් කරලා ආයේ සිහිපත් කරන්න තියෙන්නේ කුට්ටිකොළ මහා මුදිරු ඇතුළු කොටගත් net රේඩියෝ විධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවල ධර්මදායකත්වයේ දරන්නට ඔබට පුළුවන්. 07 4 25 214 අංකයට කතා කරලා. ඒ වගේම මේ වස් කාලේ ඔබේ ගමේ විහාරස්ථානයේ එහෙම නැත්නම් ඔබේ නිවසේ අසිරිමත් වැඩසටහන් ධර්මදේශනාමය පින්කම් පැවැත්වෙනවා. ඒ පින්කම් net එක්ක ලෝකයටම ගෙනියන්නට අපි සූදානම්. ඔබත් එක්ක එකතු වෙලා ඉතින් අපි ඔබට ආරාධනා කරන වෙන පින්කමක් net එක්ක සිදු කරගන්නට අවශ්‍ය නම් කතා කරන්න පමණක් නොවේ අපේ කුටි කුළුමේ ප්‍රේමාලංකාර හමුදුර ඇතුළු කොටගත් ස්වාමීන් වහන්සේලා ඔබේ ගමේ විහාරස්ථානයට වඩමවල net radio ඔස්සේ විකාශය කරලා නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ වීඩියෝ මගින් විකාශය කරලා පින්කම සිදු කරගන්න අවශ්‍ය නම් කතා කරන්න 0777 982 37 0777 982 37 යත් සිහිපත් කරමින් මෙත්නෙත් පාමුල නිම කරනවා. හැමට තෙරුවන් සරණයි.

0: Paamule.
1: Nyt Paamule.
2: FM Anu Paha. FM Anu Hataraita Shumata. Net FM.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි සුබම සුබ දැසුණක් වේවා මෙලව දෙනමයි විනාඩි 7යි

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසම ඇත්නිය.
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවස් සමග මම සමීර. මනෝර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද පසරු 6:44 දී සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි. මෙම පෙරහර දළදා වීදිය, පන්සල් වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගඩල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට වෙත් පළමු රන්දෝලි පෙරහර ගෙවදීමට නියමිතයි. මෙම කාලය තුල මහනුවර නගරය තුල විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. මෙලගනෙත් නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust fm 95 fm 94.8 net fm
3: සත්‍ය අන්තය.
4: හලෝ හලෝ
3: සත්‍ය අන්තය.

හෙලෝ හෙලෝ සුබම සුබූ දැසනක් වේවා. බනහලා හිත නිවාගෙන හෙලෝ හෙලෝ සතියන්තයට ලෑස්වෙලා නේදන්නේ. එරින් වෙනදා තිරිද වගේම අදත් ඇවිල්ලෙන කවී තරංගයි යාලගේ හිත අදරටම හෙලෝ හෙලෝ සතියන්තය අරගෙන ඕන හිත බලාපොරොත්තුවෙන හැමදේ මිෂ්ට වෙන්න කියලා උදේ පාන්දරම විශ්ෂකක් දෙනවා හැමෝටම. සමහරු පන්ති යන වැතේ, සමහරු දහම් පාසල් යන වැතේ, තවත් සමහරු උදේට උයන්න උත්සාහ කරන වැතේ. ඔය උදේට උයන රෙසිපි එක මේ පැත්තට එවන්න බලන්න. මොකද හොඳම රෙසිපි එක තෝරලා බත්මුලක් කියන ගන්න තමයි හදන්නේ. පෙනේද කපටිකම නේද? මේ පැත්තට කතා කරන්නත් පුළුවන් ඔන්න 0711 95 95 95 වැට්සප් මෙසේජ් එකක් දාලා 0112 55 63 63 කෝල් එකක් දෙන්න. වැඩි කතා නැතුව ලස්සන සින්දුවකින්ම දවස පටන් ගමු. හා නැද්ද මං අහන්නේ?

0: Good morning.
1: අපේ නවයයි විනාඩි 18යි වෙලා ඔනේ.
0: විනාඩි 18කුත් ගෙවිලා ගිහලා. හිතෙන් කොහමද දවස?
1: අද දවස තාම ලස්සනයි.
0: තාම ලස්සනයි. කවදද උදේ පාන්දර දැක කියලා මතකද?
1: උදේ පාන්දර මන් දැක්කේ මාමමයි මිරර් එකේ. හච්චින්
0: කවුරුරි මතක් කරනවා මං හිතන්නේ
1: ඒක තමයි මං දන්නවා මතක් කරන කෙනා ඉතින්
0: අපි එකතු කරගමුද කීප දෙනෙක්ද උදේ පාන්දර එකතු වෙන කෝලස්ලා කීප දෙනෙක් අපි එකතු කරගමු වල්පිට මුල්ල පැත්තට යන්න හදන්නේ උපාලේ ඉන්න ඒක මං මක්ගොන පැත්තට ගෙහෙලා අපේ මෛත්‍රීපාල එකතු කරගෙන එයාගේ පවුල වෙන මధుක මංගලික මధుරංග මధుසංක ඔය කියන කට්ටියවත් එකතු කරගෙන පැලම්පිටේ හිරාණියකවත් එකතු කරගන්නා අපේ නෝපාලේ මාදවි දිලිනි දිනෙත් නෙතුමින ඊට පස්සේ අපේ කන්නන්තොට ඉහෙලගම් බේකරි ඉන්න සංගීත් මල්ලි ඔය කියන කට්ටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු.
1: ලස්සන සින්දු ගොඩක් ඉල්ල ගන්න කතා කරන්න අපිට බින්ද 7 11 95 95 95

0: FM Anupaha, FM Anuhatrai Tashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සර්නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: වේලාව උදේ 9යි විනාඩි 22යි දැන්.
5: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: Kiehl's within ඔබට සමදා හොඳම මිල. සුදුසීනි කිලෝ එකක් දැන් රුපියල් 210යි. මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 224යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල Kiehl's within පමණයි. කොන්දේසි සහිතයි.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
10: නෙත් FM ශ්වේත පූජා ශ්වේත පූජා
9: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
10: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
9: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
10: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
9: අනුශාසකත්වය
10: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
11: බැතිපර දායකත්වය
12: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
11: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
13: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
14: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.

සතියක් තිස්සේ අපි එනකන් බලන් ඉන්න ඔයාට පාළුවේ නේද? ඇත්ත කියන්න බොරුනුගේ. හා, ඉතින් පාළුවෙන් ඉඳපු ඔයාලව එකතු කරගන්න හදනේ මෙන්න මේ පැත්තට කතා කරපු කට්ටියව. ටයිටැනික් සලූන් එකේ තුෂාර අයියව එකතු කරගන්න කියලා අපි පැලම්පිටි හිරානියක හරි ආදරෙන් කිව්වා. ඊට පස්සේ අපි තුෂාර අයියා, ඊට පස්සේ රාජ අයියා ඔය කියන කට්ටියවත් එකතු කරගෙන මම යන්න යන්නේ අපේ වට්ස්ඇප් සමූහ ජාලේ පැත්තට. සනසිල්ලේ සතියන්තේ නෙවෙයි, හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නේ මම අහංගම ඊරෝෂි ප්‍රියංගික. අම්ම තාත්තව එකතු කරගන්න කියලා තේනවා. හරි ආදරෙන් වාවත් එකතු කරගන්නවා. Hi, good morning. Kela me kela tene kawuda? Amila, good morning, good morning. What a subuma subu udayasanak weva. Subu udayasanak weva. Hello, hello satyanteta. Apita lassana sinduwak dena AG Anura Pussallawa BF Janapade indala thamai me message ekak dala tiyenne. Lassana dawasak weva adarinie taranga saha adarinie kave mallita. Oyatath lassanama lassana subuma suba dawasak weva ay kela ona man wish karanawa. Hello, hello satyanteta. Agene inne lassana sinduwakata mage pawule aya nithana hemoma wai api dennawa ekathu karaganna kiyala message ekak dala thiyena nadiye thamai margamen me message ekak dala tiyenne. Suba dawasak weva adarinie kave samaga adarinie taranga. සුපුරුදු පරිදි අපි හෙලෝ හෙලෝ සතියන්තය අහන ගමන් උසස් පෙළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ඉඳගෙන තමයිලු ඉන්නේ. ෂා, අදත් අපි එකතු කරගන්නේ නිරෝෂන් බණ්ඩාරස, කොස්සත්තස, නිකවැටි රැක්ස්වීමේ මධ්‍යස්ථානයේ සිසිල්ස, කසුන් මල්ලි, රොහන් මල්ලි, සීලුම දෙනා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. නිකවැරටේ චම්පික ලලිත් පෙරේරා තමයි මෙන්න මෙහෙම කියලා තියෙන්නේ. අලමයි ඔලෙවල් එහෙම ලියලා දැන් ඒ ලෙවලුත් ලියනවා නේද? හොඳින් ලියලා ඒ තුනක් අරගෙන ජීවිතේ ජයගන්න කියලා, ડોක්ටර් කෙනෙක් වෙලා, ලෝයර් කෙනෙක් වෙලා, තමන් කැමති හීනය දෙනන්න කියලා ඔන්න අද උදේ පාන්දරම කවි විශ් එකක් දෙනවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
2: හෙලෝ හෙලෝ සතියන්තයට වේලාව දෙන වැ විනාඩි 37යි දැන්.
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
7: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
9: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.
10: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0447 31 33 540.
11: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
12: Net FM. Hello, hello, Satyante.

මේ දවස්වලර මේ TikTok එකේ Facebook එකේම ට්‍රෙන්ඩ් එකක් යනවා. ඔයාට බැරි නම් කාටද පුළුවන්? පුළුවන් පුළුවන් ඔයාට පුළුවන්. අනේ වගේ උදේ පාන්දරම නැගිටින්න. හරිද? මොන මං කියන දේ කරන්න ඕනද ඉඳලා උදේ පාන්දර නැගිටින්න. නැගිටලා ඉවර වෙලා යන්න කන්නාඩි ඉස්සරහට. බලන්න ඔයාගේ මූණ. ඔයාම කියාගන්න ඔයාටම ඔයාට බැරි නම් කාටද පුළුවන්? පුළුවන් පුළුවන් ඔයාට පුළුවන්. අනේ වාරෙන් ඔයාට පුළුවන්. ඒ කියන්නේ දවස පටන් ගන්න අර ඒ වගේ නිකන් අර පොසිටිව් තෝට් එකකින් නෙගටිව් නැතුව උදේ පාන්දර නැගිටලා ස්තුති කරලා හොඳ තෝට් එකක් හිතලා දවස පටන් ගත්තාම මුළු දවසම සුබයි. ඉතින් අන්නේ වගේ සුබ වෙන්න කියලා හිතාගෙන මම කිව්වනේ අර ඔයාලා අදහන රෙසපි එක මට මේ පැත්තට එවන්න කියලා. ඔන්න එවල රෙසපි එකක්. හෙලෝ හෙලෝ සතියන්තේ නිවාඩු පාඩුවේ නෙත්හගෙන ඉන්නේ. ඔන්න කවි අද උදේ රෙසපි එකක් ඉල්ලුවා හින්දා බත් උයලා කොච්චි සම්බෝල හදලා කටට කියලා උනනවා කරවල බැදුමක් හදලා ඔන්න බත් එකක් එවලලු තියෙන්නේ කෙසල් කොලේ කොතලා තරංගක්කටත් දෙන්නලු. මම නම් දෙන්නේ නෑ ඉතින්. සොරි වෙන්න ඕන. ඔයාට එහෙම එවන්න ඕන නම් බත් මුල් දෙකක්වත් ඔතලා එවන්න සිද්ධ වෙනවා. ගුඩ් මෝර්නින් ලස්සන සින්දු ගොඩාක් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තිනු. අනිවාර්යෙන් ලස්සන සින්දු ගොඩාක් දෙනවා. ඒ වගේම කෝල කෙනෙක් ඉන්නවා අපිට ලක්මාලි කඩවත ලක්මාලි ප්‍රියදර්ශනී. අපි මීට කලින් උත්සාහන් ඉදලා අපිට කතා කරා කියලා මට හොඳට මතකයි. ඉතින් මම ඔයාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි යනවා ගණේ මුල්ල පැත්තට. ගණේ මුල්ලේ මට කතා කරා ඉරංගනී, අමුත් මදුසංක, අනෝමා, අනුමදුවගේ පුතා ඕයන්, ලියෝන්, ඒ වගේම ඔන්න ඉරංගනීගේ යාළුවෙක් වෙනවා ඉන්ද්‍රාණි. ඉන්ද්‍රාණිවත් එකතු කරගන්නවා හරි ආදරෙන්. ඊට පස්සේ තව කවුද ඉන්නේ? කළුතර නව වාණිජ සංකීර්ණයේ බන්දු ඇන් සන්ස් වොච් සෙන්ටර් එකේ බන්දු කුමාරි, සචින්තා තුරංගි, අරෝෂ ඔය කියන කට්ටියම එකතු කරගෙන ඊළඟට මම යනවා. හයි හයි, ගුඩ් මෝර්නින් දෙන්නටම. ඔන්න අව අපිත් හෙලෝ හෙලෝ සත්‍යන්තයේ තරංග කවි හරියට පද ගලපල එලි සමය දාලා ලස්සන සින්දුවක් වගේ එකේ බල දෙනවා. දෙනුක අපිට මිහිර ගීයක්. ඇයනේ දෙන්නතේ ලස්සන සින්දු ගොඩාක් තියෙනවා ලිස්ට් එකට ඇඩ් වෙලා. ශෂි, දෙවුලි, බාති, තුසින්, කල්හාරි, පුංචි, රමණි, සුමේදා, කැනඩාවින චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක පුංචි සොෆියවත් එකතු කරගන්න කියලා ආදරෙන් ඉල්ලලා තිනවා මෙන්න මේ සින්දුවට. හරි ආදරෙන් ඔයාලවත් එකතු කරගෙන ඔය පින්වන්තයෝ ටිකයි එකතු කරගෙන මෙන්න මේ සින්දුව අහන්න යමු.

0: ஹலோ ஹலோ
1: விழா உதய நவே ஐ வினாடி 53 தான்
2: FM Anupaha FM Anuhatarai Dashma Ata Net FM Meldol Hisaratya Una Sempratishava Angapata Vedanava Apahasudina Sadaha Ikman Sahanaya Meldol Paracetamol Visheshayaki
3: Sri Lankave Prathama Vatavata Rhino Roofing Vithin Handunwa Dena Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Rhino Roofing Vithin Handunwa Dena Rhino Premier Roofing Sheet Vedi Vistara Sadaha Dahatunai Anuhaya Amatanna
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
5: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය. මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0703013636.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
7: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
8: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
7: අතික්‍රමණ
8: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
7: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760 980 980
8: අතික්‍රමණ
7: සාංසාරික සීමා ඉක්මවා යාමට
9: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
10: Net FM hello satyam there

0: දශම අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: හෙලෝ හෙලෝ සතියන්තට වෙලා උදේ 10 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම ඇත් නියුස්
3: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නියුස් සමග මම සමීර විදුලි රැහන් පද්ධතිය සහිත විදුලි කුළුණකට පුද්ගලයෙක් නැගීම හේතුවෙන් අද උදැසන කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක විදුලිය අත්හිටුවා තිබෙනවා. යටදොළ කරම්පැතර විහාරස්ථානයේ අසල අධිසර විදුලි රැහන් සහිත විදුලි කුළුණකට එම් පුද්ගලයා නැගී ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. ඒ අනුව ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා මෙලෙස විදුලිය විසන්ධි කර තිබෙනවා. මතුගම යටදොළ පදිංචි 29 හැවිරිදි මෙම් පුද්ගලයා මානසික රෝගී තත්ත්වයකින් පෙළනායකු බවද නෙත් නිවුස් නියෝජිතයා පැවසුවා. ඔහු කුළුණ මතට නැගී ඇත්තේ අදාළම 5:45ට පමණයි. ඒ අනුව මේඝාතන්න වෙදවත්ත අරලගහවත්ත බදුල්ගෙය පොල්ගම්පල පැලවත්ත ඉහළ හෙවෙස්ස සහ පහළ හෙවෙස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම විසන්ධි කර තිබෙනවා. කෙසේ වෙතත් එම් පුද්ගලයා කුළුණින් බිමට බස්සවා උදැසන 6:45ට පමණ යළි විදුලි සැපයුම ලබා දීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මීළඟ නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. fm 95 fm 94.8 net fm
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

ඉතින් ළමයි ඔන්න ආයාව ඔයාලගේ ඉදිරියට ආදරණීය කවි ඔන්න මැසේජ් එකක් දාලා තිනවා. ආදරණීය තරංග පුංචි එකාගේ නම එයාට ඇහුනේ නැතුවලු. අපි එක තරහ වෙලා දැන් උන කෑමත් එපාලු. හායි නම කියන්නලු. කළුතර එවින් සස්මිත් උන්න චූටි බබාගේ නම උන ආයේ ආයේ ආයේ කියනවා. එහෙම නෝටි වැඩ කරන්න අය බත් කන්න ඕන හරිද? බත් කාලා ලොකු වෙලා මේ පැත්තට ඇවිල්ලා මේ මයික් එක අරගෙන හැමෝටම ඇහෙන ආයුවා කතා කරන්න ඕන. තේරුණා නේද? ඉතින් බලන්නකෝ ආදරේ පොඩි එකනා හිතර ඉදවගනේ කියලා හරි ආදරෙන් මේ මැසේජ් එක එවලා තිනවා. ආයෙම අපි නම කියමුද කියලා. නම ඇහුනේ නෑ කියලා. අනේ වගේ ආදරෙන් අපි සලකන්න ඕන තවත් එක් කටයුත්තක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? රටට ලෝකෙට විතරක් නෙවෙයි මේ හැමතැනටම මේ වේදි තියෙනවා හරි වෙසනයක්. මොකද දන්නවද? මද්‍රව්‍ය වෙසනය. මද්‍රව්‍ය වලට හැබැයි වුණා කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි තමන් වටේ ඉන අයගේ ජීවිත, මුළුමහත් සමාජයේම ජීවිත විනාශ වීමේ අවදානම වැඩි. සමහරක් වෙලාවට තමන්ගේ යාළුවෝ හෝ වේවා, තමන්ගේ පවුලේ අය හෝ වේවා විනෝදයට පොඩි හැපිනස් එකක් ගන්න, පොඩි චිල් එකක් ගන්න කියලා අපිට වැරදි දේ නේද අපේ ජීවිතේට වැරදි දේ ලං කරනවා. අනේ වැරදි දේ ලං කරනකොට අපි උනත් දැනගන්න ඕන මේක වැරදි කියලා ඒ දේවල් වලින් ගැලවෙන්න. මොකද එහෙම වුණොත් අපේ ජීවිතේම තමයි කරදරේ වැටෙන්නේ. ඉතින් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත් අපි හිතමුකෝ දැන් කෙනෙක් ඉන්න මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අපි මොනවද කරන්න ඕන? එතකොට මතක තියාගන්න ඒකට ප්‍රතිකාර හොයාගෙන යනවට වඩා මද්‍රව්‍ය පාවිච්චි කිරීම වළක්වා ගැනීම තමයි ගොඩක්ම වැදගත්. මොකද කිව්වොතින් සෑම දරුවෙක්ම සෑම තරුණයෙක්ම ආරක්ෂා කරගැනීමේ වගකීම හැම පවුලකටම තියෙනවා. අද යහපත් තීරණයක් ගත්තොත් හිතේ තීරණෙන් යහපත් අනාගතයක් ගොඩනගන්න ඔබටත් අපිටත් පුළුවන් වෙනවා. අද ගන්න මේ තීරණේ මද්‍රව්‍යවලින් තොර සමාජයේ වඩාත් ආරක්ෂිත තැනක් කරන්න ගොඩාක් බලපානවා. අන්න ඒකත් මතක තියාගන්න. ඉතින් අද දවසේ අන්නේ පණිවිඩයක් දෙන ගමන් අපි යමු ලස්සන සින්දුවක් අහන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආයෙන්නස මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
1: එල්බී රන් අය තමයි මගේ හයිය
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
3: හෙලෝ හෙලෝ වේලාව උදේ 10 විනාඩි 17යි දැන්
4: Meltol, Hisaratia, Una, Sempratishab, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sahalia, Meltol, Parasitamol Vishishaki.
5: SLT Mobitel Fiber Nisadang Hamagatharam Novina Sadivi again superior to fiber fit. Okkuma devices connect karanna. Gaming world low latency. Fast and stable, unlimited. Thoraganna package rasa. Obey gedara adama fiber fit karaganna.
6: Maathyada cake kannuwath aawi nae ne.
7: මට උන වගේ සේන
6: ලින්ක් පස් පංගුව බමු
7: සෑහෙන වෙලාවක් යයිනේ
6: මොන ගත්ත තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
8: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
10: වව් ලක්ෂ ගණක් වට ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
11: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.
5: SLT Mobitel Fiber Nisadang Hamagatharam Novina Sadivegen Superior Fiber Fit. Okkuma devices connect karanna. Gaming world low latency. Fast and stable, unlimited. Thoraganna package rasa. Obey gedara adama fiber fit karaganna.
12: Lanka Tiles Mobile Showroom den obe nagareta Agosto 24 api enne Ude Padiya Talawa Savasa Mahoya Nagarawalata ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
13: විජේපාල ගමගේ මායිල්ල දෙලියත් මට පපුවේ අමාරුව හැදුවා. අවසානයේ පරීක්ෂණ කළා අයියෝ බ්ලොක් හතරක් තියෙනවායි බේත් කරන්න කියලා මට කිව්වා. මං ඒ ගමන හම්බෙන් මට දැනගන්න ලැබුණා බිලිපිටියේ කමල්බන්දු වේද මහත්තයයි කියලා කෙනෙක් ඉන්නවා. මං ඒ ගමන ගියා හොයාගේ. අන්ට බේත් දුන්නා. බේත් මුර හතරයි මට සනීපයි නිස්සාව. ඒ වගේ අමුත්තමේ මුදු වෙන්න ඕන.
10: කතා කරන්න කමල්බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
14: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
15: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.

0: කවුද දැන් මේ තනියම ඇඬුවේ?
1: තනියම ඇඬුවේ නෑ වෙයි.
0: තනියම ඇඬුවේ ඈ
1: ඈ ඈ ඈ තමයි ඇඬුවේ. පිස්සුද අපි අහන උදේම. නෑ නෑ මං කියා තනියම ඇඬුවේ නෑ කියලා හිනා වෙවි ඉන්නවා කියලා ආරංචි.
0: අයියෝ.
1: ඔව් ඔව්.
0: අපි දෙන්නේ අපි සින්දු හන්නේ.
1: හිනවා. හෙලෝ ගුඩ් මෝර්නින්. කවි කොහොමද ඔයාලා දෙන්නට? කවි වාද වැඩසටහන කරන්නේ ලස්සන තරංගක් අයික නේද?
0: ඕ මයි ගොඩ්.
1: බිමට. මට ලස්සන සින්දුවක් දෙන්න එනිර තිලෝක දෙමේ පබසරා මම රුවන් වැල්ලේ සඳරුවන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ.
0: Thank you සඳරුවන්.
1: සුරේෂ් ජයවර්ධනට ඔන්න සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. හදරේ සතුට සෞභාග්‍ය පෙර සුන්දර ජීවිතයක් වෙන්න කියලා මේ සින්දුව ප්‍රාර්ථනා කළා තිනෝ.
0: ප්‍රාර්ථනා කළා තිනෝ. ඒ අතර වාරේ
1: ඔව්
0: අපිට තව මැසේජස් දීලා තිනෝ 0711යි 95යි 95යි 95න් කවුද?
1: දීප්ති සිල්ලාගේ තුන දුපන් දිනේද?
0: එහෙනම් විශේෂයෙන් සුබ පතන්න ඕනේ දීප්ති සිල්වටත්. මේ තවත් විශේෂ කෙනෙක් ඉන්නා සුබ පැතුම ඇහෙන්න නැති වුණත් අපි සුබ ප්‍රාර්ථනා කරන්න ඕනේ අද විශාරද නන්දා මාලනියගේ උපන්දිනය. අගෝස්තු මාසේ 23 වෙනිදා වෙනකොට එතුමිය මේ වායු ධාරාවට එක්කාස වෙලා හිටියත් 83 වෙනි ජන්මදිනයයි අදට යෙදී තිබුණේ විශාරද නන්දා මාලනියට. සසර පුරාම මේ ගායපු ගීත ගොන්නේ ඒ අපි විඳින පින් තුමියගේ සසර ගමන නිමෙන්නට අනුමෝදන් කරනවා. තව කවුද අපිට ගීත මෙසේජස් දීලා තියෙන්නේ?
1: ඇල්පරි පුන්සරා මෙසේජ් එකක් දාලා තිනවා. අපි දෙන්නගේ නාව හරිම ලස්සනයිලු.
0: Thank you.
1: ලස්සන සින්දුවක් දෙනවද කියලා අහලා තිනවා. මොකද කියන්නේ දෙනවද?
0: දෙන්න බෑ කියන්නේ.
1: එහෙනම් මේ සින්දුව දෙමුද?
0: හා දෙමු කවි.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM. Velava obaveta gena enne.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: හෙලෝ හෙලෝ 10:34 වෙලාව දැන්
3: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
5: බෙල්වායික ලංකාවේ එක අපේම එක
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
8: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට ඔබත් අදම රස බලන්න.
9: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙත කම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-21-33-540
10: මේ හැන්දෑව නම් ටිකක් වෙනස් මෝටෝස්ක වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන
11: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
12: ගින්දර හැන්දෑව විජානු
13: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
14: Net FM. Hello, Satyantia.

ළමයි ලස්සන්ට ගයක් හදාගත්ත කියලා හිතමුකෝ. ඔන්න දැන් ලස්සනටම ගයක් හදාගෙන තියෙනවා. හොකට දැන් নানা ආකාර වැඩකිට ටිකක් දාන්න ඕන. මුලින්ම මතක් වෙන්නේ මොකද්ද? මුලින්ම මතක් වෙන්නේ මොකද්ද? වෙන මොකුත් නෙවෙයි ටයිල්ස්. මේකට ටයිල් ටිකක් අල්ලලා ගත්තා. හරි ලස්සනට තියෙවි. හැබැයි සාලෙට අල්ලන ටයිල් ටික කුස්සියට මැච් වෙන්නේ නැහැ. කුස්සියට අල්ලන ටයිල් ටික බාත්รูම් එකට මැච් වෙන්නේ නැහැ. බාත්รูම් එකට අල්ලන ටයිල් ටික වොෂ්රූම් එකට මැච් වෙන්නේ නැහැ. හරි ප්‍රශ්න. ඒ ප්‍රශ්න ගොඩකට උත්තරේ ඔයාට හොයාගන්න පුළුවන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට මේ දැම්ම ගියොතින්. ඉතින් අද අගෝස්තු මාසේ 23 වෙනිදා හරිද? අගෝස්තු මාසේ 23 වෙනිදා අපේ සෙට් එකේ ඉන්නේ දෙහිඅත්ත කණ්ඩිය. උදේවරු දෙහිඅත්ත කණ්ඩේ ඉන්න ආසරි මහියංගනේ ඉන්නවා. ඔයාලට පුළුවන් දුවලා දුවලා දුවලා ගිහිල්ලා අපේ විශේෂඥ කණ්ඩායම හම්බෙලා කොතනට ගැලපෙන්නේ මොන ටයිල් එකද, මොන හැඩයද, මොන විදිහද කියලා බලන්න. ඒ විතරක් නෙවෙයි, බිත්තිවලට පොළොවට කියන්නේ මොන වගේද කියන එක හැම දෙයක්ම දැනගන්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා. ඒ විතරක්ම නෙවෙයි, විශ්වාසය, ගුණාත්මකභාවය ආයේ දෙකක් නැහැ. ඒ කියන්නේ අපි කියලා කියන්නේ මොකක්ද? ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සුන්දර නවාතන කියලා නිකන්ද කියන්නේ නෑනේ. ඉතින් ඒත් එක්කම දැන් ටයිල් එකකින් ගේ හැඩ කරනවා වගේම අපිට පුළුවන් මේ ලස්සනට පාට කළ චිත්‍රයක් අඳින්න. එහෙම චිත්‍රයක් අඳහම ඔයාට පුළුවන් මෙන්න මේ තරඟයට යන්න. මොකද්ද දන්නවද තරඟේ? NSB පාට පාට හපන්කම් චිත්‍ර තරඟය 2026. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ මේ පාර තරඟය පැවැත්වෙනවා. මේක මුදල් පමණක්ම පෙරදරි කරගෙන කරන දෙයක් නෙවෙයි. ළමයින්ට හොඳ දේවල් කියලා දෙන්න, ඉතිරි කරන්නේ කොහොමද, ඉතිරිය කොහොමද අපේ අනාගතයට ගෙනියන්න කියන එක වටිනා පාඩමක් කියලා දෙන්න තමයි මේ තරඟය සංවිධානය කරන්නේ. කාණ්ඩ හතරක් තියෙනවා. පළවෙනි කාණ්ඩය 1-2-3 ශ්‍රේණි සඳහා, දෙවන කාණ්ඩය 4-5-6 ශ්‍රේණි සඳහා, තුන්වෙනි කාණ්ඩය 7-9 ශ්‍රේණි සඳහා, හතරවෙනි කාණ්ඩය 10-11-12-13 ශ්‍රේණි සඳහා, මීට අවුරුදු කීපයක කලින් මං ඉදපු ශ්‍රේණිය සඳහා. ඉතින් ඔයාලට මේ චිත්‍රය නිර්මාණය කරන්න නම් දිය සායම්, පැස්ටල්, තෙල් සායම් ඕන මාධ්‍යයක් දිනාගෙන මේ භාවිතා කරන්න පුළුවන්. ජයග්‍රහකයන්ට පළවෙනි අට රුපියල් 50,000ක්, දෙවෙනි අට රුපියල් 35,000ක්, ඒ විතරක් නෙවෙයි, තුන්වෙනි අට රුපියල් 35,000ක් දක්වා මුදලින් තෑගි දිනා ගන්න පුළුවන්. දැම්ම මේ යන්න www.nsb.lk ගිලිවලා තියෙනවා අයදුම් පත. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක කියවලා දී ඇති උපදෙස් හොඳටම කියවලා ඒක ෆිල් කරලා ඊමේල් එකක් හරි වට්ස්ඇප් එකක් හරි දාන්න තමයි තියෙන්නේ. ඉතින් වැඩි කතා බහ නැතුව අපි මෙන්න මේ ලස්සන සින්දුවට යමු.

0: පොඩ්ඩක් සිංදු කියනවා වැඩි වෙලා
1: තමයි
0: ගවන්නේ
1: හොඳයි නේද?
0: හොඳයි
1: පොඩ්ඩක් අර ශ්‍රුති අස්ථාවර වීම එහෙම
0: හිනා ගමන්න ඕම ඊළඟ වටේට දාන්නම්කෝ.
1: දැන් ගුටි කන්න කලින් මට දැන් ගුටි කන්න සිද්ධ වෙනවා. ගුටි කන්න කලින් කිව්වට
0: ඇයි ඒ
1: නම් ටිකක් තියෙනවනේ කියන්න
0: කියන්න
1: ඔබේ සඳුන ඉන්නවා වේයන්ගොඩෙන්, ඊට පස්සේ අපේ රමණ ඉන්නවා පොළොන්නරුවෙන්, ඊට පස්සේ මම යනවා කෑගල පැත්තට. කෑගල්ලේ අපේ මංජුලා අක්කා ඉන්නවා, මනීෂා. මංජුලා අක්ක මොනව කන්න ගමන් දෙන්නේ කියලා දන්නවද?
0: ඇඳුම් බහලා
1: නේ නේ.
0: එහෙනම් එයා මොනවදද?
1: ගොරකා එලනවා. මනීෂා ඉන්නවා මහියංගනේ සෙට් එකමයි, කෑගල්ල සෙට් එකමයි එකතු කරන්න අපිට වෙනවා. තෝනිගල වේල් පාක් එකේ ඔන්න සද්දෙටම ප්‍රසන්න අය අපි අහගෙනලු ඉන්නේ. ශාන්ත ඉන්නවා, සංජුල ඉන්නවා, සමීර, දිලේප, දිල්හානි, පතිරණ. ඒ විතරක් නෙවෙයි, මේ කතා කරන අස්සේ කන දාගෙන අහගෙන ඉන්නවා අපේ පියදාස. ඔව්, මැගිනම කියනවද කියනවද දැන් කියනවද වගේ එකක්ලු කීකී ඉන්නේ.
0: ඇත්තට
1: කිතුල්කට ඉන්න අපේ ප්‍රේමසිරි අය, ගුණවතී අම්මා, ගණේෂා, චමිලානේ, බිම්සර, හිරණිඳු, අසංක කියන කතේවත් එකතු කරගෙන අපේම වට්සප් එක පැත්තට. හෙලෝ හෙලෝ සත්‍යන්තේ අහගෙන ඉන්නවා දුම්බර ලලිත් ප්‍රියංකර. සුබ උදෑසනක් වේවා.
0: සුබ උදෑසනක් වේවා.
1: හෙලෝ හෙලෝ සත්‍යන්තේට සුබ උදෑසනක් වේවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. නම තමයි හොයාගන්න නැත්තේ. නෙළුම් පුෂ්පසිරි. නෙළුම් පුෂ්පසිරි ලස්සනයි නේද නම? නෙළුමක් වගේ පිපිලා වගේ අර්ථයක්ද දෙන්නේ ඒකට?
0: නෙළුම් පුෂ්පසිරි. නෙළුම් පුෂ්ප කියන්නේ මල, නෙළුම් කියන්නේ නමට කියන මලට කියන නම. එතකොට නෙළුම් මලක්
1: පිපිලා.
0: නෙළුම් මලක් සිරි ආවන්ත. නෙළුම් පුෂ්ප සිරි. නෙළුම් මලක් සිරියාවන්ත.
1: සිරියාවන්ත නෙළුම් මලක්. හෙලෝ හෙලෝ මමත් අහනවෝ, ඉතින් කොහොමද? හොඳයි නේ, අපි සද්දෙට කිමු. අතින් අපිටත් හොඳයි. සින්දුව දෙන එකතු කරගන්න නෙත් පවුලේ අයයි, මගේ පවුලේ අයයි, ආදරණීය තරංගක්කවායි මාවයි එකතු කරගන්න කියලා තේරෙනවා. පබෝ තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. බබෝ
0: හරි බබෝ.
1: හයි හයි, මම දියතලාවෙන් සයුරි. තරංගක්කේ මට ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉල්ලලා තිනවා. ඊළඟට කවුද මේ? හෙලෝ හෙලෝ තරංග කවීෂ, සුබ වේවා. ජයවේවා.
0: ජයවේවා.
1: ජයෙන් ජයම වේවා. අපිත් එකතු වෙනවා හෙලෝ හෙලෝ සත්‍යන්තයට. මහරගම දුලානි අක්ක තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. කැන්දි අම්පිටිය ටේලර් ෂොප් එකේ සෝමලතායි ආදිත පුතාව එකතු කරගන්න කියලා කියලා තිනවා. හෙලෝ හෙලෝ සත්‍යන්තයට ගුඩ් මෝර්නින්.
0: ගුඩ් මෝර්නින්.
1: ඔව්, අද අපි නන්දා මාලිනීගේ සින්දුවක් දුන්නා.
0: නන්දා මාලිනී මහත්මියගේ තව සින්දුවක් අපි දෙන්නම්කො ඉස්සරහට.
1: සුබදාසනක් දෙන්නටම ලස්සන සින්දු දෙනවාට ගොඩක් ස්තුතියිලු.
0: ස්තුතියි ඔයාට.
1: ගම්පහ ධම්මේ තමයි මේ මෙසේජ් එක දාලා තියෙන්නේ. මන් දැක්ක ගම්පහ ධම්මේ ඔයාගෙනම ගම්පහ දිම්මි වගේ. එහෙනම් අපි ඉල්මහේ කුරුල්ල හොයාගෙන යමුද?
0: යා.

0: හෙලෝ හෙලෝ සත්‍යන්තර වෙලාවුදේ 10යි විනාඩි 52යි දැන්
1: FM 95 FM 94.8 net FM
2: ඒ ෂුගර් කියලා මූණෙන්නකන සෙවනකල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540
3: Kills within the noun nishpadana sandha admamila carrot gram 100 rupiyal 29 komadu red fantasy gram 100 rupiyal 6 talapath gram 100 rupiyal 247 kills noun bavai admamilai
4: master guide prakashana 2025 samaga usas pela pasuge vibhaga prashnottara dennikut viyata children's world kelniya master guide borella saha langama potthalen den laba ganna 0770313636
5: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දෙරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් තියාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
8: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
9: net FM ශ්වේත පූජා ශ්වේත
8: පූජා අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
9: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
8: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
9: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
8: අනුශාසකත්වය
9: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ
8: බැතිපර දායකත්වය
10: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
8: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
11: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
12: net fm hello hello satyantaya

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: හෙලෝ හෙලෝ සතියන්තයට වෙලා උදේ 11:02 දැන්.

0: අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන්න ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවස් සමග මම සමීර. කැකිරව පොලිස් ඔස්සමේ කොට්ටල්බද්ද ප්‍රදේශයේ සිදු ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදලොම් 5:30ට පහර දීම සිදු වෙති. අතර සිද්ධින් මේගොස් සත්‍ය අවුරුදු 56ක කොට්ටල්බද්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මරණකරුගේ නිවසේ පැවති සාදයක් අතරතුර අසල්වැසි නිවසක පුද්ගලයෙකු සමග ඇතැවු ආරවුලක් දුර්දිග ගොස් තිබෙනවා. එහිදී අසල්වැසි නිවස සිට පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති අතර එම පහර දීමෙන් මෙම ඝාතනය සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. පොලිසිය සඳහන් කළේ මේ වන විට පහර දීමට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කැකිරව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙට් නිවුස්.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

හිතේ යම් කිසි දුකක් ඇත්නම් කුරුල්ල සොයාගෙන යා නොහැකි නම් මේ කුරුල්ලටයි කිරිලිටයි ඔබගේ දුක මේ පැත්තට එවන්න. හා දෙයනේ, මෙන්න ලස්සන බත් එකක් කියලා දෙන්නක. ලස්සනම ලස්සන සින්දු ගොඩක්. මම සඳු දෙනියායින්, දෙනියායේ සඳු. ඇයි මේ වගේ වැඩ කරන්නේ? මට බඩගිනිනේ දැන්. හරි කමක් නැහැ, මං ඉවසගෙන ඔයාලට ලස්සන සින්දු ගොඩක් දෙන්නම්. අවියත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මගේ මහත්තයා නිශාන්ත, පුතා නිදක්ෂණ, අක්ක ශාන්ති, මස්සිනා පාලිත, පුතා ශාලිත, ජපාන් වල ඉන්න අක්කගේ දුව සංජු, යාගේ හබි සංදීප් පුතාව, යාළු හැමෝමවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තින්නේ කතරගමින් නාල්නේ වනිගපුර. ඊළඟට ගුඩ් මෝර්නින් කියලා ලස්සන මල් මිටක් කියලා තිනවා. මාර් ලස්සනයි මල් ටික, බොහොම ස්තුතියි ඔබගේ මල් මිට සඳහා. සුභම සුබ දවසක් වේවා. හෙලෝ හෙලෝ, රික්වල්ලේ පත්මා මුණසිංහ තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ගෙදර ඉන්නවා චමිලා, ගේතානේ, සෙව්වන්දේ, දමයන්ති, පවුලේ හැමෝම, යාළු හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරි, චන්දන ස්ටෝසකේ චන්දන සහ චාන්දනි, ඔයාවත් හරි ආදරෙන් මෙන්න මේ සින්දුවට එකතු කරගන්නවා. හෙලෝ හෙලෝ සතියන්තේ ආදරණීය තරංග සහකවි පැටිය සද්දට ආගෙන ඉන්නේ. මේ පැයත් ලස්සන ලස්සන සින්දුවක් ඕන. මාෂිය කොයලින් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරේ ආදරේ, හයි, ඔයාලට ජය වේවා. සරස් චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගම ජයින් ජයම වේවා. තරංගකේ කවි දෙන්නටම නිදුක් නිරෝගී සුභම සුභ දවසක්. මිලන් මාලක තමයි මේ මැසේජ් එක අපිට හිමි වර තියෙන්නේ. අපිත් ඔයාලව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න. මාලා මහත්තයා සරන් තල්දුව දුල්නින් බේකරියෙන් තමයි මේ මැසේජ් එක ඒවල තියෙන්නේ. ආදරණීය බදුල්ල කැටවල සම්මත සැලුනකේ සමන්ත, මලික ෂාන්, හිරුතර ස්ටෝසකේ නම්මා, නෝන නිසංසලා, දුවල දෙන්න, ලොකු තරුන් තරුන්දී, පොඩි දුව ඉරන්දි, ඔන්න එක එන කට්ටියවත් එකතු කරගෙන සුබ දවසක් වේවා. තරංගයන් කවි ලස්සන ගීතයකට එකතු කරගන්න කියලා කියනවා ජයන්ත ගෝල් ක්‍රියේෂන් එකෙන් ගම්පා. ඉතින් ඔන්න කියන කට්ටියවත් එකතු කරගෙන අපි යමු හීන හොරා හොයාගෙන.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර්නේත් එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: වේලාව 11:00 විනාඩි 16 දැන්.
4: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 24 අපි එන්නේ උදේ පදිය තලාව සවස මහඔය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
8: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
9: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදාපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
10: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
11: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස.
12: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව.
11: අතික්‍රමණ
12: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
11: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760 980 980.
12: අතික්‍රමණ
11: සාංසාරික සීමා ඉක්මවා යාමට.
13: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
14: NetFM. Hello, hello, Satyantaya.

0: ැනක විදිහත් දැන්ය යමුද නගෝ අද කන්ද විහාරෙට කන්ද හැපිල සඳ මුලා කලා හිත
1: බැරි කරහර හුවෙනව නගේ නගේගෙන් ප්‍රශ්නයක් අහන්නද
0: අන්න බාන්න බල
1: නගේ ලස්සන ගයක් හැදුවොත් නගේ නගේගේ ලස්සන
0: අහන්න දෙයක් නැට
1: ඒ ටයිල් මොන ටයිල්ලික තෝරගන්නේ
0: ඔයා කියන ඕනෙ ටයිල් වර්ගත් තෝරගන්න
1: මමනම් තෝරගන්න දැන් ගයක් ඉදිරික ඇදි කරනව නම් එහෙම දැත අලුතරියා කරනවා නම් ලංක ටයිල්ස් තෝරගත්ත කියලා කියන්නේ ආය නැ කතා දෙකක් නැ හරිද විශ්වාසය කල්පවැත්ම
0: ඇවිදින්න හිතෙනවා ඒ ටයිල් උඩ වැටෙන්න උනත්
1: හිතෙනවා ඒ කියන්නේ වසර 50ක විශ්වාසයක් තියෙන අපේ ලංක ටයිල්ස් එක්ක. ඉතින් කෙලිම අපේ එක්ස්පර්ට්ස්ලා තමයි මේ ගැන කියන්න හදන්නේ. මං ඒ වගේ එක්ස්පර්ට් කෙනෙක් කොන්න දැන් සම්බන්ධ කරලා දෙන්න යන්නේ. හෙලෝ අයිබෝනිෂාන්.
2: අයිබෝන් දෙන්න මතක් කළා වගේම ඔන්න අර අලුතෙන් ගියක් හදන්න හිතාගෙන ඉන්නව නම් ඒ විතරක් නෙවෙයි අර හතපගේ අලුත් වැඩියා කරන්න හිතාගෙන ඉන්නව නම් ඒකට හොඳම කාලේ තමයි මේ කාලේ. මොකද එහෙම කියන්නේ හේතු ගොඩක් තියෙනවා. ඒත් ලංකා ටයිල් වසර මැද මහා සේල් එක ඔන්න තෝරාගත් ටයිල් පාත්‍ය උපාංගවලට 40% දක්වා ඩිස්කවුන්ට් හිමි කරගන්න පුළුවන්. අය වටිනාකමක් තියෙනවා නේ අවස්ථාවක් තියෙනවා. ඉතින් හැමෝම දන්නවනේ නේද ගියක් හදනකොට අලුත් වැඩියා කරනකොට මේ ටයිල් වලට පාත්‍ය වලට උපාංගවලට ලොකු වියදමක් පිළිබයක් දරන්න වෙනවා. ඔන්න ඒක ඉතුරු කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි ගැන තමයි අපි මේ දේ අපි කතා කරන්නේ. ඉතින් කවදත් අපේ net fm රේඩියෝ එක අහගෙන ඉන්න අපි ආදරණීය පාරිභෝගිකයන් අපි මතක් කරන්නේ මේ වටිනාකම එසේමසේ වටිනාකමක් නෙවෙයි. මොකද අර සාම්ප්‍රදායික ප්‍රවර්ධන කලාව අපි වෙනස් කළා. අපි මේ දවස්වල යනවා ලංකාවේ ප්‍රථම වතාවට ඔන්න ලංකාට ඇවිත් ෂෝරූම් එකක් අරගෙන මේක අපි නගරෙන් නගරයට යනකොට අද දවසේ අපි ඉන්නවා දෙහිඅත්ත කණ්ඩිය පුරවරේ හවස් කාලේ අපි ඉන්නවා ආදරණීය මහියංගනේ පුරවරේට යන්න බලාපොරොත්තුවත් තියෙනවා. ඉතින් ඒ විතර නෙවෙයි හෙට උදෑසන අපි ඉන්නවා පදිය තලාව වගේම හෙට හවස අපි මහවය ප්‍රදේශෙත් අපි ඉන්න. ඉතින් අපි ඔබට මතක් කරන්නේ මේ වෙලාවේ FM 95 94 දශමාටෙන් කවදත් අලුත් ටාගට් නෙත් අහගෙන හැමෝටම ඔබත් මේ නගරෙක ඉන්න කෙනෙක් නම් ඔන්න දැන් අපි එනවා ඔබේ ළඟටම මේ වටිනාකමත් කරන්න. ඉතින් අලුතෙන් ගියක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔබට තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන 40% දක්වාම ඩිස්කවුන්ට් හිමි කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කොළොම වාද්‍ය උපාංග තියෙන වසර 25ක වගකීමකුත් ඔබට ලැබෙන. ඉතින් අපි වඩාත් ආරාධනා කරන්නේ අර අපි මතක් කළා වගේම වසර 50ක ඉතිහාසයක් තියෙන විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවට ටයිල් කලාව හඳුන්වලා දුන්න ආදරණීය සන්නාමය තමයි ලංකා ටයිල් කියලා කැරිති SLS සහතික වලින් පවා කියනවා. මේක පරිසර හිතකාමී සමාජ හිතකාමී නිෂ්පාදනයක් කියලා. ඉතින් අපි ඔබටත් ආරාධනා කරන මේ වටිනාකම නම් මග හැරගන්න එපා. ඉතින් මේක මේ ප්‍රදේශයේ සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ලංකා පුරා තියෙන ඕනම ලංකා ටයිල් ෂෝරූම් එකක් වෙන්න පුළුවන් බලයලත් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන්. මේ ඕනම තැනකට ගිහිල්ලා ඔන්න මේ දින කීපය පුරාවටම ඔබටත් පුළුවන් අර අපි කතා කරන ලංකා ටයිල් වස්ත්‍ර මැද සේල් එක 40% දක්වා ඩිස්කවුන්ට් හිමි කරගන්න ඕන අවස්ථාවක් තමයි අපි අරගෙන ආවිල තියෙන්නේ. ලංකා ටයිල් කියන්නේ රමණීය ජීවන රටාවන්ට වටිනාකමක් අරුතක් එකතු කරගන්න අපි ආරාධනා කරනවා. ලංකා ටයිල් එක එකතු වෙන මේ වටිනාකම නම් මග හැරගන්න එපා. එහෙනම් බොහොම ස්තුතියි දෙන්නටම සම්බන්ධ කරගත්තට.
1: හරි අනිවාර්යෙන් බොහොම ස්තුතියි. එහෙනම් ඔන කටියෙම තියෙන්නේ ලංකා ටයිල් එකක් ගන්න. කොහෙද යන්න ඕන? අද ඔන්න ඉන්නේ අපේ සෙට් එක දෙහිඅත්ත කණ්ඩිය උදේවරු ඉන්නවා. හවසරේ මහියංගන ඉන්නවා. එහෙනම් ඔහොමම දුවන්නේ පැත්තට ලස්සන ටයිල් ටිකක් අරගෙන ෆොටෝස් ටිකක් ගහලා අපේ තරංගට එවන්න. හරි එහෙනම් යමු ඔබකින් තරම් පෙම හම්බුන්නේ නැහැ කියලා හොයාගෙන එන්න.

මොන වේ වුණත් කමක් නැහැ කියලා පටල ගන්න චෝටි බබාගේ දෑත. පටලගෙන ඉවරලා යන්න www.nsb.lk කියන වෙබ්සයිට් එකට. ගිහිලි වෙලා තේනවා අයදුම් පතක් ඩවුන්ලෝඩ් කරගන්න. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා එක හොඳට කියවන්න කියලා ෆිල් කරව. මොකටද දන්නවද? කියවලා ෆිල් කරලි වෙලා ඉස්සලා ඊමේල් එකක් හරි WhatsApp එකක් හරි දාන්න. මොකටද කියලා මං ඉස්සලා කියන්නම්කෝ. මෙන්න මේකට තමයි NSB පාට හපන්කම් චිත්‍ර තරඟය 2026. ඕන මේ පාර තේමාව තමයි පුංචි ඉතිරියෙන් ලොකු හේන. වාගේ හපනට පුංචි කාලේ ඉඳලම ඉතිරි කිරීමේ වැදගත්කම කියලා දෙන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ඔන්න සංවිධානය කරනවා NSB පාට හපන්කම් තරඟය. එතන ශ්‍රී ලංකා පුරා සිටින රජය වෙන්න පුළුවන්, පෞද්ගලික වෙන්න පුළුවන්, පාසල් ළමයින්ට පුළුවන් මේ තරඟයට ඇතුළත් වෙන්න. පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය, හතරවෙනි කාණ්ඩය කියලා 1 to 13 ශ්‍රේණි දක්වා දරුවන්ට පුළුවන් මේකට සහභාගී වෙන්න. විතරක් නෙවෙයි පැස්ටල්, දියසායම්, තෙල් සායම් ඇතුළු ඕනෑම මාධ්‍යයක් භාවිතා කරන්නත් පුළුවන්. පළවෙනි ස්ථානයේ රුපියල් 50,000ක්, දෙවෙනි ස්ථානයේ රුපියල් 35,000ක්, තෙවෙනි ස්ථානයේ රුපියල් 25,000ක් දක්වා තෑගි දිනා ගන්න ඕන chance එකක් තියෙනවා. චිත්‍රය වන්න පුළුවන් අවසාන දිනේ තමයි 2026 සැප්තැම්බර් 10 වෙනිදා. ඉතින් ඔන්න දැම්මම යන්න ගිහලි වෙලා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා ඊමේල් එකක් හරි WhatsApp එකක් හරි දාලා දැන්ම තරඟයට ඇතුල් වෙන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අලි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Pierce Motor Company Private Limited වෙතින්.
2: වේලාව උදේ 11 විනාඩි 35යි.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
5: ජ බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: චන්ද්‍රයන් පෙරේ එමිලිපිටිය ලයිට් පරීක්ෂණය කරන්න ගිහින් කරහම මගේ වැල් තුනක් ලොක් ෆස්ටේ මම විදුල හස්තයන් ගැන මට කීප දෙනෙක් කියලා තිබුණා එහෙනම් මම ගියා එහෙනම් මම දවස් 14 හතරට 17ක් ගත්තා ඊට පස්සේ මම එකෝ එක කරා ආයි දැන් මෙහෙම දීලා ඉවර වෙලා ඉතංගල ඩොක්ටර් ගෝයාට මොකක් කිසිම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මේක මාත්‍යර පිංසිද්ද වෙනවා
3: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0877 300 940
8: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
9: අනේ මන්ද.
8: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
9: හතර වතේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එයාන්කල් විතරයි.
10: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
11: net fm හතර වතේ.
12: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
13: net fm ශ්වේත පූජා ශ්වේත
12: පූජා අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
13: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
12: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
13: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
12: අනුශාසකත්වය
13: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
12: බැතිපර දායකත්වය
13: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
12: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
14: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
15: Net FM. Hello, hello, Satyantaya.

0: අපිව එහෙම තනි වෙන්නේ නෑනේ. කලවානේ පුෂ්පයිනකන් අපිට තෙපලන්න වදන් තේනවා. එහෙම නේද පුෂ්පා?
1: ඔව්.
0: ඒකනේ කියන්නේ. Good morning.
1: Good morning.
0: මොකද කරන්නේ? කාලා බීලාද උයලාද?
1: ඔව්.
0: මොනවද ඉවියද?
1: වට්ටක් හදලා.
0: හ්ම්.
1: මාළු මිස් බෙදලා.
0: හා.
1: බත් වේලා.
0: හ්ම්. බත් එකක් කෙවන්න බැරිද මේ පැත්තේ? අන්න ඒකනේ කියන්නේ නම් ඔන්න රස බත් එකක් කෙහෙල් කොලේ කොතලා එවන්න ඕන මේ පැතර. ආ
1: හොඳයි.
0: හරි ඉතින් මොකද කරන්නේ නිවාඩු දවසේ ගෙදරට වෙලා ඉන්නවද?
1: ගෙදර වැඩ කරගෙන ඉන්නවා.
0: ගෙදර වැඩ කරගෙන ඉන්නවා. ලස්සන සින්දු ටිකක් අහන්න කවද එකතු කරගන්නේ?
1: මගේ හස්බන්ඩ් තියන්ත.
0: අහහ.
1: දුව ලොකු දුව චූලනි.
0: හ්ම්.
1: පොඩි දුව අචිනි.
0: හ්ම්.
1: ඇතුළු පවුලේ හැමෝමයි.
0: ඕකේ.
1: ඔය දෙන්නමයි.
0: හරි.
1: ලස්සන
0: සින්දුවක් අහමු. ඉතින් ළමයි අපි මෙහෙමම යමුද WhatsApp එකේ පැත්තට. දෙතුන් දෙනෙක් එකතු කරගන්නත් එපා නේද? සුබම සුබ දවසක්. කවියක් වගේ ලස්සන කටහඬක් තේන කවි මල්ලිටයි තරංගටයි. ආහා. අපි දෙන්න හරි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන යනවලු. අපිත් හරි ආසාවෙන් අහගෙන ඉන්නවලු. කැගල්ලි කුමාරියක් දවසාහින් සාවින්ද්‍යා පුතා සමිත හස්බන්ඩ්වත් එකතු කරගෙන ලස්සන සින්දුවකට යමු කියලා තමයි කියන්නේ. එහෙනම් මේ ලස්සන සින්දුව මේ සෙට් එකටම

0: anu hatarai dashuma ata net fm
1: hello hello welawde 11 vinadi 52 dan
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩි තහනේ රුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කර්ණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළංගම පොත්වලින් දැන් ලබා ගන්න 0773013636
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 24 අපි එන්නේ උදේ පදිය තලාව සවස මහ ඔය නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරු නවා තැන්
5: අක්මා විතල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
6: මේ හැන්දෑව නම් ටිකක් වෙනස් මෝටෝස්ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
7: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
8: ගින්දර හැන්දෑව විජානු ජානු
9: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
10: Net FM. Hello, hello, Satyante. Hello, hello, Satyante.
1: Hello, hello.
11: හලෝ හැලෝ කියල ඉවරයි හැලෝ හැලෝ
1: යන්න වෙලා විලතින්න
11: ඔව එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්න ආයෙත් ඉරිදට එන්න අපි දෙන්න
1: හැබැයි
11: හෙට රෑ 7ට මන්දාරම් රෑ අහන්න ඕනේ
1: එහෙනම් අද ගිහින් එන්න මම කවි
11: මතරංගා

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: මහාද තාත්තේ ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ
2: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න ඒක අපේ යුතුයකමක් විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක් ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු
0: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරු සරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
3: FM 95 FM 94.8 Net FM Divine Pura
0: වෙලාව දවල් 12යි

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් එම්මම කතා නවතිනු.

0: ගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙ තමතන්න 0112-863-363-76-716-3672.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 23 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කසුනි නානායක්කාර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. සැප්තැම්බර් 5 වනදා සිට ආණ්ඩුව ගමටයයි ජනපතිගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් ජනරැලි මාලාවක්. මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්තෝලි පෙරහැරාද වීදි දෙපස ජනතාව උදෑසන සිට. වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සපාකෑ කාන්තාවක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට. කෝටි 7ක ගංජා සමග පුද්ගලයෙකු මොනරාගලදී පොලිසියට කොටුවෙයි.
3: Net News, the truth people trust.
4: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 5 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ ඇතුළු කතා පෙළෙහි අපේ පළමු සත්‍යානාවරණය මෙතැන් සිට. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද පසරු 6:44 යෙදී ඇති සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. එම පෙරහැර නැරඹීම සඳහා මේ වන විටත් සැදැහැවතුන් බොහෝ පිරිසක් මහනුවර නගරයේ රැඳී සිටින බවයි Net News නියෝජිත කමල් සුරවීර පැවසුවේ.
5: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද පසරු 6:44 යෙදෙන සුබ නැකතින් දකුණු දිශාභූකව වීදි සංචාරය කිරීමට අවශ්‍ය කටයුතු සියල්ලම මේ වන විට සම්පාදනය කර තිබෙනවා. ශ්‍රී දළදා මාලිගාව අසලින් නාථ විෂ්ණු පත්තිනි හා කතරගම දේවාල පෙරහැරද කැටුව වීදි සංචාරය ආරම්භ කරන දළදා පෙරහැර, වැවපාර, දළදා වීදිය, DS සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, ES සේනානායක වීදිය, හරස් වීදිය හරහා නැවතත් DS සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගෙවැදීම තමයි සිදු වෙන්නේ. විශේෂයෙන් සඳහන් කළොත් මේ වන විටද දළදා පෙරහැර ගමන් ගන්න සියලු මාර්ග අධික වේදිකා සම්පූර්ණයෙන්ම පෙරහැර නැරඹීම සඳහා පැමිණි ජනතාවගෙන් පිරි ඉතිරි ගොස් ඇති ආකාරයක් දක්න ලැබෙනවා. මෙම ජනතාව සඳහා අවශ්‍ය වන සියලුම් පොදු පහසුකම් මේ වන විට සම්පාදනය කොට ඇති බව පෙරහැර සංවිධායක කමිටුව සඳහන් කරා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ අයට අවශ්‍ය ආහාර පාන පවා ඇතැම් කණ්ඩායම් ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම තනි පාරක්ෂක කටයුතු, ආරක්ෂක කටයුතු, ප්‍රවාහන කටයුතු නිසියාකාරයෙන් මේ වෙන විට සම්පාදනය කළ තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දුම්රිය සේවාව මේ වෙන විට මහනුවරට නොමැති නිසා ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ විශේෂ සේවාවන් ආරම්භ කරලා තියෙනවා. මේ වෙන විටත් පොලිසියෙන් 6000ක පමණ කණ්ඩායමක් මහනුවර නගරයේ ආරක්ෂක කටයුතු වල නියැලෙනවා. ඊට අමතරව සිවිල් රාජකාරී කරන විශාල පොලිස් කණ්ඩායමකුත් ඉන්නවා. විශේෂ කාර්ය බලකාය වගේම විවිධ හමුදාවත් මෙම පෙරහැර ආරක්ෂක රාජකාරී සඳහා මේ වෙන විට එක්ව සිටින ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. විශේෂිත වූ ආරක්ෂිත සැලැස්මක් යටතේ මහනුවර නගරයට පැමිණෙන සෑම පුද්ගලයෙකුම විධිමත් පරීක්ෂාවට ලක්කොට තමයි නගරයට, එසේත් නැත්නම් පෙරහැර පැවැත්වෙන වීදි වලට යොමු කරන්නේ. පෙරහැර පැවැත්වෙන්න ආරම්භ වන්න පැයකට පැයකහමාරකට පමණ පෙර විශේෂිත වූ රථවාහන ධාවන ක්‍රමයකුත්, ගමනාගමන ක්‍රමයකුත් මහනුවර නගරයේ කේන්ද්‍ර කොට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදලා තියෙනවා. මේ ආකාරයෙන් තමයි මහනුවර නගරය සූදානම් වන්නේ. මම කමල් සුරවීර, Net News වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස සිට.
4: ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර ලබන 27 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස පස්වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ඊට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් කොටස් සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බවයි. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
0: විපක්ෂයේ චෝදනා කරනවා නේද මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රය ඉදිරිපත් කරනවා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවටත් වැඩියෙන් ආණ්ඩු විරෝධී බලයක් එකතු කරලා කියලා මේ ආණ්ඩුවත් ඒක අරගල අත්තරන්න වෙනවා කියලා ඉති කරන්න කියන්නේ.
6: ඒක කී කියා ඉන්නේ. ඔය GLPS කී ගෙදර රෑට රෑට කුවන්ත්‍රණ කර කර ඉන්නද පාට වැලා කරන්න කියන්න පුළුවන් නේද? ජනාධිපති යන්න කියන්න ජනතාව ඒක රාශී කරගෙන. එහෙම නැතුව මේ ගෝඨාභයට විරුද්ධවට වඩා එකක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ වඩා එකක් තියෙනවා. ඒක වැඩක් නෑ. වචන වැඩක් නෑ. අන්න අපි ජාතික ජන බලවේග ලෙස අපි ගම් මට්ටමේ හැම රාම්ලදාරී වසමකටම කොට්ටාසභා ප්‍රතිසංවිධානය කරගෙන මේ සැප්තැම්බර් 5 වෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශා ජනරලි පැවැත්වෙන දිස්ත්‍රික්කවල අපි කියන්නේ එහෙම ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නේද ඒක ඔප්පු කරලා පෙන්න. එච්චරයි කරන්නේ. ඒක නෑ අපි විපක්ෂින කාලේ වැඩ කරපු විදියක් පොඩ බලන්න.
4: හංවෙල්ල ආටිගල පන්සල පාර ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිසිලදහරින්ට බාධා කර පොලිසිලදහරින් දෙදෙනෙකුට තුවාල සිදු කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ නිවසේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමටයි හංවෙල්ල පොලිස් තහනේ නිලධාරීන් කණ්ඩායමක් එලෙසම නිවසට ගොස් ඇත්තේ. එහිදී නිවසේ සිට පුද්ගලයන් දෙදෙනෙකු විසින් පොලිසිලදහරින් දෙදෙනෙකුට පිහියකින් පහර දී තුවාල සිදු කර තිබෙනවා. ඒ අතරවාරයේ නිවසේ සිටි කාන්තාවක් විසින් එම පොලිස් නිලධාරියෙකු සපාකා තුවාල සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සිදුව සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු ඔහුගේ පුත්‍රයා සහ පුත්‍රයාගේ බිරිඳ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඒ රාජකාරියට බාධා කිරීම තියුණු ආයුධවලින් කපා තුවාල සිදු කිරීමේ චෝදනා යටතේ. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන්ට පොලිස් නිලධාරීන් පහර දුන් බවයි. ඒ අනුව ඔහුටද ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් එම සැකකරුද මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ තත්වය බරපතල නොවන බවයි හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිස් තහනය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මොනරාගල හම්බිකමුව ගොමකල පාර කෙළවර මව්වාර ඇල ඉවුරාසන්නේ සිදු කළ විශේෂ වැටලීමකදී ප්‍රවාහනයට සූදානම් කර තිබූ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එහි තිබී ගංජා කිලෝග්‍රෑම් 1044 ග්‍රෑම් 180ක් සිය බහරයට ගත් බවයි. එම ගංජාතුගේ වටිනාකම රුපියල් 7,37,80,000ක් පමණ වන බවද සඳහන්. මේ අතරේම ප්‍රදේශයේම අක්කර එකහමාරක භූමි ප්‍රමාණයක වගා කර තිබූ ගංජා හේනක් වටලා ගංජා ගස් 54,096ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. බලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් නෝලුගල මහතාගේ උපදෙස් සහ නියෝග මත එහි ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද දිනේද දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට පෙර රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවයි.
7: 22 සංශෝධනය ගේන්න කලින් මේ රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනගන්න මේ ජනතාවට දැන් කබලෙන් දිපට වැල්ල. දැන් ජනතාව බලාපොරොත්තු වීම නෙවෙයි ඊට වඩා ලොකු ආර්ථික ශක්තියක් ලබා ගන්න ජනතාවට පහසුකම් දිරිගීම වැඩිපුර ලබා ගන්න බලාපොරොත්තු. නමුත් අද ජනතාවට තුන් වේල කන්න බැරියයි. ඉතින් මේ මං කියන්නේ 22 ගේන එක නෙමෙයි කතාව. ඒ වඩා වැඩ කොටසක් කාසිය කරන්න තියෙනවා. පොඩි ළමයි සෙල්ලම් කරනවා වගේ ආණ්ඩු කරන්න බෑ.
4: නඩු කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ 22 සංශෝධනය තුළින් එම නඩු කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගත හැකි බවයි.
8: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙනවා. මේකත් අත්‍යවශ්‍ය මේ වෙලාවේ. දැන් අපි වැඩ කරා යනකොට අපිට පේනවා සාමාන්‍ය ඉඩම් නඩුවක් උසාවියට ගොත් කොච්චර කරලා යනවද? ඇස් වහගෙන කියව හැකි 10 එහා කියලා නේ. 22 ව්‍යවස්ථා සංශෝධනය කරන්නේම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභ්‍යාචනාධිකරණයේ ඉන්න විනිශ්චයකාරරුන්ගේ සේවා කාලය වසර 2කින් වැඩි කරන්න. දැන් මෙතන කාට හරි කියන්න පුළුවන්ද ඒක අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් කියලා?
4: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.
9: වරද්දක් වෙලා තියෙනවා නම් යම් හොරකමක් තියෙනවා නම් සාධාරණ පරීක්ෂණයක් කරන්න අපි එපා කියන්නේ නැහැ. අපි එන්න දුන්නේ නැහැ. ඔය ඔක්කොම බොරුවට උත්තර දෙන්න අපි යනවානේ. හැබැයි දේශපාලනික වශයෙන් කතා ගොතලා මඩ ගහලා චරිත ඝාතනය කරලා ජනතාවට විස පොවලා ජනතාව කරේ වෛර ගිරිසියාවක් හදලා මේ දේශපාලන රිකතයි. ඒකද පැවැත්මක් නැහැ. මෙයාට වෙලා තියෙන මේක.
4: අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද 22 සංශෝධනය තුළින් නැතිවන බලපෑම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
10: අවුරුදු 15 20 ගණන් නඩු ඉක්මන් කරලා දෙන්නට ඕන. ඒ නඩු කරු දෙයිවත් කිරීම සඳහා ලොකු ප්‍රසස්කරණයක් සිදු වෙන හැම පැත්තකින්. විශ්වකාරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 2කින් වැඩි කරනවා. සියලු විශ්වකාරුන්. එස් අධිකරණ විශ්වකාරුන් විතරක් නෙමෙයි. උපතේදී අපේක්ෂිත ආයු කාලය අපේ අවුරුදු 76 74 අතර වෙලා තියෙනවා. එසා නිකන් 60 නේද විශ්‍රාම යවන්න අවශ්‍ය නැ අපේ විශ්වකාරුන්ගේ පොඩ්ඩයි අවුරුද්දක් වැඩ ගන්න පුළුවන් කමක් තියෙනවා.
4: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ සන්නාමයක් වන වෝග් ජුවලර්ස් ආයතනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා සිය සන්නාම තානාපතිවරයා ලෙස පත්කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවටද සුවිශේෂී දායකත්වයක් ලබා දුන් කුමාර් සංගක්කාර මහතාගේ කීර්තිමත් ප්‍රතිරූපය සහ වෝග් ජුවලර්ස් සන්නාමේ විශිෂ්ටත්වය, විශ්වාසනීයත්වය සහ ප්‍රමිතිය සමග මෙම හවුල්කාරීත්වය ඉතාමත් ශක්තිමත් වනු ඇති. දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින වෝග් ජුවලර්ස් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන සහ සේවා ලබා දීම වෙනුවෙන්ද ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. කුමාර් සංගක්කාර මහතා සහ වෝග් ජුවලර්ස් අතර මෙම නව සන්නාම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය නියෝජනය කරන නාමයන් දෙකක් එක්වන සුවිශේෂී අවස්ථාවක් ලෙසද හඳුන්වා දිය හැකියි.

0: කරන සත්‍ය.
1: නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මේලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: නෙත් නිවුස් රාව ප්‍රතිරාව.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් පිළිබඳව හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාද මෙලෙස අදහස් පළ කළා.
3: දශක දෙකකට වඩා අධික කාලයක් තිස්සේ මෙරට ගුවන්විදුලි ශ්‍රාවකයන්ට ඉතාමත්ම විශ්වාසනීයත්වය ඒවගේම හරාත්මකව තමන්ගේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් කටයුතු කරන නෙත් නිවුස් ඇත්තටම අනෙකුත් සේවාවන් එක්ක බලනකොට ඉහළ ස්ථානයක සිටින බවට කියන්නට පුළුවන්. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ සමහර නාලිකා දෙවයින පුරා විකාශනය කියන්නේ ශ්‍රාවකයන්ට අහන්න බැරි වුණත් නෙට් FM කියන ප්‍රවෘත්ති හා නෙට් FM විකාශනය ලංකාව පුරාම අහන්න පුළුවන් කියන එක දකින්න අහන්න පුළුවන් කියන එක ඉතාමත් සතුටෙන් කියන්න පුළුවන්.
0: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura මම කැප්ටන් රත්නායක කුරිය ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝදවල සටන් කළා. ඒමගේ රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හිතක් ඇති රටක් ගොඩනගන්න.
4: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
5: සත්‍ය අන්තය.

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyantaya.

එලවද ලහයි විනාඩි 28යි. ෆෝන් එක සෑහෙන්න කාර්ය බහුලයි මේ පැත්තට කෝල්ස් එනවා. ඒ හැම කෝල් එකක්ම මම ආන්සර් කරනවා. මම chance එකක් දෙනවා අනිවාර්යෙන් අපිත් එක්ක සජීවීව කතා කරන්නත්. ඒක හන්ද වැඩිපුර කෝල් කරන්න 011 255 33 63ට. එකපාරෙම ආන්සර් කරගන්න බැරි වෙයි ඉතින් කෝල්ස් ගොඩක් එනකොට ඉතින් හැම එකම එකපාර ආන්සර් කරන්න බෑනේ. දෙතුන් පාරක් පොඩ්ඩක් ඉතින් try කරන්න. සින්දු වලට යන්න කලින් මම එකතු කරගන්නවා කෑගල් ඉඳන් මට කතා කරපු නිම්සරා නංගිම. දැන් තමා දහම් පාසල් ඇරිලා ගෙදර ඇවිල්ලා තියෙන්නේ.

ගණේමුල්ලේ ඉඳන් අයිරංගණියක් කතා කරා. අයිරංගණියක් තමයි දෝස් මූරේ තිබ්බේ. එකවරින්ම ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ කියලා. පුතා අමෝ ඊට පස්සේ අනෝමදුව අනෝමගදුවගේ බබාලා දෙන්න ඉන්නවා. ඔවෙන් සහ ලිවෝන්. ඊට පස්සේ යාළුවා ඉන්ද්‍රානි මේ කට්ටියව තමයි එකතු කරගන්න කියලා කිව්වේ. ඊට පස්සේ අද අපේ ජයරත්න ගමගේ අයියා හරි සතුටින් ඉන්නේ. කහදුව ඉඳිගහවිල ඉඳන් අපිට කතා කරන්නේ. අද යාගේ පුතා ගෙදර ඇවිල්ලා. පුතාගේ නම තිලින මදුෂංක. එයාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කිව්වේ. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. WhatsApp එකේ මුලින්ම මට මෙසේජ් එක දාලා තියෙන්නේ අපේ අර කාශ්‍යප රජුරුවන්ගේ කාලේ සීගිරිය පැත්තේ ඉඳලා. දැන් කෙලින්ම තංගල්ලට වෙලා ඉන්න අපේ අප්සරා. අප්සරා මං ඔයාව එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ බරා ගෙදර ඉඳන් ජයන්ත මට මෙසේජ් එකක් දාලා තියෙනවා. බරා ගෙදර අදමයි නම ඇහුවේ ගමේ කොහෙද දන්නේ තියෙන්නේ. පුළුවන් නම් දාන්න මෙසේජ් එකක්. පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ ඉබ්බා ගමුවට යන්න හදන්නේ අපේ හිරුණි නංගි මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ අම්මා හේමා නාගොඩ විතානවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ සුබ දහවලක් ජනියෝ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ ඇඹිලි පිටේ ඉන්න මදු. මදු හොයවත් මේ සින්දුවට එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්.

0: FM Anu Paha, FM Anu Hatarai dan Jumaata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආ එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්න මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ එල්බී රන් අය තමයි මගේ හයිය කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
2: වේලාව 12යි විනාඩි 35යි
3: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
4: ඔව් මං දන්නවා ට්‍රැවල් නෙට්
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 7672
5: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 24 අපි එන්නේ උදේ පදිය තලාව සවස මහ ඔය නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
4: ඇයි ෂුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි

0: කිරස් එළවලු පළතුරු වල නැවුම්බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
1: කිරස් නැවුම්බවයි අඩුම මිලයි.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
3: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිරවෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
4: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්.
5: ගින්දර හැන්දෑව විජානු. විජානු.
6: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. දීදී ජේක අපෙන්
7: නෙත් FM. හෙලෝ හෙලෝ සතියන්තේ.

හෙමීට හෙමීට අපි මේ හන්නේ කටිය මගින් ඉල්ලලා WhatsApp messages දාපු call කරපු සින්දු ඉතින් හරිද මේ සින්දු වලට යන්න කලින් මම යනවා Facebook fan page එක පැත්තට මොකද මේ වෙලාවේ Net FM Facebook fan page එකේ මම දාලා තියෙන post එකට කටිය ගොඩ දෙනෙක් comment කරලා තියෙනවා සින්දු ඉල්ලලා තියෙනවා ඒගොල්ලන්ව සින්දු වලට එකතු කරගන්න කියලා කියනවා ඉතින් ඒ කට්ටියව තමයි මම එකතු කරගන්න හදන්නේ ජයන්ත හේරත් ඉන්නවා ඒ වගේම තමයි චූලා කුමාර මගෙනක සඳරුවන් ඉන්නවා ඊට පස්සේ ගාමිණී සමරනායක ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ ඊට පස්සේ රෝහණ හෙට්ටි ආරච්චි නිදුක් නිරෝගී සුන්දර දහවලක වේවා ජනි ඔයා දෙන ඕනිම සින්දුවකට අපිව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ බලන්න කොච්චර හොඳයිද කියලා ඊළඟට තිලිනි ෆර්නෑන්ඩෝ ඉන්නවා ඊට පස්සේ හයි ජනි අයියේ කොහොමද ඔයාට මාත් ඉන්නෝ ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ මල්ෂා සෙව්වන්දි මං ඔයාව එකතු කරගන්නම් පුෂ්ප කුමාර ඉන්නවා මදු තාරුකා සෙන්ටිග්‍රේඩ්ස් ලගේ දිවුරාලා පවසන්න දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා මං උත්සාහ කරන්නම් බැරි වෙන එකකුත් නෑ ඊට පස්සේ මේ මං ඇහුවානේ අර WhatsApp එකට මෙසේජ් එකක් දාලා තිබුණනේ බරා ගෙදර කියලා ගමක් ගැන මං අහලම තිබුණේ නෑනේ ගම මොකද්ද කියලා කුලියා පිටියේ පැත්තේ තියෙන කියලා ඉතින් මට ජයන්ත අයියා මෙසේජ් එකක් දාලා තිනවා මං එකතු කරගන්නම් හොඳද ඊට පස්සේ ජනි අපිට නන්දා මාලිනී මහත්මියගේ සින්දුවක් දෙන්න කියලා රුවන් කුමාර මෙසේජ් එකක් දාලා තිනවා අපි අද වැඩසටහන පටන් ගන්නකොටම නන්දා මාලිනී මහත්මියගේ සින්දුවක් එක තමයි වැඩේ පටන් ගත්තේ රන්වන් දිම්මල්ලකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ රුවන් කුමාර හැයා බද්දේගම ඉන්දිගස් කැටිය තමයි ඉන්නේ මම එකතු කරගන්නම් මේ හන්න යන සින්දුවට ඊළඟට ආයුබෝවන් සුබ දහවල්ලක් වේවා ජනි දරු ලස්සන සින්දුවකට අපිව එකතු කරගන්න එහෙම කියලා මෙසේජ් එක දාලා තියෙන්නේ හොරණ ඉඳන් අපි වහගෙන ඉන්න නයනා කොමුදුනි මම එකතු කරගන්නම් ඔයාවත් මේ හන්න යන සින්දුවට ඊළඟට සුබ දහවල්ලක් වේවා ජනි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා නම් ගොඩක් දාලා තිනවා මේ ඇවිල්ලා අපේ රේණු අක්කා හෙටිමුල්ලේ කංකිරි ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ හස්බන්ඩ් ලාල් එතකොට පුතාලා ඉන්නවා බිනුත් යෙනුත් එහස් ඒ වගේම තමයි දුව රුහෙලි රතමලාවත් ඉන්න අම්මවයි ශාන්ති අක්කවයි මාලා අක්කවයි දීපා අක්කවයි සුදු අක්කවයි වසන්ත අයියවයි අචිනි දුල්මිනි මේ කට්ටියව එකතු කරගන්න කියලා කියනවා ඒ නම් ටික කියලා මට හති ඒ අතරේ මට කෝල් කරානේ අපේ කවුද කතා කරේ පොඩ්ඩක් ඉන්න නම් ටික හොයාගන්න දැන් මට නම් ටික හොයාගන්න බෑනේ කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා කතා කරලා කිව්වා ඉතින් සුපුරුදු කට්ටියම එකතු කරගන්න කියලා අම්මා ගුණවතීව ඊට පස්සේ අසංක මල්ලිව දිනූෂා ගණේෂා චමිලානි කිරණිඳු බිම්සර් කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදර ඔගොල්ලෝ දෙන්න මේ පැත්තට හවස 3ට කලින්

මේ වෙලාවේ දියතලා විඳන් අපි වහගෙන ඉන්න අපේ සයුරිනාංගි මල්ලිට පොඩ්ඩක් අසනේපු වෙලා එයාට බෙහෙත් ගේන්න යන්න හදන. එහෙම යන්න හදන අතරේ හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් කාංචනා අක්කිගේ සින්දුවක් ඕනි කියලා තමයි කිව්වේ. මට මතකයි දැන් සති දෙකකට විතර කලින් ඉඳන්ම ඉල්ලනවා මගේ මේ සින්දුව. මම එකතු කරගන්නම් සයුරි ඔයාව මේ අහන්න යන සින්දුවට ගොඩක් ආදරෙන් ඔයාගේ පවුල හැමෝමත් එක්කම එකතු කරගන්න කියලා කිව්වනේ කට්ටිය පොඩ්ඩක් ඉන්න නම් ටික හොයාගන්න. මේ මල්ලිවයි ආච්චි අම්මවයි සීයවයි මේ කට්ටිය තමයි එකතු කරගන්න කියලා කිව්වේ. කොලේ බොහොම අමාරුවෙන් හොයාගත්තේ මම. වල්පිට මුල්ලේ උන්නු පාලි අයියා එයාත් අපිට කතා කරා සුපුරුදු විදිහටම. කතා කරලා කියලා කිව්වා වයිෆ් දම්මි, එතකොට තුෂාන් මිහිරංග පුතාලා දෙන්න එකතු කරගන්න කියලා. ඊට පස්සේ මේ රොබර්ට් ඩි මෙල් අයියා අපිට කතා කරේ උතුරු කළුතර ඉඳන්. එයයි වයිෆුයි, වයිෆ්ගේ නම ලීලාවති, දෙන්නත් එක ගෙදර ඉඳන් මේ වෙලාවේ සද්දටම හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ චූටි බබෙක් කඩත් කතා කරා සුපුරුදු විදිහටම. ගොඩක් අපිට කතා කරන කෙනෙක් ඒ තමයි අපේ දොරවක ඉන්න හේෂානි චූටි බබා. එයා එකතු කරගන්න කියලා කිව්වා ආච්චි අම්මවයි, ස්පෙෂලි එයාගේ ගෙදර ඉන්න චූටි පූස් පැටියවයි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
1: වේලාව දැන් 12 විනාඩි 56යි
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැහැ රසකාරකත් නැහැ
4: Ultra

0: ජාතිකල තරයි මණ්ඩලය.
1: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අද වෙන්න.
2: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 24 අපි එන්නේ උදේ පදිය තලාව සවස මහඔය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
6: යටිහිතේ භාෂාවක් තියෙනවා.
7: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
6: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
7: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
6: ඉටු වෙනවාමයි.
8: Alpha Studio with Kasuni and Lehansa.
7: සතියේ දවස්වල උදේ 6ට.
9: Brought to you by
10: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
11: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
12: නිත්‍යම් ශ්වේත පූජා.
11: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
12: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
11: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
12: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
11: අනුශාසකත්වය
12: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
11: බැතිපර දායකත්වය
13: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
11: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: අම්මේ රඹුටන්
16: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
15: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
16: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
17: වේලාව දවල් එකයි.

0: දිව අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්වා ඇත් නියස්.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ හරහා මෙම නිවේදනය වළංගු වනවා. ඒ අනුව මන්නාරම හරහා කන්කසන්තුරේ සිට හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වෙටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් අතර දක්වා වැඩිවන අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලබනවා. මීළඟ නෙත් නිවුස් පස්වරු දෙකට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

नेतफेम हेलो हेलो सत्यम तो ये देवनी पैट माते का गता करना देवनी पैट तमाई में आप ये अभी लती हैं ने इधिंग सुपुर्द विधि हटा में हेलो हेलो सत्यम तो ये वा क्या माती मस सिंधु टीका में पतंग हान नवस्ता वाला बाद इन बलाबोर तू इन तमाई ममाई थिंग वो यहाँ बहुत आगे ना देवनी पैट दित में विधि हटा वैदकाटियो तो टीका आरंभ कराना बला आगे ना अभी දැන් මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොටම ඔයාලට මතක් කරන්න තියෙන විශේෂ දෙයක් තියෙනවා ඒ තමයි මේ වෙනකොට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියේ දෙවෙනි තරගය මේ වෙනකොට අද දවසේ කාසියවාසිය දිනාගත්ත ඉන්දියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙන්න තීරණය කරා ඒකත් එක්ක කඩුලු දෙකක් දැවි ලකුණු තත්වයේ ලකුණු 110යි ලංචකින් පස්සේ මැච් එක පටන් ගන්න තියෙන්නේ ශුබ්මන් ගිල් කණ්ඩායම් නායකයා ලකුණු 24යි ඒ වගේම තමයි දෙගුදත් පඩික්කල් ලකුණු 22යි මේ විදිහට තමයි මැච් එකේ තත්ත්වය තියෙන්නේ අසිත ෆර්නෑන්ඩෝ තමයි මේ වෙනකොට පන්දු යවන්නේ ලකුණු 33කට විකට් එකයි රයිට් මේ මැච් එක ගැන ඉස්සරහදී අනිවාර්යෙන් විස්තර කියන්නම් අද මේ නිකන් බලන්න යන්න chance එක දිනවා මැච් එක ඉතින් කොළඹවට ඉන්නවනම් ඕගොල්ලන්ට ඒ chance එකත් හම්බ වෙනවා රයිට් සින්දු වලට යන්න කලින් කාවද එකතු කරගන්නේ මං යනවා WhatsApp එක පැත්තට මොකද මේ පැත්තේ ඉන්නවා කට්ටිය බලාගෙන නම් කියනක ජනියයි අවිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා කියන්නේ අපේ කුලියා පිටියේ සීගිරි සැලුන් එක තියෙනවානේ එතනින් මගේ මල්ලිලා සෙට් එක මං ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට ඊළඟට මං යනවා රස කැවිලි කන්න තාම දවල්ට කාලත් නෑ රස කැවිලි කෑවට කමක් නැද්ද ඒ කෑමට කලින් ටොප් කියු රස කැවිලි ආයතන ඉදන් තමයි මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා කට්ටියක් මෙසේජ් එකක් දාලා තියෙන්නේ කොහෙද කියලා නෑ ඉතින් ගමක් එහෙම හොඳේ කුමාරී අශෝක රජියත හරිද නම ඩල්සි කුමුදු නන්දනී ඊට පස්සේ සුමනා ඒ වගේම තමයි ශාමලී මිස් මේ කට්ටියව එකතු කරගන්න කියලා කියනවා ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕගොල්ලෝ හැමෝම ඊට පස්සේ අපේ ටෙෂාන් මල්ලි මට මෙසේජ් එකක් දාලා තියෙනවා එයාගේ අම්මවයි නංගිවයි ශාන්ති නැන්දවයි උපුල් මාමවයි ශශිකලා අක්කවයි නිපුණි අක්කවයි උදාරයියවයි එයාගේ පෙම්වති නිපුණිකාවයි එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා කට්ටිය මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ යන්න හදන්නේ ඇහැලිය ගොඩට ගිහිල්ලෙන්න. ඇහැලිය ගොඩත් මියන කොළ තැන්නට තමයි යන්න හදන්නේ. විනීත අක්ක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. යා එකතු කරගන්න කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ අම්මා අයිරාංගනී යා පානතුරේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ඒ වගේම තමයි අනිල් පුතා, ඒ වගේම තමයි කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. සුමුදු වලාවක සින්දුව තමයි දෙන්න පුළුවන්ද කියලා අහන්න වැඩේ තියෙන්නේ. අපි චන්දන ලියලාච්චි මහත්තයාගේ සින්දුවක් කලින් ඇහුවානේ. ජනි මමත් ඉන්නවා. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. එහෙම අපිට මැසේජ් එක දාලා තියෙන්නේ හෝකන්දරේ ඉඳන් අපි වහගෙන ඉන්න රුක්මණී අක්කා. පොඩිදුව ටිකක් අසනීප වෙලාලු එයාගේ ළඟටම වෙලා ඉන්නවා කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඔගොල්ලෝ හැමෝම මේ අහන්න යන සින්දුව. ජනි අයියේ අපිත් ඔයාව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා බණ්ඩාරවෙල ඉඳන් අපි අයේෂ නංගියත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවයි පවුලේ හැමෝමයිත් මේ අහන්න යන සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒතර මතක් කරන්න ඕනේ ඉතින් මේ පැත්තට එන්න කියලා 01125533 අපේ නම්බර් එක තියෙනවා කෝල් එකක් ගන්න. WhatsApp message එකක් දාන්න 0711 95 95 95 අපේ WhatsApp නම්බර් එක. ඒ වගේම තමයි යන්න net fm facebook fan page එකට. මම post එකක් දාලා තියෙනවා. post එකට පහලින් comment එකක් දැම්මත් ඉතින් ඔයාට සින්දු වලට එකතු වෙන්න පුළුවන්.

වෙලාව එකයි විනාඩි 19යි. ඉන්දියාවේ සින්දුවක් අහලා ඉන්දියාවේ මැච් එක දිහා බලාගෙන ඉන්නේ මම මේ වෙලාවේ. අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු දවස මේ වෙනකොට 116ට විකට් දෙකයි ඉන්දීය කණ්ඩායම. අසිත ෆනෑන්දු තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වෙනවා. විකට් එකක් ළඟ ළඟ තියෙනවා වගේ පේනවා. ඒ අතර මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳ. හානිකර මද්‍රව්‍යයන්ගෙන් අපේ රට බේරගන්න සංවිධානය කරලා තියෙන වැඩපිළිවෙලනේ වැඩපිළිවෙල. ඉතින් අපි වගකීමක් විදිහට මේ වැඩකටයුත්ත වෙනුවෙන් අනිවාර්යයෙන්ම සහයෝගය ලබා දෙන්න ඕනි. මොකද මේ හානිකර මද්‍රව්‍ය හන්දා කොයි තරම් සමාජයට අයහපතක් සිද්ධ වෙනවද කියලා ප්‍රවෘත්ති අහපු ගමන් ඊට පස්සේ අපේ net news facebook fan page එකට www.netnews.lk වෙබ් අඩවියට ගියාම දකින්න ලැබෙනවානේ. ගොඩාක් වෙලාවට ලස්සන ජීවිත ගත කරමින් ඉන්න අපේ ආදරණීය තරුණ පරපුරේ නංගිලා මල්ලිලාගේ ජීවිත හිතන්නේවත් නැති විදිහට අනාගතය අඳුර වෙන මට්ටමට පත් වෙනවා. මේ එකපාර එක මොහොතක ගන්න තීරණයක් හන්ද. හානිකර මද්‍රව්‍ය වලට පෙළඹීමත් එක්ක. කවුරු හරි යාළුවෙක් ඔයාට මොනම හරි වෙලාවක මොකක් හරි දෙයක් දුන්නොත් එහෙම මේක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න මුකුත් වෙන්නේ නැහැ, ඇබ්බැහි වෙන්නේ නැහැ. පොඩ්ඩක් නිකන් කැරකෙනවා වගේ දැනේ. ඒ වගේ දේවල් දීලා කියලා ඔයාව මේ දේවල් වලට පොළඹවා ගන්න හැදුවොත් කිසිම වෙලාවක පෙළඹෙන්න එපා ඒ දේවල්. ඒ වගේම තමයි ආදරණීය දෙමව්පියන්ට මතක් කරන්න තියෙන්නේ වාගේ දුව පුතා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දන්න හඳුනන කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලට යොමු වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් අනිවාර්යයෙන්ම මේගොල්ලන්ව නොසලකා හරින්නේ නැතුව ප්‍රතිකාර වලට ඒ වගේම තමයි උපදේශනයන් වලට එකතු කරන්න කියලා මතක් කරනවා. නිකම් බොරුවට අපේ අනාගතේ අපිට ලැබෙන්න තියෙන ජොබ් එකක් නැති වෙලා යනවා වෙන්න පුළුවන්. මේ දේවල් හන්දේ. ඊට පස්සේ අධ්‍යාපනය නැත්තරම නැති වෙලා යනවා වෙන්න පුළුවන්. මොකද මතකය එහෙම දුර්වල වෙනවා. අතිරණ ගන්න තියෙන හැකියාව නැත්තරම නැති වෙනවා. මේ දේවල් එක තමයි හානිකර මද්‍රව්‍යන්ගේ හානිය මුළු සමාජයටම බලපාන්නේ. ඒ ගැන මතක් කරන අතරේ මේ වෙනකොට මේ පැත්තට කෝල් කරපු කට්ටිය ගැන මතක් කරන්න ඕනි. මොකද නම් ගොඩක් තියෙනවා මට කියාගන්න බැරි වුණු. මං යන්න හදන්නේ මීටියාගොඩ වැත්තට ගිහිල්ලා ඉන්න. මීටියාගොඩ සුමන නැන්ද කතා කරා. දුල්කදුවව එකතු කරගන්න කියලා කිව්වා. දුල්කදුව මින්නේරියන ඉන්නේ. පවුලේ හැමෝම එකතු කරගන්නම්. ඊට පස්සේ කලවානේ පුෂ්පා අක්කා අපිට කතා කරා. ප්‍රියන්ත ඉන්නවා. ඒ වගේම තමයි චූලනී අචිනී මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම තමයි අපේ නිවුස් නියර් ඉන්න ගීතිකා කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා දමයන්ති අක්කවයි, ඉනෝකවයි, ගයානි නංගිවයි, ධම්මිකා අක්කවයි, එමලින් නැන්දවයි, ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්තවයි, හෙටිමුල්ල පූජනී සාරංගා ෆැෂන් එකේ හට්ටියවයි, ඊට පස්සේ එරන්ද මෝටර්ස් එකේ එරන්දවයි. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට යන්න හදන්නේ කොහේටද දන්නවද? WhatsApp එකට. ගොඩ දෙනෙක්ගේ නම් තියෙනවා කියන්න මං කියලම නෑනේ බලාගෙන ගියාම කට්ටියගේ නම්. මොරටුවේ සුජානි චන්දිමා එකතු කරගන්න කියලා තියෙනවා. යාව ජනි ඉන්නවනම් ජොලි කියලා දාලා තියෙනවා. මං එකතු කරගන්න. ඊට පස්සේ යන්න හදන්නේ කොහෙටද දන්නව? දලව්වට ගිහිල්ලා. අලව්වේ කරුවක් මැසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්නම් ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට. ඊට පස්සේ යන්න හදන්නේ ඇල්පිටියට. ඇල්පිටියේ ඉඳන් පුන්සරාණන්ගේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ මම්මා ඉන්නවනේ. මම්මගේ උපන්දිනේලු අද. මම්මගේ නම අනූෂා. මම්මා කියලා කියන්නේ අම්මගේ අක්කටද නංගිටද? මට හිතාගන්න බෑ ඒක. කොහොම හරි අපේ පුන්සරාගේ මම්මා අනූෂා සුබ උපන්දිනයක් වේවා කියලා net fm team එකේ අපි හැමෝම ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා. මං කිව්වනේ දර මාත් එක්ක සජීවීව කතා කරන්න chance එකක් දෙනවා කියලා. මම මේ සින්දුවත් එක්ක දෙන්න chance එක හිටියේ. මට වැඩේ අමතකුණා. අපි බ්‍රේක් එකකට ගිහිල්ලා ඊට පස්සේ ලයිව් කතා කරමු කාත් එක්ක. හරි.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. Velava oba veta gena enne.
1: Sir ne telbi ranna add ekek inne. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බි එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: වෙලාව 1 විනාඩි 28යි.
4: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: කේල්ස් වෙතින් ද නම් නිෂ්පාදන සඳහා 8 මිලක් කැරට් ග්‍රෑම් 100ක් රුපියල් 29යි. කොමඩු රෙඩ් ෆැන්ටසි ග්‍රෑම් 100ක් රුපියල් 6යි. තලපත් ග්‍රෑම් 100ක් රුපියල් 247යි. කේල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 24 අපි එන්නේ උදේ පදිය තලාව සවස මහ ඔය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
9: අනේ මන්ද.
8: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
9: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයානකල් විතරයි.
7: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනිං ඩ්‍රයිව් එක.
10: Net FM 4

0: වෙලාව එකයි විනාඩි 30යි හරියටම වෙලාව කිව්වොතින්. දැන් මේ පැත්තට කෝල්ස් ගොඩාක් ආවා සජීවීව මාත් එක්ක කතා කරන්න ඕනි කියලා. ඉතින් රුකාන්ත ගුණතිල මහත්තයාගේ අංගනාව අහන්න යන්න හදන වෙලාවේ මේ වෙලාවේ සජීවීව මාත් එක්ක කතා කරන්න අවස්ථාව දිනාගත්ත අංගනාව කවුද දන්නවද? දෙමෝදරින් ඉඳන් අපිට කතා කරපු ධම්මි අක්කා. අයුබෝවන්, සුබ දහවලක් වේවා.
1: අයුබෝවන්, සුබ දහවලක් වේවා.
0: ඉතින් මේ වෙලාවේ මොකද කරන්නේ? හරි, මේ ධම්මි අක්කා කියලා කියන්නේ අපි අර දෙමෝදර කාංචනගේ පන්සල ගාව ධම්මි අක්කද? මට නිකමට හිතුණා එයා වෙන්නේ නැති කියලා. ඉතින් හරි, කවුද සින්දුවට එකතු කරගන්නේ?
1: අම්මා ඉන්නවා, තාන් ඉන්න, මහත්තයා රංච, අමිසාවෙල්ලෙන් අපි නංගි රෝහිණි, මල්ලි පතිරණ, රෝෂිත් පුතාමයි, සදෙව් පුතාවයි, පවුලේ හැමෝමයි, නෙත් අහන හැමෝමයි. දෙමෝදර ගොඩාක් කට්ටිය දැන් නෙත් අහනවා, ඒගොල්ලන්වත් එකතු කරගමු. ඒ වගේම නෙත් එකේ හැමෝම එකතු කරගමු.
0: හරි, බොහොම ස්තුතියි. දැන් මේ මට මතකයි, ඒ කියන්නේ දැන් දෙමෝදර පන්සල ගාවින් යනකොට අපේ ධම්මි අක්කා සද්දේටම නෙත් FM අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. පයින් ගියොත් එමේ හරි ඒ සද්දේ ඉතින් මෙහාටත් ඇහෙනවා දැන්. එහෙනම් බොහොම ස්තුතියි, දිගටම නෙත් අහගෙන ඉන්න මේ අපේ කාංචන මල්ලියවත් එකතු කරගන්න ඕනි.
1: ඔව්, අනිවාර්යෙන්ම.
0: බොහොම ස්තුතියි.
1: අනේ, බොහොම ස්තුතියි.

මම නිවාඩු දවසට ඔෆිස් එකේ කට්ටිය කියන සින්දුව තමයි ඒ මං අහන්න දෙන්න. සඳ නිවාඩු ගිහින් සිින්දුවට යන්න කලින් අපි මතක් කරන්න. ඉතින් මේ වෙලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පළවෙනි ටෙස්ට් තරගය නෙවෙයි දෙවෙනි ටෙස්ට් තරගය. පළවෙනි දිනයේ තරඟ කටයුතු ක්‍රියාත්මක වෙනවා කොළඹ SSC ක්‍රීඩාංගණයේ. මේ වෙනකොට ඉන්දිය කණ්ඩායම ලකුණු 137යි විකට් 2යි, ශුභ්මන් ගිල් ලකුණු 38යි, ඒ වගේම තමයි දෙව්දත් පඩික්කල් ලකුණු 35යි. මේ විදිහට තමයි මැච් එකේ තත්ත්වය තියෙන්නේ. මේ වෙනකොට පන්දු යවන්නේ ප්‍රභාත් ජයසූරිය. පන්දු වාර 10කෝයි පන්දු එකක් අවසන් ලකුණු 34ට විකට් නැත. ඒ අතරේ වාඩ මතක් කරන්න ඕනේ, දැන් අපි පුංචි කාලේ ඉඳන් විවිධාකාරයේ දේවල් වලට දක්ෂයිනේ. ඒ දක්ෂකම් එක්ක තමයි ඉතින් අපිට අපේ අනාගතය පාට කරගන්න අවස්ථාව හම්බ වෙන්නේ. පුංචි කාලේ ඉඳන්ම චිත්‍ර අඳින්න දක්ෂතා දක්වන අපේ පුංචි දුවල පුතාලා වෙනුවෙන් තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව සංවිධානය කරන්නේ මෙවරත් NSB පාට පාට හපන්කම් චිත්‍ර තරඟය. වාගේ ගෙදර ඉන්න පුංචි දුවට පුතාට පුංචි කාලේ ඉඳන් ඉතිරි කිරීමේ වැදගත්කම කියා දෙන අරමුණින් තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ වැඩ කටයුත්ත සංවිධානය කරන්නේ. ඉතින් ඒකත් එක්ක එකේ ඉඳන් 13 වසර වෙනකන් ලංකාව පුරාම ඉන්න රජයේ සහ පුද්ගලික පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බ වෙනවා. මේ පාර චිත්‍ර අඳින්න තේමාව විදිහට ලබා දීලා තියෙන්නේ පුංචි ඉතිරියෙන් ලොකු හීන. දැන් අපි ඉතිරි කරන්නේ මුදල් විතරක් නෙවෙයිනේ. ඉතින් අපේ ජීවිතේට හොඳ දේවල්, හොඳ පුරුදු, මේ හැම දෙම ඉතිරි කර ගැනීම. අද කරන පුංචි ඉතිරිය හෙට දවස වෙනකොට ලොකු වටිනාකමක් බවට පත් වෙනවා. කාණ්ඩ 4ක් යටතේ තමයි මේ විදිහට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ තරඟයත් එක්ක එකතු වෙන්න සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. චිත්‍ර ඔයාට එවන්න පුළුවන් අවසාන දවස වෙන්නේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 10 වෙනිදා. දැන් ඔයාට තරඟයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් අයදුම්පත් ඔයාට වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. www.nsb.lk වෙබ් අඩවියට යන්න තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයාට ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට ගියත් අයදුම් පත්‍ර ලබා ගන්න, ඒ වගේම තමයි මේ තරඟය ගැන වැඩි විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. දැන් ඉතින් මේ ඉස්කෝලේ යන පුංචි ළමයින්ගේ හොඳම කාලේනේ, මොකද මේ නිවාඩු කාලේ. ඉතින් ඒගොල්ලෝ ගෙදරට වෙලා සතුටින් ඉන්න අතරේ මේ තරඟ අවස්ථාවත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙන්න අපේ අම්මලා තාත්තලාට දැන් අවස්ථාව තියෙනවා. WhatsApp එකේ ඉන්න කට්ටිය එකතු කරගන්න හදනේ නැත්තම් මාත් එක්ක තරහ වෙනවා. මොකද messages බර ගානක් තියෙනවා මං කියලා නැතුව. හරිද? මම යන්න හදන්නේ දෙහිවල නැදිමාලේ ඇන්ඩර්සන් පාරේ. අපි වහගෙන ඉන්න අපේ චන්දන ස්ටෝර්ස් එකට. එතන ඉන්නවා චන්දන සහ චාන්දනී. ඒ වගේම තමයි ප්‍රදීපා සහ නිමල්. මේ දෙන්නවත් එකතු කරගන්න කියනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට ජනී රස්නේ. රස්නේ නැති වෙලා යන්න හොඳ සින්දු ගොඩක් ඕනි. එහෙම කියලා කියන්නේ ඇඹිලි පිටියේ ගල්වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ ඉන්න අපේ ඉන්දික අයියා. මම එකතු කරගන්නම් මේ සින්දුවට. ඒ වගේම තමයි ගම්පහර යන්න හදන්නේ රත්තරන් බඩු ටිකක් අරගන්න ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකට. මම ගොඩක් ආදරෙන් එතන ඉන්න කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ මාතලේට ගිහිල්ලා ඉන්න. මාතලේ ඉඳන් චමෝදිකා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මම ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම් චමෝදිකා මේ සින්දුවට. ඊළඟට යන්න හදන්නේ කොහෙටද? කොටුවැල්ලට ගිහිල්ලා. පන්නල කොටුවැල්ලට. පන්නල කොටුවැල්ල ඉඳන් ප්‍රසංගියක් අපි වහගෙන ඉන්නවා. එකතු කරගන්න කියලා කියනවා එයාගේ හස්බන්ඩ් චින්තකවයි. ඒ වගේම තමයි පෞලිසියලම දෙනවයි. මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ ජනී ඔයාගේ හෙලෝ හෙලෝ සතියන්තයට අපිවත් එකතු කරගන්න. එහෙම කියන්නේ කළුතර ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන අපේ රමණි සුමේ දක්කා එකතු කරගන්න කියනවා. දෙව්ලි, ශෂි, බාති, කල්හාරි එක පුංචි එවින්. ඒ වගේම තමයි කැනඩාවෙ ඉන්න චන්, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක පුංචි සොෆියාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙතින්
2: වේලාව 1 විනාඩි 46යි
3: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
5: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි
6: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
7: වව් ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
8: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් ලීඩර් 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773523535
9: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
10: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට ඔබත් අදම රස බලන්න
11: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු
12: NetFM. Hello, hello, Satyam there.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: Velau den ekai vinadi 58 ai
2: Black curry ekak rasa balanna den oyat kemathi athi neida menna maathara freelan black curry rasa soya meat black curry rasata masnuka maskanna
3: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713 13 36.
4: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
5: ඇයි sugar කියන මූණෙන්නකන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0747 31 33 540.
6: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 24 අපි එන්නේ. උදේ පදිය තලාව සවස මහඔය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පෑ සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳුරු නවාතැන්
7: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස්ගේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: වේලාව හවස 2යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය විමසුම ඇත් නිවුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. කඹුරුගොඩ තේකවත්ත ප්‍රදේශයේ ඉඳිකරමින් පවතින දෙමහල් නිවසකට සවිකිරීම සඳහා රැගෙන විත් තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා ඉඳිකිරීම් උපකරණ තොගයක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. සොරාගෙන තිබූ ඉඳිකිරීම් උපාංග අතර ජනෙල් දොරවල් රාමු, නානකාමර උපාංග කට්ටල ඇතුළත් වන බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් නිවසට ඇතුළු වී එම දේපල සොරාගෙන සිය නිවෙස්වලට රැගෙන ගොස් අඩු මුදලට එම භාණ්ඩවලින් කොටසක් විකුණා තිබියදී සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා. මීළඟ net news පස්වරු තුනට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. FM 95 FM 94.8 net FM.
4: Satti Antea.
5: Hello, hello.
4: Satti Antea.

මෙලාව දෙකයි විනාඩි හතයි. හෙලෝ හෙලෝ සතියන්තයේ ඔයයි මමයි ගත කරන අවසාන පැයට තමයි මේ විදිහට අපි ඇවිල්ලා තියෙන්නේ. මොකද තුනට මං යනවා තුනෙන්, හැබැයි මං තුනට ගියා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. අපේ ඉන්දුරු හැම මේ වෙනකොටත් ලෑස්ති වෙලා ඉන්නේ වැඩේට. ඉන්න හවස තුනේ ඉඳන් හය වෙනකන් ඔයගොල්ලෝ කැමතිම සින්දු ටික දෙන්න. මේ මතක් කරන්න ඕනි මේ පැය පටන් ගන්නකොටම ඉතින් මැච් එක ගැන තමයි මතක් කරන්න හදන්නේ. මොකද අපි ප්‍රවෘත්ති අහන වෙලාවේ හුඟක් දේවල් වුණා. මේ වෙනකොට ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් තුන්වෙනි කඩුල්ලට ලකුණු 100ක සම්බන්ධතාවයක් පවත්වන්න ශුබ්මන් ගිල් එක්ක දෙව්දත් පඩිකල් සමත් වෙනවා. පන්දු 168ක් තුල තමයි මේ ලකුණු 100 සම්බන්ධතාවයේ වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි දෙව්දත් පඩිකල් මේ තරඟයේ මේ ඉනිමේදීත් අර්ධ ශතකයක් වාර්තා කරනවා. ලකුණු 55යි පන්දු 100ක් තුල දෙව්දත් පඩිකල්. දැන් අපිට මතකයි කලින් තිබිච්ච ටෙස්ට් මැච් එකේදී පළවෙනි ඉනිමේදී ලකුණු 167ක් ගැහුවා. ඊට පස්සේ සෙකන්ඩ් ඉනින් එකේදී ලකුණු 44ක් ගැව්වා. දැන් අද තරඟයේ පළවෙනි ඉනින් එකේ මේ වෙනකොට ලකුණු 55ක් ගහලා තියෙනවා. ශුබ්මන් ගිල් අනගි සහයෝගයක් ලබා දෙනවා ලකුණු 42යි පන්දු 85ක් තුන. ඉන්දිය කණ්ඩායමේ පළවෙනි ඉනිම මේ වෙනකොට ලකුණු 167යි විකට් දෙකකට. බලමු ඉතින් ඉස්සරහදි මොකක් වෙයිද කියලා. තව දවස් 4ක්ම තියෙනවානේ. සින්දු වලට යන්න කලින් මේ පැයේ වැඩ ටික පටන් ගන්න කලින් මං එකතු කරගන්න හදන්නේ මට කෝල් කරලා තියෙන කට්ටිය. කෝල් කරා මට රමණියක් අපලොන්නරුවේ ඉඳන් සුපුරුදු විදිහට මෙතෙන් කතා කරා. ඒ වගේම තමයි මාබිම කාන්ති අම්මා කතා කරලා කිව්වා ජෙනුක පුතාවයි සංගීත් පුතාවයි අපේ ලියනාරච්චි අයවයි එකතු කරගන්න කියලා. ඇඹුල් දෙනිය ඉඳන් මේනකා කතා කරා. එයාගේ පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කිව්වා. කහපොල හේලිත ෆැෂන් එකේ ඉඳන් අපේ චතුණංගි සුපුරුදු විදිහටම කතා කරා. චතුණංගි ඉතින් අදත් වැඩ. එයාගේ ටීම් එකම එකතු කරගන්න ඕනේ. එයාගේ කාන්තා බලෑණිය සමන්ති අජන්ති මානෙල් ඒ වගේම තමයි සුනේත්‍රා කුමාරි ජයශානි රූපා දේවින්ද්‍යා ප්‍රියා දෙවුමි සෙට් එකම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. කඩවත සූර්යපාලු ඉඳන් අපේ දිනූෂා කතා කරා. එයාගේ හස්බන්ඩ් ජගත්වයි පුතා ඉසුරුවයි දුව අමායවයි එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අම්පාරේ වීරගොඩ ඉඳන් වීරසිංහ කතා කරා. බලන්න ගමට ගැළපෙන නමක් තියෙන. සුදීර තිලිනි ඊට පස්සේ ඉන්ද්‍රා ඊට පස්සේ උදේනි තිලින සුබෝධිකා ප්‍රියංගිකා නමින්දි මිනාදි සෙතුන්‍යා මේ කට්ටියම එකතු කරගන්නවා සින්දුව අහන්න. ඊළඟට චාන්දනී අක්ක කතා කරා මාවැල්ල ඉඳන්. අපේ පියතිලක ඉන්නවා හස්බන්ඩ් අපේ චාන්දනී අක්කගේ. ඒ වගේම තමයි ඉසංකා, ඉසංකාගේ හස්බන්ඩ් මදුෂාන්, ඒ වගේම තමයි මදුමාල්, එයාගේ වයිෆ් හිරුණි, තනිකඩ ඉෂාන්, ලක්ෂ්මන් අයියා, බෝකුන්දර ඉන්න චන්ද්‍රක්කා, සියබලාණ්ඩුව ඉන්න අයවයි අක්කවයි මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. අපිට පොඩි කාලේ ඉඳන් තියෙච්ච ප්‍රශ්නයක් තමයි මලිත් එක හද්දි ඇයි චංචල ඇඬුවේ කියලා. ඒ ප්‍රශ්නේ ආයෙත් පාරක් මතක් කරගන්න යන්න හදන්නේ. ඒ අතරේ මතක් කරනවා WhatsApp එකේ තියෙනවා නම් ගොඩාක් කියන්න. මං අනිවාර්යෙන් ඉස්සරහදී මතක් කරනවා කට්ටියම.

මේ මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ ඔයාගේ ළඟම හිත මිතුරෙක් වගේ මද දෙයක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඒ තමයි අපිට එක එක දවස්වලට එනවන එක එක හොඳ කාල. දැන් නිකන් කල්පනා කරලා බලන්න, දැන් ඇඳුම් පැළඳුම් ගන්න හැම ඇඳුම් වලට හොඳ සේල් දාන කාලය එනවා, ඩිස්කවුන්ට් හම්බ වෙන කාලය. ඒ වගේම තමයි ඔයා හදන ගෙදරටත්, ඔයා හදන ගෙදරටත් අවශ්‍ය කරන දේවල් ගන්න හොඳ කාලේ. දැන් මේ දවස්වල ඔයා ගෙදරක් හදනවා නම් අලුතින්, එහෙම නැත්නම් ඔයාගේ ගෙදර අලුත් වැඩියා කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ වෙනුවෙන් හොඳ කාලයක්. මොකද ඔයා අරගන්න හිතාගෙන ඉන්න ටයිල්ස් වලට 40% දක්වා වට්ටම් ලබා දෙන්න ලංකා ටයිල්ස් වසර මැද වාසිත් එක්ක මේ දිනවල අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔයාව හොයාගෙන ඔයාගේ ගමට නගරයට එනවා කියලා ඔයා දන්නවනේ. මේක ලංකාවේ පළවෙනි වතාවට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි මීට කලින් දැකලා නැහැනේ ෂෝරූම් එකක් අපිව හොයාගෙන එනවා. අපිනේ යන්නේ බස් වල, ත්‍රීවිල් වල රස්තියාදු වෙලා ෂෝරූම් එකට ගිහින්. හැබැයි ඔන්න දැන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔයාව හොයාගෙන ඔයාගේ නගරයට ඔයාගේ ගමට එනවා. අද දවසේ උදේවරුේ කට්ටිය හිටියේ දෙහියත්ත කණ්ඩිය නගරයේ. දැන් මේ වෙනකොට කට්ටිය මහියංගනේ පැත්තට ගිහිල්ලා ඉන්න. මහියංගනේ අවට ඉන්න කට්ටියටත් දැන් අවස්ථාව තියෙන ඔයාගේ නිවස අලුත් වැඩියා කරනවා නම්, ඔයාගේ නිවස අලුතෙන් හදනවා නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ටයිල්ස් ටික, ඒ වගේම තමයි ඔයාගේ බාත්รูම් එකට අවශ්‍ය කරන බාත්รูම් ෆිටින්ස් ටික, මේ හැම දෙම 40% ඩිස්කවුන්ට් එකක් අරගන්න. අද දවසේදී දැන් හවස්වරුේ මහියංගනේ ඉන්නා වගේම තමයි හෙට උදේවරුේදී පදිය තලාව නගරයටත්, හවස්වරුේදී මහාවය නගරයටත් යන්න අපේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම සූදානම් ඉන්නවා. ඔයාලට ඉතින් ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල්ස් ටික, ඒක ඉතින් එක එක තැන්වලට එක එක විදිහට පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් ඔයා ගෙදර වැරෙන්ඩ එකට අල්ලන ටයිල් ටික නෙවෙයි ගෙදර ඇතුළට අල්ලන්නේ. ගෙදර ඇතුළට අල්ලන ටයිල්ස් ටික නෙවෙයි ඔයා බාත්รูම් එකට අල්ලන්නේ. ඉතින් මේ වෙනසට ගැළපෙන විදිහට ඔයාලට ළඟටම ගිහිල්ලා පොඩ්ඩක් අල්ලලා කරලා බලලා අරගන්න අවස්ථාව ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක ඔයාලට හම්බ වෙනවා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරුණවත. සිංදුවට යන්න කලින් මම WhatsApp එකේ ඉන්න යාළුවෝ කට්ටිය එකතු කරගන්න හදන්නේ ගොඩ දෙනෙක්. ඉතින් දැන් තරහ නැතුව බලාගෙන ඉන්නවා මං නම් කියනකම් කොයි වෙලෙකත්. අපේ ටයිටැනික් සැලුන් එක තියෙනවනේ අටියන්තොට, ඒ කිට්ටුවේ තියෙනවනේ ත්‍රීවීලර් පාක් එක, ඔන්න ඔතන තමයි අපේ ලසා ඇතුළු කොල්ලෝ සෙට් එක ඉන්නේ. රොෂාන් ප්‍රනාන්දු එක්කෙනෙ නෙමෙයි දෙන්නේ කොහොද. ඊට පස්සේ දිනූෂ, ලහිරු, තුෂාර, ජගත් එකතු කරගන්න කියලා මම ලසා කියන්නේ. ටයිටැනික් සැලුන් එකේ තුෂාර බෝයිවත් එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපේ විනීත අක්කා කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපිව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මම එකතු කරගන්න. චාමර ස්ටෝස් එකේ කට්ටිය කළුතර ඉඳන් අහගෙන ඉන්නවා කොහොමද අමතක කරන්නේ. චාමර සහ තනූජා මේ සින්දුවට මම එකතු කරගන්නවා. ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා, ඒ වගේම තමයි කෑගල්ලි නිදහස් මාවතේ ඉඳන් අපේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා, කෑගල්ලි රාම් අයියා, ඒ වගේම තමයි අපිව අහගෙන ඉන්නවා කියලා කඳානේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා චන්ද්‍රකාන්ති, නිසංසලා, හිරන්ද, ශවින්දි, එරික් ඇතුළු සෙට් එකම සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. කළුතර නව වාණිජ සංකීර්ණයේ බන්දු ඇන් සන්ස් වොච් සෙන්ටර් එකේ ඉඳන් මේ වෙලාවේ බන්දු, කුමාරී, සචින්ත, තුරංගී ඇතුළු සෙට් එකත් අපි වහගෙන ඉන්නවා. මං කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ අපි අහන්න යන සින්දුවට. තාම නම් කියුනේ නැත්තම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න, කෝල් කරේ නැත්තම් ඉවසීමෙන් නැතුව ටක් ගාලා කෝල් කරන්න.

0: FM Anupaha FM Anuhatarai Dashumata Net FM Velava oba veta gena enne
1: ha enna sir malli enna ennama kade diunu karana ne
2: man ithin LB run ayek ganu denu karanne mahatthaya ad ekek innat kalin indan ne
1: LB run ay thamai mage haiya
3: kavada wedi maathikaramak dena LB run ay vyaparika obe diunuwata oba langa
4: velawa 2 vinadi 27
5: Meltol, hisrathe, una semprathishyava, angapatha vedanawa, apahasu dina sadaha, ikman sahanaya, Meltol, paracetamol visheshayaki.
6: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata. Wedi visara sadaha 0.117388 amathanna. Naya shreenikata kirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. Sri Lanka Mahabankwe avasaralath balapatra labhi mudal samagamaki.
7: Heels wetin obata samada honduma mila. Sudusini kilo ekak dan rupaya 210. Mysore paripu kilo එකක් දැන් රුපියල් 224යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල කීල්ස් වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
8: අපි ගාව තියෙනවා අහසතරන් සින්දු. කාටද ඕනේ?
9: Net FM. Hello, hello, Satyantaya.

වික්ටර් රත්නායක මහත්මයාගේ සින්දුවක් අහන්න යන්න හදන්නේ. මේ සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි, දැන් අපේ මේ දවස්වල ගෙවල් වලට වෙලා ඉන්න පුංචි දුවල පුතාලා ඉන්නවනේ. පුංචි දුවල පුතාලා විතරක් නෙවෙයි, දැන් ඒ ලෙවල්ස් කරන්න ලෑස්ති වෙලා ඉන්න ඊළඟ අවුරුද්ද අපේ කට්ටිය ඉන්නවා. ඒ වගේම තමයි ඕ ලෙවල්ස් කරන්න ලෑස්ති වෙලා ඉන්න කට්ටිය ඉන්නවා ලබන අවුරුද්ද. මේ හැමෝම ගෙදරට වෙලා ඉන්න අතරේ ඒගොල්ලන්ගේ හැකියාවන්ගෙන් වැඩ පෙන්නන්න අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. ගොඩ දෙනෙක් කැමතිනේ චිත්‍ර අඳින්න, ලස්සනට ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන ඐඩියාස් චිත්‍රවලින් නිරූපණය කරන්න. ඉතින් මේ අවස්ථාව තමයි ලබා දීලා තියෙන ජාතික ඉදිරි කිරීමේ බැංකුව ඒ NSB පාට පාට හපන්කම් චිත්‍ර තරඟයත් එක්ක. ලංකාව පුරාම ඉන්න රජයේ සහ පුද්ගලික පාසල්වල සියලුම සිසුන්ට මේ තරඟයත් එක්ක එකතු වෙන්න පුළුවන්. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ තමයි චිත්‍ර අඳින්න තියෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්න, අද කරන පුංචි ඉතිරියක් හෙට වෙනකොට ඊළඟ අවුරුද්ද වෙනකොට සෑහෙන ලොකු වටිනාකමක් තියෙන දෙයක් බවට පත් වෙනවනේ. ඉතින් ඒකත් එක්ක අපේ දුවල පුතාලට එකතු වෙන්න අවස්ථාව තියෙනවා මේ තරඟයත් එක්ක. ඒ වගේම තමයි කාණ්ඩ හතරක් යටතේ තමයි මේ තරඟය සිද්ධ වෙන්නේ. 1, 2, 3 පන්තිවල ඉන්න කට්ටිය පළවෙනි කාණ්ඩයේ යටතේ, 4, 5, 6 ශ්‍රේණිවල ඉන්න කට්ටිය දෙවෙනි කාණ්ඩයේ යටතේ, 7, 8, 9 ශ්‍රේණිවල ඉන්න කට්ටිය තුන්වෙනි කාණ්ඩයේ යටතේ, 10, 11, 12, 13 මේ පන්ති හතරෙම ඉන්න කට්ටිය හතරවෙනි කාණ්ඩයේ යටතේ තමයි තරඟ කරන්න සූදානම් කරලා තියෙන්නේ. දැන් ඕගලන්ට ඕනිම මාධ්‍යයක් පාවිච්චි කරලා චිත්‍ර අඳින්න පුළුවන්. පැස්ටල් වෙන්න පුළුවන්, දියසායම් වෙන්න පුළුවන්, තෙල් සායම් වෙන්න පුළුවන්, ඕනිම මාධ්‍යයක් පාවිච්චි කරලා චිත්‍ර අඳින්න. හැබැයි මේ වැඩේ ඕගොල්ලෝ කරන්න ඕනි සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින්. මොකද චිත්‍ර ඕගලන්ට බාර දෙන්න පුළුවන් අවසාන දවස සැප්තැම්බර් 10. වැඩි විස්තර දැනගන්න, ඔයාලට අයදුම්පත් ලබා ගන්න NSB නිල වෙබ් අඩවියට පිවිසෙන්න අවස්ථාව තියෙනවා. www.nsb.lk කියන වෙබ් අඩවියට තමයි ඔයා පිවිසෙන්න ඕනේ. එහෙම නැත්නම් ළඟම තියෙන ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවකට යන්න වැඩි විස්තර ඔයාලට කොහොමත් එතනින් දැනගන්න පුළුවන්. ඒ අතරේ කිරිවත්තුඩු ඉඳන් චිත්‍රාණි අක්ක මට කෝල් එකක් ගත්තා. පවුලේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. සූර්ය වැව ළඟ ප්‍රේම කුරුල්ලා. ඒ තමයි අපි ලියන රචියයි. එයාවත් එකතු කරගන්න කියලා කිව්වා.

0: අනිවාර්යෙන්ම අම්මවයි තාත්තවයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං හිතනවා මට මිස් වෙච්ච නමක් කියලා සෑහෙන වෙලාවකට කලින් අපේ කලවානේ පුෂ්පක් අගෙනම හස්බන්ඩ් ප්‍රියන්තවයි ඊට පස්සේ චූලනී අචිනී මේ කට්ටිය එකතු කරගන්නවා සින්දුවට. WhatsApp messages බලන්න හදන්නේ හරිද? හිතනවාද කියනවා සෑහෙන message ගොඩක් තාම කියවල නැති ඒවා. ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මට message එක දාලා තියෙන්නේ කවුද? පොඩ්ඩක් ඉන්න හොයන්න. නමක් කියවල නැන්නේ තේෂාන්. තේෂාන් මල්ලිගේ message එක මම මීට කලින් කියවුවනේ. ඇහිලා නැද්ද කොහෙදනේ ඉන්න ආයිපාරක් කියවන්න. අපිට message එක දාලා තියෙන තේෂාන් මල්ලි. එයා කියනවා අම්මවයි නංගිවයි ශාන්ති නැන්දවයි උපුල් මාමවයි ශශිකලා අක්කවයි නිපුණි අක්කවයි උදාරයියවයි එයාගේ girlfriend නිපුණිකාවයි සින්දුවකට එකතු කරගන්න කියලා ඔන්න කොල්ලව ගොඩ දාන්න දෙවෙනි පාටත් නම කිව්වා තේෂාන්. හරිද? ඊට පස්සේ යන්න හදන්නේ දූල්වල top queue රසකැවිලි ආයතනයේට. කලිනුත් නම කිව්වද මන්දනේ? කොහමද දූල්වල කියලා දැන් තමයි මම දන්නේ. ගොඩක් ආතරින් එකතු කරගන්නවා. දූල්වල තියෙන්නේ කියලා දැනගෙන හිටියට දූල්වල තියෙන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. ඊළඟට ජනිය අයියේ සීලවති අම්මවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා මට message එකක් දාලා තියෙනවා. ඇහැලිය ගොඩ ඉඳන් අපේ සුජීවා මං එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ දෙහිවල නැදිමාල විෂ්ණු කෝවිල පාරේ. මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා සීලවති නැන්දා. ඒ වගේම තමයි චන්ද්‍රලතා නංගි එකතු කරගන්න කියලා කියනවා. අපේ ඇහැලියගොඩ විනීතා අයිරාංගනී අක්ක තමයි ආයෙත් පාරක් message එකක් දාලා තියෙන්නේ. හෙට්ටි මුල්ලේ පහල හන්දියේ KD ප්‍රියන්ත අපිව අහගෙන ඉන්නවා කියලා message එකක් දාලා තිනවා. කෑගල්ල හෙට්ටි මුල්ලින. ඒ වගේම තමයි බන්දුල ඉන්ද්‍රාණී ඊට පස්සේ සකුන්තලා තරුෂි කවීෂ මේ හැමෝම එකතු කරගන්නන් සින්දුවට. හයි ගුඩ් ආෆ්ටර්නූන් ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යක්කල මුල්ලේ සිට අපේ දිලිනි message එකක් දාලා තිනවා. හස්බන්ඩ් අනුෂ්ක ලොකුදුව දම්සදී චූටිදුව බිෂේලි එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට මං එකතු කරගන්නවා. තව නම් තියෙනවා ඉස්සරහදි කියන්නම් හොඳේ.
1: ගිගිරි ගීත රාවේ

මෙතන කතා කරන්න නෑ කියලා හිතාගෙන හිටියේ. වැඩේ හරියන්නේ නෑ, කතා කරන්න වෙනවා. ඉන්දිය කණ්ඩායමේ තුන්වෙනි කඩුල්ල විදිහට ශුබ්මන් ගිල්, නායක ශුබ්මන් ගිල් ලකුණු 50ක් ලබාගෙන ඉන්නකොට දවා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත් වෙනවා. පිටේ වැදුණු පන්දුව පහසු උඩ පන්දුවක් විදිහට තමයි කඩුල්ල රකින්න නිරෝෂන් දික්වැල්ල අතට ගියේ. හැබැයි නිරෝෂන් එක පහසුවෙන් රකගත්තේ නැහැ, පොඩ්ඩක් අමාරු කරගෙන තමයි කැච් එක අරගත්තේ. කොහොම හරි විකට් 3යි ඉන්දිය කණ්ඩායම මේ වෙනකොට පළවෙනි ඉනිමට ලකුණු 186යි විකට් 3යි. රිෂබ් පාන් තමයි නාවක පිටිකරුවා විදිහට පිටියට එන්නේ. දෙව්දත් පඩික්කල් නොදැවි පන්දුවට පහර දෙනවා පන්දු 117ක් තුල ලකුණු 63ක් ලබාගෙන. ඔන්න ඔකයි මැච් එකේ තත්ත්වේ.

0: වෙලාව දෙකයි විනාඩි 40යි. මැච් එක මේ වෙනකොට සෑහෙන තීරණාත්මක වෙලා තියෙනවා. මේ වෙනකොට තේබොන්න මැච් එක නවත්තලා තියෙන්නේ. සිසිල් පෙන් පානය සඳහා මැච් එක පොඩ්ඩකට නවත්තලා තියෙන්නේ. රිෂා පාන්ට් මොහොත දුන්න පළවෙනි පන්දුයෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදකට අසු කරගන්න උත්සාහ කරා. නමුත් අවස්ථාව හම්බුනේ නැහැ. කොමාරි මේ වෙනකොට ඉන්දිය කණ්ඩායමේ ලකුණු තත්වයේ ලකුණු 187යි විකට් 3කට. ඒ අතරේ එකතු කරගන්න හදන්නේ WhatsApp messages එවලා තියෙන කට්ටිය. ආදරේ ජානිත් අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සමන්ත අයියා. කේෂාන් මල්ලිවයි හිරුතරු ශ්‍රෝස් එකේ ඉන්නවා අම්මා විමලාවති. එතකොට වයිෆ් නිසංසලා දුවල දෙන්න ඉන්නවා තරුන්දි සහ ඉරන්දි. මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙත්. ජනියෝ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තිනේ ලේන දොර ඉඳන් දම්. සුබෝධනී නංගි චෝටි නැන්ද උක්කු අයියා ඊට පස්සේ මහත්තයා මද්දු net අහගෙන ඉන්න සියලුම දෙනාවත් එකතු කරගන්න කියන මහරංගල්ලි ඉඳන් වාසනා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. දැන් මේකනේ දැන් හොයන්න ඕනි මහරංගල්ල තියෙන්නේ කොහෙද කියලා. ඒකත් මන් දන්නේ. විකසිත ඉන්න හස්බන්ඩ් ඒ වගේම තමයි පුතා සදේව් අම්මා තාත්තා නිවුස් මියර් වල ඉන්න එයාගේ අම්මා තාත්තා නංගි ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියනවා. නංගිගේ බබාලා දෙන්නවත් එකතු කරගන්න කියනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නා. ඊළඟට අපි මාකොල ගල්පොත්ත හන්දිය ප්‍රියන්ත සමරවීරයියා ඒ වගේම තමයි දොඩංගස් ලන්දේ ඉඳන් අපි වහගෙන ඉන්න මැණිකේ අක්කා එකතු කරගන්න ඕනි. මහත්තයා හේමන්තද සිල්වා ඒ වගේම තමයි අම්මා අයියා නිමල් තිලකසිරි ඒ වගේම තමයි සුදු අක්කා මනෝහරි ප්‍රනාන්දු අනෝමාකා ප්‍රභානංගි ගාමිණි අයියා එකතු කරගන්න කියලා කියනවා. ජනි බබෝ ඔයා ලයිව් වෙන්නේ කීයටද කියලා අහලා තිනවා. අද කම්මැලි යනේ Facebook ලයිව් වෙන්න. හෙට අනිවාර්යෙන් එනවා. මොකද මං සතිය දවස් පහේම Facebook ලයිව් වෙනවනේ. එතකොට වීකෙන්ඩ් එකේ ලයිව් වෙන ටිකක් කම්මැලි. කෑගල් ඉඳන් සාවින්ද්‍යා නංගි තමයි මෙසේජ් කරලා අහන්නේ. අම්මා කුමාරි, අයියා සමිත, අප්පච්චිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා.
1: විල්ලුද පුංචි දෙපා කළු කරගන්න එපා අව්වට යන්න.

0: anu paha FM anu hatarai dashma ata net FM velawa oba weta gena enne
1: anda kale hondama ayojanaya brand new bajaj trirodha rataya masika warike rupiyal 22000 sita dan divenupura dpmc pradarshanagara saha dealerun gen
2: velawa 2 vinadi 47
3: Lanka Tiles Mobile Showroom den obe nagareta Agosto 24 api enne Ude Padiya Talawa Savasa Mahoya Nagarawalata Obath enna me apurwa addekima vindaganna Lanka Tiles visheshakne kandayama hamuvi obe nivase aalindeyata nidana kaamareyata naana kaamareyata hariyatama galapena tile bathwaya saha upanga suvisheshi milakata laba ganna Lanka Tiles heda karai chamatkare sandurunawa den
4: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
5: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
7: දෙවන්ද රස වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
8: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
9: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වි. තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.37 31 33 540
11: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
12: මාතර ෆ්‍රීලෑන්ස් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
13: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
14: net fm hello hello satyantaya
2: වෙලාව 2:49යි ඩග්ගල කටි එකතු කරගන්න හදන යන්න වෙලාව කෙට්ටුවට ඇවිල්ලා තියෙන හන්ද අපිවත් එකතු කරගන්න ජනී සින්දුවකට මමයි දෝනිලා දෙන්නයි ඉන්නව සින්දුවක් අහන්න බලාගෙන එහෙම කියලා කෙනෙක් මැසේජ් එකක් දාලා දිනවා බණ්ඩාරවල ඉඳන් නම කවුද කියලා කියලා නැහැ ඊට පස්සේ ගම්පොල අටභාගයේ සිට අපේ නිපුණි මැසේජ් එකක් දාලා තියෙනවා අටභාගය කියන්නේ 4 ඉඳන් මේ මැසේජ් එක දාලා තියෙනවා ජනි අයිය කොහොමද ඔයාලට සනීපෙන් ඉන්නව නේද හදත් සද්දෙරම net fm අහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා දෙන්නේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ මහනුවර අම්පිටියාරිය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියායි ආදිත්‍ය මල්ලී අපි වහගෙන ඉන්නවලු ඒ වගේම තමයි අපේ මල්ලෝ පිටියේ සුනිත් වෙලඳ සැලේ ඉන්න නයනක්කා එයා එකතු කරගන්න කියලා කියනවා අම්මබයි පුතා තිසුන්වයි හස්බන්ඩ් සුනිත්වයි ගාල්ල ගෙදර සියලුම දෙනාවයි ඒ වගේම තමයි සහගීම් සර සහගීම් සරමල්ලි නැත්තම් ගීම් සරමල්ලි වෙන්නේ නැදි නේද ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ ආ මේ ඇවිල්ලා අපේ වෙස්ට් අප්‍රිකාවේ ටෝගෝ වල ඉඳන් අපි වහගෙන ඉන්න වැකේබල් එකේ අපේ බණ්ඩාරයි ඇතුළු කට්ටිය මං එකතු කරගන්නම් හැමෝම මේ සින්දුවට ඊට පස්සේ කවුද මේ රෝසමල් ගොඩාක් මට එවලා තියෙන්නේ මේ ඇවිල්ලා වඩමුල්ල හන්දියේ එළවලු කඩේ ඉඳන් අපිට මැසේජ් කරන කෞශල්‍යා එයාව එකතු කරගන්න කියලා කියනවා සින්දුවට ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට ඒ අතරේ මේ යන්න හදන්නේ Facebook fan page එක පැත්තට මොකද Facebook fan page එක ඉන්න ගොඩ දෙනෙකුත් messages ඉවලා ඒගොල්ලන්ගේ නම් කියනකම් බලාගෙන ඉන්නවා messages නෙවෙයි comment කරලා post එකට පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න right hari ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සඳු ලියනගේ අපිට comment එකක් දාලා තියෙනවා අනුර ජයසේකර සමන්ත වීරසිංහ ඒ වගේම තමයි මම පළවෙනි පාරට අද comment එකක් දාන්න කියලා ප්‍රමුද් සත්සරම මල්ලි අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට.

වෙලාව දෙකයි විනාඩි 54යි. වෙලාව හරි යන්න ඉතින්. දුවන්න හදන්නේ ගෙදර. යන්න කලින් මං එකතු කරගන්නම් අපිට මැසේජ් එකක් දාලා තියෙන මාරපණ ඉඳන් අපි වහගෙන ඉන්න නිරෝෂාව. එයාගේ බබාලා 3 දිනාවයි හස්බන්ඩ් වයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මට මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. ඉතින් මම ගියා කියලා හෙලෝ හෙලෝ සතියන් දී ඉවර වෙන්නේ නැහැ. හවස 6 වෙනකන් එක දිගට අහගෙන ඉන්න. ඒ වගේම තමයි යන්න කලින් මතක් කරන්න ඕනේ ඉතින් මේ පැත්තට කෝල් කරපු WhatsApp messages එවපු හැමෝටම ස්තුතියි. හෙට උදේ 10ට සුපුරුදු විදිහටම net fm දේදුරු මාවතෙන් හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් සන්තෝෂයෙන් ඉන්න. ගිහින් එන්නම් මම ජනී.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: Hello, good afternoon. Velava havas thunai den.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බෙන් බෑ අලුත් වන අලුත්

0: Sati Antea. Sati Antea.
1: Satyakata passe the gamage show ek aragena gamage indwe gamage divya yavilla inne
2: api gamage kiyala issada dagatta
1: kaman nae itin the gamage esne
2: kohomari kama satyakata passe neme indu sat dekakata passe
1: aa o ge satye me aayithi mawa dala giyane kohedo trip ekak
2: e giya satye me aagi ara man kiwwe ogalanda meya giya dihawa
1: ඊට කලින්
2: සතියේ
1: කොහමරි අපි දෙන්නම මාරු මාරු ට්‍රිප් දෙකක් ගෙන් ආවා.
2: මං
1: ගැන නම් මොනවා කිව්වත් දන්නේ නැහැ. මං ඔයා ගැන නම් ඇත්ත විස්තරේ කිව්වා.
2: ඔයා ගැනත් ඉතින් ඇත්ත විස්තරේ මං කිව්වා.
1: හරි සතුටුයි මේ හරීම බයයි. සතුටකුයි බයකුයි දෙකම මුසු වෙච්ච හැඟීමක් එන්නේ මේ එක නෙමෙයි දිව්‍ය මං අහලා තියෙනවා. සතියන්ත කියලා කියන්නේ සතියක ස්ට්‍රෙස් එක. එහෙම නැත්නම් සතියක වැඩ කළා තියෙන ආතතිය නැතුව රිලැක්ස් එකේ ඉන්න දවස කියලා.
2: අනිවාර්යයෙන්.
1: ඒ වුණ මම හිතුවේ රිලැක්ස් එකේ ඉන්නවා කියන්නේ මිනිස්සුන්ට ගොඩක් දේවල් ඒ කියන්නේ හිතන්න වෙලාව තියෙනවා නේද? ඇත්ත ඇති සතියෙන් දකින්න වෙලාව
2: තියෙනවා.
1: කල්පනා කරන්න වෙලාව
2: තියෙනවා.
1: තමන් ආස දේවල් කරන්න වෙලාව තියෙනවා කියලා.
2: ඔව්.
1: හැබැයි සමහරුන්ට රට පැටලෙනවා වීකෙන්ඩ් එක වෙනකොට.
2: හරි මං ඒත් බැලුවා වටින් වටේ මොකද්ද මේ කියන්නේ කියලා මම 100,000ක් ඇග්‍රි.
1: ඒ කියන්නේ මේ දැන් අපි හිතුවට මේ වීකෙන්ඩ් එක තමයි හොඳම ටයිම් එක අපිට පර්සනලි හිතන්න තියෙන, තව කෙනෙක්ව ඉන්ස්පයර් කරන්න තියෙන, තව කට්ටියක් එක්ක එන්ජොයි කරන්න තියෙන. එන්නේ සමහර වීකෙන්ඩ් එක තියාගෙන ඉන්නේ
2: ගුලියක් කමරන්න
1: බාහිර පිරිමහන්න. මං කියන්නේ එහෙමනම් වෙලා වැඩක් නැහැ.
2: වැඩක් නැහැ මේ වීකෙන්ඩ් එකේවත් ෆ්‍රී එකේ පොඩ ඔළුව නිදාසෙ තියාගන්න. අනිත් අයට මොනවත් කරන්න නැතුව.
1: අන්න හරි. තමන් තමන්ගේ දේවල් වලට ફોકસ කරන්න. ඒ වගේම කමියුනිකේට් කරනකොට මිනිස්සුන්ට හරි සතුටින් මේ අපි දෙන්න කතා කරන වගේ කමියුනිකේට් කරන්න.
2: මොකද මේ ඒ කියන ටෝන් එකකින් කියන ඔයා ගන්න අර්ථය වෙනස් වෙන්න පුළුවන්.
1: එතකොට ඇත්තටම කියනවා නම් අර අපි කියනවනේ රජෙක් වුණත් ලෙඩෙක් වුණත් වැඩක් නැහැ
2: කියලා.
1: අපිට කියන්නේ පෙනුමෙන් කොහොම පෙනුනත් ලෙඩෙක් කියලා හිතන තැන් තියෙනවා. ඒ නිසා ඔයාලා ලෙඩ වෙන්නේ නැතුව මානසිකත්වය යහතින් තියාගෙන මේ සතියන්තෙත් අපි දෙනවා ආගෙන
2: ඉන්නනේ
1: මල් හතයි වෙන්න.
2: මේ ටිකකට කලින් ඉඳු පොතක් කියුවා. ඒකේ කොටසක් ඔය
1: කියුවා. හරි එහෙනම් වෙලාව 3:10යි අපි පළවෙනි සින්දුව අහලා අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු. මේ පැත්තට එනවා නම් ඔයාට එනවා නම් නෙමෙයි
2: එන්න.
1: බර්ත්ඩේ විෂස් දෙන්නනේ ඩැනිවර්සරි විෂස් දෙන්න වීකෙන්ඩ් එකට ඔයා මොනවද කරන්න කියලා උපදූප ටික චුට්ටක් අපිත් එක්ක ෂෙයා කරගන්න. WhatsApp එකෙන් එනවා නම් 0711 95 95 95 මම WhatsApp message බලන. ඒ වගේම දිව්‍යයිනෝ හොට්ලයින් එකේ
2: කෝල් කරන්න 0112 55 33 63 තුනෙන් ගිය සතේ ඔයාව හරියට ඇහුවා. ඔන්න ඒ කට්ටිය මේ සතේ එන්න WhatsApp message එකක් දාගෙන
1: මගේ චුට්ටි පැටව ටික

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර්නේද එල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: වෙලාව දවල් 3 විනාඩි 17යි.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: Kiehl's වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා 8 මිලක්. Carrot gram 100ක් රුපියල් 29යි. Commodore Red Fantasy gram 100ක් රුපියල් 6යි. තලපත් gram 100ක් රුපියල් 247යි. Kiehl's නම් බවයි 8 මිලයි.
8: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
9: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
10: අනේ මන්ද
9: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
10: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
11: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
12: net fm 4 වටේ.
10: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
13: net fm hello hello සතියන්තයා. Hello, hello, Satyantea.

0: වෙලාව හවස 3යි විනාඩි 29යි.
1: ඒකනේ වෙලාව යන වේගය බලන්න.
0: ඒක තමයි පැය භාගයක්ම ගිහිල්ලා අපිට දැනුනේවත් නැතුව අපි WhatsApp එක පැත්තට යන්නයි දැන් හදන්නේ. කතා කරපු කට්ටියගේ නම් ටිකත් මම මෙතන තියාගෙන ඉන්නවා. අපි WhatsApp එක පැත්තට යන්න කලින් මොකද කරන්නේ දිව්‍ය? පොඩි පණිවිඩයක් තියෙනවා, ඒක මතක් කරලිමුද?
1: මතක් කරමු. වැදගත් පණිවිඩයක් නිසා අපි ඒකට අංක 1 ස්ථානය ලබා
0: දෙනවා. ඔව් ඔව්. ඒකට මූලිකත්වය ලබා දීලා ඔන්න එහෙනම් මතක් කරනවා. දැන් මේ වෙනකොට ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මත්ද්‍රව්‍ය කියලා කියන්නේ. ඒ නිසාම තමයි රජයේ මැදි හැතලා වුණ රටම එකට කියන ජාතික ව්‍යාපාරය දැන් පටන්ගෙන දියත් කරලා ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් මෙහෙම මේ විදිහේ ප්‍රොජෙක්ට් එකක් කරන්නත් හේතුවක් තියෙන්නේ පැ. ඇත්තටම මේක ප්‍රොමිනන්ට් ප්‍රශ්නයක් උනේ නැත්තම් රටේ මෙහෙම දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම කරන්නේ මම මේ ළඟදි ගියා, මම පොඩි උදාහරණයක් කියන්නම්. ඒකට මෙච්චර රටේ ඩ්‍රග්ස් තියෙනවා කියලා කියන්න උදාහරණයක්. හරිද? මම මේ ළඟදි ත්‍රිවිල් එකක පොඩි ගමනක් යනකොට ත්‍රිවිල් එක ඩ්‍රයිව් කරන අපේ රියදුරු අංකල්, රියදුරු මහත්මයා මාත් එක්ක කියනවා, මිස් මාර වැඩේනේ දැන් රටේ සෑහෙන ඔය අපි මේ මොනාද සරුවත් බොනකට එමු උඩින් දාන්නේ සීතල වෙන්න කැට කැට දාන ඒවා තියෙන්නේ. අන්නේ මත්ද්‍රව්‍ය වර්ගය. හරිද? ඒ කැට කැට දාන මත්ද්‍රව්‍ය වර්ගය සෑහෙන දැන් බස් රියදුරන් අතර ප්‍රචලිත
1: වෙලා.
0: මට කියනවා මිස් එහෙම බස්වල යනවා නම් පරිස්සමෙන් යන්න, නගින්න කලින් ඩ්‍රයිවර්ගේ මූණ දිහායි

0: මේ කියන්නේ හිම ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ ඔන්න බස් රියදුරන් අතර එහෙම එකක් ප්‍රචලිත වෙලා තියෙනවා කියලා මට ආරංචි වුණා. ඉතින් මේ වගේ දේවල් වළක්වන්න මේ වෙනකොට අපේ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු හමුදාව, එතකොට ත්‍රිවිධ හමුදාවම මේකට යොදවන්න නම් බැරි වෙන්නේ නැති. හැබැයි ඉතින් පුළු පුළුවන් විදිහට නාවික හමුදාව හිමත් ගිහලා මුහුදෙන් ඩ්‍රග්ස් අල්ලලා තිබෙනවා. ඔහුගේ කාලේ නේද ඩ්‍රග්ස් සප්ලයර්ස් ලා මං හිතන්නේ ප්‍රධාන වශයෙන් ලංකාවට ඩ්‍රග්ස් සප්ලයි කරන පස් දිනාගෙන් ලොකුම එක්කෙනෙක් අල්ලලා තිබ්බ පහුගිය කාලේ ඩුබායි වලදී. මේ වගේ පුළුවන් උපරිමයෙන්ම අපේ හමුදාවේ වගේම අපේ ආරක්ෂක අංශ මේ වගකීම තමන්ගේ කර මතට අරගෙන ඉටු කරනවා. එතකොට අපි එයාලම ඉටු කරපාවේ වගකීම කියලා හිටියම හරියනවද?
1: ඇයි අපි?
0: එතකොට අපි මොක්කුද?
1: අපි නිකන්ද?
0: අපිට නිකම්ම වගේ ඉන්න බෑ. හරි, අපිටත් තියෙන සමාජීය වගකීමක්. ඒ නිසා මේ රටම එකට ජාතික ව්‍යාපාරයට ජාතික මෙහෙයුමට අපි අපිට පුළුවන් විදියට මේ කියනවා වගේ සමාජය අපි දකිනකොට ඇස් රතු වෙච්ච තරුණ පරපුර ඉන්නවා නම් ඇස් රතු වෙලා කියලා බය වෙලා දුවන්න නැතුව පුළුවන් ඉක්මනට ඒ දරුවෙගේ කන්ටැක්ට් නම්බර් එකක් හරි හොයාගෙන එහෙම නැත්නම් ඒ දරුවට ගිහිලා මොනාද එකට කියන්නේ ෆේස් ටු ෆේස් කතා කරන්න පුළුවන් නම් ඩිරෙක්ට්ලි ඍජුව ගිහින් කතා කරන්න පුළුවන් නම් එහෙමයි, දෙමාපියන් දැනුවත් කරන්න පුළුවන් නම් එහෙමයි. මං කියන්නේ පොලිසියට අල්ලලා දෙන්න කියන එක නෙමෙයි, ඊට වඩා යහපත් මාර්ගයකට ගන්න යහපත් විධික්‍රම තියෙන අන්නේ ක්‍රම වලින් රටේ පුරවැසියෙක් විදිහට පොඩ්ඩක් හරි දායක වෙන්න පුළුවන් නම් වචනකින් හරි කෙනෙක්ට අපි ඔයාට ආදරෙයි, අපි ආයි සමාජයට ආව පිළිගන්න ඔය නරක පුරුද්ද හිමියට අතාරින්න කියන පරිවිඩය ගෙන යන්න පුළුවන් නම් ඒක තමයි අපිට මතක් කරන්න අවශ්‍ය වෙලා තිබ්බේ.
1: සහ විශේෂයෙන් දැන් අපි අවටම අපේ යාළුවෝ ෆැමිලි එකේ කෙනෙක් සහෝදරෙක් මේ වගේ තත්වයක ඉන්නා නම් වගකීමක් තියෙන පුරවැසියෙක් විදිහට දෙපාරක් හිතන්නතු අපිට පුළුවන් වෙනෝනේ යාට කතා කරලා මේ දෙයින් යා ඇඩික්ට් වෙන දෙයින් නවත්තන්න.
0: අඩුම තරමේ ඇඩික්ට් වෙන දෙයින් එකපාර ගලව ගන්න බැරි නම් ඕල්ටර්නටිව් එකක් දෙන්න. ඔයා ඕක පාවිච්චි කරන වෙලාවට මෙන්න මේ සින්දුව පොඩ්ඩක්
1: අහන්න. අපි දෙන්නව අහන්නු.
0: අපි දෙන්නව අහන්නකෝ අනේ වෙන වැඩක් නැත්තම්. එහෙම නැත්තම් ඔයාගේ තියෙන ස්කිල් එකක් ඩෙවලොප් කරගන්නකෝ. මම ඔයාලට සල්ලි දෙන්නම්. ආව සල්ලි දාලා ඔයා ආස කරන සබ්ජෙක්ට් එකක් හදාරන්න මේ ඉන්ස්ටිටියුට් එකට දාලා දෙන්නම්. එහෙම නැත්නම් ඔයාට මං කඩකාමරයක් දාලා දෙන්නම්. ඔයා පටන් ගන්නකෝ රස්සාවක් කියලා එහෙම අත හිත දෙන්න උදව් කරන්න පුළුවන් නම් මේ ලෝකෙ මේ තියෙනවට වඩා ගොඩාක් ලස්සන
1: වෙනවා.
0: හරි,
1: ඉතින් ඒ පණිවිඩය තමයි අපි ඔයාට ඉස්සෙල්ලාම දෙන්න උවමනා වෙලා තිබ. දැන් යමු අපි WhatsApp එකේ පැත්තට.
0: මෙන්න චූටි බබේ ගුඩ් ආෆ්ටර්නූන් කියලා කරගෙන ඉන්න.
1: කවුද බබා?
0: ලස්සන සින්දුවක් කෝණි කියලා බබෙක් නන් නෙමෙයි ඉල්ලන්නේ මේ නමිත් දර්ශනයි. ඊගාවට දිව්‍ය ඉන්දු සින්දුවක් දෙන්න මොරටුවෙන් සුජානි චන්දිමා ඉන්නවා. ඊගාවට කවුද මේ?
1: හයි ඉන්දු ඇන් දිව්‍ය, ඔයාල වහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න හස්බන්ඩ් අනුෂ්කා ලොකුදුව දම්සඳි චුරුදුව බිල්ලේ මිෂේලි
0: මිෂේලි
1: එකතු කරගන්න කියලා අපි දෙන්නට ගොඩාක් ආදරෙන් කියලා තියෙන.
0: ඊගාවට අපිටත් සින්දුවක් දෙන්න කියලා නිම්මි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මඩම් මඩම් පැලින්නේ
1: මඩම්
0: මඩම් පැලින්
1: මඩම් පැල් අනේ කියවන්න මඩම් පැලින්
0: මාත් හරිම උද්‍යෝගෙන් ඔය දෙන වහගෙන ඉන්නේ. අපිත් හරි උද්‍යෝගෙන් අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා.
1: සුපිරි කොල් එක අපිත් පටන් ගත්තේම ඔයත් එහෙම මින් ඕන පැය තුනම
0: රෑ ෂිෆ්ට් එක ඉවර වෙලා තව ෂිෆ්ට් එකක් වැටිලා හරි සතුටින් ඉන්න වෙලාවක තමයි ඔය දෙන උද්‍යෝගමත් කරේ මාව. මොනා කරත් කරන දේ හරියට ලස්සනට ආසාවෙන් කරද්දි කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ. ඔය දේ හැමෝටම තේරෙනවා නම් කොච්චර ෂෝ. අපිට මේ මැසේජ් එක දාලා තියෙන්නේ වීනෙතු. වීනෙතු එක ෂිෆ්ට් එකක් ඉවර කළා, රයිට් ෂිෆ්ට් එක ඉවර කළා, දැන් තව දවල් ෂිෆ්ට් එකකුත් වැටිලාලු තියෙන්නේ. ඉතින් ඒකත් ජොබ් එකට ආසහින්ද ආදරෙහිඳ මහන්සියක් නැතුව කරනවා කියලා තමයි කියන්නේ. ඇත්තටම ජොබ් එකට ආදරේ කරන මිනිස්සු ජොබ් එකේ ඉන්න අනිත් අයත් එක්ක මේ වලිදා ගන්නෑ නේද, කුලල් කා ගන්නෑ නේද,
1: කොමාරි කට්ට කාගෙන වැඩේ අල්ලගෙන ඉන්නවා,
0: අල්ලගෙන ඉන්නවා වගේම අනිත් කෙනාවත් ගොඩ දා ගන්නනේ. බලන්න අපි නම් එහෙමයි බලන්නේ. කොළකම්බන දුල්වල ටොප් කිච් ආයතනෙන් ටොප් කිච් ද
1: ටොප් කෝ
0: ටොප් කිච් ද මට චර්ද
1: ඔව් ඔව් කිච් ටොප් කිව්
0: ටොප් කිව් ආයතනෙන් කිචි කිචි වගේ පේනුනේ අනේ. ටොප් කිව් ආයතනෙන් සොංග් එකක් ඉල්ලනවා අපෙන්. කුමාරි අක්ක ඉන්නවා, රජිත අක්ක ඉන්නවා, අශෝක ඉන්නවා, ඩල්ස ඉන්නවා, ශ්‍යාමලි මිස් ඉන්නවා. ඊගාවට අනිත්තාන හැමෝම එකතු කරගමු කියලා තමයි කියන්නේ. තැන්ක් යූ ඩියර් කියලා තියෙනවා ලස්සන සින්දුවක් දෙනවට.
1: එහෙනම් මේ හෙන සින්දුවට මේ කිව්ව කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි දෙන්නත් එක්ක යනවා. ඉතින් මේ පැත්තට ඔයා තාමත් WhatsApp message එකක් දැම්මේ නැත්නම් 0711 95 95 95ට message එකක් දාන්න.
0: කෝල් කරනවා නම් 0112 55 33 63 මේ පැත්තට එන්න. වෙලාව හවස 3:35.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රි රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: දවල් 3 විනාඩි 39 යි දැන්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 24 අපි එන්නේ උදේ පදිය තලාව සවස මහඔය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
10: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
9: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
11: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
12: Daily drive එකකට smart choice එකක් BYD C-Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Lion 5. Smart drive, smart savings. බිඳුවයි එකයි එකයි දෙකයි 125යි 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
13: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
14: Net FM. Hello, hello, Satyante.

0: ගිටාරෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
2: ඉදි ඉදු
3: ඔව කියන්න
2: තුනයි පණහයි වෙලාව
3: අම්මෝ තව විනාඩි දහයකින් අපේ පළවෙනි පැය ඉවර වෙනවා.
2: ඉවර වෙන්න යන්නේ. ඒ පැය ඉවර වෙලා යන්න කලින් අපි හැමෝටම තියෙන ඩ්‍රීම් එක එක කොටසක් ගැන තමයි ඔයාලට මේ කියන්න හදන්නේ.
3: අපි හැමෝටම තියෙන ලොකුම ඩ්‍රීම් එක තමයි අපි ඉන්න තැන ලස්සනට තියාගන්න එක. කාන්තාවක් නම් ආයේ ඉන්න තැන දන්නවනේ අම්මලාගේ හැටි නේද? කුණු චුට්ටක් බිම තියෙන්න බෑ. ගෙදර ගෑනු ළමයි ඉන්න කකුල් උඩ තියාගෙන මහා ඒජන්තලාගේ දුව උරගේ ඉන්නේ. මේ මහා රජනියෝ කියලා දේතාගෙන ඉන්නේ. මේ පොඩ්ඩක් මොප් කරලා දැම්මම නරකද? ඔන්න ඔහොම තමයි කතා කරන්නේ.
2: එතකොට ඔය වගේ එකක් අපේ අම්මා මට කියනව නම් මට හිතෙන්නේ මොකක්ද දන්නවද?
3: මොකද්ද?
2: ඉතින් ඔයත් නිකන් ඉන්නේ.
3: ඒවා අපිට මේ කට වචනෙන් කියන්න බෑ
2: දිව්‍යා.
3: ඊගාව දවසේ අපිට වැඩ කරද්දි හිනා වෙන්න බැරුව යනවා. එතකොට දත් නැතු එන්න වෙන්නේ. ඒ නිසා මේ ගොඩක් කාන්තාවන් නම් තමන් ඉන්න තැන විශේෂයෙන්ම කුස්සිය. මුළු තැන්ගේ කියලා කියන්නේ අර අපි කියන්නේ දේවාලයක් වගේ පන්සලක් වගේ තියාගන්න ඕන තැනක්. එච්චර ලස්සනට තියාගත්තොත් තමයි හදන කෑම වැඩිපුර රහට හැදෙන්නේ.
2: ඔව් ඒක
3: ඇත්ත. හරිද? එහෙම රසට කෑම හදන ගෙවල්වල කුස්සිය හරිම පිළිවෙලයි. හරිම ලස්සනයි. ලස්සනට ටයිල් කරලා තියෙනවා. ගෙබිම විතරක් නෙමෙයි කුස්සිය බිම විතරක් නෙමෙයි කුස්සිය පැන්ට්‍රි එකත් ඔන්න ටයිල් කරලා තියෙනවා. බිත්ති ටිකත් ලස්සනට ටයිල් කරලා තියෙනවා. ඒව දැක්කහම ඇත්තටම ආස නැති කෙනෙක්ට උනත් ලේලිට උනත් නේද උයාගන්න බැරුව ගෙදරින් අලුතේ අගෙදරට අලුතෙන් ආවත් නේද පුතාගේ ලේලිට උයන්න ආසාවක් ඇති වෙන්න නම් කුස්සිය ලස්සනට ටයිල් කරන්න තියන්න කියලා පුතාට කියන්න ඕනේ.
2: පුතාට තමයි ඒක කියන්න ඕනේ. ඊට පස්සේ ඇවිල්ලා දුව වැඩ කරේ නැත්නම් වරදිකාරයා කවුද?
3: පුතා. දුව කාගේද? පුතාගේ. මේ කියන්නේ යන්නේ ලංකා ටයිල්ස් ඔයා තෝරගන්න ඕනේ හේතුව. මොකද ලංකා ටයිල්ස් වලින් තමයි ඔයාට ලංකා ටයිල්ස් ආයතනයෙන් තමයි ඔයාට ගෙදර ගෙබිම සාලෙට හරියන්න එවගේම ලිවිං ඒරියා එක කියන්නේ සාලෙනේ ගවටි කිචන් එකට හරියන්න බාත්රූම් එකට හරියන්න එතකොට පැන්ට්‍රීස් ගාව තියෙන වෝල් ටයිල්ස් ආස කරන විදිහ මේ වගේ ඩිසයින්ස් ගොඩකින් වෙරයිටිස් ගොඩකින් එවගේම හොඳම ප්‍රීමියම් ක්වලිටි එකකින් ඔයාට ටයිල් අරගෙන ඉන්නේ ලංකා ටයිල්ස් වෙතින් විතරයි. ඉතින් ඔන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක මේ පාරත් අද දවසෙත් ඇවිල්ලා තියෙනවා මහි යංගනයට. උදේ වරුවේ දෙහි අත කණ්ඩේ තමයි ඉඳලා තියෙන්නේ. ඔන්න දැන් ඉන්නේ මහි යංගනේ. ටීම් එක ඉන්න තැනට ගිහිල්ලා ලංකා ටයිල්ස් එක අපිටත් මොනවද කරගන්න පුළුවන් අපේ ගෙදර මෙන්න මෙහෙම තත්ත්වයක තියෙන්නේ. දැන් අපිට ටයිල් කරගන්න ඕනේ. අපේ අතේ තියෙන බජට් එකට මෙන්න මේ ඒරියාස් වලට මොන වගේ ටයිල්ස් ගැලපෙන්නේ කියලා අහගත්තාට හොඳ එක්ස්පර්ටිස් ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන්. මොකද එක්ස්පර්ට්ස්ලා කණ්ඩායමක් තමයි මේ වගේ සැරිසරන්නේ සංචාරය කරන්නේ. ඔයාලට ඕන කරන දැනුම විශේෂඥභාවය අරගෙන ඉතින් ලස්සනම සේවාවක් ලබා ගන්න ගෙදර චමත්කාරය තව තව වැඩි කර ගන්න ඕන ලංකා ටයිල්ස් එක අද මත්තල් බැඳ ගන්න. ඔයාලට ඩිස්කවුන්ට් හම්බෙනවා
2: අනිවාර්යෙන්. ඉතින් වාග නගරයටත් අපේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකේ යනවා නම් ඒ පැත්තට පොඩ්ඩ විසිට් එකක් දාලා බලන්න.
3: ඔෆ් කෝස්
2: අපි යනවා දැන් වට්ස්ඇප් එක පැත්තට.
3: අද ඔයාලා ලයිව් වෙනවද කියලා
2: අහනවා. යනවදේ
3: යනවදේ යමු නේද?
2: යමුවනේ.
3: අපි දෙන කාලෙක මූණ පෙන්නුවේ නෑ නිකට.
2: ඒකනේ අපි දෙන මේ පැය ඉවර වෙන්න කොහොම හරි කලින් පෝස්ට් එක දානවා.
3: පෝස්ට් එක දානවා.
2: වෝල් පෝස්ට් එක දාන්න. ඊට පස්සේ ඊළඟ පැයද ඔයාලව බලන්න අනිවාර්යෙන්.
3: ඔව් ඊගාව පැය කොයි වෙලේ හරි එන්න පුළුවන්.
2: ඒ නිසා වෙලාව කියන්න බෑ.
3: බෑ. ඒ නිසා දිගට FB එක අතේ තියාගෙන ඕපන් කරගෙන රේඩියෝ එක අහගෙන ඉන්න. ඉන්දු බබියන් දිව්‍යා බබි මම කෑගල්ලෙන් සාවින්ද්‍යා. සාවින්ද්‍යා අහගෙන ඉන්නේ අම්මි වසන්තිත් එක්ක. මමත් කියන්න උම්මා කියලා එකක් එවලා තියෙනවා. උම්මා උම්මා ඉතින්. ගොඩක් අර ගොඩක් සෙක්සි උම්මා දෙන්න බෑ.
2: ඔව් ඒව දෙන්න එපා මෙතන.
3: ඒව දෙනයි නෝනේ අපි දෙන්නේ කියුට් උම්මා
2: කියුට් ඒවා.
3: හරිද? ඔන්න හොරණින් අපි වහගෙන ඉන්නවා මායි මගේ පවුලේ අයයි. මායි මගේ පවුලේ අය නෙමෙයි.
2: එයයි එයාගේ පවුලේ.
3: ඔව් ඔව් එයයි එයාගේ පවුලේ අය. එයා තමයි සුදුමැණික. සුදුමැණිකගේ නම නම් අපිට එවල
2: නැහැ.
3: සුදුමැණිකයි පවුල හැමෝමයි එකතු කරගන්නවා. ඒ ගාවට සුබ සන්දේවක් අපිටත් සින්දුවක් ඕනි කියලා පුසල්ලාවෙන් බීෆ් ජනපදයෙන් අනුරායිය මැසේජ් එකක් එවලා තියෙනවා. ශාන්ත ටේලර්ස් නිදහස් මාවතින් ශාන්ත අයවත් එකතු කරගෙන මේ මැසේජ් එක වහ කියවන්න බලන්න.
2: ආදරණීය සන්ධ්‍යාවක්. ඒක මෙයාට කියව ගන්න අමාරුින්දද කොහෙද දුන්නේ?
3: නෑ ආදරණීය ගොඩක් දිග වචනයක් වගේ පේනවා.
2: කොහොමද ආලා දෙන්නට? මම හැලියගොඩ මියනා කොළ. මොකද්ද
3: මියනා කොළ තැන්න?
2: මියනා කොළ තැන්නේ විනීත අයිරංගනි පානදුරෙන් ආදරණීය
3: කෙල්ලව අමාරුවෙන් දැම්මද වන්න
2: ආදරණීය අනිල් පුතාවත්
3: සුමුදු වලාවක අඳුර වෙලා සින්දු ඉල්ලන්නේ
2: හා මඳුර වෙලා නෑ පොඩ්ඩ ඉන්න
3: මම තා පොඩ්ඩ සුමුදුවත් වලාවකවත් කියලා එකතු කරගන්න ගිහිල්ලා නොට්ටුනා සින්දුව දාලා තියෙන්නේ
2: හරි නේද මේ ඔක්කොම කට්ටියව එකතු කරගෙන අපි දැන් යනවා ඊළඟ සින්දුවටනේ
3: ඕකේ වෙලාව තව විනාඩි 5කින් හවස 4යි

0: Mandalaya.
1: On the mummy letter, quality egg, theater, tunsi, a kawasi, TikTok, YouTube, Facebook, WhatsApp, Tatru, have Namekata, non stop data, 40 GB extra data, unlimited calls, SMS, Dahak, UPL, Ekdas, Pansi, Anuatakata, Mobitel, 1598.
2: Sir, Nate, Elbi Rana, and Dekin. ඒ ඇඩ්ඩක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඇඩ්ඩෙත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 047-21-33-547.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස, දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
8: අභිධර්මය, සිහිය, භාවනාව, ජීවිතාවබෝධය පිණිස.
9: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව.
8: අතික්‍රමණ අතික්‍රමණ.
9: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
8: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760-980-980.
9: අතික්‍රමණ
8: සාංසාරික සීමා ඉක්මවා යාමට.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
12: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
11: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
13: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
14: සුබ සන්ධ්‍යාවක්. වේලාව 7:04 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමග මම තරංග. බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ගංජා මිශ්‍ර මදන මෝදක නිෂ්පාදනාගාරයක් වටලා සැකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අම්බලන්තොට පොලිස් වසමේදී තංගල්ල කොට්ටාෂ විෂ මද්‍රව්‍යංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කළ බවයි පොලිසිය පැවසුවේ. එහිදී මදන මෝදක කිලෝ 270යි ග්‍රෑම් 940ක් සහ ඒ සඳහා භාවිත කරන ගංජා නිෂ්පාදනය කිරීමට උපයෝගී කරගන්නා උපකරණ සහ යන්ත්‍ර සූත්‍රද සොයාගෙන තිබෙනවා. පොලිස් භාරයට ගන්නා ලද ගංජා මිශ්‍ර මදන මෝදකවල වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්න බව පොලිසිය සඳහන් කළා. මිලඟනෙත් නිවුස් පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 94.8 Net FM.
4: Sati Antaya.
3: FM Anupaha Anu 4.8 Net FM Divaina Pura.

0: තමයි අත වශයෙන්ම කියනවා නම් ඉන්දු මේ වෙලාවේ ලොකු වැඩක ඉන්නේ.
1: ඔව් ලොකු වැඩක ඉන්නේ. ඇයි ඔයා? යන්නේ ඉතින් වැඩක ඉන්නකොට වැඩේ කරන්න දෙන්න එපා දිව්‍යා.
0: මෙයා වැඩේ කරන ගමන් මම බලන් හිටියා මෙයා මොන මොනවා දේවල් වලද ફોકસ කරන්න කියලා. කොහොම කොහම හරි ඔය ඕක ඔන් කරලා නැහැ නේද තාම?
1: නෑ තාම ඔන් කරේනේ අපි කියලා එපා යන්න ලයිව් එහෙමයි. දැන් ඔන්න මේ අපි 4ට හරියටම ලයිව් වෙනවා කියලා කිව්ව 4ටම එනවා කිව්වෙත් නෑ. අපි
0: කිව්ව
1: 4 පැයේ එනවා කියලා.
0: පැයේ එනවා කියලා.
1: ඔන්න දැන් අපි ලැස්ස ලයින් ලයිව් එක එන්න ඔයාලට තියෙන ලයිව් එක අපි එන්න කලින් FB එකට එන්න.
0: FB එකට එන්න ඇවිල්ලා පොඩ්ඩක් ලෝඩ් කරලා රීෆ්‍රෙෂ් කරලා යන්න net fm official fan page එකට වතාවත් ලයික් කරලා ෆලෝ කරලා නැත්තම් දැම්ම ෆලෝ කරන්න මොකද අපි දැන් එනවා.
1: දැන් එන්න හදන්නේ හරි. ඒ වගේම post එකත් අපි share කරලා දෙන්න. ඉතින් පොඩ්ඩක් නේද ඔයාලගේ WhatsApp status තියෙනවනේ, Instagram stories තියෙනවා, FB stories තියෙනවා. ඔය share කරන්න තමයි option දීලා තියෙන්නේ.
0: දීලා තියෙන්නේ නැතුව ඉතින් මේ හුව මේ හදලා තියෙන share කරන්න, comment කරන්න, භාවිත කරන්න මේ තාක්ෂණයේ දිනුන වෙලා තියෙන භාවිත
1: කරන්න. අන්න දිව්‍යගෙන් ඉගෙන ගන්නයි තියෙන්නේ.
0: මං අද උදේ පොඩ්ඩක් තාක්ෂණය ගැන හිත හිතේ එකයි මේ.
1: අනේ මේ බලන්න කටින් FB එක පැත්තට එන්න කිව්ව විතරයි. FB පැත්තට අද නම් චුට්ටක් එන්න අමාරුයි. අද සාර්ථක ලෙස පැය 24ක වැඩමුරේ මෙසේ නිමා කරලා ඉන්නේ. මහන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න එපා. නැතුව වයසට ගියාම මහන්සි වෙන්නේ ආයේ හෙට උදේ ඉඳන් වැඩලු. මේ FB එකට චුට්ටක් එන්න ඉතින් මං කියන්නේ.
0: ඔය මහන්සි බලන්න නැතුව චුට්ටක් එන්න කො කො කො කො
1: ඔයාට අපි දෙන්නගේ මූණ දැක්කහම මහන්සි කොහෙන් ගියාද නැති වෙනවා.
0: ආන් හරි.
1: ආදරෙන් කියන්නේ වීනේතු ඔයාට එන්න හරිද? ඊගවට හෙලෝ හෙලෝ සතියන්තේ ඉන්දුවන් දිව්‍ය ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක අපිවත් එකතු කරගන්න කියලා කියනවා ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකකින්.
0: අහහ
1: හරිද?
0: හරි.
1: හැමදෙහෙම පරිස්සමට පාවිච්චි කරන්න ලොකුවක් කෙලු. මොනව ගැනද මේ කියන්නේ චූටි පුත්තේ?
0: චූටි පුත්තා මොනව ගැනද මේ කියන්නේ?
1: මෙන්න අපි මේ ෆෝන් එහා මෙහා කරනවා මේ මොනාද මේවා ගැන මුකුත් ඇහෙන්නේ නැතුව ඇති නේද ඔන්නේ යානික පරිස්සමට බඩු පාවිච්චි කරන්න වගේ එකක් දන්නේ
0: මම මයික් ඔෆ් කරලා තිබුණේ
1: එහෙම වෙන්න විදියක් නැහැ අපි දෙන පොඩි ප්‍රයිවට් කතාවක් ගියා ඒ ගැන පස්සේ ඔයාලට
0: කියන්නම් අපි ඒක වැඩේ කරගත්ත වෙලාවක කියන්නම්
1: හෙලෝ හෙලෝ ඉන්දු දිව්‍ය දෙන්නටම සුබ වේවා ජය වේවා අපිත් එකතු වෙනවා කියලා මහරගමින් යන දුලානි අක්කි මැසේජ් එකක් දාලා තිනවා පුතා මහත්තයා දුව එකතු කරගන්නවා කියලා මට කෝල් සාවනි කලින් මාගම ඉදන් කාන්ති අම්මා කතා කරා යනක සංගීත පුතාවයි ලියනාරච්චි මහත්තයාවයි මහත්තයාගේ පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ලියනාරච්චි අයියාවත් ආදරෙන් එකතු කරගන්නවා. ඊගවට අපිට සෞභාග්‍ය අචුටි දෝනි කතා කරා. හේමල් රණසිංහල ෆේවරිට් මැක්ටර්. එයාව ආදරෙන් මතක් කරලා එයාවත් එක්කම මාව සින්දුවකට කැඳගෙන යන්න කියලා තමයි කිව්වේ.
0: ඔව් මේ වෙලාවේ හේමල් රණසිංහ හේමාලයි අහගෙන ඉන්නවා නම් ඔන්න ආවත් එකතු කරගන්නවා.
1: ඔයාගේ බිගෙස්ට් ෆෑන් අවුරුදු 10ක චුටි ගෑනු ළමේ.
0: නම මොකක්ද කිව්වේ?
1: සෞභාග්‍ය.
0: සෞභාග්‍ය. යාදරණි නේම් එකට හිමිකම් කියන්නේ
1: ඔව් ඔව් ඒක නොකිය මට ලැජ්ජයිනේ
0: ඒක ෂොක්
1: කියුටානේ මේ ඊගවට අපිට කෑගල්ලෙන් උදාන කතා කරා අම්මා අත්තම්මා මලි යනුකව එකතු කරගන්න කියලා තමයි කිව්වේ ඊගව සින්දුවට
0: හරි ඒත් එක්කම විශේෂ කාරණයක් මතක් කරන්න යන්නේ අපිට අග්ගාල මතක් කරමු අපි ඔයාලට කලිනුත් මතක් කරන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන ඉතින් අපි හැමෝටම තියෙන ඩ්‍රීම් එකක් තමයි හරි ලස්සනට හදාගත්ත ගෙයක් කියන්නේ ඉතින් ඉන්දු ගෙයක් හදන්නේ දවසක් දෙකක් ඉන්න නෙමෙයිනේ
1: නෑ
0: පරම්පරා ගානකට ඉන්න හදන නිසා හොඳ ක්වලිටි එකකින් තියෙන දේවල් තමයි මේකට යොදා ගන්න ඕනේ
1: ඔව් නැත්තම් ටික කාලයක් යනකොට ඔය යොදාගත්ත දේවල් වල පළුදු වෙනවා හිල්ලෙනවා කාලගුණික විපර්යාස එක්ක ඉරි තැලීම් වෙනවා නේද වතුර ලීක් වෙනවාගේ ඇතුළට එහෙම ප්‍රශ්න වෙනවා සමහර වෙලාවට දැන් මේ දිව්‍ය ඇඳන් ඉන්න දැල් එක නම් මම ඔයාලා ලයිව් එකවම පෙන්නන ඒක ඇවිල්ලා ෆැෂන් එකනේ ටයිල් වල ඔය වගේ හිල් හැදෙන්න ගත්තාම ප්‍රශ්න
0: නෑ ඉතින් ඔයාගේ ගෙදර ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට ආසම කරන ලේටස්ම ඩිසයින්ස් වලින් ඔයාලට දැන් ලංකා ටයිල්ස් එකට ගියොත් ටයිල්ස් මිලදී ගන්න පුළුවන් සුවිශේෂී වට්ටම් වලට
1: ඔව් යස්
0: ඉතින් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අද දවසේ කියන අගෝස්තු 23 වෙනිදා දෙහිඅත්ත කණ්ඩිය තමයි උදේ හිටියේ දැන් හවස ඉන්නවා මහී අංගනයේ ඒත් එකම හෙට 24 වෙනිදා කොහෙද ඉන්නේ උදේ
1: පදිය තලාවට තමයි එන්නේ
0: හරි හවස අරුවේ මහාවය මේ පැත්තවල වලට තමයි යන්නේ
1: ඔව් මේ පැත්තවලට තමයි යන්නේ ඉතින් ඔයත් ගෙදර ලිවිං ඒරියා එකේ ඒ වගේම බාත්รูම් එකේ කිචන් එකේ පැත්තක් ගහලා යන්න කලින් ලස්සනට ටයිල්ස් කරගන්න ඕන නම් අනිවාර්යෙන් ලංකා ටයිල්ස් මේ මොබයිල් ෂෝරූම් එක තියෙන පැත්තට ගිහිල්ලා
0: ඉදිරියට පැටලුණා
1: හරිද විශේෂඥ උපදෙස් ලබාගෙන ඩිස්කවුන්ට් එකකුත් අරගන්න ඔයා ගන්න ටයිල්ස් ටික
0: මේ මතක් කරලා ඔයා මේ ගහලා යනවා නම් ගිහින් කියන්නේ ඒක ඉන්න අපේ ඊශාන් එහෙම ඉන්නවා ගිහින් කියන්නේ අපි දෙන්න කිව්ව එක අහලා තමයි යාවේ කියලා
1: හොඳේ ඉන්දුයි දිව්‍යයි කිව්වේ කියලා කියන්න
0: දන්නවා අපිව එහෙනම් මේ සින්දු අහලෙමුනේ
1: හා වෙලාව හවස 4:00 විනාඩි 13යි දැන්නේ.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: ආයින්නස මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
2: එල්බී රන් අය තමයි මගේ හයිය කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
3: වෙලාව හවස 4 විනාඩි 22යි දැන්
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
5: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ හෙට ගෙදර නවතින්න වෙයි වගේ
6: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා
5: අම්මට ඒකත් ඇහුණා
6: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
7: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න
10: සුකෝපභෝගීත්වයට නවාර්තයක් ඩෙන්ස නවීන තාක්ෂණය කළ ඩෙන්ස B5 සහ ඩෙන්ස B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0.112.125.125 අමතන්න
11: දෙවන්ද රස වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
12: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
11: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන්නේ පියාඹන්න
13: Net FM Hello Hello Satyantea Hello, hello, Satyantea.

0: ෂා ලස්සන සින්දුවක් නින්දු.
1: ලස්සන ඉන්ට්‍රෝ එකක් අපිට හම්බුණා කතා කරන්න. වෙලාව හවස 4:27 දිවි පැටියෝ.
0: ඔව්. මෙයාට දැන් ටිකකට කලින් මේ එයාගේ ආදරවන්තයා හම්බුණානේ.
1: මං අර සීදේවි සින්දුව යනකොට මට හම්බුණා මගේ මම නිකමට FB එකට ගිහිල්ලා FB එක ඕපන් කරපු ගමන් ලොකු හැලකිඹුලෙක්ගේ ෆොටෝ එකක් ආවා ඉස්සරහට.
0: ඒ හැලය මොන වුණත් එයාගේ ස්කින් ටෝන් එක. එතකොට ඔයාගේ ස්කින් ටෝන් එක එකට ගලපුවාම හරිම ලස්සන වාටේ හැලයාගේ ෆොටෝ එකක් බලන්න ඕන. ඔයා යන්න දැම්ම FB live එකට.
1: Live එක මැද්දේ අපි හැලයාව පෙන්නනවා.
0: අනිත් එක මතක් කරන්න ඕන දේ තමයි අපි තවමත් තියෙන FB live එකේ.
1: Of course ළමයි.
0: ඔයාලට එන්න පුළුවන්.
1: කොහෙට දෙන්න ඕනි කියලාත් කියමු. හැමමම net fm official page එකට තමයි එන්න ඕනේ. fb page එකට වෙන කොහෙටවත් යන්න එපා. fan pages හදලා ඇති fake accounts හදලා ඇති කිසිම එකකට යන්න එපා. official එකට විතරක් යන්න.
0: අපි ඒගොල්ලන්ට චැලෙන්ජ් එකක් දීලා තියෙන මේ වෙලාවේ එක දිගට comments 10ක් දානවනේ මැද්දෙන් කවුරු හරි දැම්මොත් බෑ. එතකොට මේ චැලෙන්ජ් එක අයින් වෙනවා.
1: අයින් වෙනවා. එතකොට අපි යාට comment reply back කරන්නේ නැහැ.
0: නැහැ. එක දිගට දාන කෙනාට අපි දෙන්න reply කරන්න
1: වා. අපි දෙන්නාද මේ black candle හිටියට අපි දෙන වෙන්දට පාට පාට අඳින දෙන්නේ.
0: ඕ.
1: හරිද? අපි පාටවලට හරිම ආස දෙන්නේක්.
0: දේ දුන්නේ වයි වර්ණයෙන් අඳින හිටපු ගමන්.
1: එච්චර පාට අඳින්න මං ආස නැහැ. හැබැයි අපි පාටවලට ආසයි. අපි චුටි කාලේ නම් පාටවලට ආස වෙන්න හේතුව තමයි අපි පුංචි කාලෙත් මේ NSB පාට පාට හපංකම් චිත්‍ර තරඟ ඉස්කෝලවල තිබිලා තියෙනවා. මතක නැද්ද ඉස්කෝලෙන් එනවා අක්කලා ඇවිල්ලා මේ නංගිලා ඔයාලට මේ අංකල්ලා ටිකක් එයි දැන් පන්තියේ හරියට ඉඳගන්න කතා කරන්න කියලා ඉන්නවා. ඊට පස්සේ NSB බෑන්ක් එකෙන් එනවා ලස්සනට කිට මරාගෙන අයියලා ටිකක් අක්කලා ටිකක් අපි එතකොට ඇන්කල් ඇන්ටිලා කිව්වට අපිට දැන් වෙන්නේ අයියලා අක්කලානේ. කට්ටියක් එනවා ආන්ටිලා අංකල්ලා ටිකක් ඇවිල්ලා කියනවා පුතා මෙහෙමයි ඔයාලට මෙන්න මෙහෙම චිත්‍ර තරඟයක් තියෙනවා ඔයාලට පුළුවන් මේකට කාණ්ඩ 4ක් යටතේ තරඟ කරන්න. 1 වසරට 2 වසරට 3 වසරට පළවෙනි කාණ්ඩෙන් 4 වසරට 5 වසරට 6 වසරට දෙවෙනි කාණ්ඩෙන් 7 8 9 ශ්‍රේණි වලට තුන්වෙනි කාණ්ඩය යටතේ 10 11 12 13 ශ්‍රේණි වලට 4 වෙනි කාණ්ඩය යටතේ ඔයාලට මෙන්න මේ මාතෘකාවට චිත්‍ර ඇඳලා රුපියල් 50,000ක් වින් කරන්න පුළුවන් කියලා.
0: ඒ ජයග්‍රහකයාට විතරයි යා. අනිත් කට්ටියට සැනසිලි තෑග්ග දක්වාම දෙනවා. ඒ කියන්නේ දෙවන ස්ථානයේ ලබා ගන්න කියන 35,000ක්. තෙවන ස්ථානයේට රුපියල් 25,000ක්.
1: ඕකේ.
0: ඒත් එක්කම ජයග්‍රහණේ මොකද්ද? මොකද්ද?
1: ජයග්‍රහණේ නොකරපු අයට.
0: නොකරපු අයට. කියන්නේ මේකට පාටිසිපේට් කරන කෙනෙකුට උනත්
1: සර්ටිෆිකට් එකක්
0: සැනසිලි
1: තෑග්ග හම්බ වෙනවා ළමයි. ඒ නිසා චූටි බබාලා හැමෝම ඒ වගේම 10 12 13 කියන්නේ ලෙවල් කරන අංගිල මලලටත් පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඇප්ලයි කරන්න කරන්න තියෙන්නේ www.nsb.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ෆිල් කරලා ආයි බාගත නෙවෙයි උඩුගත කරන එක. උඩුගත කරන්නද WhatsApp කරන්න? WhatsApp කරන්න තියෙන්නේ.
0: ඊමේල් හෝ WhatsApp කරන්න.
1: කරන්න තියෙන්නේ එතන WhatsApp එකයි WhatsApp නම්බර් එක සහ ඊමේල් අංකය එතනින් ඔයාට හොයාගන්න පුළුවන්. ෆෝම් එක ගත්ත ෆිල් කරා දැම්මා.
0: ඔය එකක් කිව්වේ නැහැ.
1: තීම් එක කිව්වේ
0: නැහැ. තීම් එක කිව්වේ නැහැ.
1: මොන තීම් එකද අපි චිත්‍රය අඳින්න ඕනේ?
0: අපි අඳින්න ඕනේ පුංචි ඉදිරියෙන් ලොකු හීන කියන මාතෘකාවද. I think පොඩිත්තන්ට හොඳ ක්‍රියේටිව් ඐඩියස් ගොඩක් මෙන්න මේ ටොපික් එකට හදන්න පුළුවන්.
1: මන් දැක්කේ පුංචි ඉරක් තිත් ගොඩක් වගේ. පුංචි ඉතිරියක් ලොකු හීන තමයි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාර්ික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
1: හෙලෝ හෙලෝ, වේලාව හවස 4 විනාඩි 38යි දැන්.
2: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
3: Meldol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meldol පැරසිටමෝල් විශේෂයකි.
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න. SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: අලුතැන කාටම මේල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
7: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD ප්ලග්ඉන් හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
8: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත
1: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
2: net fm hello hello satyantaya

0: മെച്ചറ സ്റ്റുഡിയോക്ക് ഇടതിയത് ഇന്ന തന്നെ വളരെ
1: തന്നോട്ടുമായി മാനവ ഇതിഹാസേ മനുഷ്യ ദാലയാനത്തി സതാതമായി ഏക്കായി നമ്മ അപ്പൊ ഒന്നുമേ ആളോട്ട് കഥ കഴിഞ്ഞു ദിവ്യലാങ്കടല്ല മങ്ങിനെ സുന ചന്ദ്രകാന്തി നിസാൻസല എരന്ത് എറിക് കട്ടിയ വെക്കത്തുക്കറാനോ ആ ടിക്കിരി നിലമെല ദിന്നിക്കിന്നോ ഇതിനാത്തക്കത്തുക്കറ ഹൊന്ന് കോമത് വാല ദിന്ന ഹൊന്നിന്ത് മടത് സിന്ധുവാക് ദിന്ന കേല കട്ടിയാക്ക ഇല്ലനോ അപ്പിൻ അപ്പി ഹൊന്നിൻ ഇന്നോനേ ദിവ്യ
0: അപ്പി ഹൊന്നിൻ ഇന്ന
1: മേ കിയാന്നേ എനുറ തിലോക ഈഗാവട ദേവ്മി പബസര රුවන් වැල්ලේ සඳ රුවන් එක්ක ඔය කට්ටිය තමයි එකතු කරගන්න ඕනේ ගාවට
0: හයි හයි ඉන්දු ඇන් දිව්‍ය පෙන්චෝ ඔන්න මටත් ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ ආදරය දෙන්නටම කියලා වැලිමරින් ජනංජලි තමයි අපිට මැසේජ් එක දාන්නේ
1: තෑන්ක්යූ පෙන්චි අපිටත් සින්දුවක් දෙන්න මගේ පුතා මිනිඳු ආච්චි අම්මවත් එකතු කරගෙන මං උදය තලාවෙන් එකතු වෙන්න කියලා තමයි දාලා තින්නේ අපි උදය අයවත් එකතු කරගන්නොත් ෆැමිලි එකේ කට්ටියවත් එකතු කරගන්නවා ඉන්දු දිව්‍ය අපි තුවාල වහගෙන ඉන්නේ මහරංගල්ලෙන් විකසිත
0: විකසිත පැතුමක්
1: ඔබි ලයි ලොග් වෙන්න බෑ කම්මැලිලු ඒ වුණාට ඔය බලලා තින්නේ නේ
0: බර වචන දානවා කියන්නේ
1: මොනවද මේ කියන්නේ මෙයා
0: ඉඳලා ඒ වටේ ඉඳලා තරංග වලට ගිහින් සහතිකත් අරන් ගෙදර තියන් වැඩට යන මගේ හිත පොඩි කාලේ තිබ්බ දස්කම් කොහෙන් ගියාද මන්දා
1: එහෙම තමයි පැටියෝ පොඩි කාලේ තියෙන දස්කම් හැමදේම ලොකු වෙනකොට ඉතුරු වෙන්නේ නැහැ එකයි අපිට ජොබ් එක විදිහට තෝරගන්න පුළුවන් අපි මේ කත කත ගන්න එක නිතර කියවන එක තමයි අපේ ජොබ් එක
0: විදිහට
1: හැබැයි ඒකේ වගකීමක් තියෙනවා හරිද ඔය වල්පල් දොඩවන්න බෑනේ මාකොල ගල්පත හන්දියෙන් ප්‍රියන්ත අයියා ඉන්නවා අපි වහගෙන ඊගාවට යවත් සින්දුකට තරංගාවත් අපි මේ සින්දුවට එකතු කරගෙන අපි සින්දු අහන්න යන්නේ වෙලාව හවස 4:51යි දැන් අපිව හවස 6 වෙනකන් අහගෙන ඉන්නවා
0: ඊළඟ පැය දිහාම මෙමු

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM. Sri Lankawe pratama watawata Rhino Roofing within handunwa dena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Rhino Roofing within handunwa dena. Rhino Premier Roofing Sheet. Wedi vistara sandaha 13 96 amathanna. ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමීමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0170313036.
1: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
2: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
3: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
4: වීතරාගී මුනිගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව.
5: Net FM, බුදුගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙෆම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙෆම් බුදු ගුණ හැන්දෑව

0: FM Anu Paha, FM Anu Hatrai Tashma Ata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: හලෝ හලෝ වේලාව හවස 5යි. හලෝ හලෝ සතියන්තයට. හා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත් බෑන් බෑ අලුත් වන අලුත් පැයි දිවසම ඇත් නියුස් අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග දිවයිනේ පළාත් කිහිපයකට අද දිනේදී වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් මහනුවර නෝරේලිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විඩින් විට වැසි ඇතිවිය හැකි. වයම් පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊට අමතරව අම්පාර මොන්රාගල් සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි. දිවයිනේ සුසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වේලි කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයම් පළාත්වලත් මන්නාරම ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 අතර තරමක තද සුළංද ඇතිවිය හැකි. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM
2: Satti Antaya
3: Hello, hello
2: Satti Antaya

0: Sati Antea. Sati Antea.
1: අපි දෙන්නත් එක්ක අපි දෙන්නගේ අන්තිම පැයට තමයි ඉන්දු ඇවිල්ලා ඉන්නේ.
2: දිව්‍ය. ඔයා ඔය දැල් දැල් ඇඳුම් අඳින පුරුදුනේ කවිෂ් ගෙනේද? දැන් ඉතින් දිව්‍යත් දැල් දාන ඊට පස්සේ ළමයි මටත් අනාගතේ මට පේනවා දැලක් වැටෙන්න යන්නේ.
1: දැල් ඇඳුම් ගන්දා විශේෂත්වයක් දන්න.
2: ඔව්, ෆ්‍රී ඒසි.
1: යස්,
2: මෙච්චර මේ ඒසි එකේ අද්දිකට ඇඳගෙනත් මට ඉන්න බැරි එකේ. ඔයා හිතනවද මං දැල් දැල් ඇඳන් ඒ කියලා?
1: නෑ නෑ, ඒ දැන් අපි ඒසි එකේ ඉන්නේ හින්දානේ.
2: ඉන්නේ හින්දා
1: ඕකේ වටිනාකම තියෙන අපි මෙතනින් එළියට ගිහලා මද්දානේ අද්දි.
2: ඇත්තනේ මේ දවස්වල එල් නිනෝ ප්‍රශ්න තියෙනවානේ. ඇත්තටම මේ සෑහෙන දෙනෙකුට ඔය එල් නිනෝ හින්දා හීට් ස්ට්‍රෝක්ස් ඇවිල්ලා ඔළුවේ කැක්කුම් තියෙනවා. ඊගාවල සමහරුන්ගේ තොලවල් පැලිලා ඊට පස්සේ රත්ය වැඩි වෙනවා. රත්ය නේද අර කකුල් පැලෙන එකට කියන්නේ?
1: ඔව්
2: ඔව්. ඒ ප්‍රශ්න වැඩි වෙනවා. ඊගාවට යූරින් ඉන්ෆෙක්ෂන්ස් එනවා, අර මුත්‍රා දැවිල්ල වගේ දේවල් හැදෙනවා. මේ ඔක්කොම ප්‍රශ්න ඉන්නේ මේ එල් නිනෝ හින්දා. ඉතින් ඔය කාලේ මේ වගේ දැල් දැල් ඇඳුම් වැඩිපුර නිෂ්පාදනය කරන කම්පැනිස් වලට අපි උත්තමාචාරය.
1: උත්තමාචාරය.
2: මාත් ගන්න ඉන්නේ දැලක් අනේ එල් නිනෝ හින්දා.
1: දැලක්?
2: ඔව් දැලක් ගන්න. ඒ කියන්නේ මිරිස්ස පැත්තට මේ ඔය ගාල්ල ඔය පැත්තට ගියාම දැලක් ෂේප් එකේ හොයා ගන්නත් පුළුවන්.
1: අපි හොයාගත්ත එහෙකින් නෙමෙයි, මේ කඩවලල ගන්න.
2: ආ ඇත්තද?
1: එච්චර දුර යන්න ඕනේ නැහැ ඉන්න.
2: මේ හරි හරි පාට පාට දැල් තියෙනවද දන්නේ නේ දනි?
1: තියෙනවා තියෙනවා. බැරිය එක දැලක් අරගෙන පාට කරගන්න.
2: ඔන්න මේ පාට පාට දැල් වලින් දැල්වලින් නෙවෙයි පාට පාට පින්සල් රටා වලින් ලස්සන ලස්සන රටා මවන පොඩි තොන්ට ලස්සනටම තමන්ගේ ආර්ට් ස්කිල් එක නැත්තම් ඒගොල්ලන්ගේ තියෙන නිර්මාණාත්මක චිත්‍ර කුසලතා වැඩි කරගන්න ඕන. දැන් සීලම රාජ්‍ය පාසල් වලට ඒ වගේම පෞද්ගලික පාසල් වලට NSB පාට පාට ඔන්න පුංචි හපන්නුන්ට සිත්තම් තරගයක් අරගෙන ඇවිල්ලා තියෙන වාය. මොකද්ද මේකේ නම කියලා මතකද ඔයාට?
1: මේකේ නම
2: තමයි පුංචි ඉතිරිය ලොකු හීම. එක පාට තීම් එක
1: අමතකුණා.
2: තරංගය තමයි NSB පාට පාට හපංකම් 2026. ඔයාට අඳින්න තියෙන චිත්‍රය මේවත් නැතවාගේ පුතාට දුවට පුංචි පැංචන්ට අඳින්න තියෙන පුංචි ඉතිරියෙන් ලොකු හීනයක් හැබෑ කරගන්න හැටි. ඉතින් ඔයාට ඕනම් චිත්‍රය අඳින්න අපි ඉන්ස්පිරේෂන් එකක් දෙමු. කොහොමද පුංචි ඉතිරියකින් ලොකු හීනයක් හැබෑ කරගන්නේ? පුළුවන් චූටි චූටි බබෙක් නේද? ගහක් යටට වෙලා පුංචි පැලයක් හිටවන ගමන්.
1: ඔය ගහක් යටට වෙලා පැලයක් හිටවනකව මට මතක් වුණේ මොකක්ද දන්නවද?
2: මොකද්ද?
1: දැන් අපි ඉන්දු ගහක් යටට ගියපම මොකක්ද දන්නත්
2: කරන්නේ?
1: අයිස්ක්‍රීම් එකක් කනවා. කෑම එකක් අරගෙන ගිහලා. එයා ගස් යටට යන්නේ ඒවට විතරයි.
2: මං ගස් යටට ඊරඩා ගොඩාක් දේවල් වලට යනවා ඔයා දන්නේ නැති උනාට.
1: ආ එහෙමද?
2: මං ගස් යටට යන සමනල්ලු අල්ලන්න. මං ගස් යටට යනවා සම්මනල්ලු අල්ලන්න. මම එල්ලිනෝ වලින් බේරෙන්න රස්නේ වැඩි වුණාම ගස් යටින් දන් ඉන්නවා.
1: හොඳයි හොඳයි.
2: ඔය වඳුරු පැටව හුරතල් කරන්න ආසෙතන.
1: ඒක නම් මට හිතුණා.
2: ස්ට්‍රෙස් වැඩි වුණාම පාක් එකකට ගිහිල්ලා ගහක් යටට වෙලා පොඩි මොන හරි ස්නැක් එකක් අයිස්ක්‍රීම් එකක් කනවා, ස්නැක් එකක් කනවා, පොඩ මියුසික් අහගෙන ඉන්නවා. හිතනොත් පොඩි මෙඩිටේට් පාරකුත් කරනම තමයි යන්නේ ගෙදර. තමයි ඒව තමයි මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරන
1: ගැහැණු.
2: ඉතින් ඔයාට පුළුවන් ඔන්න දරුවන්ට කියන්න පොඩි ගහක් යට, පොඩි ගහක් නෙවෙයි ලොකු ගහක් යට, පොඩි ගහක, ගහක් අනාගතයට ගහක් ඉතිරි කරනවා කියන්නේ පුංචි කාලේ පුංචි පැලයක් හිටවනවා කියන එක. පැලයක් හිටවන පින්තූරයක් පුංචි ඉතිරියක් ලොකු හීන. අපිට ලොකු බෙනිෆිට්ස් හම්බ වෙනවා. එහෙම නැත්නම් එයාගේ හීනේ වාහනයක් නම් එයාගේ හීනේ සිංගර් කෙනෙක් වෙන්න නම් ඒ වගේ පුංචි පුංචි පුංචි පුංචි සල්ලි ඉතුරු කරන NSB කැටයක් එක්ක එයා පැත්තෙන් එයාගේ හීනේ අඳින්න කියන්න. ඔය වගේ ලස්සන ලස්සන චිත්‍ර අඳින්න පුළුවන්. මීට වඩා කොම්ප්ලෙක්ස් දේවල් දැන් ඉන්න පරම්පරාවට හිතනවා කියලා අපි දන්නවා. මීට වඩා ලස්සන නිර්මාණශීලීව හිතලා නිර්මාණ කරන පොඩිත්තෝ ඉන්නවා. ඉතින් ඔයාලට හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරලා අනාගතයට ඉතිරි කිරීමේ පුරුද්ද අරගෙන තමයි NSB පාට පාට හපන්කම් 2026 සංවිධානය කරලා තියෙන්නේ. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න www.nsb.lk වෙබ්සයිට් එකේ.
1: ඔව් අපි දෙන්න මේ පැයි දී යන්නත් ඕනේ හැබැයි ඔයාලට තව ටයිම් තියෙනවා මට පුළුවන් මේ පැත්තේ WhatsApp මැසේජ් එකක් ටග් කරලා දාන 0711 95 95 95ට එහෙම මැසේජ් කරපු දෙන්නෙක්ව මම එකතු කරගන්න තමයි හදන්නේ කවුද ඉන්නේ ඉන්දු
2: දැන් ඉන්නවා සුබ සන්ධ්‍යාවක් වේවා කියලා දිග මැසේජ් එකක් ඔවම් කියවන
1: සුබ සන්ධ්‍යාවක් වේවා දිව්‍ය ඉන්දු දෙන්නටම අපිත් net fm හලහල සති අන්තය අහගෙන ඉන්නේ නැන්දා
2: මාලිනියන්ගේ නන්දා මාලිනියන්ගේ
1: නන්දා මාලිනියන්ගේ
2: ඒක පොඩ්ඩක් ඇලපිල්ලක් වැටිලා දාන්න ඇදයක් ඇදයක් වැටිලා
1: අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මෙතුමියව මතක් කරමින් ලස්සන ගීතයක් දුන්නා අනුරාධපුර පුල්ලයාර් හන්දි රංජිත් ප්‍රියංකර සැලෝන් මායිකේ මාය ගුණසේකර නිපුන්දි සේනරත්න සේනරත්න සුපර් කී සේනරත්න
2: සන්දීප ඉනෝ කදුලාරි දිනේෂික හර්ෂිකා කෞෂිකා ඊෂා ගයත්‍රි මදවචේ මන්නාරම් පාරින්න මනුදි ලක්ෂිකාත් එකතු කරගෙන ලක්මාලි තමයි මැසේජ් එක එවන්නේ
1: අපි යන හැම මේ සින්දුවට මේ පැය අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ එතකම කෝල් එකක් දෙනවා නම් කොහොමද දෙන්නේ
2: 0112553263 වෙලාව හවස 5 විනාඩි 12යි

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: සර්නේ තෙල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: දැන් වෙලාව හවස 5 විනාඩි 21යි.
4: බ්ලැක් කරී එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරී රස සොයා මීට්. බ්ලැක් කරී රසට මස් නොකා මස් කන්න.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
10: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන් ට්‍රයි කළා.
9: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
10: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
12: Kiehl's වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා 8 මිලක්. Carrot gram 100ක් රුපියල් 29යි. Commodore Red Fantasy gram 100ක් රුපියල් 6යි. Talabat gram 100ක් රුපියල් 247යි. Kiehl's නම් බවයි 8 මිලයි.
13: මේ අහන්නකෝ. අහන් ඉන්නේ කියන්නකෝ. වෙන මොකක් තෝරන්නේ නැ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
14: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. net fm facebook live.
15: brought to you by
16: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
17: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
18: ඕනේ? Net FM. Hello hello Satyantaya.
19: චූටි ඔයාට නම් මාරා ආදරයනේ. ස්වීනොට් දාලා කෝල් කර කර ඇමදා.

0: Net FM. Hello, hello, Satyantea.
1: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
0: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.
2: පහයි විනාඩි විසි හතයි මගේ අතිජාත ආදරණීය මිත්‍රවරුනි.
3: ඒකෙ දිග
2: ඒවනාට එක හොඳන හොඳ නැද්ද
3: ලස්සන්ට
2: කිවන එක මේ දවස්වල රස්නය වැඩි පිර තියෙන හින්දා හවස් වුනත් රස්නේ මා පොඩිපොඩි රස්නේ පොඩි ඇඟට දැනිල්ලක් තියෙන හින්ද වැඩිපුර වතුර බොන්න කියලා තමයි මන් දැන් කියන්න වෙච්චර නෑ වැඩිපුර වතුර බොනා වගේම මේ මම පොඩි දෙයක් අහන්න කියලා හිතාගෙනාව දිව්‍ය ඔයා මොනහරි ලස්සන වෙන්න කරන බියුටි ටිප්ස් මොනවාද තියෙන්නේ
3: එකම දෙයයි නේල්ස් විතරයි කරන්න වෙන මොනවත්
2: ලස්සන වෙන්න ස්වභාවික දේවල් මොනෝද කරන්න
3: ස්වභාවික දේවල් කියලා
2: වැඩිපුර වතුර බොනවා
3: එහෙමත් නැති මතක් වුණොත් බොනවා
2: මේ ළමයාගෙන් බියුටි ටිප්ස් ඉල්ලන්න මම වැඩිදිනාගෙන් බියුටි ටිප්ස් ඉල්ලුවේ
3: ඔව් ඒක අනිත් පැත්තට මම ඔයාගෙන් ඇහුවොත් මොනවද කරන්නේ
2: උදේට නැගිට ගමන් වතුර එකක් බොනවා ඒකට නෑ හිස් බඩට ඒකට දානවා කියන්න බෑ ඒවා චියා සීඩ්ස් දාලා තව තව චුටි චුටි සීක්‍රට් ඉන්ග්‍රීඩියන් දෙකක් දානවා.
3: ඔයාලට පේනද මෙයා කොහොමද කියන්න?
2: ඒව දාලා ඒව ඔයාලට හොයාගන්න පුළුවන්. ඒව මම කියන්න ඕනේ ඒව නෙමෙයි.
3: ඉතින් ඔක් කිව්වනම් ඉවර.
2: කියලා ඊට පස්සේ හැමෝම මං වගේ ලස්සන වෙන්නේ.
3: ආ යන් දැක්කද? ඉරිසියාව, පැලියාව, ක්‍රෝධය
2: තියෙනවා නම් ලස්සන වෙන්නේ නැහැ ළමයි.
3: ඒක
2: මම ලස්සන වෙලා තියෙන්නේ මං ගහ නැති හින්දා. හරි හරි චියා සීඩ් ඉංගුරු චූටි කෑල්ලක් එක සිට්‍රස් පළතුරක් එක්ක දොඩන් එක්ක දෙහි මොන හරි බින්දු දෙකීපයක් දාලා බොන්න හිස් බඩ. ආගේ විටමින් සී ටික හොඳට හම්බෙන්න
3: දානවා.
2: කියන්න තියව තව දානවා.
3: තව දානවා ගොඩක් මම හොයාගෙන කියන්න.
2: යන්න දිව යන්න. හරි මේ බියුටි ටිප්ස් ගමගේ ෂෝ එකෙන් ඔයාට හම්බ වෙන්නේ නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. මොකද එතකොට සැලොන්ස් වලට වැඩ නැති වෙනවා.
3: වැඩ නැතු යනවා. ඔයාලා මේව කරන්න අරගෙන අපි වගේ වුණොත්
2: අපි වගේ වෙලා ඊට පස්සේ සැලොන් වහලා දානවනේ ලංකාවේ තියෙන නිසා අපි යනවා WhatsApp එක පැත්තට. හාද.
3: යා.
2: ඉන්දුවක්කි දිව්‍යක්කි අද කියනවා නේද මගේ මැසේජ් එක අද තියෙනවා බර්ත්ඩේ එකක් කියලා අපිට මැසේජ් එකක් ඉවලා තියෙනවා. බර්ත්ඩේ එකක් නෙවෙයි. ඇනිවර්සරි එකක්. ෆොටෝ එක බැලුවම කේක් එකක් අතේ තිබ්බා. එතකොට මං හිතුවා බර්ත්ඩේ එකක් කියලා. ඊට පස්සේ බලද්දි මැසේජ් එකේ තියෙන්නේ ඊයේ අපේ අම්මගේ අප්පච්චිගේ 36 වෙනි වෙඩින් ඇනිවර්සරි එක.
3: ඇනිවර්සරි වලටත් කේක් කපනවා එන්නේ මේ ලංකාවේ.
2: මේ කැප් කප්කේක්ස් දෙකක් නේ තියෙන්නේ. cute cute cupcakes ටිකකට happy anniversary කියලා ලස්සනට දාලා I think කාගේ අම්මගේ අප්පච්චි කේද කියලා දැන් හොයන්න ඕනනේ අපේ තරිණි අබේ සිංහ තමයි message එක දාලා තියෙන්නේ තරිණිගේ අම්මගේ අප්පච්චිගේ 36 වෙනි wedding anniversary එක 36 කියන්නේ 25 පෙන්නාම මොන jubilee එකද silver jubilee ද මොනවද ඒවට 75 නේ silver jubilee මතක නෑ මට
3: ඔය කිව්ව jubilee එක මන් දන්නේ නෑනේ
2: wedding anniversary වලට කියනවානේ jubilee කියලා golden jubilee silver jubilee හොම් තියෙනවා ඉතින් ලස්සන wish එකක් දෙන්න කියලා තියෙන්නේ එහෙනම් අපේ තරිණිගේ අම්මිටයි අප්පච්චිටයි තව අවුරුදු ගානක් ඔය වගේම love words ලා දෙන්නෙක් වගේ
3: ආදරෙන් ඉන්න
2: සතුටින් ඉන්න නිරෝගිමත්ව ඉන්න හම්බ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විශ්වක අපිට එවන්නේ තරිණිත් එක්ක ලොකු පුතා සසංක. එතකොට පොඩි පුතා පුබුදු අබේ සිංහ දෝනි තරිණි අබේ සිංහ.
3: මේ ඔක්කොම එකතු කරගෙන අපි යනා ඊළඟ සින්දුවට.
2: බතරමුල්ල ගමේ හැමෝමත් එකතු කරගන්නවා.
3: තව තියෙනවද?
2: නැහැ. වෝටර් සේජ් එකේ ඉන්න කපල් ටිකත් එකතු කරගන්නවා.
3: ඔක්කොම ටික එකතු කරගෙන අපි යනවා එහෙනම් සින්දුවට. තව පැය භාගයක් අපි දෙනවා ඔයාලත් එක්ක ඉන්න. තාමත් මේ පැත්තේ මැසේජ් එකක් දැම්මේ නැත්තම් දාන්න. 0715 95 95 95ට
2: දැන් වෙලාව පහමාරයි.

0: FM 94.8 Net FM Divainapura
1: Matara Freeland cheese rasa soya ekak rasa balamuda Matara Freeland cheese rasa the soya meat varnakaraka rasakaraka kisima kadangu netha
2: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක 1 හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානෙන් පිටුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
3: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර නගල 0773 273 540.
6: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දිනාම සිත පහදවාගෙන සිටින්නේ.
7: අප මනස සැතැයින් පූජනීය පළංකොට රාත හිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය.
6: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක් සේ ඒ බුදුරජාණන් වහන්සේ සිරු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
8: ඉරිදා සිත් නෙත් අසපුව, සිත් නෙත් අසපුව.
7: හැම ඉරිදාම රෑ 7ට net fm සමග බුදුපණ අහමු.
9: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
10: NetFM. Hello, hello, Satyantaya.

0: ඒ මොකද ඒ උනේ
1: ඒක තමයි මම බැලුවේ මේ එක පාට නිකන් මේ අර අරාබනි සොල්ලාසේ කතන්දරයක් කියන්න පටන් ගත්තා වගේ එකක් වුණා මං හිතුව ප්‍රෝග්‍රෑම් එක මාරුනාද දිව්‍යට ට්‍රැක් එක මාරුනාද කියලා
0: දිව්‍යට ට්‍රැක් එක මාරුනා
1: චුට්ට ට්‍රැක් එකෙන් පැන්න ආයි කොහොම හරි ගත්තා වෙලාව හවස් 5යි විනාඩි 45යි හරිද දැන් ඔන්න තව අපිට විනාඩි 15ක් වගේ චූටි කාලයක් තියෙන මෙයාලත් එක්ක ඉන්න ඉතින් ඒ වෙලාවේ සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ දුවන්නේ පනින්න නැතුව කොහෙට පුටුවටම වෙලා ඉන්න තමයි අපි දෙන හරිද දැන් එන වට්ස්ඇප් එක පැත්තට නෙත් FM හදවතේලු ඉන්නේ මම යනවා කියලා ඔන්න දැන් වීනතු ගිහිල්ලා ඒගාවට මාවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න දෙන්නම ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා මිද්දෙනියෙන් දිනාල් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා
0: thank you
1: ගාවට ඒ ගාල්ලේ පැත්තනේ දැන් අපි යනවා
0: පනාපිටියට
1: කලතරට කලතර පනාපිටියට yes yes චාමර ස්ටෝස් එකේ චාමර තනූජා දෙන්නවත් ආදරෙන් එකතු කරගන්නවා මේ song එකට හයි අකි මම එලෙවල් ලියන ගමන් කම්මැලි කමට ඔයාලව අහගෙන ඉන්නේ අනේ අනේ වාසනාවත් මගේ නම දිලීප අපේ පවුල හැමෝම එකතු කරගන්න ඊළඟ සින්දුවට කියලා තමයි දාලා තියෙන්නේ දිලීප එහෙනම් ඔයා එලෙවල්ස් කරන්නේ මොන අංශයෙන් උනත් මොන ස්ට්‍රීම් එකෙන් උනත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා හොඳද පාඩනොත් කරන්න ඕනේ මේ ඒ කියන්නේ පාඩම් හිතනොත් විතරක් කරන්න net fm දිගටම අහන්න නෑ ඒක අනිත් පැත්ත කරන්න නැත්නම් එහෙම හරි වැඩක් වෙන්නේ thank you so much ලස්සන්ට anniversary wish එක දුන්නට thank you කිව්වට thank you තරිනි ඒ ගාවට ඉන්නවා අපේ කවුද කවුද මේ ජීම්ස් ෆරීඩා දීප්ති සිල්වා ශරීන් ඩයස් මෙන්න මේ කට්ටියම ගමගේ ඩබලට ආශිර්වාද එකතු කරලා තිනෝ කැන්ඩි වල ඉඳලා සාමෙන් සතරින් ආදරෙන් පිරුණු සතියන්තයක් වේවා කියලා තමයි විශ් එක දාලා තියෙන්නේ. මේක කියවන්න බලන්න.
0: ඒක කියවන්නම් ඔමින්න කියවනවා.
1: වැඩ කරන ගමන් තමයි ඔයාලා අහගෙන
0: ඉන්නේ. වෙලාවකට වැඩේ නැවතිලා දෙන්නගෙම
1: දන්නේ නැතුව කචකචේ අහගෙන ඉඳලා.
0: මේ මට පේන වඩුද?
1: මං කියවන්නම්කො කමන්නේ වැඩ කරන ගමන් තමයිලු ඉන්නේ වැඩ කරන එක සමහරලාවට නැවතිලා දෙන්නගෙම කසකසේ ආගෙන ඔහේ ඉන්නවලු
0: දන්නේම නැතුව නැවතිනා කියලා මං බැලුවා අපිට ඇහෙන්නේ නැතුව ඩෙඩ්ඩියා ගිහිල්ලා
1: තියෙනවා නෑ නෑ ලයින් එක නැවතිලා නෙමෙයි මේ බ්‍රේන් එක නැවතිලා බද්දේගම ඉඳිගස් කැටින් රුවන් කුමාර රන්වන් බිමල ආයතනයේ ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අපිට ඒ ගාවට ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා දින් ඉන්දු දිව්‍ය දෙන්නටම මදවච්චිය මන්නාරමේ මනුදී ලක්ෂිකා ලක්මාලි මෙයාලගෙන අපි කිව්වද මන්ද කලින්නේ කිව්වනේ ඒගාවට හෙලෝ හෙලෝ සතියන්තේ ඉන්දු බබයි දිව්‍ය බබයි දෙන්න මාදරින් එකතු කරගෙන ගාව සින්දුවට අංකිල මාෂියක්ක උකුවෙලින් මැසේජ් එක දාලා තියෙනවා ඒ ගාවට හා ඉන්දු දිව්‍ය කියුරිස් Hi cutie.
0: Hi.
1: කොහොමද ඔයාලට මනමාලය ලස්සන දිතින් ඉඳ බලන්න ගියා. අනේ මේ ඔයත් මෙතන ඔක ඇත්තක් කියලා දිතන් ඉන්නද?
0: ඔව් ඔව් හැලය හම්බුණා.
1: හැලය මට හම්බුනේ FB එකේ ඉඳලා. Sorry. ඇත්ත හැලයව TikTok එකෙන් හම්බුනේ. ඒ අද උදේ දැක්ක හැලයව හම්බුනේ FB එකෙන්. මේ කියන්නේ මම බලන්න ගිය මනමාලියෙක් නෑ ලක්මාලි.
0: මං කියන්නකෝ ආයිමේ ආවෙනත් දවස කියන්න
1: අපි ලක්මාලිට මනමාලෙක් බලමුද නෑ නෑ මේ දුවෙක් ඉන්නවා තිලිලි දෝණිව එකතු කරගන්නවා හස්බන්ඩ් ගෙන් ගුටි කන්න වෙන්නේ දෙන්නටම හරි හරි ඊගා මැසේජ් එක ඔය දෙන්නටම සුබ වේවා ජය වේවා කියලා මහරුකමින් දුලානියක් කිව්වත් අපි ඔන්න ආදරෙන් එකතු කරගන්නවා ඊගාවට එච්චරයි නේද
0: එච්චරයි
1: අපි කට්ටියව එකතු කරගත්තා ඔන්න එහෙනම්
0: දැන්
1: අපිට දොස් නෑ හරිද වස් කවි කියන්න බෑ අපි ඔක්කොම එකතු කරගෙන ඉන්නේ ගව සින්දුවට අපි අන්ටක් ගාලා වෙලාව 5:49යි

0: අපි යන්නගෙන යන්නයි හදන්නේ
1: හදන්නේ
0: අපි මලත් අරගෙන යනවා. ඔයාගේ හිනාමල් පොකුරු ටික අදට අවසන් වෙනවා. අපි හිනාව අරගෙන ලබන සතියේ එනකන් පරිස්සමෙන්
1: පරිසතුටින් ආදරෙන් වෙලිලා ගැලිලා ඉන්න.
0: ඒ වගේම සෞඛ්‍ය සම්පන්න වෙන්න වැඩිපුර වතුර බොන්න. එහෙනම් ඉතින් අපිව අහන්න බලාගෙන ලබන සතියේ හරියටම උදේ 9ට දිව්‍යව හොයාගෙන ඉන්න හවස තුනට ඉඳුව හොයාගෙන
1: ඉන්න. මම 9ට නෑ.
0: එහෙනම්
1: උදේ 9ට ඉන්න
0: දොලහට. අපි ගිහින් එන්නම්. එහෙනම් පරිස්සමින් ඉන්න ඕනේ ආදරේ.
1: ආදරේ සුබ සතියන්තයක්. බයි බයි. මම දිව්‍ය.
0: මම ඉන්දු.
2: FM. Hello, hello, Satyantea.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Daily Drive එකකට Smart Choice එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 Smart Drive Smart Savings 0112-125-125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල Green Super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල Green Super කසා සමූහ ව්‍යාපාරය වෙතින්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: ලංකාවේ හදන යුරෝපයේ පදින කේඩි රයිස් ලීඩර් 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ දැන්ම කතා කරන්න කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට 0773 523 535
5: ඕම් බ්ලාස්ටර් එම්මම කතා නවත්

0: activate කරගන්න.
1: අක්මා විතල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
2: දෙවන්ද රසන් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්මලිතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සං එන්නේ.
3: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
2: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
3: නෙත්තෙෆෙම් ශ්වේත පූජා. ශ්වේත පූජා.
2: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
3: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
2: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
3: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින් බිමට එන්න.
2: අනුශාසකත්වය
3: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
4: බැතිබර දායකත්වය
5: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
6: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
7: නෙත්තෙෆෙම්. හලෝ හලෝ සතියන්තය.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: දෙනලාව සවසහයයි.
10: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
11: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
10: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
11: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු net FM බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිත දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් net කාගෙත් net.
3: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
4: පැය ගානක් drive කළා ඔෆිස් එකෙත් busy වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
7: ලීසින්ග් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
8: LB ලීසින්ග් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින්ග් මුදල අඩුම පොලියට.
7: දැන් මාම තන්න.
8: 0112 200 200.
9: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම්. හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18 කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෑ ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.

0: පුණ්‍යවත්තෝ අරහත්තෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දෙනාම සිත පහදවාගෙන සිටින්නේ.
1: අපමණ සැතැයින් පූජනීය පළංකුට රාතහිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය
0: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සිනු දෙනාටම සමකරුණාවෙන් පිහිට වුණා.
2: ඉරිදා සිත්නෙත් අසපුව
1: හැම ඉරිදාම රෑ 7ට net FM සමග බුදුබණ අහමෝ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සවස 6යි විනාඩි 29යි.
2: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
3: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
2: එල්බී රන් අය තමයි මගේ හයිය. කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
1: මහාද තාත්ත ඔච්චර කල්පනා කරන්නේ. දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
4: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුයකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
5: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා.

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0162-863-363-76-716-3672.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 23 ඉරිදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස්

0: ප්‍රථම රන්දෝලි පෙරහරට මහ නුවරම සැරසෙයි. ත්‍රීරෝද රථ පැදවීමේ වයස අවුරුදු 40ක් දක්වා වැඩි කිරීමට සැලසුම්. විපක්ෂය මොර දෙද්දී විපක්ෂයේම හිටපු ඇමතිවරු දෙදෙනෙක් 22 ගැන හොඳ කියති. බොරැල්ලේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්. ලොව වේගවත්ම මිනිසා උසේන් බෝල්ට්ගේ මීටර 100 වාර්තාව බිඳහෙළු රොබෝ. සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ මෙන්ම ලෝකවාසීන්ගේද නොමද ගෞරවාදරයට පාත්‍රවන මහනුවර ඇසළ පෙරහර මංගලයේ අද දිනය අතිශය සුවිශේෂී දිනයක්. ඒ පළමුවන රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීම හේතුවෙන්. මේ අතර මේ දිනවල දේශපාලන වේදිකාව උණුසුම් කරන 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද විපක්ෂයේම හිටපු ඇමතිවරු දෙදෙනෙක් අමුතු කතාවක් කිව්වා. ඒ සියලු පුවත් සමග Net News සත්‍ය අනාවරණය මෙතැන් සිටා. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද පසුරු 6:44 ඇති සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි. මෙම පෙරහර දළදා වීදිය, පන්සල් වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, කටුකුඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර ගෙවදීමට නියමිත බවයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිකාවේ දේවට නිලමේ ප්‍රදීප් නිලංක දෑල මහතා පැවසුවේ. පෙරහර පැවැත්වන කාලසීමාව තුළදී මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර ඇති අතර රථවාහන ධාවනය සඳහා භාවිත කළ හැකි විකල්ප මාර්ගද පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා. මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට පරුෂ වචනයෙන් බැනවැදී රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ මෙම පුද්ගලයා දළදා මාලිගා භූමියට ඇතුළු වන ප්‍රධාන පිවිසුම් ඉදිරිපිටදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට මෙරෙස පරුෂ වචනයෙන් බැනවැදී කලහකාරී ලෙස හැසිරී තිබුණා. අත්අඩංගුවටගත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. ත්‍රීරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා. පාසල් අධ්‍යාපනය අවසන් වූ වහාම තරුණීන් ත්‍රීරෝද රථ පැදවීමට යොමුවීමේ වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගැනීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
1: අපි ඉස්සරහට ත්‍රිවිල් වලට යන වයසත් ඇත්තටම අවුරුදු 40ක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලෙන් ගිහපු ගමන් ත්‍රිවිල් එකක් කරන් පාරට එන්න බෑ. ඒ නිසා අධ්‍යාපනය වෙනසක් කරනවා. මේ අධ්‍යාපනයේ ප්‍රතිඵල අපිට මොකක්ද අත්පත් කරලා දීලා තියෙන්නේ? 1,03,000ක් විතර පාසල් වලට ඇතුළත් වෙනවා. 40,000ක් විතර විශ්වවිද්‍යාලයට යන ඉඩකඩ තියෙනවා. ඒ ගියත් ඒ අය අවශෝෂණය කරගන්න ආර්ථිකයක් නැහැ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එළියේ අවුරුදු ගණනාවක් උද්ඝෝෂණය කරනවා. රැකියාවක් හොයාගන්න. 260,000ක් ඉතින් පහළට හැලිලා හරිහමන් මාවත් නැතුව මේ වෙනකොට ලංකාවේ ත්‍රීරෝද රථබල විතරක් ඉන්න 1.1 million.
0: රටේ අනාගතයේ රැඳී පවතින්නේ දරුවන් මත බවත් ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කළ හැක්කේද දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමෙන් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නා. මෙරට අධ්‍යාපනය නොලබන මෙන්ම රැකියාවක් නොකරන තරුණ පිරිස් සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා මෙහිදී අදහස් පළ කළා.
1: ලංකාවේ දර්ශකයක් තියෙනවා නීට් කියලා. Not in employment, education or training. මේ දර්ශකය 2015 140ක් ලංකාවේ තරුණ තරුණයන්ගෙන් අධ්‍යාපනයක නියැලෙන්නේ නැහැ, පුහුණුවක නියැලෙන්නේ නැහැ, වෘත්තියක නියැලෙන්නේ නැහැ. ඔබ නිකන් හිතන් ලංකාවේ දරුවෙක් ඉන්නවා, එයා අධ්‍යාපනයක නියැලෙන්නේත් නැහැ, පුහුණුවක නියැලෙන්නේත් නැහැ, රැකියාවක නියැලෙන්නේත් නැහැ. ඉතින් අපි කුඩු බොනවා කියලා බැනල වැඩක් තියෙනවා, ත්‍රස්තිකා දුවහනවා කියලා බැනල වැඩක් තියෙනවා, හොරකම් කරනවා කියලා බැනල වැඩක් තියෙනවා. කොතනද වැරද්ද? ඒ අධ්‍යාපන මාවත් හැදිලා නැහැ. ඒක රේකිය ගමන් ලෝක වෙනුවට මේ දරුවන්ට බහුරේකී අධ්‍යාපන මාව අපි වෘත කරන්න අසමත් වෙලා තියෙනවා. ඒක ප්‍රතිඵල තමයි සමාජයේ තියෙන්නේ. ප්‍රතිඵල වෙනස් කරන්න හේතු හොයාගෙන හේතු සාධක වලට උත්තර හොයන්න ඕනේ. ඒක නිසා තමයි අපි දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පද්ධතියක් ගෙනෙන්නේ.
0: රජයේ

0: ක්‍රමයක් ලෙස මානව සම්පත් සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කිරීම සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණද හඳුන්වා දී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ. සංවිධානාත්මක අපරාධ කලි සමාජිකයන් අතර මෙලෙස අත්බූම්බ ප්‍රහාර එල්ල කර ගැනීමේ නව ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් පවතින බව ආරක්ෂකාංශ පවසනවා. ඊට තවත් සිද්ධියක් අද එක්වූයේ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී. බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ පිහිටි නිවසකද අද අත්බූම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඩුබායිහිදී අතරංගුවටගත් වනාතේ චතු නැමැති සංවිධානාත්මක අපරාධ කලි සමාජිකයාගේ ගෝලයෙකුගේ නිවසකට මෙලෙස ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අදාළ අත්බෝම්බය පුපුරා ගොස් නැහැ. සැකකරුවෙකු රතුරුපැදියකින් පැමිණ අත්බෝම්බය විසිකරන අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබෙනවා. සිද්ධියත් සමගම ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති අතර පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර පසුගියදා රත්මලාන ශ්‍රී ඥානීන්ද්‍ර මාර්ගයේ නිවසකද මෙලෙසම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී එක් බෝම්බයක් පුපුරා ගොස් තිබුණා. 22 ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක්. පක්ෂ විපක්ෂ දේශපාලඥයින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් දරන්නේ පරස්පර අදහස්. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා.
1: අද අධිකරණය පළවත්කරණය කිරීමේ අරමුණින් තමයි මේ ගමන යන්නේ. මෙතුමල්ලාට ඕනේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා ඒකාධිපති ගමනක් යන්න. යලි මේ රටේ මැතිවරණ නොතියන් ජනතා විමුක්ති පෙරමුණ පමණක් මේ රටේ එකම දේශපාලන පක්ෂය බවට පත් කරන්න. මෙන්න මේ අරමුණින් තමයි අද පළවත්ෙන් සූක්ෂම විදියට මේ කාරණාවල් මෙහෙවන්.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් විනාශ වන ආදී අන්දමට කිසිදු කටයුත්තකට ඉඩ නොතබන බවයි.
2: අය ඡන්ද නැහැ කියනවා. ලංකා ඉතිහාසයේ කවදාවත් විවස්ථාවෙන් පිට ආණ්ඩුපත් වෙලා නැහැ. පත් වෙන්න ඉඩ තියන්නේත් නැහැ අපි. ආණ්ඩුව හිතනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය හකුලලා ජනතාව බය කරලා දේශපාලනඥයෝ මර්ධනය කරලා බලහත්කාරයෙන් ආණ්ඩුව අල්ලගෙන යන්න. ඒකට අපි ඉඩ තියන්නේත් නැහැ. පාර්ලිමේන්තුවේ කතාවක් ඇහුවොත් අපිට බයින එක විතරයි කරන්නේ. මූදේ මාළු හඩු වුණොත් ඒකත් රාජපක්ෂලගේ වැඩක්. මේ SMS එකේ මාළු වෙන දැන් කියන්න ආපු අය SMS එක මාළුවට යවනවත් දැන් නැහැ බෝට්ටු වෙනවා ඵලයන් කියලා. දැන් SMS එකේ മന്ത്രി ඉන්න තැන හොයන්න වෙලා තියෙන්නේ. 159 අය ජනාධිපති හොයාගන්න නැහැ ගමේ අයට. හැබැයි ආණ්ඩුව ජනතාව දෙනුවත් කරන්න ලෑස්ති වෙනලු ඡන්දෙ තියන්නේ නැතු.
0: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
3: මේ යන විදිහට ගියොත් විපක්ෂයේ ඉන්න හැම කෙනාම අල්ල අල්ල අල්ල හිරේදායි මොකක් හරි අන්තිමට විපක්ෂයක් නැති වෙනවා. දැන් බයෙන්නේ නේ හැමෝම ඉන්නේ බයෙන් ඉන්නේ. ඇතුළත දායි හිර කරයි. ඇයි මේ අනික් ආණ්ඩුවල ඉන්න කට්ටිය වගේ නෙවෙයි මේ මිනිස්සු ඵලි ගන්නවා. දැන් මේ නායකය ආපු දවස නම් අරය හොරා. මෙයා හොරා. තව දවස් පහකින් හයකින් මෙයාව ගන්නවා. අරයව ගන්නවා. අරයව හිරේ දානවා. මෙයාව හිරේ දානවා. උදේ ඉඳන් රෑ වෙනසම් පතුරන්නේ වෛරේ නම්. එහෙම වෛරේ පතුරනකොට එයාගේ අනුගාමි කෙනුත් බලන් ඉන්නේ විපක්ෂ කට්ටියේ ඇතුළට දානකම් මැරෙනකම් මොනවාම හරි වෙනකම්.
0: කෙසේ වෙතත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ආණ්ඩුවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද ජනතාව ප්‍රසාදයෙන් පසුවන බවයි.
4: ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ නීතිය සම්මත කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දී පාර්ලිමේන්තුවට. මේකට 3/2 පමණක් ප්‍රමාණවත්ද නැත්නම් ජනමච්චනක් අවශ්‍යද කියන එක යනවා අපි කටයුතු කරන සූදානම්. කොහොමුණත් මේකට විරුද්ධ වෙන කණ්ඩායම හරියට කියන්නට ඕනි පාර්ලිමේන්තුවෙන් පිටතදී ඇයි විරුද්ධ වෙන්නේ කියලා. ජනතාවගේ අතර තිබෙන මතය නම් අපිට පේන්නේ ජනතාව මේ 22 සංශෝධනයට සහ අධිකරණ සේවා 5 සංශෝධනයට කැමතියි. මොකද ජනතාවට උණු කවති වෙන්නේ තමන් මත ගොඩ ගැහිලා තියෙන නඩු ප්‍රමාණය ඉක්මනට අඩු කරගන්න සහ මේ දූෂිතන් දඩුවම් ක්‍රියාවලිය ප්‍රමාදයෙන් තොර ඉක්මන් කරගන්න. ඒක ජනතාවගේ කැමැත්ත. අපි ඒකට වරමුකුත් අරගෙන තිබෙනවා. ඒක පොඩා පොඩා කණ්ඩායමක් කියන්නට පුළුවන්.
0: 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලඥයින් දිගින් දිගටම චෝදනා එල්ල කරද්දී විපක්ෂයම නියෝජනය කරන හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු අද ඒ සම්බන්ධයෙන් පක්ෂව කතා කළා. 22 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තීරණයක් ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යාම සම්බන්ධයෙන් විපක්ෂයේ එල්ල කරන විවේචන වලටද හිටපු අමාත්‍ය වාසුදේව නානායක් කර මහතා අද මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
5: රක්ෂාධිකරණයට තමන්ගේම බලතල පිළිබඳව ගෙනෙන ආණ්ඩු ක්‍රමයේ සංශෝධනයක් විභාග කිරීමට බලයක් නැත කියලා නැත්නම් බලයක් නොතිබිය යුතුය කියලා කියන අයම තමයි මේ දැන් පෙත්සම් අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ. මේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ යෝජනාව පිළිබඳව 22 ව්‍යවස්ථා සංශෝධනය ගැන යුක්ති සහගත නීත්‍යානුකූල සාධාරණ තීන්දුවක් දෙන්න ඉඩ නැතයි කියලා කියන උදවියම තමයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට යමින් ඉන්නේ. වෙන යන්න තැනක් නැහැ. අපේ ව්‍යවස්ථාවේ තියෙන හැටියට ව්‍යවස්ථාවෙන් කියනවා තියෙනවා නම් යම් කිසි ගැටලුවක් මතුවලා ව්‍යවස්ථාව පිළිබඳව ඒ ගැටලුව निराකරණය කරගන්න යන්න තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය අර ඒ සඳහා යනවා නම් යන්න තියෙන්නේ ජනමත විචාරණයකට. ඉතින් ජනමත විචාරණයකට යනවද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊට පසුව 3-2 බලයෙන් සම්මත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දෙනවද? මේ දෙකෙන් කුමකටද ඉඩ ලැබෙන්නේ කියලා තීන්දුවක් ලැබෙන්න ඉස්සෙල්ලා නොයෙකුත් උපකල්පනයන් කරගෙන නොයෙකුත් සැක සංකාවන් නැති කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේක ගැන යුක්ති සහගත විසඳුමක් ලැබෙන්නේ නැහැ කියලා කියාගෙන යන අය තමයි ඔක්කොම ඔය පෙත්තම් ගිහිල්ලා ඉදිරිපත් කරලා තියෙන්නේ.
0: 22 ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව ජනතාවද ප්‍රසාදයෙන් පසුවන බව හිටපු අමාත්‍ය වාසුදේව නානක්කාර මහතා පැවසුවා.
6: සම්මත වෙන විදියක් කොහොමද ජනමත විචාරණයක්
5: තියෙන්නේ? නෑ, ඒක තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව. ශ්‍රේෂ්ඨාධිකරණය ගැන සැක කරන්න එපා. ඒකයි මං කියන්නේ.
6: ජනමත විචාරණයක් තිබ්බොත් ආණ්ඩුව ජයග්‍රහණය කරන මට්ටමක්.
5: ඔව්, මම හිතන්නේ. මොකද නඩු වලට යන මිනිස්සුන්ට එපා වෙලා. නඩු වලට ගිහිල්ලා ඒ නිසා මිනිස්සු බලාපොරොත්තු වෙනවා මේ නඩු ඉක්මනට ඉවර කරගන්න. නඩු ඉක්මනට ඉවර කරගන්නම් මේ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය වැඩි වෙන්න ඕන. ඉහළ ඉඳලා පහළට, පහළ ඉඳලා ඉහළට. ඒක ගැන කොහොමද මිනිස්සු විරුද්ධ වෙන්නේ? මේකෙන් ලොකු විවාදයක් රටේ තිබුණත් අන්තිමට මිනිස්සු පක්ෂ වෙන්නේ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කරන එක නඩු කටයුතු ඉක්මනින් ඉවර කරගන්න අපිට තියෙන එකම අවතාර. ඒ නිසා මම හිතන්නේ ජනමත විචාරණයක් තිබ්බොත් ජනයා ඒ ජනමත විචාරණයේදී තමන්ගේ කැමැත්ත බල කරාවි ගෙන එන 22 ව්‍යවස්ථා සංශෝධනය. ආණ්ඩුවට එහෙම විශාල බිඳවැටීමක් ඇති වෙලා නැහැ ජන ප්‍රසාදයේ. ඉතින් මේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනය නැත්තම් 22 ව්‍යවස්ථා සංශෝධනය ජනතාව ඉදිරියට ගෙනිච්චට පස්සේ ජනතාව අතර විශාල විවාදයක් ඇති වෙනවා. මේ නඩු කල්යාණයක හොඳයිද නරකද? නඩු කල්යාණයකට මේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධන යම් පිළියමක් වෙයි නේද? එතකොට ඒක පිළියමක් නම් ඒකට මහජනයා සිය කැමැත්ත දෙනවා නිසැකයි.
0: හිටපු අමාත්‍ය SB දිසානායක මහතා 22 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පළකලේ වෙනස් අදහසක්.
7: මේ වෙලාවේ අපි අමතක කරන්න හොඳ නෑ, ජයවර්ධන ජනාධිපතිතුමා 1978 නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනාපු වෙලාවේ ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ කාලය අවශ්‍ය කළා. ඊට පස්සේ එතුමා සමහර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුව පත් නොකර එතුමාට ඕන අය විතරක් පත් කරලා ඒ වගේම පිටින් පිරිසක් අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට දැම්ම. එතුමාගේ සහෝදරයා ළඟ වැඩ කරපු නීතිඥ මහත්තයෙක් තමයි ඒ වෙලාවේ රටේ අග්‍ර විනිශ්චයකාරය. හැබැයි එතුමා අග්‍ර විනිශ්චයකාරය හැටියට ඇවිල්ලා අධිකරණය තුල තීරණාත්මක තැන්වලදී JR මැතිතුමාගේ තීන්දුව තීරණවලට විරුද්ධව අධිකරණයේ තීන්දුව අරගෙන ජනාධිපතිතුමාට ගැටුමකට ගිහිල්ලා අවසානයේ එතුමා ඉල්ලා අසුණක් එතුමාට දෝෂාභියෝගයක් ගේන්න සූදානම් වෙනකොට. හැබැයි මේක මහා බිල්ලෙක් කරගෙන ඇතර කලබල වෙන්න ඕනේ නැයි කියන එක තමයි මගේ විශ්වාසය. මම කිව්වේ JR යුගයේ වෙච්ච දේ එක බලනකොට මේක මහා කාරණයක් නෙවෙයි. ඒකම විනිශ්චයකාරවරයෙක්ගේ කාලය වසර දෙකක් වසර තුනක් එහෙම වැඩි කිරීම හරහා අධිකරණයේ ස්වාධීනත්වය, අධිකරණයේ තියෙන පිවිතුරුභාවය, අධිකරණයේ තියෙන උත්තරීතර භාවය මේවා සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා කියලා එහෙම හිතන එකත් එච්චර සාධාරණ නෑ.
0: ලොව වේගවත්ම මිනිසා වන උසේන් බෝල්ට් තමා තිබූ මීටර 100 ලෝක වාර්තාව අභිමවා යාමට මානව රූපී රොබෝවරයෙකු සමත්ව තිබෙනවා. ඒ චීනයේ පැවැත්වෙන ලෝක මානව රූපී රොබෝ ක්‍රීඩා උළෙලේදී. බීජිං මානව රූපී රොබෝ විද්‍යා නවෝත්පාදන මධ්‍යස්ථානය මගින් නිර්මාණය කරන ලද මෙම රොබෝවරයා මීටර 100 තරගය තත්පර 9.39කින් නිම කිරීමට සමත්ව තිබෙනවා. අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම දිනු උසේන් බෝල්ට් 2009 වසරේදී තබා තිබූ ලෝක වාර්තාව තත්පර 9.58ක්. මෙහිදී තවත් රොබෝවරුන් දෙදෙනෙකුද පරාජයට පත්කිරීමට මෙම රොබෝවරයා සමත් වූ අතර ඒ අතරට චීන හොනර් සමාගම නිෂ්පාදනය කළ රොබෝවරයෙකුද ඇතුළත්. එම රොබෝවරයා පෙරපුහුණු වටයකදී තත්පර 9.32කින් අදාළ දුර නිම කර තිබූ බවයි නිෂ්පාදකින් ප්‍රකාශ කර ඇත්තේ. පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම රොබෝ ක්‍රීඩා උළෙලට බොක්සිං සහ පාපන්දු තරග මෙන්ම රෙදි නැවීම වැනි ගෘහස්ථ කටයුතු ඇතුළත් තරගද ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. නෙත් නිවුස් නියමව නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: නෙත් නිවුස් රාව ප්‍රතිරාව.
9: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් පිළිබඳව හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාද මෙලෙස අදහස් පළ කළා.
10: දශක දෙකකට වඩා අධික කාලයක් තිස්සේ මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයන්ට ඉතාමත්ම විශ්වාසනීයත්වය ඒ වගේම හරාත්මකව තමන්ගේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් කටයුතු කරන නෙත් නිවුස් ඇත්තටම අනෙකුත් සේවාවන් එක්ක බලනකොට ඉහළ ස්ථානයක සිටින බවට කියන්නට පුළුවන්. විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕනේ සමහර නාලිකා දිවයින පුරා විකාශනය කියන්නේ ශ්‍රාවකයන්ට අහන්න බැරි වුණත් නෙට් FM කියන ප්‍රවෘත්ති හා නෙට් FM විකාශනය ලංකාව පුරාම අහන්න පුළුවන් කියන එක දකින්න අහන්න පුළුවන් කියන එක ඉතාමත් සතුටෙන් කියන්න පුළුවන්.
8: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura මම කැප්ටන් රත්නායක. කුරිය ත්‍රස්තවාදීන්ගෙන් මෙරට මුදවාගෙන යුද්ධ දිනන්න අපේ උපරිම ශක්තියෝදවල සටන් කළා. එමක රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
11: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
12: කවදත් අලුත් කාගෙත් නෙත් ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
13: එහෙයි
12: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
13: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
12: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
14: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
15: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
16: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
17: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
18: මාරයිනේ
19: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
20: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා එපා හඳ

0: හැමෝම අහනවා රංජයි ටාටකක් ගත්ත කියලා. හේතු ගොඩයි, විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු තුනක් හෝ කිලෝමීටර් 102,000 යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
1: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
0: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
2: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
3: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
2: නිත්‍යෆම් ශ්වේත පූජා. ශ්වේත පූජා.
3: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
2: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
3: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
2: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
3: අනුශාසකත්වය
2: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
4: බැතිපර දායකත්වය
5: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැනලාව රාත්‍රී 7යි.
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
5: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
6: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
5: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
6: අතික්‍රමණ අතික්‍රමණ
5: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
6: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760-980-980
5: අතික්‍රමණ
6: සාංසාරික සීමා ඉක්මවා යාමට
7: කවදත් අලුත්

0: සිත් නෙත් අසපුව නෙත් අසපුව
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරියුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව පිළිගෙන සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත් සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාහල අමයුරු ධර්ම පරයායක් ශ්‍රවණය කිරීම තමයි දැන් මේ පින්වතුන්ලාගේ පරම අභිලාෂය, පරම බලාපොරොත්තුව වන්නේ. කෙනෙකුගේ සවන් යුග සනසා මිහිරි බුදුබණ පදයක් ඇසෙන වෙලාව කියන්නේ සංසාර ගමනේ විශාල පුණ්‍ය ශක්තියක් ඵල දීපු වෙලාවක්. දුර්ලභ පිනක් ඵල දීපු වෙලාවක තමයි බුදුබණ පදයක් සවනත වැකෙන්නේ. එනිසා දහම් රාවයට විවර වූ සිත් ඇති බව කෙනෙකුගේ ජීවිතයේ විපුලම දියුණුවක්, ශ්‍රේෂ්ඨම දියුණුවක් කියලා සලකා ගන්නට ඕන. එනිසා පෙර කළ පින් නැති බැවින් මෙමා හද තෙමා වැටෙන අමාවැස්සක් බඳු මේ ධර්මයේ මට අසන්නට ලැබුණා යන තෘප්තිය, ප්‍රීතිය, අස්වැසිල්ල තමන්ගේ හිතේ පිහිටුවා ගන්නට ඕන. අපි හැමෝම අති දීර්ඝ සංසාර ගමනක ඉමක් කොනක් නොපෙනෙන ඈතක පටන් නැවත නැවත ඉපදෙමින්, නැවත නැවත ජරා මරණ වලට පත් වෙමින්, කර්මානුරූපීව සතර අපාය මහ ගෙදර කරගෙන ආපු ගමන් මගක පිරිසක්. එහෙම නැත්නම් එහෙම ගමන් මගක් තමයි ඉකුත් වගේ ඉතිහාසය. දැන් ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඔය ඉකුත් වගේ ඉතිහාසයක්, ඔය සසරක්, ඔය ගෙවා පැමිණිච්ච මාර්ගයක් මොකටද සිහිපත් කරන්නේ කියලා. ගෙවා පැමිණි මාර්ගයේ ගෙවා පැමිණුණා තමයි. දැන් ඒ ඉතිහාසය ඉකුත් වගියා තමයි. හැබැයි ඒ ඉකුත් වගේ ඉතිහාසයේ අපේ අතින් සිද්ධ වෙච්ච මෙපමණකැයි නිම්මානති විශාල අකුසල කර්ම ප්‍රමාණයක් තියෙනවා මෙතෙක් විපාක නොදුන්. ඒ වගේම කුසල කර්මත් තියෙනවා මෙතෙක් විපාක නොදුන්. ඒ ඉවක් බවක් නැති සංසාර ගමනේ එක ලක්ෂණයක් තමයි සත්පුරුෂයන් අඩුවෙන්ම මුණ ගැසීම, අසත්පුරුෂයන් වැඩියෙන්ම මුණ ගැසීම. ඒක මෙහෙම කිව්වොත්, ඒ සංසාර ගමනේ දුර්ලභම සිදුවීම තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම. කලාතුරකින් තමයි පහළ වෙන්නේ, කලාතුරකින් ධර්මය හෙන්නේ, කලාතුරකින් මහා සංඝයා ලෝකෙ වැඩ ඉන්නේ. එතකොට තුනුරුවන් වහන්සේලාගේ පහළ වීම ඒ තරම් දුර්ලභයි. එහෙනම් ඒ දුර්ලභ ගමනේ සත්පුරුෂ ඇසුර ලැබෙන්න තියෙන ඉඩ කඩ බොහෝම අඩුයි, අසත්පුරුෂ ඇසුර ලැබෙන්න තියෙන ඉඩ කඩ බොහෝම වැඩි. එනිසා ඒ අසත්පුරුෂ ඇසුරට වැටිලා අසත් ධර්මයේ අසමින් අයෝනිසෝ මානසිකාරේ ගිලිලා අපවිසින් සිද්ධ කරන්නට යෙදෙන විශාල අකුසල කර්ම ප්‍රමාණයක් ඇති මෙතෙක් විපාක නොදුන්. ඉදිරියට යන සංසාර ගමනේදී සුදුසු වෙලාව බලලා ඒවට විපාක ඉදිරිපත් වෙනවා. ඇතැම් විපාකයක් තියෙනවා මහා නිරයේ ගිනිදැල් මැද අන්තර් කල්පයක් අපව පුළුස්සා දමන්නට. ඇතැම් විපාකයක් තියෙනවා තිරිසනුන් අතර ඉපදිලා ආත්ම භව 1000ක්, 2000ක්, 3000ක් එක දිගටම තිරිසන් ලෝකේ රඳවන්න. ඇතැම් විපාකයක් තියෙනවා අසුර ලෝකේ අන්ත අසරණ කරන්නට. තවත් විපාකයක් තියෙනවා ප්‍රේත ලෝකේ ප්‍රේතයන් අතර අනුන්ගේ සෙමසොටු බුදින පුද්ගලයෙක් බවට පත් කළ අසරණ කරන්නට. ඒවට වාරේ එන්නේ මේ සංසාරී ඉස්සරහට යන්න ගියෝ. ඒවට වාරේ කාන්තෙන් එන්න පුළුවන් ගමන ඇවිදගෙන යන්න ගියාම. ඒ ළඟට අපේ ජීවිතවල සිද්ධ වෙච්ච උලාර මට්ටමේ කුසල ධර්මත් තියෙනවා. දැන් මේ මනුස්ස ලෝකයේ මේ උත්තම ජීවිත භාවය ලැබුණේම පෙර කළ පිනකට කියන කාරණේ කවුරුත් දැන් මේ බණහගෙන ඉන්න අය දන්නවා. ඒක අමුතුවෙන් නොකිව්වාට කාගෙත් ඒ ලෞකික සම්මාදිට්ඨිය, ඒ ඥානය, ඒ වැටහීම තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් ඇසිට නිසා. එතකොට දැන් අපිට මේ කුසල කර්ම රාශියක් ඵල දීපු වෙලාවක්, විශාල පුණ්‍යස්කන්ධයක් ඵල දීපු වෙලාවක්. මේක එසේ මෙසේ සුළුපටු පුණ්‍යස්කන්ධයක් ඵල දීමක් එහෙම නෙමෙයි. මක්නිසාද? මනුෂ්‍ය ජීවිත ලැබීම් ලෝකෙ තියෙනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච හැම කෙනෙකුටම තිසරණය හම්බ වෙන්නේ නැහැ. බුදු සරණ, ධම් සරණ, සංඝ සරණ ලැබෙන්නේ අතිශයින් කලාතුරකින් කෙනෙකුට. එතකොට මනුෂ්‍ය ලෝකෙට ආපු පමණින්ම නොලැබෙන, විශේෂයෙන් පෙර කළ පින් නැති කෙනෙකුටම පමණක් ලැබෙන තිසරණ දායාදය දැන් මේ හැමෝටම අයිති වෙලා තියෙන වෙලාවක්. එනිසා ඔබ තිසරණය ලබාගෙන මේ උතුම් ධර්මයේ හැසිරෙන්න කරපු පින උලාර පිනක්, විශාල පුණ්‍ය කර්ම සම්භාරයක් ඒ වෙනුවෙන් හේතු වෙලා තියෙනවා. ආත්ම භාව ගානක් තිස්සේ පෙර එකතු කරපු විශාල පුණ්‍ය නිධානයක් වෙනුවෙන් තමයි ඔබට ආද මේ මනුස ජීවිතේ හිමි වෙලා තියෙන්නේ. තිසරණය ලැබිච්ච ජීවිතය, ධර්මයේ හෙන ජීවිතය, සම්මාදිට්ඨිය පිහිටපු ජීවිතය, සම්මා සංකල්ප රැවුදෙන ජීවිතය, සම්මා වාචා කම්මන්ත මේ මාර්ගාංග වලින් සමලංකృత ජීවිතය, සම්මා ආජීවයෙන් සුසැදි ජීවිතය, සම්මා වායාමයට බර ජීවිතය, සම්මා පතියෙන් සම්මා සමාධියෙන් ඉස්සරහට යන්න මේ ජීවිතය ලැබුණේ ආන්න එහෙම පුණ්‍ය සම්පදාවක් තුලයි.
එතකොට එහෙනම් දැන් විශාල පින්ඵල දීපු වෙලාවක්. දැන් මේ පින්ඵල දුන් බව, මේ උතුම් අවස්ථාව පුණ්‍යමය ස්මරණයක් බව, විශාල පුණ්‍ය රාශියක් තුල, පුණ්‍ය නිධානයක් තුල ලැබිච්ච දෙයක් බව කෙනෙක් සිහි නොකළොත්, ආන්නේ සිහි නොකිරීමම ඒ උතුම් පුණ්‍ය සම්පදාවට, ඒ උතුම් ප්‍රතිලාභයට නිගාදීම. එනිසා හිතර ගන්නට ඕන, මොන දේ අහිමි වී තිබුණත්, මොනතරම් බාහිර අඩුපාඩු තිබුණත්, මේ උතුම් ලාභය නම් සුළුපටු නෑ. සම්මා දිට්ඨිය පිහිටාගෙන ලැබිච්ච අවස්ථාව සුළුපටු නෑ. ධර්මයේ හැසිරෙන ලැබිච්ච අවස්ථාව කිසිසේත්ම සුළුපටු නෑ. එනිසා මේ කාරණා තරයේ හිතටගෙන, තිරව පිහිටුවාගෙන ලැබිච්ච ජීවිතයේ ගෙවෙන තත්පරයක් පාසා ලැබූ උතුම් පුණ්‍යමය ප්‍රතිලාභයට තමාම සාධාරණ ඉටු කර ගන්නට ඕන. ඒ උතුම් පුණ්‍යාත්මී ජීවිතය තථාගතයන් වහන්සේගේ භාෂිතයට අනුව පවත්වන්ට ඕන. ඒකයි ඒ කියවුනේ. ඉතින් ඒ නිසා ඔබම මේ ලැබෙච්ච ජීවිතේ දියුණුවට පමුණවා ගන්නට කටයුතු කරන්න ඕනේ. දියුණුව දියුණුව කිව්වහම අපි කාට નિરાයාසයෙන් වැටෙන්නේ කාසිපනම් වලින් දියුණු වීම, භවභෝගයෙන් දියුණු වීම, ගේතුරේට කඩමින් දියුණු වීම, රැකිරක්ෂාදීන් දියුණු වීම, අමුදරුවන්ගෙන් දියුණු වීම, යමක් කමක් ඇතිව කාලය ඇඳලා පෝසත් ජීවිතයක් ගත කිරීම දියුණුවයි කියන වැටහීම තමයි කාටත් ඉක්මනින්ම හිතට නැගෙන්නේ. ඒකත් දියුණුවක් තමයි. නමුත් ඒවා මේ උත්තම ධර්ම මාර්ගයේ දියුණුව හා සසඳද්දී ඒ දියුණුව නොදියුණුවක් කියලා වුණත් කියන්න බැරි කමක් නැහැ. ඒ දියුණුව එතර දියුණුවක් නෙමෙයි. එනිසා සැබෑම දියුණුව කුමක්ද, සැබෑම පරිහානිය කුමක්ද යන වග අද මේ ධර්මපරියායෙන් ඔබට අසන්නට ලැබෙනවා, මෙනෙහි කරන්නට ලැබෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ එදා ජීවමාන වැඩ ඉන්න කාලේ එක්තරා දවසක රාත්‍රී භාගයේ දෙවි කෙනෙක් ඇවිල්ලා බුදු සිරිපා වන්දනා කළා. මුළු ජේතවනාරාමයේම ඕභාමත් කරමින් තමයි මේ දේවතාව පැමිණුණේ. මොකද එතුමා එහෙම ආනුභාව සම්පන්න කෙනෙක්. ඉතින් සිරිපා වන්දනා කරලා එකත් පසෙක හිටගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් සමග ඒ සතුට සාමීචයේ යෙදිලා ඒ දේවතාව කිසියම් ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය මොකක්ද? සත්‍තිමේ භන්තේ ධම්මා භික්ඛුනෝ අපරිහානාය සංවත්තಂತಿ. මොන කරුණු කීපයක් කියනවා එතුමා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, කරුණු හතක් තියෙනවා, ධර්ම හතක් තියෙනවා. ඒ කරුණු හත යම් පැවිද්දෙකුගේ ජීවිතේ තිබුණොත්, යම් ගිහියෙකුගේ ජීවිතේ තිබුණොත් එයා පිරිහෙන්නේ නැහැ කිව්වා. එයා දිවුණුවටපත් වෙනවා. ඒ කරුණු හතෙන් තමයි ඇත්තටම දිවුණුවටපත්. දැන් දෙවියෝ පවා බලන්න, දැන් පුද්ගලයාගේ දිවුණුව මනින්නේ කොහොමද කියලා. එයා දිවුණුවටපත් වෙනවා. එයා දිවුණු වූ කෙනෙක් කිව්ව මෙන්න මේ කරුණු හත තියෙනමන. කතමේ සත්ත මොනවද ස්වාමීනි ඒ කරුණු හත? දැන් මේ දේවතාවට වැටහෙන හැටි බලන්න හරිද වැරදිද කියලා බුදුරජාණන් වහන්සේ ළඟට දේශනා කරනවා. සත්තු ගාරවතා, ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කරන බව, ගෞරවයක් ඇති බව. ධම්ම ගාරවතා, ධර්ම ගෞරවයෙන් යුක්ත බව. සංඝ ගාරවතා, සංඝ ගෞරවයෙන් යුක්ත බව. සික්ඛා ගාරවතා, ශික්ෂා ගෞරවයෙන් යුක්ත බව. සමාධි ගාරවතා, සමාධි ගෞරවයෙන් යුක්ත බව. අප්‍රමාද ගාරවතා, අප්‍රමාද ගෞරවයෙන් යුක්ත බව. පටිසන්තර ගාරවතා, ප්‍රතිසන්තර ගෞරවයෙන් යුක්ත බව. එතකොට ඉමේ කෝ භන්තේ සත්ත ධම්මා, ස්වාමීනි මෙන්න මේ සප්තවිධ ධර්මයෝ මෙක්කුණෝ අපරිහානාය සංවත්තාන්ති, භික්ෂුවගේ නොපිරිහීම පිණිස ඉවහල් වෙනවා කියලා දේශනා කළා. ඉදමුවත සා දේවතා, ඔන්නේ කාරණය බුදු සිරිපාභියස එතුමා ප්‍රකාශ කළා. ප්‍රකාශ කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ අනුමෝදන් වුණා. අනුමෝදන් වුණා කියලා දැනගෙන සමනුඤ්ඤෝ මේ සත්තා, මං කියපු ප්‍රකාශේ බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වුණා, ඒක පිළිගත්තා කියලා ඒ දේවතාව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රදක්ෂිනා කළා. ප්‍රදක්ෂිනා කළා එතනම අතුරුදන් වුණා. දැන් ඔන රාත්‍රියේ ගෙවිලා ගියා. පසුදා මහසංඝ සභාවේදී බුදුරජාණන් වහන්සේ සංඝයා ආමන්ත්‍රණය කළා. කොහමද ආමන්ත්‍රණය කළේ? භික්කවෝ, භික්ෂූනි නැත්නම් මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. ඉමං භික්කවේ රත්තිං, මහණෙනි මේ ගෙවුණ රාත්‍රියේ අඤ්ඤතරා දේවතා, එක්තරා දේවතාවෙක් අභික්කන්තාය රත්තියා, අභික්කන්ත වන්නා මුළු රාත්‍රියම බබළුවාගෙන, මුළු ජේතවනයේම බබළුවාගෙන, තවත් ඉතින් මේක විස්තර තියෙනවා. ඒ විදිහට මා වැඩ හිටපු තැනට මේ දේවතාවා ආවා. ඇවිල්ලා උපසංගමිත්තා පැමිණිලා මට බොහොම ගෞරවයෙන් ඒ දේවතාව වන්දනා කළා. වන්දනා කරලා එකත් පසෙක හිටගෙන මට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා ඒ දේවතාව කියලා. අර දෙවියා කියපු ඔක්කොම ටික බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට දේශනා කළා. මහා සංඝයාට ඒ විදිහටම, ඒ දේවතාව කියපු විදිහටම දේශනා කරලා, ඊළඟට මහණෙනි ඒ දේවතාව ඔය කරුණ ටික කියලා මාහට වන්දනා කළ, ප්‍රදක්ෂිනා කරලා මා ඒ කාරණා අනුමෝදන් වුණා කියලා දැනගෙන ඒ දේවතාව යන්න ගියා කියලා ඒ විදිහට දේශනා කරලා, ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින්
මම ආර ප්‍රකාශ කරපු ගාථා ධර්මය දේශනා කළා. සත්තුගරු ධම්මගරු සංඝේච තිබ්බගාරවෝ සමාධිගරු ආතාපි සික්ඛාය තිබ්බගාරවෝ අපමාදගරු භික්ඛු පටිසන්තරගාරවෝ අභම්මෝ පරිහානාය නිබ්බානස්සේව සම්ති. ඔන්න ඔය ගාථාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අර කීප කරුණු ටික ඇතුළ ඇතුළත් වෙන මොනවද? අර දේවතාව කීප කරුණු ටික. ශාස්ත්‍රෝ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය, ඒ වගේම සමාධි ගෞරවය, ශික්ෂා ගෞරවය, අප්‍රමාද ගෞරවය සහ පටිසන්තර ගෞරවය. යම් භික්ෂුවකගේ මේ නම් අභම්මෝ පරිහානාය කිසිසේත් පිරිහෙන්නේ නැහැ. එහෙනම් නිබ්බානස්සේව සම්තිකේ ඒ භික්ෂුව නිවන සමීපයේය කියලා දේශනා කළා. ඔන්න දැන් නොපිරිහීමට හේතු වන කරුණ ගිහිගෙනාගේ උනත් පැවිද්දගේ උනත් නොපිරිහීමට හේතු වන හේතු ටික තමයි මේ දේශනා කළේ. මේකේ ප්‍රතිපක්ෂය කතා කළොත් ඒවා පරිහානියට හේතු වන කරුණු. දැන් මෙන්න මේ ප්‍රතිපක්ෂය හා මේ කියපු නොපිරිහීමට හේතු වන කරුණු හරියටම දැනගෙන පිරිහීමට හේතු වන කරුණු ජීවිතෙන් අයින් වුණොත් නොපිරිහීමට හේතු වන කරුණු ජීවිතයේ තිබුණොත් ආය සසරෙවත් පිරිහෙන්නේ නැහැ. දැන් පිරිහීම කිව්වහම මොකක්ද? මේ ලෝකෙන් පිරිහීම කිව්වහම මේ ලෝකයේ පුද්ගලයෙකුට වෙන්න තියෙන විපත් කරදර දුක් පීඩා තියෙනවනේ. ඒවා විශාල ප්‍රමාණයකින් පුද්ගලයාට බේරෙන්න ලැබෙනවා නම් ආන්නේක දිනුවා. හිරේ විලංගු වැටෙන්නේ නැහැ, අසත්පුර සසුරට වැටෙන්නේ නැහැ, දුක් විපත් වලට නතු වෙන්නේ නැහැ. ඒවායින් බේරිලා සැනසෙලිදායක ජීවිතයක් තියෙනවා නම් ආන්නේක මේ ජීවිතේ දිනුවා. ඒ වගේම මේ ජීවිතේ සත්පුර සසුර ලැබී තියෙනවා නම් සද්ධර්මයේ ශ්‍රවණය වෙනවා නම් යෝනිසෝ මනසිකාර මූලක ගමන් මගක් තියෙනවා නම් මේ ජීවිතේ දිනුවා. පරලෝ ජීවිතේ දිනුවා කිව්වම පරලෝ ජීවිතේ සුගතියේ හිමිවීම බුදු සුගතියම පමණක් නෙමෙයි සුගතියේ සත්පුරුෂ ඇසුර ලැබීම, ඒ සත්පුරුෂ ඇසුරේ දහම් රාවේ සදහම් රාමේ ශ්‍රවණය කරන්ට ලැබීම, මඟඵල නිවන් පිණිස එතනදිත් පුහුණු වෙන්ට ලැබීම, ආන්න පරලොවෙන් ලැබෙන දිනුව. ඊළඟට උත්තම ලෞතුරු දිනුව කිව්වහම චතුරාර්ය සත්‍ය අවබෝධය කො මේ ජීවිතේ නැත්තම් පරලොව සමයක හෝ ඒ අවස්ථාව ලැබීම. එතකොට ඒ කියපෝ මෙලව යහපත, පරලොව යහපත, ශාන්ත නිමනී සැනසීම කියන මෙන්න මේ උතුම් ප්‍රාප්තීන් පිණිස පුද්ගලයාට හේතු වන කරුණ තමයි මෙන්න මේ කියපු කරුණ. දැන් මේව දෙවියොත් දකිනවා. දැන් හිතන්න, දැන් අපි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු අතර බවහරක් තියෙනවා, කේමනක් තියෙනවා. මේවා දෙවියන්ටවත් පේන්නේ නැද්ද කියලා? මිනිසුන්ට දුක් විපත් එනකොට ඇයි අපිට දෙවි කෙනෙක්වත් පිහිට වෙන්නේ නැත්තේ? මෙම විනාශයන් වෙනකොට අපි දෙවියවත් බලන්නේ නැද්ද කියලා? මෙන්න මේ විදිහට මැසිබිලි නැගී මෝන තරම් තියෙනවා. නමුත් දැන් ඇත්තටම බලන්න දෙවියෝ දකිනවනේ මිනිසුන්ගේ ජීවිතේ පරිහානිය සහ මිනිසුන්ගේ ජීවිතේ දිනුවට හේතු වන කරුණ. දැන් මේ දෙවි කෙනෙක්, දැන් ඒ දේවතාවනේ භාග්‍යතුන් අපිට ඇවිල්ලා මේ ප්‍රකාශ කළේ. භාග්‍යතුන් අපි මේ සියල්ල දන්නවා. නමුත් එතුමා ඒ ප්‍රකාශ කළේ භාග්‍යතුන් අපිත් සමග සතුටින් අනුමෝදම් වීම පිණිස. භාග්‍යතුන් අපි ළඟ සතුටින් අනුමෝදම් වීම පිණිස. එතකොට ඔය කියපු දේවතාව අදත් ඇතිනේ දිව්‍ය ලෝකේ. මනුෂ්‍ය ලෝකේ දිහා බලනකොට මෙන්න මේ කරුණ යමෙකුගේ තියෙනවා නම් දෙවියන්ගේ උනත් පිහිට එතුමාට ලැබෙනවා. ඒ කරුණ ටික පිහිටවාගෙන ඉන්න කෙනාට. ඒ වගේම මේ කරුණ නැත්තම් කොයි තරම් නොඑක් ආකාරයෙන් දෙවියන්ට කිව්වත් ඒ අයට පිහිට වෙන්නේ අවස්ථාවක් නැහැ. මොකද අවස්ථාවක් නැත්තේ පිහිට වෙන්න හේතු නැහැ. එනිසා මනුෂ්‍ය సంతානිය තුළ උත්තම ගුණධර්ම පිහිටන ප්‍රමාණය අනුව තමයි මිනිසාගේ ජීවන ගමන් මගේ මිනිසාට සිසිල්ලස සැලසෙන්නේ, යහපත සැලසෙන්නේ, සැපත උදා වෙන්නේ, රැකවරණේ ලැබෙන්නේ, මානසික निराකූල භාවයේ පිහිටන්නේ ඒ මනසේ කෙතෙක් සත්පුරුෂ ධර්ම තියෙනවද කියන කාරණිය මත. අසත්පුරුෂ ධර්ම නම් දවසින් දවස ලියලාන්නේ ඒ පුද්ගලයාගේ නිත්තාව සතර අපාය. සත්පුරුෂ ධර්ම නම් දවසින් දවස ලියලාන්නේ ඒ පුද්ගලයාගේ නිත්තාව මෙතනින් පස්සේ සුගතිය, කෙලවර ශාන්ත නිවන. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණේ ඉතා හොඳින් වටහා ගන්න ඕනි. දිනුමේ දොරටු විවර කර ගන්න ඕනි ජීවිතේ. මේවත් තව කෙනෙක් කරලා දෙන්නේ එහෙම නැහැ. තමන්ම කර ගන්න ඕනි දේවල්. ගිහි වුණත් පැවිදි වුණත්. එතකොට මේ වර්තමානයේ අපි ජීවත් වන කාලවකවානුවේ ගිහියාගේ වේවා පැවිද්දගේ වේවා මොකක් හරි පරිහානියක් නම් තියෙන්නේ. ගුණ ධර්ම වලින් පිරිහිලා නැයි. හිතේ සැනසීම නැත්නම්, ගතේ සැනසීම නැත්නම්, ඒ වගේම යන ගමන් මඟ පැටලිලි සහගත නම්, ওই පැත්තෙන් බැලුවත් සිතට නොඑක් ආකාරයේ කනස්සල්ලු පැන නගිනවා නම් වැරදිලා තියෙනවා. ඒක හොඳට බලන්න ඕන. මෙන්න මේ කරුණ, මේ දිනුමේ කරුණ යාගේ ජීවිතේ නැහැ. ආයක කිසිම සැකයක් නැහැ. ඊළඟට යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ අභ්‍යන්තර සහනය සමනය තියෙනවා නම්, ජීවිතයේ ප්‍රීතිය පස්සන්දී ඉපදිලා තියෙනවා නම්, මොනතරම් දුක්ඛම් කඩළු බාධක මැදින් නොනත් ඉස්සරහට අරගෙන යනවා නම් හයියට මේ ජීවිතේ මෙන්න මේ කියපු කරුණ යාගේ ජීවිතේ ඒකාන්තයෙන් පිළිහෙටලා තියෙනවා. එතකොට බලන්න, දැන් මේ කියන්නේ සාමාන්‍ය ජීවිතයක ප්‍රබුද්ධත්වයේම පමණක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු කොහොමාරි කාලය ඇඳලා ජීවිත හදනට මුහුණ දීලා ජීවත් වෙනමනේ හයිය අරගෙන. හැබැයි ඒ ජීවත් වෙන හයිය සමහරට කෙනෙකුට පරලොව යද්දී
දුගති යවන්ටත් හේතු වෙන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. කොහොම හරි ජීවත් වෙනවා කියන එක නෙමෙයි. පරලොවට අනතුරක් නොවෙන්න මේ ලෝකේ ජීවත් වෙන රටාව. සතර අපා දුකට අද නොවැටෙන්න ජීවත් වෙන රටාව. චතුරාර්ය සත්‍ය මුණ අවබෝධයේ මුණ ගැසෙන්නට ජීවත් වන ආකාරය තමයි මේ දේවතාව ප්‍රකාශ. අන්නේ වෙනුවෙන් තිබිය යුතු සුදුසුකම්. කොටින්ම කියනවා නම් මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ශ්‍රාවක సంతානයක පිහිටන්ට උන සුදුසුකම් ටිකක් මේ කියා දුන්නේ. එතකොට මේ ටික නැතුව නම් කිසිසේත්ම ධර්ම අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒ ගැන හිතලා හරියන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කරුණු ටික පිළිබඳව වඩාත් සැලකිල්ලක් දක්වන්න ඕනි. කවුද පැවිද්දා සහ ගිහියා කියන දෙන්නටම මේක එකසේ අදාළ වෙනවා. පැවිද්දටයි ගිහියටයි දෙන්නටම. මොකද දැන් අපේ යුගයට අපේ බුදු ශාසනය ගෞතම මහා ධර්මරාජන් වහන්සේගේ ශාසනය සම්ප්‍රාප්ත වුණා. ඒ සම්ප්‍රාප්ත වුණේ මින් පෙර විසූ පරම පූජනීය සීලධර, ගුණධර, විනයධර, ඍද්ධිධර, ආගම අධිගමධර මහා සංඝරත්නේ නිසා. ආයෙගෙන වාදයක් නැහැ. ඒ සංඝයාට සහයෝගය දුන්නා සිව්පසාදිය පූජා කරලා ගිහි මහා ජනතාව. ඒ ගිහි ශ්‍රාවකයෝ පැවිදි ශ්‍රාවකයෝ සත්පුරුෂ ගිහි ශ්‍රාවකයෝ සත්පුරුෂ පැවිදි ශ්‍රාවකයෝ සීලවන්ත ගුණවන්ත ආගමාදිගම ලැබූ සත්පුරුෂ ගිහි ශ්‍රාවකයෝ සහ පැවිදි ශ්‍රාවකයෝ නිසා අපේ යුගයට ගෞතම බුද්ධ ශාසනය දැන් සම්ප්‍රාප්ත වුණා. දැන් අපි දැන් මේ ශාසනය පරිහරණය කරනවා. දැන් මේ ශාසනය ප්‍රතිලාභ අපි නෙලනවා. ඒකාන්තයෙන් අපේ ජීවිතයේ පොතන කාර්ය කිසියම් පිනක් එකතු වෙලා තියෙනවා නම් මේ බුද්ධ ශාසනය නිසා, භාග්‍යවතුන් වහන්සේ නිසා, ධර්මයේ නිසා, සංඝයා නිසා. මේ වහගෙන ඉන්න ඔයත්තන්ගේ ජීවිතවල වුණත් කිසියම් මෝම පුණ්‍ය සම්පදාවක් රැස් වෙලා තියෙනවා නම්, කිසියම් මෝම අකුසලයක් මේ වෙනකොට යටපත් වෙලා තියෙනවා නම්, කිසියම් මෝම සුන්දර ගුණයක් හදවතේ තියෙනවා නම්, කිසියම් මෝම අඳුරු දුර්ගුණයක් ඉවත් වෙලා තියෙනවා නම්, කිසියම් මෝම මානසික සහනයක් අස්වැසිල්ලක් හදාගෙන තියෙනවා නම්, සම්මා දිට්ඨියක් පිහිටලා තියෙනවා නම්, සම්මා සංකල්පයක් තියෙනවා නම්, සෙසු මාර්ගාංගවල පිහිටීමක් තියෙනවා නම්, ඒ හැමදේම මේ උත්තම බුද්ධ ශාසනය නිසා, භාග්‍යවතුන් ආපේ නිසා, ධර්මයේ සංඝයා නිසා. එහෙම ලැබෙච්ච ලාභයක් ප්‍රතිලාභයක්. දැන් එතකොට අපේ මානයෙන් ඉදිරියට ඉදිරි පරම්පරාවකට මේ අමා අස්වැසිල්ල ඒකාන්තෙන් ලබා දිය යුතුයි. ඒ වගකීම අපට පැවරිලා තියෙනවා. මා භික්කවේ අන්තිම පුරිසෝ අහුවත්ත. එමයි දේශනා කළේ. අන්තිම පුරිසයා නොවි මතු පරම්පරාවකුත් බිහි කරලා තමයි අපේ යුගය අපි නිමා කරන්න ඕන. එතකොට ඒ අනාගත පරපුරට සාසන දායාදේ උරුම කර දීමෙහිලා ඒක විශාල වගකීමක්. ඒ උරුම කර දීම කියන එක සිද්ධ කරපු රහතන් වහන්සේලාගේ චර්යා බලන්න ඕන. ඊළඟට දැන් බොහෝම දුෂ්කර අවදීන් මුණගැසුණන් ඉතිහාසයේ ඇතැම් යුගයන් ආම මේ අපේ ශාසන ඉතිහාසය දෙස බලනකොට මුළු රාජ්‍යම අරාජික වෙලා හරිහැටි රජෙක් නැහැ, පාලනයක් තිබුණේ නැහැ. ඒ මදිවට අවුරුදු 10ක් 12කින් වැහි පොදක් පොළවට වැටිලා නැහැ. මා විශාල නියං සෑය කන්න බොන නැති බලපෑම වෙලා තිබුණා. ඒ කාල වකවානු හරහා මේ බුදු සාපින ඉස්සරහට ආවේ කොහොමද? මැකිලා ගියේ නැත්තේ කොහොමද? අතුරුදන් නොවුනේ කොහොමද? අර මහා සංඝරත්නයේ තිබුණ කැපවීම සහ ඒ මහා සංඝරත්නයේ තිබුණ සුදුසුකම්, ඒ උදෙසා හේතු සුදුසුකම්, ආනි සුදුසුකම් තමයි මේ සූත්‍ර දේශනාවේ මේ ධර්ම පරයායේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එදවස හිටපු මහා සංඝරත්නය ශාස්ත්‍ර ගෞරවයෙන් යුක්ත වුණා, ධර්ම ගෞරවයෙන් යුක්ත වුණා, සංඝ ගෞරවයෙන් යුක්ත වුණා, ඒ වගේම සමාධි ගෞරවයෙන් යුක්ත වුණා, සීල ගෞරවයෙන් යුක්ත වුණා, අප්‍රමාදීව වාසය කළා, පරිසංතාර ගෞරවයෙන් ජීවිතේ පවත්වා ගත්තා. ඒ ටික හේතු කරගෙන ඒ යුගයේ දුෂ්කර වුණා. කෙතෙක් අපහසුතා තිබුණත් ධර්ම අතුරුදන් වුණේ නැහැ. ඒතර ධර්මයේ අතුරුදන් වුණේ නැත් එකක් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය, අනිත් එක මහා සංඝරත්නයේ කැපවීම සහ ඒ කාලේ හිටපු ගිහි ශ්‍රාවකවරුන්ගේ සහයෝගය. ඒ සත්පුරුෂ ධර්ම ටික නිසා තමයි ඒ සත්පුරුෂයන්ගේ හදවත්වල ධර්මයේ රැව් දුන්නේ, ධර්මයේ ප්‍රතිරාව දුන්නේ. හිතලා බලන්න මේ වගේ පරම ගම්භීර ධර්මයක් වාචෝද්ගත කරගෙන මොනතරම් අපහසුතා මැදවුවත් එකම අකුරකින් ස්පිල්ලක් පාපිල්ලකින් වෙනස් වෙන්නට නොදී පවත්වාගෙන යනවා කියන එක සුළුපටු කාරණයක්ද? ස්කන්ධ 84 දහසක ධර්මස්කන්ධය එක සූත්‍රයක් එක ධර්ම පරයයක් කටපාඩම් කරගන්නට වර්තමාන කාලේ කෙනෙකුට කොච්චර මහන්සි වෙන්න ඕනද? එහෙව් එකේ අර වගේ මහා ධර්මස්කන්ධයක් හදවතක පිහිටුවාගෙන පැමිණෙනවා කියන ඒ හිත් මොනතරම් පිරිසිදු හිත් වෙන්නට ඇතිද? මොනතරම් උතුම් ධාරණ ශක්තියක් තියෙන්නට ඇතිද? ඒ කල්පනාව ධාරණයේ සතිය සමාධිය පිහිටන්නේ පින්වතුනි පාප ධර්ම පහව ගිය හදවත්වල මිසක් පාප ධර්ම සමග මිශ්‍ර වෙලා නෙමෙයි. නීවරණ ධර්ම සංසිඳීවත් වන තරමට යටපත් වන ධර්මට කුසල ධර්ම හිතක ඉස්මතු වෙනවා. එනිසා ඥානේ පූර්වාංගම කරගත් සතියෙන් යුක්තව මේ ධර්මය ග්‍රහණය කළා මහරහතන් වහන්සේලා. සතිය පූර්වාංගම කරගත් ඥානයෙන් යුක්තව ඒ ධර්මය ලෝකයට දේශනා කළා මහා සංඝරත්නය.
ඉතින් ඒ නිසා අන්නේ සංඝයාගේ පිහිට තමයි එකම පිහිට. කිසිදාක කිසි තැනක කිසිම කුහා එකතු වෙලා සංඝ රත්නයට දොස් නොකියන්ට හොඳයි. මිසුන් වහන්සේට අවලාද නොනගන්ට හොඳයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස්වලට අවඥා නොතබන්ට හොඳයි. මොකද මේ සිංහල ජාතිය කියන්නේ මහා ධර්මමේ පෞරුෂයක් සහ අභිමානයක් සහ තථාගතයන් වහන්සේගේ ආශිර්වාදයෙන් ලැබපු මහා සත්පුරුෂ පරම්පරාවක්. මේ අයට තියෙන එකම උරුමයක් අභිමානයක් ආඩම්බරයක් එහෙම පමණයි. මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ දායාදය, ධර්ම දායාදය. උරුමය, ශාසන උරුමය පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහා ප්‍රජාවට අරගෙන යාමේ ඒ බහාර දෝර වගකීම. වෙන මොන දේට මොවුන් දක්ෂ නොවුණත් මේ සිංහලයෝ ඒකට දක්ෂ වුණා. වෙන මොන දේට දක්ෂ නොවුණත් ඒකට දක්ෂ වුණා. ලෝකේ වෙන වෙන බොහෝ දේවල් වලට දක්ෂව ඇති. හැබැයි මේ උත්තම ධර්ම චක්‍රයේ ලෝකේ පවත්වන්නේ ඒ උදේ දක්ෂ වුණේ නැහැ. ඒ නිසා ඒ දක්ෂතා හිස් වූ ඒවා ලෙස සලකන්න පුළුවන්. මොකද මානව වර්ගයාට විතරක් නෙමෙයි, දේව බ්‍රහ්ම සත්ව වර්ගයාටම හිතසුව පිණිස පවතින ආකාරයෙන් ධර්මදායාදයක් අවුරුදු 2500ක් 3000ක් සුරක්ෂා කරා කියනකොට සුළුපටු කාරණයක්ද? ඒ වගකීම මොකෝ අපේ මේ පිරිස නැත්තම් මේ අපේ මහා ජාතිය හැම යුගයකම සියලු පහසුකම් මත මේ දේ සිද්ධ කළා නෙමෙයි. මහා සංඝරත්නයේ එකසේම ওই අවුරුදු 2500 සිව්පසයෙන් ලැබුණත් නෙමෙයි. ඒ එකසේම මේ කැමැති කැමැති ආකාරයෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබුණත් නෙමෙයි. එකසේම පහසු විහෙරණ ලැබුණානේ. බොහොම දුෂ්කර සමයන් ගත කළා. මම අර මුලින් සිහිපත් කළා වගේ. ඉතින් එතකොට බාහිර විලෝපයන් එල්ල වුණා, අභ්‍යන්තර විලෝපයන් එල්ල වුණා. ඒ සියල්ල මර්ධනය කරගෙන සත්පුරුෂ ධර්මවලම පිහිටලා කාටවත් වෛර නොකර, ක්‍රෝධ නොකර, හද සන්තාන පවිත්‍ර භාවයේ පිහිටුවාගෙන ඒ මුනි උතුමෝ මේ උත්තම දායාදේ අපේ පරම්පරාවට දායාද කළා. දැන් අපිට කරන්න තියෙන ගෞරවාදයෙන් පිළිගෙන පිළිපදින අතර කෙලෙහි ගුණ හොඳට හිතේ තියාගෙන මේක බණපදයක් අපට ඇහෙන්න පින්වතුනි, රහතන් වහන්සේලා කෝටි ගණනකගේ මහා කරුණාව මත, රහතන් වහන්සේලා කෝටි ගණනකගේ සහයෝගයෙන් තමයි මේක බණපදයක් අපට ඇහෙන්නේ. ඒ වගේම ඉතිහාසයේ හිටපු සත්පුරුෂ මහ විශාල ගිහි පරම්පරාවක් මහ විශාල කැපකිරීමක් කරලා තමයි මේක බණපදයක් අපට ඇහෙන්නේ. ඒ යුගවල හිටපු රාජරාජ මහා මාතෘ මොන තරම් සහයෝගයක් දුන්නද මේ ධර්ම චක්‍රය ලෝකේ ප්‍රවර්තනය කරන්න. ඒ මහා රජවරු හිටපු කාලේ තිබුණා මේ රටේ, ඒ මහා රජවරු මහා සංඝයා ලවා මේ ධර්මය ගමින් ගම නියම් ගමින් නියම් ගම ඇහෙන්න සැලැස්සුවා. ඒ වෙනුවෙන් සිව්පසයෙන් උපස්ථාන කළා. ඒ වෙනුවෙන් වෙන්නම හොයා බලා කටයුතු කළා. රාජ්‍ය ආදායම විශාල කොටසක් ධර්ම ප්‍රචාරයට බෙන් කළා අපේ රටේ රජවරු, මහා අමාත්‍යවරු. ඒ රජවරුන්ගේ ආඩම්බරය, මහා රජ අමාත්‍යවරුන්ගේ ආඩම්බරය වුණේ ඔවුන් මේ මොනසලෝකෙන් සමුගන්නට කලින් සම්බුද්ධ ශාසනය පැවැත්මට යමක් කරනවා කියන එක. ඒ වෙනුවෙන් මහා වනාන්තරවල තිබුණ කඳු සිකරවල තිබුණ ගල්ලෙන් සුද්ධ පවිත්‍ර කරලා කටාරම් කොටලා මහා සංඝයාට පූජා කළා. ඒ වගේම විශාල ගල් කුට්ටි වලින් දන් ඔරු බත්තරු සකස් කරලා දානශාලාවල පිහිටෙව. කොයි තරම් දේවල් කරාන්ට ඇතිද? මහා සෛල්‍යමේ පර්වත අතරින් කරුණා ගුණ බෑහෙන අබිනිල නෙදු සංගලින් උතු බුද්ධ රූපය අඹන්නට යදුණා. බලන්නේ ඉතිහාසය. ඒ වගේම ස්වර්ණමාලි මහා සෑ රජානන්, ඒ වගේම මහා චෛත්‍ය රාජයන් මහා පේලා ජාතියට දායාද කළා. මහා බෝධින් මහා පේ රැකගෙන ආවා. බෝධි වංශයම රැකගෙන ආවා, චෛත්‍ය වංශයම රැකගෙන ආවා, මේ සංඝ වංශයම රැකගෙන ආවා. මේ ඔක්කොටම මේ මහරජවරු පුදුම සහයෝගයක් එදා දවසේ ලබා දුන්නා. හැම රජවරයෙක්ම නෙමෙයි, මහා ද්‍රෝහිකම් කරපු මේ ලෙයින්ම ඉපදිලා මේ පොළොවේම වැවෙන සස්ය අනුභව කරලා මේ පොළොවටම විනකට පූදවිය නොහිටියා නෙමෙයි. නමුත් ඒ අසත්පුරුෂ යෝගය නිග්මනීම යටපත් වෙලා ගියා. අසත්පුරුෂයෙකුට අසත්පුරුෂ ධර්ම අතර මේ පොළොවේ වැජඹෙන්න බෑ. වැජඹෙන්න පුළුවන් කියලා හිතුවොත් ඒක තමයි ලොකුවටම වැරදිච්ච තැන. ඒ නිසා සත්පුරුෂ ධර්ම මත මේ මහ පොළොව මත බොහෝ කල්යාට විරාජමාන වෙන්න පුළුවන්. එයාගේ ශ්‍රී නාමය මනුලෝව නෙමේ දෙවුළු වර අරගෙන යන්න පුළුවන්. කාටද? මේ උත්තම සම්බුද්ධ ශාසන දායාදය ඒ විදිහට පිළිගෙන ඒ සුරක්ෂා කරමින් තමන්ගේ ජීවිතයත් පිහිටවාගෙන අන් අයටත් දායාද කරන කෙනා ගිහි වුණත් පැවිදි වුණත් එයා බොහොම කීර්ති ධරයෙක් බවට පත් වෙනවා. දෙවියන් අතර පවා පිළිගැනීමට ලක් වෙනවා. කවුරු හරි හිතුවත් අපිට දෙවියන්ගේ ආශිර්වාදයක් ය මොකක්වත් අවශ්‍ය නැහැ කියලා ඒක මිත්‍යාවක්. ඒ නිසා මොකද මේ බුද්ධ ශාසනය කියන්නේ මිනිස්සයන්ගේ පමණක් උරුමයක් නෙමෙයි, දෙවියන්ගේ උරුමයක්. දෙවියන්ගේ පමණක් උරුමයක් නෙමෙයි, බ්‍රහ්මයන්ගේ පවා උරුම. සකල බිඳ සත්ත්ව ප්‍රජාවේම උරුමයක්. එතකොට ඒ සත්ත්ව ප්‍රජාවගේම බලාපොරොත්තුව, සත්පුරුෂයන්ගේම බලාපොරොත්තුව සම්බුද්ධ ශාපනේ බොහෝ කල් පවතිනවා බලන්ට, සම්බුද්ධ ශාපනේ බොහෝ කල් දිගාසිරි ලබනවා බලන එක තමයි ඒ අයගේ බලාපොරොත්තුව. නැයිද මේ දේවතාව ප්‍රකාශ කළේ බලන්නකො, ස්වාමීනි භික්ෂුවක් නොපිරිහි ඉන්න, සංඝ සංස්ථාව නොපිරිහි අනාගත යුගේ පවතින්න, කොයි කාලේ වුණත් අපරිහානීය දුරට මෙන්න මේවා, කොයි කාලේ වුණත් එහෙනම් ඇතුළ පරිහානීය දුරට නොකියා කියවුණා.
නොකියා කියවුණා. එතකොට දැන් බලමු අපි සත්තුගරු. සත්තුගරු කියන වචනය තුලින් එන්නේ ශාස්ත්‍රෝන් වහන්සේට ගෞරව කරන බව. කවුද අපේ ශාස්ත්‍රෝන් වහන්සේ? අසම සම දසබලධාරී බුදුරජාණන් වහන්සේ. එතකොට ශාස්ත්‍රෝන් වහන්සේට ගෞරව කරන කෙනාගේ ලක්ෂණයක් තමයි නිතර ඒ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන සිහිපත් වෙන්න ඕන. හිතන ගෙදර ඉන්න දරුවෙකුට අම්මා තාත්තා ගැන ගෞරවයක් තියෙනවා නම් ඒ අම්මා තාත්තා අවුරුද්දකට වතාවක් සිහි වෙලා වැඩක් නැහැ නේද? එහෙනම් එහෙම ගෞරවයක් තියෙනවා කියන්න බෑනේ. මාසයකට වතාවක් සිහි වුණා අම්මා තාත්තා සිහි වෙන්නේ මාසයකට වතාවයි. එහෙනම් එතන සැබෑ මව්පිය ගෞරවයක් තියෙනවා කියන්න බෑනේ. ඒ නිතරම සිහි වෙනවා නම් අම්මා තාත්තා කෑවද බිව්වද හොඳින් සනීපෙන් ඉන්නවද නිතර හොයලා බලනවා නම් දවසකට අවස්ථා ගානක් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා නම් ආන අම්මට තාත්තට යා ගෞරවයක් තියෙනවා. එතකොට අන්නේ ඒ වගේ දැන් මේ සම්බුද්ධ ශාසනයෙහි අපේ අසම සම ශාස්ත්‍රෝන් වහන්සේ බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රාමකයාගේ ගෞරවය කොහොමද? හොඳ ගෞරවයක් තියෙනවා නම් ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ ගුණ නිතර මෙනෙහි කරනවා නම් ඒ ශාස්ත්‍රූ මහත්වයේ සිහි කැඳවෙනවා නම් ඒ සිහියට එනවා නම් අප්‍රමාණ පැහැදීමක් බුදුරජාණන් වහන්සේ ගැන තියෙනවා නම් ඒ ගිහියා දේ පැවිද්දාද දිවුණුවේ මාමතේ රැඳිලා ඉන්නවා. දිවුණුවේ දොරටුවක් විවර කරගෙන තියෙනවා. සත්තුගරු. එතකොට ශාස්ත්‍රෝන් වහන්සේට ගරු කරන කෙනා ශාස්ත්‍රෝන් වහන්සේ එපා කියපු කිසි දෙයක් කරන්නේ නැහැ. ආන ඊළඟ කාරණේ ශාස්ත්‍රෝන් වහන්සේ වර්ණනා කරපු දේවල් උපරිමයෙන් කරන දිවිහිමේ. දැන් ඔන්න ශාස්ත්‍රෝ ගෞරවය තියෙන කෙනා ඊළඟට ධම්මගරු. ධර්ම ගෞරවයට යන මොකක්ද? බුදුරජාණන් වහන්සේ සිරි මුවමඩින් වදාහල ධර්මය. ඒ ධර්මය අනුගමනය කරනවා. පරයාප්ති වශයෙන්, ප්‍රතිපත්ති වශයෙන්, ප්‍රතිවේදයේ පිනිස යොමු කළ හදින් යුතුව ඒ ශ්‍රාමකයා පිළිපදිනවා. එතකොට පිරිසුදු පරියාප්තිය දරාගෙන පිරිසුදු පරියාප්තිය මෙනෙහි කරගෙන

පාවා දෙන්නේ නැහැ. ඒවා හැලුවට ලක් කරන්නේ නැහැ. ලාභ සත්කාර වෙනුවෙන් ගුණ ධර්ම කෙලසා ගන්නෙ නැහැ. ඒ ලාභ සත්කාර වෙනුවෙන් ශාස්ත්‍ර ගෞරවය කෙලසා ගන්නෙ නැහැ. ඇති නැති සෑම තැනකම ඒ ශාස්ත්‍ර ගෞරවය පිහිටනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියා නේද කියලා හිතන්නේ නැහැ. එහෙම හිතුවොත් එහෙම ශාස්ත්‍ර ගෞරවය අඩු වෙන්න පුළුවන්. එනිසා සදාකාලිකයි ඒ ආශ්චර්යමත් සම්මා සම්බුද්ධත්වය. එමගින් ලැබෙන පිළිසරණද සදාකාලිකයි කියලා හිතර ගන්නවා. හිතර අරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ පරියාප්ති ධර්මයේ පිළිබඳව, එමගින් ලැබෙන ප්‍රතිපත්ති ධර්මයේ පිළිබඳව, ඒ මත ලැබෙනව ප්‍රතිවේද ධර්මයේ පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් හිතේ පිහිටුවා ගන්න ඕනි. එතකොට දැන් අපි අප්‍රමාණ ගෞරවයක් කිව්වට අපේ මත්තමින් එබඳු ගෞරවයක් පිහිටුවා ගන්න එක සුළුපටු දෙයක් නෙමෙයි. ඒක බොහොම බැරෑරුම් දෙයක්. මොකද අපේ සිත, අපේ සිතකය, වචනේ, ద్వාරත්‍රේ, ඇසුර, නිසුර, පුරුද්ද මේ ඔක්කොම ගමන් කරන්නේ බොහෝ සෙයින් ශාස්ත්‍ර ගෞරවයේ පැත්තට නෙමෙයි, ධර්ම ගෞරවයට පක්ෂව නෙමෙයි. ඒකට ප්‍රතිපක්ෂව තමයි ඒ චිත්තාචාර බොහෝ කාලයක පටන් ගොඩ නැගිලා තියෙන්නේ. ජීවමානෝ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ඉනම් ඒ අසිරිමත් මහා පුරුෂ ලක්ෂණ වලින් සෝභමාන, අනුනිමිති වලින් සෝභමාන, බුදුරස් බල විහිදෙන, බුදු ගුණ බල විහිදෙන, දෙවියන් සහිත ලෝකයේ අසමසම ප්‍රාප්තිය ඒ ජීවමානය ප්‍රාවකයන්ට අත් දකින්න අත් විඳින්න ලැබුණා. එතකොට ඒ වගේ යුගයක ශාස්ත්‍රුන් වහන්සේට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ ප්‍රතිපක්ෂව නැගෙන යම් කුදිටු මිසදිටු බලවේගයක් මේ නම් බුදු බලයෙන් බුදු හනු වශයෙන් ඒ සියල්ල දූරීභූත වුණා. හරියට ඉර උදා වෙද්දී මේ කණාමැදිරි එළි වලට තැනක් නැහැ. ආන් ඒ වගේ. ඉතින් දැන් අපි අද ජීවත් වෙන කාලේ මහා සංඝරත්නය විසින් ගිහි ශ්‍රාවක පිරිස විසින් ශාස්ත්‍ර ගෞරවය පිහිටලා තමයි ඒ වසන්තේ නැවත උදා කර ගන්න ඕන. ඒකට ශක්තිය හදා ගන්න ඕන. ඒ ශක්තිය හදා ගන්න ජීවය ලබන්න, ප්‍රාණය ලබන්න තමයි මේ උපකාරක ධර්ම ටික දේශනා කළේ. එනිසා මොනාතින් හෝ දිනුවක් හොයන කෙනා, ඒ කියන්නේ ලෞකික වශයෙන් මේවා, ලෝකෝත්තර වශයෙන් මේවා, දිනුවක් හොයන ගිහි ශ්‍රාවකයා හෝ වේවා, පැවිදි ශ්‍රාවකයා, පළමුවෙන්ම ඉසෙල්ලාම ශාස්ත්‍ර ගෞරවය තමන්ගේ ජීවිතේ පිහිටුවා ගන්න ඕන. ඒ ශාස්ත්‍ර ගෞරවයේ පිළිබිඹු වෙන යා කෙතෙක් දුරට ධර්මයේ හැසිරෙනවද යන්න මත. එනිසා ධර්ම ගෞරවයත් මේකට ප්‍රතිපදයි. ශාස්ත්‍ර ගෞරවය තියෙනවා නම් ධර්ම ගෞරවය පෙරනගිනවා. ධර්ම ගෞරවය තියෙන්නේ ශාස්ත්‍ර ගෞරවය තියෙන ගෙනාගේ. එතකොට මේ ධර්ම ගෞරවය, ශාස්ත්‍ර ගෞරවය තියෙන ශ්‍රාවකයා හික්මවන්නට අමුතුවෙන් දේවල් කරන්න උවමනා නැහැ. මොකද යාට ශාස්ත්‍ර ගෞරවය තියෙන හින්දා, ධර්ම ගෞරවය තියෙන හින්දා සීලයක් සමාදන් කෙරෙව්වා. ඒක බිඳ ගන්න නෙමෙයි කල්පනා කරන්නේ. ඇති නැති සෑම තැනකම එලිපිට මේවා සංගවේ ඉන්න තැන, මේ කියන්නේ රහසේ ඉන්න තැනක මේවා, රහසේ කිව්වේ පුද්ගලික මේ ඉන්න තැනක මේවා, අපි හිතමුකෝ කුටියක දොරගුළු වහගෙන ඉන්න වෙලාවක මේවා, එහෙම නැත්නම් එලිපිට සංඝයාත් එක්ක ඉන්න වෙලාවක මේවා, ඒ පැවින්දා සීලාදී ගුණ ධර්ම මනාව ආරක්ෂා කරන, මොකද අර ශාස්ත්‍ර ගෞරවය සහ ධර්ම ගෞරවය තියෙන නිසා. මොනම හේතුවකින්වත් ඒ ශික්ෂාපද බඳින්නට හෝ මඩින්නට හෝ, එහෙම නැත්නම් ලේසයන් හොයන්නට හෝ, පැනයන්ට සිදුරු හොයන්නට හෝ, එකාතකින් කාමයේ ග්‍රහණය කරන්නට හෝ අහිම කල්පනා කරන්නේ නැහැ. පනවා බදාල ශික්ෂාපද වේන මහත් ගෞරවයෙන් ඒවා ආරක්ෂා කරනවා. ශික්ෂාව පිළිබඳව දේශයක් නැහැ. පැනමීම පිළිබඳව දේශයක්. ශාස්ත්‍ර උන්වහන්සේ කෙරෙහි දේශයක් ඇති කරගන්නේ නැහැ. දැන් ඔය කාලේ හිටියානේ ඇතැම් පැවිද්දෝ වයසට ගිහිලා මහාන වෙච්ච ඇතැම් උදවිය ශාස්ත්‍ර උන්වහන්සේ කෙරෙහි බොහොම අපහැදීමෙන් පසු වුණානේ. ඔයි වෙලාවේද ශාස්ත්‍ර උන්වහන්සේ පිරිනමන වඩින්න කියලා බලාගෙන හිටපු අයත් හිටියා. සාමාන්‍යයෙන් අපිට නම් දැන් හිත මෙනේ වෙනකොට අහෝ හේ මහා ශාස්ත්‍රූන් වහන්සේ වැඩ සිටියානම් කියන තැන කොච්චර අපේ හිතවලට එනවද? ඒ ජීවමාන බුදුරජාන් වහන්සේ මේ අස් දෙකෙන් බලන්න ලැබුණා නම් කියලා අපිට නම් කොච්චර එනවද හිතට? මේ වහගෙන ඉන්න ඔබටත් වැටහීම එනවනේ හිතට. නමුත් ඒ යුගයේම ඒ සා විස්මිත බුදු අනුහස් බල බලා, ඒ බුදු රැස් බල බලා, බුද්ධානුභාවයේ දැක දැක අර විදිහට හිතපු අයත් හිටියා. ඇයි එහෙම හිතුවේ? එයාගේ තිබුණ ලාමක අදහස් තිබුණානේ. කෙලසොන්ට වසඟ වෙච්ච හිතක් තිබුණා. ක්ලේශ සහගත හැසිරීම තිබුණා. පව් වැඩ කරන්න සාසන ඊඩක් නැහැ. ඉතින් ඒ විඩක් නැති නිසා එයා කල්පනා කළා මේ මහා ශ්‍රමණයා දැන් නැති වෙච්ච එකම හොඳයි. එහෙම කියපවස්ථා තිබුණා. දැන් අපි මනාවම නිදහස් වුණා. අපිට දැන් ශික්ෂාපද කියනගෙන කියන්න හෝ වැටබඳින්න හෝ අපිට මේ අපව පාලනය කරන්න හෝ කවුරුවත් දැන් නැහැ. ඒ නිසා කැමති දෙයක් කරගෙන අපිට ඉන්න පුළුවන්. අන්න එහෙමත් ඒ දවස කියවුණා. ඒ කියන්නේ ශාස්ත්‍ර ගෞරවේ නැහැ. බලන්න කොච්චරද කියලා එක. ඊළඟට රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ගැන බැලුවාම මොන තරම් ආශ්චර්යමත් ශාස්ත්‍ර ගෞරවයක් තිබුණාද? ඒ සීල රහතන් වහන්සේලාගේ ජීවිතවල විද්‍යමාන වෙනවා. හරි පුදුම සහගත බුද්ධ ගෞරවයක් තියෙනවා. ධම්ම ගෞරවයක් තියෙනවා, සංඝ ගෞරවයක් තියෙනවා. හැම වෙලාවකම තන දුනේ තුනුරුවන් මහන්සේලාට. පුද්ගලිකත්වය අත්තුක්ඛංශණයට ඒ උතුම ගියේ නැහැ. තමන් කැපී පෙනෙන පිරිස අතර නමක් හදා එහෙම කල්පනා කළේ නැහැ. ඒ උතුම හැම වෙලාවකම කල්පනා කරේ නිහඬව නිසලම සංසෝන් සිතකින්, ඒ පිරිසිදු සිතකින් බුදුරජාණන් වහන්සේ අගය කොට වදාළ

අයුරින් ජීවිතය මෙහෙවා ගැනීම. එනිසා නිවන් පිණිස හික්මෙන සසර දුක් නිමා කිරීම පිණිස හික්මෙන චර්යාව. එසේ නොහික්මෙන චර්යාව අහසට පොළොව වගේ. අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. ඉතින් එනිසා ශාස්ත්‍ර වූ ගෞරවය වගේම ධර්ම ගෞරවය මහත් පිළිසරණක් අපි සියලු දෙනාට. ධර්ම ගෞරවය පිළිටන කෙනා ධර්මයටයි තැන දෙන්නේ. අධර්මයට අවිනයට නෙමෙයි. පුද්ගලිකත්වයට නෙමෙයි. ලාභ සත්කාරවලට නෙමෙයි. වෙනයන් පටු අපේක්ෂාවන්ට නෙමෙයි. තමන්ට ලැබෙන ගතමනාවන්ට නෙමෙයි. ඒ මහා ධර්මයේ ශාස්ත්‍ර සාපනේ රැක ගන්න ඕනේ. මොනදී අහිමි වුණත් කමක් නැහැ. ජීවිතේ නැති වෙන්න වුණත් බැරි කමක් නැහැ. ඒ වුණත් මේ ශාස්ත්‍ර ගෞරවයම ධර්ම ගෞරවයම මාගේ තුලින් ඉස්මතු වෙන්න ඕන කියලා අන්න එහෙම හික්මනවා නම් ඒක දියුණුවේ දොරටුවක් බවයි මේ අමා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් ඔබට ඊළඟට වැටහෙනවා කියනකොටම සංඝේජ තිබ්බ ගාරව සංඝ ගෞරවයත් මේ තුලට අන්තර්ගතයි. එතකොට බුද්ධ ගෞරවයෙන් යුතුව ධර්ම ගෞරවයෙන් යුතුව හික්මන කෙනාට සංඝ ගෞරවයකුත් තියෙනවා. සංඝ ගෞරවය කියලා කිව්වහම ඒක පුද්ගලානුබද්ධ දෙයක් නෙමෙයි. සංඝ ගෞරවය කියන්නේ තුන් කාලයට ඇති විරාගික පිරිසක්, ආගමාදිගම ධන පිරිසක්, සංසුන් පිරිසක්, නිවන් දුටු හෝ නිවන් පිණිස හික්මෙන පිරිස මහා සංඝරත්නය. එතකොට මෙතන නම් ආර්ය මහා සංඝරත්නය. එතකොට මඟඵල නිවනින් සැනසුණු උතුමෝ. ඒ උතුමන්ගේ ජීවිතවල අපාරිශුද්ධියක් නැහැ. ආත්පස පිරිසුදුයි, කාය කර්ම පිරිසුදුයි, වචේ කර්ම පිරිසුදුයි. ඒ දෙක උදෙසාම මනෝ කර්ම කොහොමත් පිරිසුදුයි. එතකොට සියලු කෙලෙසුන් ප්‍රහාණය වෙලා මුළුමනින්ම ඉවත් වෙලා ඒ මහා සංඝයාගේ හදවත්වල රාග දැවිලි නැහැ, ద్వේෂය නැමැති ගින්න නැහැ, මෝහය නැමැති වතාන්ධකාරය නැහැ, මානය නැමැති කොඩි ඔසවාගෙන නැහැ, ඊළඟට අහංකාර ඉරිසියාව මසුරුකම වාගේ කෙලසුණ ගතියේ සිත්වල නැහැ, ඒ වගේම අධර්මචාරී භාවයන් නැහැ. සැඟවිලා කරන පටිච්චන කර්මාන්තයකින් අදහස් කළේ හීන ගති පුරුදු ජීවිත අභ්‍යන්තරයේ නැහැ. අසුචි සංකච්ඡර සමාචාරෝ කිව වගේ අපිරිසුදු චර්යාවන් අභ්‍යන්තරයේ සංගවාගෙන එළියටක මූණක් දාන පිරිස නෙමෙයි මහා සංඝයා කියන්නේ. ඒක මහ පරම්පරාවක්. එනිසා පුද්ගලානුබද්ධව ඇතැම් වැරදි අඩුපාඩු කොයි කාලෙ තිස්මතු වුණා. ඒ පුද්ගලානුබද්ධ වැරදි පවා සකස් වුණේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවයෙන්, ධර්මයේ කෙරෙහි ඇති ගෞරවයෙන්, සංඝයා කෙරෙහි ඇති ගෞරවයෙන්, තිසරණේ පිහිටාගෙන අවංකාදර ප්‍රතිපදාව තුළ හික්මීම නිසා තමයි පුද්ගලානුබද්ධව තියෙන වැරදි අඩුපාඩු දුරු වෙලා, අධ්‍යාචාර දුරු වෙලා, සද් ආචාර ජීවිතවල පිහිටියේ. එනිසා සංඝ ගෞරවය කියන එකත් හදවතේ පිහිටුවා ගන්න ඕන දෙයක්. එතකොට සංඝ ගෞරවය කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා නම් ඒ සංඝ සමාජ නියෝජනය කරන ඇතැම් පුද්ගලයෙක් දෙන්නේ මොන මොනවාගේ ආකාරයෙන් හැසිරුණත් ඒකේ ශ්‍රාවකයන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ අය සරණ ගිහිල්ලා ඉන්නේ පුද්ගලයෙක් නෙමෙයි, මහා සංඝ පිරිසක් කියන තැනින්ට ඕන. ඒ වගේම සංඝයාගේ ගුණ නිතර සිහිකරන්න ඕන. සරියොත් මොගලන් මහා මුළු පරපුරක් ඒ පරම්පරාවෙන් ලබා දුන් දායාදයක්. ඒ වගේම අප කෙරේ දැක් වූ නොසිඳෙන කරුණාව ඔය සංඝයා නොහිටින්න මේ යුගයේ අඩුතරමින් දන් හැන්දක් පූජා කරගන්නද? ඉතින් එතනින් එහාගෙන කවර කතාද? මොන සීල් ගුණ ධර්මයක් ආරක්ෂා කරගන්න සංඝයා ලෝකෙ නොහිටියාන? එනිසා මේ වර්තමානයේ ඉන්න මහා සංඝරත්නයටත් අත්‍යාදර ගෞරවයක් සහ කෙලෙහි ගුණ සැලකීමක් අපේ හිත්වල තියෙන්න ඕනේ. ඒක කරදරයක් කියලා ජන සමාජ සලකන්න හොඳ නැහැ. ඒක වැඩියක් කියලා සලකන්න හොඳ නැහැ. භෞතික ලෞකික දිනුවට බාධා කර පිරිසක් කියලා කෙනෙක් හිතනවා නම් සංඝයා ඒක ඉඳුරාම වැරදි තේරීමක්. ඒක වර්ධවා මිත්‍යාග්‍රහණය. මහා සංඝරත්නය කියන්නේ කොයි කාලයටත් කාටත් මොන පොළොවටත් ආශිර්වාදයක්. මොකද සංඝයා ප්‍රතික්ෂේප වෙනවා නම් සංඝයා ප්‍රතික්ෂේප කරනවා කියන්නේ සත්පුරුෂ ධර්ම ප්‍රතික්ෂේප කරනවා, සත්පුරුෂ ධර්මවල ආධාරය ප්‍රතික්ෂේප කරනවා, ශාසනීය මූලාධාරය ප්‍රතික්ෂේප කරනවා. එතකොට සංඝයා ප්‍රතික්ෂේප කරපු කෙනෙක් බුද්ධ ගෞරවයෙන් හෝ ධර්ම ගෞරවයෙන් යුක්ත වෙන්නේ නැහැ. ඒක බුද්ධ වචනේම තියෙනවා. යමෙකුගේ ජීවිතයේ බුද්ධ ගෞරවය තියෙනවා නම් ධර්ම ගෞරවයත් ඒ තුල, සංඝ ගෞරවයත් ඒ තුල තියෙනවා. එනිසා මෙන්න මේ කාරණා ජීවිතයක දියුණුවට ඉඳුරාම උපකාරයි, පරිහානියට ප්‍රතිපක්ෂයි. එතකොට අපි නිතර බලන්න ඕනේ මේකේ පුතුණුවන් ගෞරවය අපේ හිත්වල තියෙනවා. ඒක හුදු වැඳ නමස්කාර කිරීමම පමණක් නෙමෙයි. එහෙම නැත්නම් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ මිමි නීමම පමණක් නෙමෙයි. ඒවා තමන්ගේ කටබතේ සිය දහස් වාරේ කියන්න ඕනේ. ඒක වෙනම දෙයක්. තාම පරිස්සම් වෙන්න ඕනේ මේ තුනුරුවන් මහන්සලා උදෙසා සිතින් කයින් මතනේ කිසිත් තැනක අවඥාවක් නොවෙන්න. විශේෂ සංඝරත්නය ගැන කතා කරද්දී වචනයකින්වත් සංඝරත්නයට දොස් කියන එකක් අනුමෝදම් වෙන්න හොඳ නැහැ සිතින්වත්. ඒ සංඝයාට දොස් කියන එක අහගෙන ඉන්නවත් හොඳ නැහැ. අඩුම තරමින් කන් දෙකෙන් අහන්නවත් හොඳ නැහැ. කන් දෙක ඇඟිලි ගහගෙන අයින් වෙන්න ඕන. මොකද අපේ පිටක සංඝයා කෙරෙහි උදහසක් තරහක් ඇති වුණොත් එහෙම විඳවන්ට වෙන්නේ අපටනේ. ඒ නිසා දොස් කියන අය දාට නැහැනේ අපව රැක බේර ගන්න. අන්න එහෙම කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කළා සංඝයා ගැන ඒ අති උදාාර ගෞරවය පිහිටුවා ගන්න එක තමන්ට හිතසෝ පිණසයි පවතින්නේ. අන්න එහෙම හිතනවා. ඊළඟට සික්ඛාය තිබ්බ ගාරව ශික්ෂාවන් පිළිබඳව තියුණු ගෞරවයක් තියෙන්න ඕනේ අපට නොපිරිහීම පිණසනම්. ඒ කියන්නේ පරිහානිය පිණස පවතින ජීවිතයක එක ලක්ෂණයක් තමයි සීලය ගැන තකන්නේ නැහැ.
සීල ගෞරවයක් ඇත්තේ නැහැ. ශික්ෂාපද පිළිබඳව බුහුමන් කිරීමක් නැහැ. ඒවා පිළිගන්නේ නැහැ. පිළිපදින්න හිතන්නේ නැහැ. ශික්ෂාපද නොතිබුණා නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. ඒ ශික්ෂා ගෞරවයක් නැති ගිහියාට උනත් පැවිද්දට උනත් මේවා බරක්ය, වැඩියක්ය, ඉවත් කළ යුක්තක්ය ආදී වශයෙන් හිතෙන්න බැරි කමක් උනත් නැහැ. ඒ නිසා කල්පනා කරන්න ඕන ඒ ශික්ෂා පිළිබඳ තියුණු ගෞරවයක් අපේ හිතේ තියෙන්නේ. ඇතැම් විට කොච්චර තියුණු ගෞරවයක් තිබුණත් කෙලෙස් උස්සන භාවයන් නිසා කැඩිලා යන අවස්ථා එන්න බැරි කමකුත් නැහැ. ඒ වගේ අවස්ථාවල බුදුරජාණන් අපි දේපනා කරලා තියෙනවා යතහපරාජ සාසනයේවත් මේ විනය තුල වෙච්ච වැරැද්දර නිසි දඬුවම ලබාගෙන පිරිසුදු වන ක්‍රමයක්. ආන්නේ ක්‍රමෙන් වහාම මොහොතක් නමුත් පමානුයි පිරිසුදු වෙන්නත් ඕන. එහෙම වුණාට පස්සේ එයා යතහ තත්පේටි ශික්ෂා මාර්ගය තුලපත් වෙනවා. ඒ නිසා වැටි වැටි තමයි කවදා හරි ආයෙ වැටෙන්නේ නැති වෙන්නම නැගිටින්න තියෙන්නේ. ඒ නිසා ඇතැම් විට ඇතැම් ශික්ෂාපද ඉදිරියේ අපේ ඒ හයිය නැති වෙලා ඒ ශික්ෂාපද රැක බලා ගන්නට නැත්නම් ශික්ෂාපද රකින්නට ඒ පුද්ගලයාට හයියක් නොතිබී බින්දී කෙලසුන්ට බසඟ වෙලා බින්දී ගිය අවස්ථාවක් තියෙන්නට පුළුවන්. හැබැයි ඒක එහෙමයි කියලා ඒ ශික්ෂාපද ප්‍රතික්ෂේප කිරීම, අගරුනිගරු කිරීම කිසිසේත් නොකළ යුතුය. වහාම කැඩී බින්දී ගිය ශික්ෂාපදයක් වේ නම් පමා නොවී ඒ ආරක්ෂ පිරිසිදු කර ගන්නට යථා තත්ත්වයට ගන්න අපි ඔක්කොම උත්සාහවත් වෙන්න ඕනේ. පංචශීලයේ රකින්න තැන ඉඳන් ගිහි ශ්‍රාවකයා. ගිහි ශීලය, පැවිදි ශීලය මේ හැම කාරණයකටම මේක අදාළයි. ඒකයි දේශනා කළේ සික්හාය තිබ්බගාරව. ශික්ෂාවන් පිළිබඳ තිවුණු ගෞරවයක්. ආවට ගියාට ගෞරවයක් නෙමෙයි. ඒ තිවුණු ගෞරවය කියන එක අපට හරියට තේරෙන්නේ නැතිව ඇති. මොකද ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා මහෞත්තම මුනිවරු ඒ තිවුණු ගෞරවය උපරිමෙන් තියාගත්තා. ශික්ෂාව කියුවම ප්‍රාතිමෝක සංවර ශික්ෂාව, ප්‍රත්‍යසන්නිසිත ආජීව පාරිශුද්ධිය, ඉන්ද්‍රිය සංවරය පිළිබඳව මේ ශික්ෂාවේ ප්‍රභේද තියෙනවා. එතකොට ඒකට කියන සතර සංවර සීලයයි කියලා. ඒ සතර සංවර සීලය එකකට එකක් ප්‍රතිබද්ධයි. ඉන්ද්‍රිය සංවරයෙන් තුළ බ්‍රහ්මචර්යාවක් රැක ගන්නට බෑ. එතකොට ප්‍රාතිමෝක සංවර සීලය පරුදු වෙනවා. ඉන්ද්‍රිය සංවරයේ පිණිස ඒකාන්තයෙන් ප්‍රත්‍යසන්නිස්විතේ සහ ආජීව පාරිශුද්ධිය අවශ්‍යයි. පැවිද්දෙන් කැපෙන් ගත්තොත් ගියට වුණත් එහෙම තමයි. එනිසා එකකට එකක් ප්‍රතිබද්ධ වෙන මේ හතරක් හතර වැදෑරුම් ඒ සීලස්කන්ධයන් නැත්තම් ඒ සීලමය ප්‍රතිපදාව පිළිබඳ ඉමහත් ගෞරවයක් තියෙන්න ඕනේ. ගිය වුණත් පැවිදි වුණත් ඒ ගෞරවය තියෙනවා නම් ශික්ෂාපදයක් බින්දෙනවට විශාල බයක් හිතේ ඇති වෙන්න ඕන, ලැජ්ජාවක් ඇති වෙන්න ඕන. මේ වගේ හීන වැඩක් වෙනුවෙන්ද මේ උතුම් මනුස්ස ජීවිතය, මේ වගේ හීන වැඩක් කරන්නද මේ උතුම් කසාවත් අපිම කල්පනා කරන්න ඕන. එතකොට වැරදිච්ච තැන් පේනවා, වරදින්න යන තැන් පේනවා, වැරද්දෙන් අතමිදෙන හැටිත් පේනවා. එසේ නොවුනොතින් පව් කන්දක් ගොඩ ගැහෙනකම් පේන්නේ නැහැ. එතකොට පේන ගත්තොත් එහෙම සමාඩ මරණයට මාසන්න වෙලා හරි ගස ගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. එනිසා මේ පුළුවන් වෙලාවේ අතේ පයේ ගතියේ දෑතේ සමීය ශක්තිය තියෙන වෙලාවේ සත්පුරුෂ ධර්මයේ අසන්නට කන් දෙක බිහිර නොවී තියෙන වෙලාවේ මහා සෑය බලන්න, මහ බෝධින් වහන්සේ බලන්න, සංඝයා දෙස බලන්න, ප්‍රියසින් බලන්න, ඇස් දෙක අන්ධ නොවී තියෙන වෙලාවේ ඒ වගේ බුද්ධෝපස්ථාන කරන්න, සංඝෝපස්ථාන කරන්න, ගත දෑත කර නොවී තියෙන වෙලාවේ ඒවට අප්‍රමාදී පිටිපත් වෙන්න ඕන. එතකොට ඔය කියපු තුනුරුවන් ගෞරවය ඉතා හොඳින් ආරක්ෂා වෙනවා. සංගිහෙත තිබ්බ ගාරව ඊළඟට ශික්ෂා ගෞරවයත් ඒ තුළ ආරක්ෂා වෙනවා. එතකොට ඔය කියපු කරුණ ටික තියෙනවා නම් සමාධිය පිණිස ඒ ජීවිතය ඉදිරිපත් වෙනවා. ඒකට කියනවා සමාධි ගරුවාතාපය කියලා. එතකොට කෙලස්තවන වීරියෙන් යුක්තව ශික්ෂාවෙ හික්මනකොට ඊළඟට සමාධිය පිණිසත් ප්‍රවේශද්වාරයක් යාට විවර වෙනවා. ඒකට තියෙන අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙත. සීලය පිළිහිටපු සත්පුරුෂ ශ්‍රාවකයා ඊළඟට සමත සමාධි, විපස්සනා සමාධිය පිණිස ඒ උතුම් කර්මස්ථාන මාර්ග අනුගමනය කරන්න ඕන. අනුසති භාවනා පුරුදු කරන්න ඕනේ, බ්‍රහ්ම විහාර ගුණ පුරුදු කරන්න ඕනේ, ඔය කවුරුත් ඔය සතර කර්මස්ථාන පුරුදු කරන්න ඕනේ. ගිහි වුණත් පැවිදි වුණත් අහලා තියෙනවා කවුරුත් දන්නවා බුද්ධානුසති මෙත්තාච අසුභම් මරණස්සති ඉතීමා චතුරාරක්ඛා භික්ඛු භාවේ සීලව. සීලවන්ත භික්ෂුවක්, සීලවන්ත ගිහි ශ්‍රාවකයෙක් චතුරාරක්ෂක භාවනා හුස්ම නැල්ල වගේ ළඟ තියා ගන්න ඕනේ. බුද්ධානුසතිය තියෙන්න ඕන, මෛත්‍රිය තියෙන්න ඕන, කය පිළිබඳව තමන්ගේ කය පිළිබඳව අසුභ භාවනාව පිහිටුවලා තියෙන්න ඕන, මරණ සති භාවනාව නිතර යෙදෙන්න ඕන. මේ සතර කර්මස්ථාන හොඳට පුරුදු කරන අතරට ඒවා සතර ඉරියව්වෙන් පුරුදු කරන්න පුළුවන් කර්මස්ථාන. සතර ඉරියව්වේ මේකී කර්මස්ථාන පුරුදු කරන අතරට එතනින් එහා ආනාපාන සතිය වගේ ඒ බඳු උතුම් කර්මස්ථාන වෙනුවෙන් තමන් කාලයක් යොමු කරලා අවස්ථාව සලසා ගන්න ඕනේ. ඊළඟට විපස්සනා මානසිකාරයට අවස්ථාව හදා ගන්න ඕනේ. මේ විදිහට භික්ෂුණාපෙනමක් ඉක්මනවා නම් එයාට සමාධිය ඒකාන්තෙන් උපදිනවා. යමෙකුට සාස්ත්‍ර ගෞරවය තියෙනවා නම්, ධර්ම සංඝ ගෞරවය තියෙනවා නම්, හොඳ පිරිසුදු සීලස්කන්ධය රැකෙනවා නම්, කෙලෙසුන් තමන වීරිය උමනාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම සමාධියක් උපදිනවාම තමයි. ඒක කාමාවචර මට්ටමේ සමාධියක් විය හැකියි. ඒ දිනු කරගෙන අර්පණාවක් විය හැකියි. කොහොම හරි කමක් නැහැ. සමාධියක් උපද්දවා ගන්න පුළුවන්කම ලැබෙනවා. කුසල්පිත ඒකාග්‍රතාවේ පිටුවා ගන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අපමාද ගරු. අප්‍රමාදයට ගරු කරනවා කියන්නේ මුළු කුසල චිත්තෝත්පාදයේම එක පැත්තකින් අප්‍රමාදය.
දැන් මේ බණ ටික අහගෙන ඉන්නවා කියන්නේ අප්‍රමාදයේ ජීවිතයේ තියෙන මේ ධර්ම දේශනාව තුළ දේශකයන් වහන්සේගේ අප්‍රමාදයේ තියෙනවා ධර්ම දානීය තුළ ධර්ම දන් දෙන පිරිසගේ අප්‍රමාදයේ තියෙනවා එතකොට මේ වට සත්‍යේතනාමෙන් ඉදිරිපත් වන සියලු දෙනා මේක අනුමෝදන් වෙද්දී අප්‍රමාදයේ තියෙනවා ප්‍රමාදය කියුවේ මේ ලැබිලා තියෙන ඇසිල්ලේ හෙටකට අනිද්දාවකට මතු යෝගයකට පමා නොකර මේ තප්පරයේ සීලය ආරක්ෂා කර ගන්න ඕන මේ තප්පරයේ දම්පැන් පූජා කර ගන්න ඕන මේ තප්පරයේ බණ දහම් මහාන්ත වනි පුරුදු කර ගන්න ඕන මේ තප්පරයේ සක්මන් භාවනාවේ දෙන්න ඕන මේ තප්පරයේ මේ පරියංග භාවනාවේ දෙන්න ඕන මේ තප්පරයේ යෝනිසමනසිකාරයෙන් ඉන්න ඕන මේ තප්පරයේ කාය දුස්තරයෙන් අතෙම දෙන්න ඕන වචී මනෝ දුස්තරයෙන් අතෙම දෙන්න ඕන මේ තප්පරයේ ත්‍රිවිධ සුචරිතයේ දෙන්න ඕන ආන්නෙම මේ එළඹි එළඹි මොහොතේ ඒ වර්තමාන මොහොතේ කුසලයේ සිත පිහිටවාගෙන ඉන්නකට කියනවා අප්‍රමාද ගෞරවය කියලා. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මාසේ නම් සිල් සමාදම් වෙන්න බෑ. ඊළඟ මාසෙම යනවා. ඕමෝම ගිල බලනකොට මුළු අවුරුද්දම එයාට උතුම් බඹසර සීලය රැක ගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ශික්ෂාපදයක් රැක ගන්න අවස්ථාව ලැබිලා නැහැ. මේ අවුරුද්දේ නම් බෑ කියලා හිතුවොත් මේ මාසෙ නම් බෑ කියලා හිතුවොත් මේ දවස නම් බෑ කියලා හිතුවොත් කැමැති වෙන දවස කවදාවත් එන්නේ නැහැ. මක්නිසාද දවසින් දවස ජීවිතේ තරුණ වෙන්නේ නැහැ. දවසින් දවස අපහසුතා අඩු වෙන්නේ නැහැ. දවසින් දවස ප්‍රශ්න විසඳිලා යන්නේ නැහැ. දවසින් දවස හිතන තරම් නිදහසක් එන්නේ නැහැ. දවසින් දවස හිතන තරම් ඇඟේ හයිය එනවා නෙමෙයි. ඔක්කොම පරිහානියට පක්ෂව තමයි ඉස්සරහට යන්නේ. දවසින් දවස සත්පුරුෂය බහුල වෙනවා නෙමෙයි. අන්න එහෙම හිත ඉන්ද්‍රිය දුර්වල වෙනවා, අතපය දුර්වල වෙනවා. සත්පුරුෂය ඉන්න අය එක්කව භව ප්‍රාප්ත වෙලා හරියනවා, මගහැරිලා යනවා. ඊටාම සීමිත අවස්ථාවක් අපිට මේ තියෙන්නේ. සීමිත දින ගණනක්, සීමිත අවස්ථාවක්. ඔබට මේ අවස්ථාව තවදුරටත් ප්‍රමාදයට හෙළුවොත් මේ මන්නේ අප්‍රමාදී කියන එක නිසා අප්‍රමාද ගරුව කියලා දේශනා කළා. මේ උත්තම බුද්ධ ශාසනය තුළම සැනසින්න පතාහික් වෙනවා කියන එක අප්‍රමාද ගරුව බික්කෝ. පටිසන්තරගාරව පටිසන්තරය ගැන අපිත් වෙන නිතර නිතර දේශනා කරලා තියෙනවා. තවත් ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. පටිසන්තරය කියන්නේ පිලිසඳර. පිලිසඳරේ තියෙනවා දැන් පිලිසඳර කියවම දහම් පිලිසඳර. දහම් පිලිසඳර කියවම අර්ථවත් ප්‍රයෝජනවත් තථාගත පරියාප්ති ධර්මයේ අසන බව දේශන බව සාකච්ඡා කරන බව. අපිට මොකද දැන් ඔන්න වික්ෂුන් වහන්සේලා දෙනමක් හරි ශ්‍රාවක පිරිසක් එකතු වුණාම ධම්මී වා කතා අරියෝ වා තුන්හි භාවෝ දැහැමි කතාවක යෙදෙනවා එක සූත්‍රයක් සාකච්ඡා කරනවා ධර්ම අභිධර්ම පරයයක් සාකච්ඡා කරන විනය පරයයක් සාකච්ඡා කරනවා එව සමගියෙන් සාකච්ඡා කරනවා වාද විවාද පසෙකදා සාකච්ඡා කරනවා මම උගතායි බෞසෘතයයි කියා පෙන්වන්නට නෙමෙයි තමන්ටත් අනුන්ටත් දහම් දැනුම පිණිස සාකච්ඡා කරනවා ඊළඟට ඔවුනවන්ගේ යහපත පිණිස කතා කරනවා ආමිස පරිසන්තාර ධම්ම පරිසන්තාර කියලා දෙකක් තියෙනවානේ දැන් අපි ගත්තොත් දැන් ඔන්න පැවිද්දෙක් ගත්තොත් ඔන්න ස්වාමීන් වහන්සේ නමකට සිවුරු පිරකර ආදී දේ ලැබෙනවා එතකොට ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මගේ සහෝදර වික්ෂුන් වහන්සේට මම මේව දෙන්න ඕන පාත්‍රයට දන් හැන්දක් හම් වෙනවා ඒකේ රසබද්ධයක් තියෙනවා මගේ සහෝදර ස්වාමීන් වහන්සේට මේව පූජා කරා අන්න එතකොට තියෙනවා ආමිස පිළිසඳන ඒ ආමිසෙන් සිව්පස්යෙන් අනිත් සංඝයාට අනුග්‍රහ කරනවා ඔන්න සිවුරු දෙක තුනක් හම්බ වෙනවා මට එකක් ඇති ඊතුරු සිවුරු ටික මම සංඝයාට මගේ සහෝදර ස්වාමීන් වහන්සේට පූජා කරන්න ඕන අන මසුරු කමින් ගොඩ ගහගෙන පරිහරණය කරන්නේ ගිහි කෙනෙක් වුණත් එහෙම තමයි දැන් අපේ ජනමහාරය තියෙනනේ බෙදා හදාගෙන කනුමයි කියලා ඔය ඔක්කොම ಗುಣධර්ම ටික එන්නේ මෙන්න මේ පටිසන්තරය තුළ මේ ධර්මයේ උගන්වන එතකොට ඒකට කියනවා ආමිස පිළිසඳන කියලා ධර්ම පටිසන්තරය කියුවාම තමා සතු දහම් දැනුම අනිත් අයට ලබා දෙනවා ධර්ම දේශනා කරනවා කරවනවා තමන්ට ධර්ම දේශනා කරන්න බැරි නම් ධර්ම දේශකයන් වහන්සේලා ලබා පිරිසුදුව ධර්මය දේශනා කරන පිරිසුදු පරියාප්තියම අරපාන භික්ෂුන් වහන්සේලා ලබා ධර්ම දානයන් ලබා දෙනවා. එතකොට ඒ ධර්ම දානය ලබා දුන්න වෙනවා. ධම් පිළිසඳරක් ලබා දුන්න වෙනවා ලෝකයට. එබැගෙම වැඩිහිටි ලොකු ස්වාමින් වහන්සේලා නමක භික්ෂුන් වහන්සේලාට ඒ ධර්මඥානය ලැබලා දෙනවා. එතකොට ධම් පිළිසඳර තියෙනවා. කොටින්ම කියනවා නම් තමා සීලේ පිහිටා සීලේ අනිත් අයගේ සීලේ දියුණු කිරීම පිණිස කෙරෙන ආමන්ත්‍රණය කතාබහ ඒ දක්වන සහයෝගය ඒ අසුරට කියන ධර්මයේ ප්‍රතිසන්තාරය කියලා. තමා සමාධියේ පිහිටා සමාධිය වඩන ගමන් අනිත් අයටත් ඒ උදෙසා ලබා දීම ඒකට කියනවා ධර්මයේ ප්‍රතිසන්තාරය කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සහ ගිහි ශ්‍රාවකවරු හරි මිත්‍රත්වයකින් ඒ කාලේ කල් ගෙවුවා. මිතු දමින් බැඳී සිටියා. ඒ මිතු දම පරලොවට අනුතුරු වුණේ නැහැ. මෙලොවට අනුතුරක් වුණේ නැහැ. කැලස් සහගත බැඳීමක් නෙමෙයි අව්‍යාජ බැඳීම අව්‍යාජ සෙනෙහසක් ඒ සෙනෙහස ඇති වුනේ මේ ධර්මයේ තුල ඔවුනෝන්ගේ සැපට දුකට ධර්මානුකූලව පිහිට වුණා විශාල විශ්වාසයක් තිබුණා ගිහි අයට මහා සංඝයා ගැන මහා සංඝයාට විශාල කරුණාවක් අනුකම්පාවක් තිබුණා ගිහි සමාජය ගැන එනිසා ඒ ගිහි සමාජයට පිහිට වෙන්න පුළුවන් උපරිම පිහිට වුණා කැපසරුප්පාකාරයෙන් ගිහි අයත් උපරිම වශයෙන් සංඝයාට හොයලා බලලා සැලකුවා දැන් මේ වස්සාන කාලයේනේ ඉතින් අන්න ඒ වගේ එහෙම හිතනකොට ඒ පටිසන්තරය කියන අපිට අවශ්‍යම දෙයක්
භික්ෂුන් වහන්සේ නමක් දැක්කත් බොහොම ප්‍රියමනාප මොහොනේ hina වෙලා හරි කතා කරන්න ඕනි, අවසදයක් සපයා දෙන්නට ඕන. ගිහිය යවුන ඕන එකතු වුණාට පස්සේ බිල්ලෝ වාගේ ඉන්නේ නැතුව ඒ අයත් එක බොහොම මෘදුව නිහතමානීව අවශ්‍ය වචනයක්, හිත නිවන වචනයක්, ආදරණීය වචනයක්, ප්‍රේමණීය වචනයක්, මෙලවට පරලොවට හිතදායක වචනයක් කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනි. මොකද මේ වචනේ පවා කුසල සහගතයි. අපි හිතමුකෝ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෝ ඉන්නවනේ. ඔවුනෝන් කියන්නේ මේ මහා පොළොව මත දුර්ලභ වස්තුනේ. ඒ අයට ප්‍රියමනාප වචනයකින් කතා කරනවා කියන එක පවා මහා ආශ්චර්යමත් පිනක් සිද්ධ වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ හිත සනසන ධර්මානුකූල ආමන්ත්‍රණයක් ආල්පනයක් කියන්නේ ඒ අයගේ ජීවිතවලට මහා ස්වසිල්ල. ඒ නිසා අපි අතරේ පිළිසඳර තියෙන්න ඕනි. තරහ වෙලා මෝනු නරක් කරගෙන එහෙම ඉන්නට හොඳ නැහැ. ඒ මෛත්‍රී, ඒ කරුණාවේ අනුකම්පාව තියෙන අපිට අපි ඉන්නවා කියන හැඟීම අපේ ශ්‍රාවකයන්ට දැනෙන්න ඕන. මේ අපේ ජාතියට දැනෙන්න ඕන. ආන්න එක නැති වෙලා ගියොත් මේ ඔක්කොම පරිහානියට පත් වෙනවා. ඒ නිසා පටිසන්තර ගාඩව තව මේවා විස්තර කරන්න ඕන. අබ්බෝ පරිහානාය නිබ්බානසේව සම්තිකේ. ඔන්න ඔය කරුණ ටික රැඳී තිබේ නම් නිබ්බානසේව සම්තිකේ නිවන සමීපයේ මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අබ්බෝ පරිහානාය පිරිහෙන්නට නම් හේතුවක් නැහැ. එහෙනම් දැන් එදත් නොපිරිහි හිටපු රහතන් උත්තමයෝ, එමෙ නැත්නම් රහතන් අපලගේ පරපුර මෙන්න මේ කරුණ නිසායි නොපිරිහි හිටියේ. අද නොපිරිහි ඉන්නවා නම් ගිහි පැවිද්දෝ මේ කරුණ ටික නිසායි නොපිරිහි ඉන්නේ. අනාගතේ නොපිරිහි ඉන්නවා නම් යම් පිරිසක් මෙන්න මේ කරුණ ටිකෙන් තමයි නොපිරිහි ඉන්නේ. මෙතන තිබුණා බුද්ධ ගෞරවය, ධම්ම ගෞරවය, සංඝ ගෞරවය, ශික්ෂා ගෞරවය, සමාධි ගෞරවය, අප්‍රමාද ගෞරවය සහ පටිසන්තර ගෞරවය. ඒක කරුණක් තියෙනවා නම්, බුද්ධ ගෞරවය තියෙනවා නම් අනිත් කරුණ බොහෝ සෙයින් පිළිටන්න පුළුවන්. ධම්ම සංඝ ගෞරවය තියෙනවා නම් අනිත් කරුණ පිළිටනවා. ඉතින් ඒ නිසා මේවා ගැන වඩාත් වැඩි අවධානයකින් කල් ගෙවන්න ඕන. එළඹෙන සෑම තත්පරයකම මේ උතුම් ගුණ ටික හදා ගන්න කල්පනා කළොත් නිබ්බානසේව සම්තිකේ නිවන සමීපයේ තමයි ඒ භික්ෂු බොහෝයේ ගිහි ශ්‍රාවකයා කල් ගෙවන්නේ. ඉතින් ඒ නිසා මේ උදාාර ධර්ම පරයාය හැම දිනාටම උතුම් ධර්මාවබෝධයට නිවන් පුර වැද සැනසෙන දොරගුලක් විවර කර ගැනීමක් හා සමාන වේවා කියලා බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පදාව සක්දෙව රජතුමාට, සතරවරම් දෙව් රාජවරුන්ට, ආර්ය සුමන සමන් දෙවියන්ට මිහිතලේ පටන් බඹවිමන් දක්වාම, මෙසක්මල පටන් පිරසක්වල දක්වාම සකලවිධ සත්ත්ව ප්‍රජාවටම අයිති වේවා, අනුමෝදම් වේවා කියලා අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛා.

හි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම හදවතක්ම නිවි පහන් වේවා කියලා මෙත් සිතින් මහා සංඝ රත්නේ වෙනුවෙන් මෙලෙසින් ආශිර්වාද කරමි අභිවා

0: ෝග්‍ය සම්පත්තේ සංග සම්පත්ති මේමච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු
1: සාධෝ සාධෝ සාධෝ. ඉරිදා සිරිනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ. මිල කළ නොහැකි උතුම් දායාදය ධර්මදායාදය ඔබ ලැබුවේ. ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ. ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා. ඒ උතුම් දහම් මඟ එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිත් සනසවාලෝ ගරුදේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් නැත් FM රේඩියෝ වේ මේ ධර්මදේශනාවේ ධර්ම දායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා. 0174252214 අංකයට කතා කරන්නට. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා net fm බන වැඩසටහන ඔස්සේ සිත්නේ තසපුව ඉරිද සිත්නේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි.
2: Net Asapur. Net Asapur.

0: කවදත් අලුත් කාගෙත් නැත්.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: අලුත් තැන කාටම මෙලා කසාගෙන ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගෙන ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගෙන ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගෙන සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: 1 සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා 2 අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
5: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 1388 අමතන්න
6: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කර්ණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013636
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
8: මම සමරීක්කවම හරිගෙන ඉන්නේ. මගේ මේ කකුලේ අමාරු අවුරුදු 30ක් විතර වයි කාලයක් තිබුණා. බෙහෙත් කරා හැම තැනකින්ම මම මේක අතෑරලා මගේ වේදනාව උගලගෙන ඉන්නේ මේ නෙට් එකේ මේ කිව්වම බෙදම හත්යේ විතරේ කියන අනිත්‍යද මං ටග් ගාලා නම්බරේ අරගෙන ඒකට කතා කරලා ගිහින් බෙහෙත් කරලා කරනකොට මං වාර දෙකක් වගේ ගියා. ඇත්තටම හොඳටම හොඳයි දැන්. මේ විද්‍යාත්මකව ගොඩාක් ප්‍රින්සිප්ල් වෙනවා මේ
7: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940 යටිහිතේ භාෂාවක් තියෙනවා යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න දවස් 21ක් කරන්න ඉටු වෙනවාමයි
9: Alpha Studio with Kasuni and Lehansa
7: සතියේ දවස්වල උදේ 6ට
10: brought to you by
11: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්

0: Fitnet Asapuan. Fitnet Asapuan.
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක්. ඉරිදා සිට සපුවේ දෙවන පැය ධර්ම සාකච්ඡාවයි අපි ආරම්භන්නට සූදානම් වෙන්නේ. නිවසේ ඉඳලා සිට සපුහනයි ඉන්නවා. වාහනේ ගමනක් බිමනක් යන ගමන් සිට සපුහනයි ඉන්නවා. නිවි හැන හිල්ලේ තමන්ට සුපුරුදු පරිසරය තුල හුදෙකලාව ධර්ම අහන්නට ප්‍රිය බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතරතුර සමහර විහාරස්ථානවලත් සිට සපුව ප්‍රචාරය කරනවා. ඒක හරි සතුටක්. මම මේ ඇත දවසකදී දුටුව දෙයක් තමයි අපේ net fm රේඩියෝවේ බෞද්ධ වැඩසටහන්, ඒ අතර සිට සපුව ඇතුළු පූජාවන්, ඒ වගේම හවස බුදුගුණ වන්දනාව, මේ දේවල් අපේ ස්වාමීන් වහන්සේ මම ළඟ දවසක යම් බඩුවාගයක් ගන්න වෙළඳ පොළට ගියා. ඒක ආයතනයකට ගියා. ඔය ඇඳුම් නිමි ඇඳුම් ඇතුළු කොටගෙන තියෙන දේවල් තියෙන ආයතනයකට, විවිධ දේවල් තියෙන බහුභාණ්ඩ තියෙන ආයතනයකට, ඒ ආයතනයේ විකුණන්න තියෙන රේඩියෝ යන්ත්‍රයක net fm තමයි සුසර කරලා තිබුණේ. ඒ වෙලාවේ වීකෙන්ඩ් එක සති අර්ධ දවස සිට අසපුව අහමින් තමයි හිටියේ. මට හරි සතුටකුත් දැනුණා. අපේ දරුවෝ මට කියනවා තාත්තේ තාත්තගේ වොයිස් එක තමයි මේ ඇහෙන්නේ කියලා. ඉතින් එහෙම ඇහුනහම පොඩි සතුටකුත් දැනුණා. ඇත්තටම මේක හරි ප්‍රයෝජනවත් නේ. එහෙම ප්‍රයෝජනයක් නැති දෙයක් මිනිස්සු භාවිත කරන්නේ නැහෙනි. එහෙනම් ටක් ගාලා වහලා දානවනේ. ඕන තරම් රේඩියෝ තිබෙනවා, නැත්නම් නාලිකා තියෙනවා, ඊට අමතරව තවත් ඕනෑ තරම් මාධ්‍ය තියෙනවා. එහෙම තියෙද්දිත් රේඩියෝවට මේ වගේ වැඩසටහනකට මුල් තැන් දෙන්නේ වටිනාකමක් තිබෙන හින්දා නේ කියලා මට හිතුණා. තින වටිනාකමත් එක්ක අපි සමාජගත කරලා තියෙන දේ පිළිබඳව සතුටකුත් හිතේ මතුවුණා. එතකොට මට හිතුණ දේ තමයි මේ ස්වාමීන් වහන්සේ මේ කාරණා සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට ලබා දුන්නු මඟ පෙන්වීම නිසානේ. එතකොට මගේ හිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා ගෞරවයක්ම මතුවුණා. අද මට ඒ ගෞරවයත් එක්ක අපි ශ්‍රාවකයන්ට කියන්න තියෙන්නේ අපට අපේ ශාස්ත්‍රෝන් වහන්සේ තරම් වටින තවත් කෙනෙක් නැහැ. උන්වහන්සේ මුදුන් තැන තබාගෙන උන්වහන්සේ වටා එදා කොණ්ඩඤ්ච මහරහතන් වහන්සේගෙන් ඇරඹි සම්බුද්ධ ශාසනයේ මහා සංඝරත්නය මේ දක්වාම පැවතෙනවා. ඒ පෙන්වා දෙන දහම් වටපිටාවෙන් තොරව අපට අපේ හිත හදාගන්න තවත් අවස්ථාවක් නැහැ. උන්වහන්සේලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නේ ඔබේ අපේ ජීවිත හඩගස්සවාගෙන සසරේ බය දැකලා එහි නිමාව වූ නිවන කරා යන්නට මාර්ගෝපදේශයක් වශයෙන්. ඒ නිසා ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නට ඕන. ඔය සමහර ඔය අතරත ඌව වැඩක් නැහැ කියලා බොහොම නොයවසිල්ලෙන් කටයුතු කරන අය ඉන්නවා. ජීවිතේ බණ අහන්න වෙලාවක් නැහැ කියලා කාර්යබහුලත්වය නිසා, අර බිසි නිසා මානසිකවත් කායිකවත් පීඩා විඳින මිනිස්සු ඉන්නවා. ඉවසීම නැති නිසා කොතරම් ජීවිතේ විනාශමුඛයට යනවාද කියනවා කාරණාවට ඕනෑතරම් සාක්ෂි සපයන්නට අපේ මේ ඉන්න සමාජ ක්‍රමය තුළ ප්‍රස්තුත ඕනෑතරම් මතුවෙනවා. ඒ නිසා මට හිතුණාද අපේ ජීවිතවලට ධර්මය ලං කරගන්නට ඉවසීම කොතෙක් වැදගත්, අපේ ජීවිතේ හැඩගස්සවා ගන්නට ඉවසීම කොතෙක් වැදගත්, අපේ ජීවිත තුළ අපි ආතතියෙන් පෙළෙනවා නම්, මානසික පීඩාවකින් පෙළෙනවා නම්, ඒ තත්ත්වයෙන් මිදෙන්නට ඉවසීම කොතෙක් වැදගත්, ඒ සියල්ල මතින් ධර්මාවබෝධය කරා යන මිනිසෙකුට ඉවසීමේ වටිනාකම කුමක්ද කියන කාරණය ධර්මානුකූලව අපේ ස්වාමීන් වහන්සේ හමුවේ ඔබට ලං කරන්න. බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව නැවත වාරයක් සිට අසපුව ධර්ම සාකච්ඡාවට අපේ අතිපූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේව පිළිගනු ලබන අවසර අපේ ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, සාකච්ඡාව ආරම්භ වන වෙලාවේ මම අපේ ශ්‍රාවකයන්ට සිහිපත් කරන මේ වැඩසටහන නේත්‍රාලෝක YouTube නාලිකාවේ තිබෙනවා. ඒ නිසා ඔබට පුළුවන් නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් නැවත නැවත අහන්න. අහපු නැති අයට ඒ සඳහා අවස්ථාව උදා කර දෙමින් මේ පිළිබඳ සිහි ගන්වන්න. ඒ සඳහාත් ඔබට ආරාධනා කරමිනුයි අපි ධර්මය සාකච්ඡාවට ප්‍රවේශ වෙන්නේ. සනස, මේ මම මේ ප්‍රකාශ කරපු කාරණාත් එක්ක අපේ සමාජය දිහා බැලුවහම නොයවසිලිමත් ස්වභාවයක් පේන, හැම දෙයක්ම හරි හදිසියෙන් ක්ෂණිකව කරන්නට පෙළඹෙන සමාජයක් තියෙන. ඒවැ ප්‍රතිඵලයක් අපිට කිරි මුදනකොටම, මේ කිරි දොවනකොටම මිදෙන්නේ නැහැ වගේ අපි හිතන් ඉන්නවා. කිරි දොවනකොටම මිදෙන්න ඕනවා, එහෙම හැඟීමක් තියෙන. ඒ කියන්නේ කරන පළක්කුවෙන් ඒකේ ප්‍රතිඵල එන්න ඕන. හැබැයි ඕනෑම දෙයක ප්‍රතිඵල කර්මය සහ විපාකය අතර ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙයි අපිට කොයි වගේ සම්බන්ධතාවයක් ඇද තිබෙන්නේ කියලා. ඒ නිසා සයනස, මේ අද පිවිසුමේදී අපි මේ ඉවසීම පිළිබඳ කන්ති ගුණය පිළිබඳ ටිකක් කතා කළොත් හොඳයි කියලා මට හිතෙනවා. ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කරනවා. මිනිසියෙකුට ලෞකිකවත් ලෝකෝත්තරවත් සැනහෙන්නට හැඩගස්වා ගන්නට ජීවිතයේ ඉවසීම කොතෙක් වැදගත්ද කියලා පැහැදිලි කරලා දෙන්න අපේ ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ.
2: හැම දිනාටම බොහොම මෙත් සිතින් නැවතත් මම ආශිර්වාද කරනවා. මේ සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව උපයෝගී කරගෙන ජීවිතයට ධර්මමය අස්වැසිල්ල ලබා ගන්නට වාසනාවත් භාග්‍යවත් සැලසේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වැඩසටහන අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, මහරහතන් වහන්සේලා ගැන දැක දැන හැඳින ඒ උතුම් ධර්ම මාර්ගයේ අනුව ගමන් කරන්නට ධෛර්යයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් වරුණ, සියලුම බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන තාක් වදාරන අනුශාසනාවක් තියෙනවා. ඔබ අහලා තියෙනවා, බොහෝ දෙනා දන්නවා. කන්ති පරමං තපෝ තිතික්ඛා නිබ්බානං පරමං වදಂತಿ බුද්ධා. නයිපබ්බජිතෝ පරූපඝාති නසමනෝ හෝති පරං විහෙත යන්තෝ. ඉවසීම උත්තම තපසක්. බුදුරජාණන් වහන්සේලා සමකල්ලි ඒ ශාන්තමා නිවන උතුම් දෙයක් කියලා දේශනා කරනවා. අනුන්ට හිංසා කරන්නේ කිසිසේත් පැවිද්දෙක් වෙන්නේ නැහැ. අනුන්ට හිංසා කරන්නේ ශ්‍රමණේක් නොවේ යන අවවාදය සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. එතකොට වරුණ, ඉවසීම කියලා කිව්වහම ඉවසීම ඉවසිය යුතු දේ තියෙනවා, නොම ඉවසිය යුතු දේ තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඉවසන්ට ඕන දේ තියෙනවා, නොඉවසිය යුතු දේ තියෙනවා. එතකොට ඉවසිය යුත්තේ කුමක්ද, නොම ඉවසිය යුත්තේ කුමක්ද කියලා ඉතා හොඳින් තෝරා පහදා ගන්න ඕනේ. ඒ වගේම ඉවසීමේ අවස්ථා තියෙනවා වරුණ. දැන් ඉවසනවා කිව්වට ඒක සුළු පටු ගුණයක් නෙමෙයි. ඒ ගුණය හා ප්‍රතිබද්ධව, ඒ ගුණය හා බැඳිලා මුළු දස පාරමිතාවම දිනු වෙනවා. ඒ ගුණය හා ප්‍රතිබද්ධව සියලු ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්ම වැඩෙනවා. මුළු නිවන් මගම රඳාලන අග්‍රේස්වර මුදුන් මුලක් වාගේ වරුණ ඔය ඉවසීමේ ගුණය. ඉතින් අන්නේ කාරණේ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගෙන ටික ටික නමුත් වරුණ ඉවසන්න පුරුදු වෙන්න ඕන. එතකොට දැන් සාමාන්‍ය මෙහෙම හිතන්න, ඕන කෙනෙකුට මේ ලෝකේ ඉපදුනාට පස්සේ මෙන්න මෙහෙම අවස්ථා එන මිනිස් අධෛර්ය, එහෙම නැත්නම් කටයුත්තේ පසුබැසීම, වීරිය නැතිවීම, ඒ වගේම ආරම්භ කරපු වැඩක් මුළුමනින්ම අතහැරලා දාන දැම්මට මේක කරගෙන යන්න බෑ කියලා හිතෙන එක. ඊළඟට බය දැනෙනවා, ශෝකය දැනෙනවා, ලැජ්ජාවෙන්ට හේතු වෙන අවස්ථා තියෙනවා. ඊළඟට කෝලහල කරන, නඩුහබ කියන, කෝප වෙන්න, මේ වගේ නොයේ කරදර ජීවිතේ උපන් මිනිසාට කාටත් කලින් කල පැමිණෙනවා. එතකොට ඒ අවස්ථා අභියස අභ්‍යන්තරයේ වෙනසකට භාජනය නොකර කාම කෝප දැවිලි ඇති වෙන්නට නොදී, ආවේගශීලී වන්නට නොදී දරා ගැනීමට සාමාන්‍යයෙන් කියන්නේ ඉවසීම කියලා වරුණ. ඔන්න ඉවසීමේ ගුණය. එතකොට මේ ගුණය මහඟු ගුණයක්. බුදුපසේ බුදු මහරහත් මුනිවරු පරම්පරාවක් දිනු කරපු ගුණයක්. ආසන්නම උදාහරණය තමයි බණ පොතේ සාතිසේ ප්‍රසිද්ධ ක්ෂාන්තිවාදී ජාතකය. එතෙන්ට ඒ ඉවසීම දිනු කළේ අති දීර්ඝ කාලවකවානුවක් පුල පුහුණුවේ යෙදিলা වරුණ. ඉස්සෙල්ලාම කාගේ හරි රැවුමක් ගෙරවුමක් ඉවසන්න බැරි තැන ඉඳන් ඒ ඉවසීම හදාගෙන එතනින් එහාට නපුරු වචන ඉවසන කෙනෙක් වෙනවා. ඇනුම් බැනුම් ඉවසනවා, පහර දීම ඉවසනවා. තවත් මේ ඉවසල අවසානයේ ජීවිතේ නැසුවත් වචනයක් නොකියන තැනට මහබෝසතාණන් වහන්සේලාගේ ඒ ඉවසීම පාරමිතාවක් කොට දිනු කිරීම මේ ලෝකයේ ආශ්චර්යමත් කාරණයක්. ඒ වගේම වරුණ, ඉවසීමක් හදවතක පිහිටන්න බොහෝ සෙයින් මේ උත්තම ධර්ම මාර්ගයම තමයි එකම පිළිසරණ. වෙන කිසිම පිළිසරණක් නෑ. මොකද ලෝකය කිසිසේත්ම ඉවසන්ට මඟ පෙන්වන්නේ නෑ. හැම වෙලාවකම වෛරයට වෛරයෙන් ප්‍රතිචාර දක්වන්න එහෙමම තමයි ලෝකය උගන්වන්නේ. ඒක තමයි ජයග්‍රහණය කියලා හිතන්නේ. මෙන්න මෙතන වැදගත් කරුණක් වරුණ, ලෝකයා ඉවසීම පරාජයක් කියලා සලකනවා බොහෝ සෙයින්. මේ ධර්මයේ එක පදයක් හරි කන වැකිච්ච කෙනෙක් තමයි වරුණ හිතන්නේ මේ ධර්මයේ එකම පදයක් හෝ සවනත වැකුණ කෙනෙකුටම පමණයි ඉවසීමේ අවස්ථාව සැලසෙන්නේ.
1: ඒ කියන්නේ ඔබ වහන්සේ කියපු කතාව ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඉවසීම පිළිබඳව සමාජය දකින්නේ බුදුදහමින් තොරව, නැත්නම් ධර්මයෙන් තොරව ඉන්න කෙනෙක් දකින්නේ තමන්ගේ ජීවිතේ මදි පුංචිකම පහත් තත්වයට හෙදීමක්, අනිත් අය ඉස්සරහා කඩා වැටීමක්, එහෙම නැතිනම් තමන්ගේ තත්වේ බාල්දු කිරීමක්. මෙන්න මෙහෙමනේ කියන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ධර්මය දන්න කෙනෙකුට තමයි ඒකේ හරි වටිනාකම තේරෙන්නේ.
2: එංගවත් තරුණ, ඒක එහෙමම තමයි. ඉවසීමෙන් ලැබෙන සැනසීම ගැන දන්නෝ ලෝකෙ කිසිදාක අකුසලයක් ඇතිවන විදිහේ කායික හෝ වාචසික හෝ මානසික ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේක අමාරු තැනක් වරුණ. මේක ආත්ම සංඥාම, සක්කාය දිට්ඨිය, මානය, අතිමානය මේවත් එක ප්‍රතිබද්ධව තමයි මතුවලා එන්නේ. ඒ කියන්නේ දැන් හිතන්න මං වගේ කෙනෙකුටයි එහෙම කියන්නේ ආදී වශයෙන් අර ආත්ම සංඥාවේ ඉස්මතු වීම සක්කාය දිට්ඨියේ බලපෑමේ පමණින් නොඉවසීම නැත්තම් ඉවසීමක් නැතිකම පුද්ගලයාගේ ඉස්මතු වෙනවා. ඒ වගේම මේක එකපාරට හදන්න පුළුවන් ගුණයකුත් නෙමෙයි මරුණ. අපි දැන් කොච්චර කතා කරා. ඇවිස්සෙන අරමුණේ සංසාරයක් පුරාවට ඇවිස්සීලා. එහෙම ආපු ගමනක්නේ තියෙන්නේ. මේ හිත ඉවසීමේ මාර්ගය තුල පරිභාවිත වුණාම නෙමෙයිනේ. නොඉවසීමම තමයි මේ හිතට බොහොම හුරු දෙයක නිසා එක තප්පරෙන් වරුණ මේ හිතක් අවසන්න පුළුවන් ඕන කෙනෙකුගේ. බොහෝසෙයින් එක තප්පරෙන් හිතක් අවසන්න පුළුවන්.
1: ඒ කියන්නේ අපි ඒක හැමතිස්සෙම හැම මොහොතකම අපි ඒක එතකොට ප්‍රගුණ කළ යුතු ධර්මයක් නේද ස්වාමීන් වහන්ස?
2: ඉතාලම සිහි කල්පනාව ඒ පිළිබඳව හිත හිතා ප්‍රගුණ කරන්න ඕනි. ඒක මෙන්න මෙහෙම වරුණ සලසුමක් අනු ඉවසීම හදා ගන්නවා නම් කෙනෙක් මේක ඉතාම වැදගත් කාරණයක්. එක පාර්ට මම සියලු දේ ඉවසනවා කිව්වට එහෙම ඉවසන්න බෑ වරුණ. එහෙම ඉවසීමක් සිද්ධ වෙන්නේ දැන් ස්වාමීන් වහන්සේලගේ පැත්තේ මහා සංඝරත්නය ධර්මයේ පුරුදු කරපු කෙනෙකුට ඒක බර දෙයක් නෙමෙයි, අමාරු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් දැන් සාමාන්‍ය ජීවිතයක ඉවසීම පුරුදු කර ගන්නකොට වැදගත්ම දේ තමයි එයා ඉස්සෙල්ලාම හිතන්න ඕනි මොනතරම් හිතට තරහක් ගැටීමක් ආවත් මම මේ අද දවස තුල නපුරු වචනයක් කියන්නේ නැහැ. කිසිසේත්ම මගේ හිතේ තියෙන ඒ තරහව මොනම හේතුවකින්වත් මම පේන්න සලස්වන්නේ නැහැ. ඔන්න ඔතනින් ඉස්සෙල්ලාම ඉක්මෙන්න ඕනි වරුණ. එනි ඒකෙන් අදහස් කරේ හිතට තරහා එනවා, ද්වේෂය එනවා, ගැටීම උපරිමයක් හිතේ තියෙන්න පුළුවන්. හැබැයි එය පාදක කරගෙන වචනයෙන් හෝ කාය කර්ම වලින් බාහිරට කිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒක වැදගත් කාරණයක් වරුණ. යෝ කෝපනෙයේ නකරෝති කෝපං නකුජ්ජති සප්පුරිසෝ කදාචි. අන්න බුද්ධ වචනය කෝපය තරහව ඇතිවන අරමුණේ එසේ නොකරගෙන සිටීම. ඒ කියන්නේ දැන් ඉවස ගන්න බැරි දරා ගන්න බැරි තැන් එනවනේ. ඒ තැන්වල කෙසේ හෝ ඉවසා ගැනීම කෙසේ හෝ දරා ගැනීම. ඒක සත්පුරුෂ ලක්ෂණයක්. ඒකයි කිව්වේ සත්පුරිසෝ කදාචින කුජ්ජති. සත්පුරුෂයා කිසිදාක තරහක් ඇති කරගන්නේ නැහැ. හැබැයි වරුණ කුද්ධෝපිසෝ නාවි කරෝති කෝපං. තං වේ නරං සමනමාහු ලෝකේ. ඒ කියන්නේ කේන්ති ආවත් කිපුණත් තරහක් ආවත් ගැටීමක් අභ්‍යන්තරයේ ඇති වුණත් ඒක පෙන්නන්නේ නැහැ. අන්න එතන ජයග්‍රහණය. කෙනෙක් ඉස්සලාම අපි ඔක්කොම අදිෂ්ඨාන කරගන්න ඕන මගේ අභ්‍යන්තරයේ දේශ සහගත වෙලා තියෙන අවස්ථාවක් ඕන තරම් එන්න පුළුවන් ජීවිතේ. කොයි අතින් බැලුවත් ගැටීමට හේතුනේ තියෙන ජීවිතේ.
1: ඒ කියන්නේ අපි අනාගාමී වෙනකම් අපිට ඒ தത്വයට මුහුණ දෙන්න වෙනවනේ ස්වාමිනාස.
2: අනිවාර්යෙන් අනාගාමී මාර්ගයේදී ද්වේෂයේ මුළුමනින්ම ප්‍රහාණය වෙන්නේ. එතකොට එතනින් මෙහාපතේ ඒකාන්ත බලපෑම එනවම තමයි. එතකොට හිතන්නවනේ මොනතරම් දේශ සහගත පසුබිමක වුවද මම නරක වචන කතා කරන්නේ නැහැ කියලා ඉස්සෙල්ලා හික්මෙන්න ඕනි. දැන් බොහෝ දෙනාට ඒ ද්වේෂය නිසා, නොයවසීම නිසා ඇතිවන ඊළඟ බලපෑම එන්නේ ඒ තුල ඇති කරන කාය කර්ම වචී කර්ම අනුසාරයෙන්නේ. මේ ලෝකේ මිනිසුන්ට විපත් පැමිණෙන තැන ඔතනනේ වරුණ. තප්පරයක් ඉවසන්න බැරි වීමෙන් ජීවිතාන්තයක් දක්වා හිරේ වැටෙන මිනිසු නැද්ද? තප්පරයක් ඉවසන්න තිබුණේ. අනිත් එක වරුණ කිසිම නාම ධර්මයක්, රූප ධර්මයක් නිත්‍ය නැහැනේ. එතකොට හිත ඒකට පුරුදු වෙලා තියෙන්න ඕනි. මේ අවස්ථාවේ මම මේ තප්පරේ කොහොම හරි ඉවස ගත්තොත්, අද දවස ඉවස ගත්තොත්, මේ හෝරාමක් ඉවස ගත්තොත්, මේ සතිය මේ මාස ඉවස ගත්තොත්, එතනින් එයා මගේ ජීවිතයට පහසු කාලයක් උදා වෙනවා. මේ ප්‍රශ්නේ විසඳලා යනවා. සදාකාලික නෑ. අන්නේම අර ඒ ඕනම ප්‍රශ්නයක් නිත්‍ය වශයෙන්, සදාතනික වශයෙන් ආත්ම සංඥාවෙන් ගන්න හොඳ නෑ. එහෙම ගත්ත ගමන් තමයි අභ්‍යන්තරයේ ආකූල වෙන්නේ, ව්‍යාපාදයෙන් ක්‍රෝධයෙන් යුක්ත වෙන්නේ, ඉවසන්න බැරි වෙන්නේ. එනිසා අන්නේම හිතුවට පස්සේ මේ ජීවත් වෙන්න ඉතාම පහසු ක්‍රමයක් වරුණ මේක. අනිත් එක ඉවසීමේ ගුණය කියන එක, ඔව් වරුණ, ඉවසීමේ ගුණය කියන එක තනියෙන් නෙමෙයි වර්ධනය වෙන්නේ. තනි ගුණයක් හැටියට නෙමෙයි. සත්පුරුෂ ධර්ම මාලාවක් එක තමයි, සත්පුරුෂ ධර්ම මංජුසාවක තමයි වරුණ මේ ඉවසීමේ ගුණයක් වැඩෙන්නේ. ඒකට පරිවාර ගුණ දියුණු කර ගන්න ඕන. පරිවාර හැකියාව දියුණු කර ගන්න ඕන.
1: හොඳයි. සනන්ස මට හිතෙනවා අපි ඒ ගැන ටිකක් කතා කළොත් හොඳයි කියලා. පරිවාර ගුණධර්ම මොනවද කියලා ඉවසීමත් එක්ක සමීපව අපේ ගොඩනංවා ගත යුතු, වර්ධනය කරගත යුතු. ඊට මත්තෙන් දැන් ඔබ වහන්සේ කියපු තැන පොඩක් මට හිතෙනවා ප්‍රායෝගිකව කතා කළොත් හොඳයි කියලා. උදාහරණයක් විදිහට මම ගන්නේ මාවමයි ස්වාමීන් වහන්සේ. දැන් මමත් අවුරුදු 20කට ආසන්න කාලයක් දහම් වැඩසටහන් සිදු කරනවා. ඉතින් මේ කාලය තුල ධර්මයේ පිළිබඳ යම් ආකාරයකට ස්වාමීන් වහන්සේ ගෞරවයක් අපේ හිතෙත් මතුවලා තිබෙනවා. එනම් මුදු ස්වාමීන් වහන්සේ අර වහන්සේ සිහිපත් කළා වගේ අපි තාම සෝතාපන්න ආදී කොටගත්තු මේ මගඵල නොලැබූ නිසා දෝමන්ද. හැබැයි අපිටත් සමහර අවස්ථාවල ඉවසීම නැති වෙනවා. එහෙම සිදු වුණු අවස්ථා ඕනෑතරම් ජීවිතේ අපිට සිහිපත් වෙනවා. ඒතර මම මේ ආසන්න කාරණාවකින් ඔබ වහන්සේගෙන් විමසා දැනගන්න. මේක මම හිතන්නේ පොදුවේ හැමෝටම වැදගත් දෙයක්. ඒකට තම තමන්ගේ ආසන්නතම එවැනි සිදුවීම් එක්ක ගලපා බලලා අපි මොකද්ද එතනදි කරන්නට ඕන? අපි කොහොමද හැසිරෙනවා? අපි හැසිරුණ විදිය වෙනස් කරගන්න නම් මොනවද ಉಪಯೋಗී කරගන්න පුළුවන් ක්‍රමවේද කියලා අපිට දැනගන්නට පුළුවන්කමක් ලැබෙවි. සනස දැන් මම ආයතනයේ වැඩ කරනකොට ගිහිල්ලා වාහනේ නවත්තන තැනක් තියෙනවා. ඒ තැන මම එදා යනකොට වාහනේ නවත්තන්න වෙන කෙනෙක් වාහනයක් නවත්තලා ගිහිල්ලා මගේ ස්ථානේ මට වෙන් කරලා තියෙන ස්ථානේ මගේ හිතේ තරහක් ඇති වුණා. පොඩි ද්වේෂයකුත් මතු වුණා. ඒ තරහ තියුණු වෙන අවස්ථාවක් තිබුණා. මම ඒ සිකියුරිටි මහත්මයෙකුට නැත්නම් මේ ආරක්ෂක අංශිකයෙකුට කතා කරලා කිව්වා මෙතන මගේ වාහනේ නවත්තන තැන වෙන කවුරු හරි කෙනෙක් මෙතන වාහනේ නවත්තලා මේක වහම අයින් කරලා දෙන්න කියලා. එහෙම ඕනොත් එතකොට කලබල වෙලා හොයන්න ගත්තා. හැබැයි අවස්ථාවනුකූලව ස්වාමීන් වහන්සේ මං ඊට පස්සෙ මගේ හිතේ මතු වුණු තරහත් එක්ක මම එතන ඉස්සරහින් මගේ වාහනේ නවත්තලාව ආයේ වෙන වාහනයකට ගන්න බැරි වෙන විදිහ. සහ එය පසු කරලා යන්න තියෙනවා තව ගිහිල්ලා අනිත් තැන් වල නවත්තන වාහනේ ඒ වාහන වලටත් යන්න බැරි වෙන විදිහ නවත්තලාව මගේ හිතේ කේන්තියයි මතු වුණේ. හැබැයි මම ආයතන පරිශ්‍රයට ආවට පස්සේ මට හිතෙනවා මං කළේ වැරද්දක් කියලා. එස් මං ආපහු පහළට ගිහිල්ලා එතනින් වාහනේ අයින් කරලා අර සිකියුරිටි අයටයි එහෙම පස්සේ ඒ වාහනේ නවත්තපු අයටයි දෝෂාරෝපණය කරන්නට යෙදුණා. යෙදුණා ඊට පස්සේ ආපහු ඒ කෑ ගහලා මම උඩට ආවා. වාහනේ එතකොටත් අයින් කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ ටිකක් කලකට මටම හිතුණා මං ගැන පොඩි ලැජ්ජාවක් ස්වාමීන් වහන්සේ. මම වහන්සේගෙන් අහන්නේ මට එතකොට මට වගේම අනිත් අයත් එක පහසුවක් මට මං ගැන ලැජ්ජාවක් ඇති වුණා. මං කතා කරපු විදිය හරිද? මමත් බෞද්ධ වැඩසටහන් කරන්නේ කෝ අපතුල ධර්මයේ නෑනේ. මේක හොඳම අවස්ථාවක් නේද ධර්මය පිළිබඳ විමසා බලන්න. අට මට එහෙම උනේ ඇයි කියලා මම විමසා බලලා මං ආපහු පල්ලෙහාට ගිහිල්ලා ඒ සිකියුරිටි අයගෙනුත් සමාව ඉදලා ඒ උණු සිදුවීම පිළිබඳව කනස්සල්ලත් පළ කරලා ඊට පස්සේ සමතේකටපත් කරගෙන ආවා. මට හිතුනේ සල්නාංශ ඒ වගේ අවස්ථා ඕනෑ තරම් අයට ජීවිතේ මුහුණ පාන්නට වෙනවා. එතකොට සමහර විට පියේ දිගින් දිගටම ගෙනියවෙමු තමයි ඔය පාතාල කණ්ඩායම් දිගින් දිගටම එක එක අය මරාගෙන යන්නේ. සමහර හිංසා පීඩා පමුණුවමින් දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. මට හිතෙන ස්වාමීන් වහන්සේ මම ලැබු ජයග්‍රහණයක් だっ කියලා මට ඒක හිතුනේ. කැමැතිය වහන්සේගෙන් දැනගන්නට අපිට ඒ වගේ ජීවිතේ මුහුණ පාන වෙන අවස්ථාවලදී අපි අනුගමනය කරන්නට ඕන මොන වගේ ක්‍රියාපිළිවෙතක්? කොහොමද අපි ධර්ම මාර්ගය තුල ඒ අපේ ජීවිතේ ලං කරගන්නේ අපේ ස්වාමීන් වහන්සේ?
2: පින්වත් වරුණ, නොයවසීම ඉවසන්න බැරිකම සංසාරයක් තුල අපව අනර්ථයට හෙළපු ධර්ම ස්වභාවයක්. ඒක අකුසලයක්, පාප ධර්මයක්. එතකොට වරුණ, දැන් ඔබට මේ බුද්ධ ශාසනය මුණ ගැසුණා, මේ ධර්මයේ පරිශීලනය කරන්න ලැබුණා, දහම් වැඩසටහන් ඔබට පුද්ගලිකව කරන්න ලැබුණා. දැන් ඔබ කල්පනා කරා මේ මගේ අතින් සිද්ධ වුණේ වැරද්දක් නේද? නොතරම් දෙයක් නේද? මේ මෙසේ නොවිය යුතුයි නේද? මේ ධර්මයෙන් මගේ ජීවිතයට මම ධර්මයේ ගල්ප ගන්නට ඕනේ නේද? වහාම ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය ඉපදුණා. වහාම සතිය පහළ වුණා. වහාම එකට ප්‍රතිකර්ම කළා. ප්‍රතිකර්ම කරලා සමාව අරගෙන වැරද්ද නිවැරදි කරගත්තා. ඔන්නෝග තමයි වරණ ඔබ ධර්මයෙන් ලැබලා තියෙන පුහුණුව. ඔබ ඔය පහුගේ කාලේ පුරාවට දහම් වැඩසටහන් අනුසාරයෙන් ඔබේ ජීවිතයට ඇතුළු වෙච්ච ධර්මමය සාරය ඔය ඉස්මතු වුණේ. අන්න එතනින් සතුට වෙන්න ඕනි. අර කාරණේ පිළිබඳව දකින්නට ඕන එක සංසාරයේ ස්වභාවයක් හැටියට. කෙලෙස් ධර්ම ඉස්මතු වුණාට පස්සේ ඕනම පුද්ගලයෙක් විરૂප රූප ස්වභාවයට පත් වෙනවා. ඒ කියන්නේ ක්ලේශේ විසින්, පාපේ විසින්, අකුසලේ විසින් පුද්ගලෙක් පෙළන්න පුළුවන් උපරිම අනර්ථයට හේලෙනවා. මෙන්න මේක හිතන්න. යම් විදියකින් වරුණ ඔබට මේ ධර්මයේ මුණ නොගැසුණා නම්, බුදු ගුණ ටිකක් සවනත නොවැකුණා නම්, ඔබ ඔය සිද්ධ කරන දහම් වෙනසටහන් සිද්ධ කිරීමේ අවශ්‍ය වටපිටාව ඔබට නොතිබුණා නම්, එහෙනම් සිද්ධ වෙන්නේ මොකක්ද? ওই විදියට කවදාවත් ওই ප්‍රශ්නේ විසඳගන්නේ නැහැ. ඔක සංසාරයට අරන් යන ප්‍රශ්නයක් බවට උනත් පත් කරගන්න පුළුවන්. අර ඒ කාලේ තියෙනවනේ වරුණ, ඔය බණ කතා තියෙනවනේ, මේ ජටාවක් පොඩ්ඩක් පැහැගිච්ච එකක්. සමාවත් tillව මහබෝපතාණන් වහන්සේ. ඔය වරුණ තියෙනවා බණ පොතේ කතාවක්. ඒ මහබෝපතාණන් වහන්සේත් මහා ඍද්ධිමත්ෙක්. ඍද්ධිමත් තාපසවරේ. තවත් තාපසවරේ කියලා ඒ ඍද්ධිමත්. රාත්‍රියේ කාලේ දෙන්නම එකම ශාලාවක නමාතැන්ගත්. බෝපතාණන් මහසාර අවදි වෙලා රෑමැදියමක් කැසිකිරියට වගේ යන්න පිටත් වුණා. එතකොට අර ජටා මණ්ඩලෙ ටිකක් පැහැගුණා. ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි. අන්තිමට එනකොටත් පෑගුණා. මොකද අර තාපස්තුමා හේතුවෙන් දැන් අනිත් පැත්තෙන් යයි කියලා. මේ ආයසරයක් පෑගිය කියලා අනිත් පැත්තට ගියා. කොහොම හරි අවස්ථා දෙකේම පෑගුණා. කිව්වා මේක මම හිතලා කරපු දෙයක් නෙමෙයි, මට සමාව වෙන්න කියලා සමාවිල්ලුවා. නමුත් සමාව දුන්නේ ශාප කළා. ඒක දිග කතාවක් වරුණ. ඒ නිසා ඊට පස්සේ පොඩි දේ දැන් අපි ගත්තොත් පොඩි දේ දීර්ඝ කාලීන බද්ධ වෛරයක් බවට පත් වෙනවා. මේ මිනිසුන්ගේ ජීවිතවල වරුණ පුංචි ප්‍රශ්නයක් තමයි ලොකු වෙලා කාලයක් යනකොට මේ භවාන්තරයට පවා යන ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. දැන් හොඳම උදාහරණේ මීට මහා කල්ප 5කට කලින්නේ දෙවදතුන් මහබෝපතාණන් වහන්සේත් එක්ක වෛර බැඳේ. සිදුවේම අපි කවුරුත් දන්නවනේ වරුණ. එතකොට අන්තිමට මොකද වුනේ බලන්න. ඒ මහබෝපතාණන් වහන්සේ ඉවසීමේ පාරමිතාවෙන් ලෝතුරා බුද්ධ රාජ්‍ය ලැබුවා. දෙව්දතුන් නොයිමසීමේ ගමනින් ඇවිල්ලා සතර අපායට වැටුණා. එනිසා අර මුලින්ම අපි ජීවිතවල කවුරුණත් හිතන්න ඕනේ අපි හැමදාම ඉඳාපු අයත් නෙමෙයි. යන දවස දන්නේත් නැහැ. මම මේ වෛර හදාගෙන ගැටුම් හදාගෙන මේ විදිහට නම් මැරෙන්නේ ආයෙමත් යන තැනත් මේ කොස්ස මතු වෙනවනේ. මේ වනේ ආයෙ පැහැරෙනවනේ යන තැන. එනිසා මෙතනින් මට පුළුවන් උපරිම ගුණයක් මම දිනු කරගන්න ඕනේ. ඉවසීම හදාගන්න බුදුරජාණන් වහන්සේගේ අසුර හැර වෙන අසුරක් ලෝකේ නැහෙනේ. ධර්මයේ සංඝයාගේ අසුර හැර කොහෙද වෙන අසුරක් තියෙන ඉවසීම හදාගන්න. එතකොට වරුනේ නිසා අන්න එහෙමයි කල්පනා කරන්න ඕනේ. මේක පටුව ලගුව ළමුව ගත්තොත් එහෙම අපි ඔක්කොම අසරණ වෙනවා. ඉවසී නොඉවසීමට ද්වේෂයට පරහවට වහලෙක් බවට පත් වෙනවා. අනිත් එක වරුනේ ඒ අපි අවස්ථා පාලනය කරගන්න දක්ෂ නොවුනොත් ක්ෂණිකව මේ කෝපය නොඉවසීම ඇති වෙලා මේක ඉතා බරපතල මට්ටමේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේක ළමා වයසටත් බොහොම අනුතුරුදායකයි, තරුණ වයසටත් අනුතුරුදායකයි, මැදි වයසටත් අනුතුරුදායකයි, ජීවිතයේ සැඳෑ භාගයට කොහොමත් අනුතුරුදායකයි, ගිහියන්ටත් අනුතුරුදායකයි, පැවිද්දන්ටත් අනුතුරුදායකයි. අහලා තියෙනව නේද මේ මනෝපදූෂික කිඩාපදූෂික කියලා දෙවරු කොටසක් ඉන්නවා දිව්‍ය ලෝකේ. මනෝපදූෂික කියලා කියන්නේ වරුණ ඒ දෙවිවරු ඔවුනොවුන් කෙරෙහි උදහස තරහා ඇති කරගන්නවා කියනවා දිව්‍ය ලෝකේ. තමහර දැන් හිතන්නකෝ එකම මාර්ගයක මේ දෙපිරිසම ඉස්සරහට මුණ ගැහුණා එක්කෙනෙක්වත් අයින් වෙන කැමති නැහැ. අර මාන්නේ අහංකාර නිසා අයින් වෙන කැමති නැහැ. ඉතින් කොහොම හරි ඔවුනොවුන් දේශයෙන් උදහසින් බලලා තරහා ඇති කරගෙන දෙන්නම දිව්‍ය ලෝකෙන් චොත් වෙලා යනවා. එනිසා සකල විද සැපත අහිමි කරන හීන ධර්මයක් සේ සලකන්ට ඕන. සියලුම සැපත උදා කර දෙන උසස් ධර්මයක් සේ සලකන්න ඕන ඉවසීමේ ගුණේ වරුණ. අමාරු තැනක් ඒක ටික ටික හදාගන්නුනේ. තවත් අපි දැන් මේකට අභ්‍යාස ක්‍රමයක් කියුවත් වරුණ දැන් අපි හිතමුකෝ දැන් මේ සිද්දෙන් තසපෝ දැන් මේ සාකච්ඡාව අහනවා. මේ සාකච්ඡාව අහලා අද කතා කරේ මේ මහා සංඝරත්නය සමග මෙහෙම කාරණයක්. එනිසා අපි මේක හිතට බද්ධ කරගන්න ඕනි. හැමදාම ඉවසීම ගැන හෙව්වා තමයි. නමුත් ඉවසන හැටි දැන් අත්දැකලා බලන්න ඕනි. අමාරු දෙයක්. ඒක නිසා හිතන්න ඕනි මම ඊළඟ සතියේ නැවත වැඩසටහන එහෙන තුරාවට කොච්චර හිතට තරහක් ආවත් කොච්චර අභ්‍යන්තර ගැටීමක් ආවත් මම උත්සාහවත් වෙනවා ඒ ගැටීම් සහගත මොහොතක කිසිදු වචනයක් කතා නොකර ඉන්න. තරහෙන් වචන කතා කිරීමෙන් මම වෙන් වෙනවා. ඒතොර තරහෙන් වචන කතා කිරීමෙන් වෙන්වීම කියන එක විශාල දියුණුවක් වරුණ. නිකන් සතියක් මේක අත්හදලා බලන්න. කොච්චර පහසුවක් සහ කොච්චර අස්වැසිල්ලක් හිතට දැනනවද කියලා. අන්න එහෙම තමයි මේක පුරුදු කරන්න තියෙන්නේ වරුණ. හිතන්න ඕනි මම මගේ හිතට දරා ගන්න බැරි තරහක් ඒ ගැටීමක් ඒ හැබැයි මොනම හේතුවකින්වත් මම දින හතක් යනකම් තරහෙන් වචනයක් පිට කරන්නේ නැහැ. ඔන්නෝම තමයි ඉස්සෙල්ලා හික්මෙන්න ඕනි. එතකොට අමාරුවෙන් හරි අල්ලගෙන හිටියොත් ඒ දින හත දක්වාම එයාට තේරෙනවා කොච්චරනම් මනසට සැහැල්ලුවක් ඇති වුණාද, සහනයක් ඇති වුණාද. තමන්ටම ආස හිතෙනවා මේක උතුම් ගුණයක්. මේක මම තවදුරටත් පුරුදු කරගෙන යන්න ඕනි. එහෙම කියහම වරුණ ඒ ඉවසීමේ ගුණය එහි ඇති මිහිර හදවතට දැනුණාම ඒකම අති ප්‍රණීත සැපතක් වරුණ. ලෝකයේම ඇවිලුණත් අභ්‍යන්තරේ ඇවිලෙන්නේ නැහැ. ලෝකයේම කෝපාවිෂ්ඨ වුණත් අභ්‍යන්තරේ කිසිම කෝපයක් නැහැ. අනිත් එක මේ කෝපය වෛරය ගැටීම කියන එක අභ්‍යන්තරේ දවාලන මහාගින්න. ඉස්සෙල්ලාම නොඉවසීම තුල පිලිස්සෙන්නේ අභ්‍යන්තරේ. ඒකෙන් කරන හානිය තමන්ට මෙලොවට නෙමෙයි වරුණ. ආත්ම භාව කීයකට බලපෑම් එල්ල කරයිද කියලා කියන්න බෑ. එය දැකවදාළ මහා කාරුණික මුනිවරයා බුදුරජාණන් වහන්සේ ඉවසන්නට දීපු අවවාද වරුණ මහා හරි පුදුමයි. ඒව අපි කවදා කොහොම පුරුදු කරන්නද කියලා හිතෙනවා වරුණ. ඉවසීම පිළිබඳව දීපු අවවාද.
1: සනස ඇත්තටම බුදුරජාණන් වහන්සේ නම් අපේ ශාස්ත්‍රණ වහන්සේ උන්වහන්සේ බොරුවක් කවදාවත් කියන්නේ නැහැ කියලා අපි පිළිගන්නවනේ. ඒකනේ අපේ ජන සමාජයේ බෞද්ධ පමණක් නොවේ අන්‍ය ආගමිකයන් පවා ධර්මයට මෙතරම්ම ප්‍රිය. මේ බෞද්ධ ෆිලොසොෆි හේව නැත්නම් බෞද්ධ දර්ශනය කියන්නේ මිනිසුන්ගේ ජීවිත සාමාන්‍ය ලෞකිකත්වයෙන් එහාට දකින්නට පොළඹවාලන මඟ පෙන්වීම කියලා අපි විශ්වාස කරනවා. අපි ස්වාමීන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු අවවාදය මම හිතන අපිට වඩාත් වැදගත් වේවි. නිසා අපිට ඉවසීම සම්බන්ධ උන්වහන්සේගේ ඒ මඟ පෙන්වීම පැහැදිලි කරලා දෙන්න අපේ ස්වාමීන් වහන්සේ.
2: පින්වත් වරුණ, ඉතාම වැදගත් මේ කාරණය. මේ කියන දේ හිතට අපි දාගන්න ඕනි කොහොම හරි. හිතේ පිහිටුවා ගන්න ඕන. මේ මට්ටමින් ඉවසන්න එකපාරටම අපිට බැරි වෙයි. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවත් විස්මිත ප්‍රඥාවත් ඉවසීමේ ඇති උතුම් බවක් මෙන්න මේ තුල අපට අත්විඳින්නට ලැබෙනවා. දේශනා කරන වරුණ කකචූපම අවවාදය කියලා කකචූපම සූත්‍රය. කවුරුත් දන්නවා මේක. උබතෝ දණ්ඩ කේන පිචේ භික්කවේ කකචේන චෝරා ඕ චරකා අංග මංගානි ඕ කන්තෙයු. ඔන්නම තමයි වරුණ ඒ අවවාදේ පටන් ගන්නෙ. මහණෙනි, ඉතාම ක්‍රූර මට්ටමේ සොරුන් විසින් කවුරු හරි කෙනෙක් අල්ල ගන්න. ඒ කියන්නේ අපි තෝ මාව අල්ලගත්ත නැත්නම් ඔබ අල්ලගත්ත කියලා. එහෙම අල්ලගෙන ශරීර අමයව හරස් කියතකින් කපනවා. එහෙම කරනකොට මහණෙනි යම්කිසි කෙනෙක් කිපෙනවා නම් ඒක ඒ දුක ඉවසාගෙන ඉන්න බැරි නම් ඒ පුද්ගලයා මාගේ අනුශාසනාව අනුගමනය කරන කෙනෙක් නොවේ කියලා දේශනා කළා. කොහොමද වරුණ මේක අපිට හිතන්න පුළුවන් තැනකද තියෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ වගේ අවස්ථාවකදී පවා සිත වෙනස් කරගන්නේ නැතිව නුඹලා හික්මෙන්ට ඕන. මහණෙනි ඒ වගේ මොහොතකදී පවා නුඹලා නපුරු වචන කියන්නට එපා කියලා දේශනා කළා. පුළුවන් දවන් මෙහෙම හිතන්න. නච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම. මේ සුළුපටෝස්තාවක් නෙමෙයි. හරස් කියතකින් කියලායි උපමාව ගත්තේ. ඒ වගේම ඉතාමත්ම ක්‍රූර නපුරු හොරු අල්ලගත් අවස්ථාව කියලායි ගත්තේ. ඒ ගත්තේ බලන මොකද ඒ ක්‍රූර නපුරු හොරුන්ට කිසි කරුණාවක් දයාවක් හිතේ නැහැ. ඒ වගේම හරස් කියතක් කියලා උපමාවෙන් ගත්තේ හරස් කියතක් කියන්නේ එකපාරට කැපෙන එකක් නෙමෙයිනේ. ඒතර කියතකින් කැපෙන එක කොච්චර වෙලාවක් යනවද? පිහිය කියන එකපාරකින්ම කැපිලයයි. කඩුවකින් වගේ නේ එකපාරකින්ම කැපිලයයි. අපි තුම මොට පිහියක් අර මොකක් හරි දර කෑල්ලක් කපන්න කියද්දි කොච්චර අමාරුද කියලා බලන්න. එනිසා ඒ තියුණු පිහියක් කියන එක නේ මෙතන කියන්නේ මේ මේ මොට වෙච්ච කියතක්. ඔන්න හිතන්න ඒ වෙලාවේ පවා හිතානුකම්පී විහරිස්සාම හිතානුකම්පීව වාසය කරනවා. කාගෙනද වරු හිතානුකම්පී වාසය කරන්නේ? ඒ දඬුවම් පමුණුවන උදවිය ගැන. මේ දඬුවම් පමුණුවන්නේ කරපු වැරද්දකට නෙමෙයි වරුණ. නොකරපු වැරද්දකට. නොකරපු වැරද්ද නිරපරාධී තමයි මේ හිංසනය කරන්නේ. මෙන්න මෙහෙමනේ ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයෝ හික්මෙව්වේ. මීට වඩා ඉවසීමක් කරුණාවක් මෛත්‍රියක් ලෝකෙ වෙන තැනක තියෙයි කියලා ඔබ විශ්වාස කරනවද? ඊළඟට මෙත්ත චිත්තාන න දෝසාන්තරා. එතකොට මෛත්‍රියම ඉන්න ඕනේ වෙලාවේ. දේශයෙන් එහෙම නෙමෙයි. තංච පුග්ගලම් මෙත්තා සහගතේන චේතසා පරිත්වා විහෙරිස්සා. මොන්න හිතන දේශනා කරන වරුණ. එබඳු දඬුවමක් ලබා දෙන පුද්ගලයා මෛත්‍රී සිතින් පතුරුවා ඔහුටද මෙත්සිත පතුරුවා වාසය කරන්න ඕන. කොහොමද වරුණ භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ? ඒක දිග කාරණයක්. ඒවං හිවෝ භික්කවේ සික්ඛිතබ්බං. මහණනි ඔන්න හොමයි නුඹලා හික්මෙන්නට ඕන. මේ ගිහි පැවිදි අපි ඔක්කොටම දීපු දේ වරුණ. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අපිට පුළුවන් වේද පිළිපදින්න කියලා. වරුණ මේක මහා බෝසතාණන් මහසැලාර තමයි මේ උපරිම මට්ටමින් පිළිපදින්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට මේ අවවාදයේ අනුශාසනාව ওই විදිහට පිළිපදින්නට බෑ. හැබැයි මෙතනින් කියා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ කෝපයේ නොම ඉවසීමේ ආදීනම හිතට කාවද්දන්න මේ අවවාදයේ දේශනා කරන්නේ. එතකොට මේ අවවාදයේ සිහි කරපුවාම දැන් මේ කියපු අවවාදයේ සිහි කරපුවාම පොඩි පොඩි දේවල් අපිට ඉවස ගන්න පුළුවන් නේද බරුණ? භාග්‍යවතුන් වහන්සේ මෙහෙමනේ දේශනා කළේ. මෙහෙම දේශනා කරපු නිසා මේ නපුරු වචනේ මට ඉවසන්න පුළුවන් වෙන්න ඕනිනේ. රබා බැලීම, ඔරවා බැලීම මේ මට පාඩු කිරීම ඉවසන්න පුළුවන් වෙන්න ඕනිනේ. මෙතන මගේ හරස් කීයතකින් ශරීර කැපීමක් නැහැනේ. එහෙමනේ භාග්‍යතුන් වහන්සේ ඉවසුවේ ශාන්තිවාදීතා ජාතකේ. අන්නේ වගේ එහෙම ඒ කාරණේ නිතර අපි මනසිකාර කරන්න ඕනි. බොහෝ කරුණවල එතකොට කේන්ති ගන්න නැතුව කෝප නොවි කෝපයේ සංසිඳවාගෙන වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා වරුණ දැන් අපි අපේ ජීවත් වෙන්න වෙන්නේ සංසිඳුන පසුබිමක නෙමෙයිනේ. මහා මග්ගක ගියත් වෙනයම් තැනකට ගියත් පැකියාව කරන තැන වුණත් හැමෝම ඉවසන සුළු අය නම් පහසුයි. එසේ නොවන පසුබිමක් තුළ අපතනියම ඉවසීම දිනු කරන හදනකොට විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඇතැම් විට පාඩු සිද්ධ වෙන්නත් පුළුවන්. ඇතැම් විට සාමාන්‍ය පිරිස අතරින් අවඥා ලැබෙන්නත් පුළුවන්. සමහර නිවටේක් නියාලු කෙනෙක් කියලා කියන මොනවත් ඉඩ තියෙනවා. බයයි බයාදුයි කියලා කියන මොනවත් ඉඩ තියෙනවා. හැබැයි වරණ ඒක නෙමෙයි ප්‍රමාණය. අන්දමාල පොතොඥයන්ගේ වැවහාර නෙමෙයි අපේ ඉවසීමේ ප්‍රමාණය මනින ව්‍යවහාරය. ඒක තථාගතයන් වහන්සේගේ කකචූපම අවවාදේ. මෙතන තියෙන ප්‍රශ්නේ වරුණ අපට ඒ තථාගතයන් වහන්සේගේ නිර්මල ධර්මයේ පිළිබඳව ඒ ගෞරවණීය බැස ගැනීම අඩුයි. අන්න ඒ නිසා තමයි අපිට මේ ඉවසන්න බැරිකම ඇති වෙලා තියෙන්නේ. ඒක ටික ටික පිළිටුවා ගන්න ඕනි.
1: ඔව් ඇත්තටම මම හිතන්නේ අපිට ඔබ වහන්සේ සිහිපත් කරන වගේ බුද්ධ දේශනාවට අනුකූලව ටික ටික හරි අපි අනිවාර්යයෙන්ම ජීවිත කාලයේ වර්ධනය කරගත යුතුම දෙයක් ඉවසීම. නැත්නම් අපි පරාජිතයෝ වටපත් වෙනවා. පරාජය නොවෙන්න නම්, පරාදයකටපත් නොවෙන්න නම් අපි ප්‍රගුණ කළ යුතු ධර්ම කොටාශියක් විදිහට තමයි එහෙනම් අපිට ඉවසීම ගැන කතා කරන්නට වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ කිව්වා දැන් අර හොඳ දේවල් අහුරක් තිබ්බත් ඒ ගැන ඒ ඔක්කොම එකට නම් ගමන් කරන එක හරි වැදගත් වගේ ඉවසීමට පරිවාර වූ තවත් ගුණධර්ම ටිකක් තියෙනවා කියලා මම හිතනවා. ඒවත් දැනගත්තාම එතකොට ඉවසීමට මේවත් එකතු වුණාම හරි ආලෝකයක් ලැබෙයි කියලා ඔබවහන්සේට බොහොම ගෞරවයෙන් අපිට ඒ කාරණාත් සිහිපත් කරලා මඟ පෙන්වීම ලබා දෙන්න ආරාධනා කරනවා.
2: පින්වත් වරුණ, ඊටම වැදගත් වරුණ අහපු කාරණය ඉවසීම සඳහා උපකාර වන ධර්ම අතර එකක් තමයි.

0: ආ කරුණා අනුහස මේව සිහි වෙන්න ඕන නිතරම. අන්න එතකොට ඉවසීම සඳහා විශාල පෙළඹවීමක් අපේ පිටේ ඇති වෙනවා. ඒසා විස්මිත මුනිවරයා ඒ මොන බලයද අහිමිව තිබුණේ? සියලු බලපරාක්‍රම හිමිව තිබියදී පවා අර නපුරු බමුණ පරුස වචනෙන් බැනගෙන බැනගෙන යද්දී තාමත්ම නිහඬලේසෙන් ඒ සියල්ලද අහගෙන හිටියානි. ඊළඟට තමත් ඔය මාගන්ධියා වගේ කාන්තාවරු ඇතැම් විට තාම අවඥා සහගතව තථාගතයන් වහන්සේට මේ පිරිස් යොදවල බැනවැදුනා. භාෂාවේ තියෙන සබ්බේ නොවු වචන එතෙන්දි පාවිච්චි වුණා. තිරිසන් සතුන්ට උපමා කරලා දේශනා කරන්නේ ඒ සියලු දේ පවා ඉවසු ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා, ස්වාමීනි මේ නගරය හැරදා යමුයි කියලා. මේ මහ විශාල අවඥාවක් අපට එල්ල වෙනවා. කොහොමද ස්වාමීනි මේව දරාගෙන ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරං යෝති වාක්‍යං තිතික්ඛිසම් දුස්සීලෝ හි මෞඥනෝ. අන්හිම දේශනා කළා. මම හරියට යුද්ධයකට ගිය ඇතෙක් වගේ කිව්වා. ඒ අතට හතර අතින් ඊතල වැටෙනවා. ඒ ඔක්කොම ඔහුට ඉවසන්න සිද්ධ වෙනවා. ආන්නේ මාගේ බොහෝ දෙනා දුස්සීන වූ ලෝකේ. අන්නේම තියෙන වරුණ. බොහෝ දෙනා දුස්සීන වූ ලෝකේ ඒ ඉවසීම මට බාරයි කිව්වා. එහෙනම් වරුණ ඉවසීමට හේතු ලෝකේ නොසොයා ඉවසීමට හේතු අභ්‍යන්තරෙන් දිනු කරගත්තාම ඉවසීම බැරෑරුම් දෙයක් නෙමෙයි, පුළුවන් කරගන්න. අන්නේ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන හොඳ පැහැදීමක් ශ්‍රාවක ගීතය ඇති කර ගන්න ඕනේ. ඒ කාලේ හිටියම වරුණ ලංකාවේ ලෝමස නාග කියලා මහා ස්වාමින් වහන්සේ නමක් කවුරුත් අහලා ඇති. ඔය සෑගිරිය තමයි වාසය කළේ පියංගු කියන ගල්ලෙනේ. ඒ ස්වාමින් වහන්සේ ඔය සීත කාලේ එලිමහනට ඇවිල්ලා වරුණ පෑතිස්සේ භවනා කරනවා. ඊළඟට අර ග්‍රීෂ්ම ඍතු වෙනවන් දැන් ඔය අගෝස්තු වගේ මේ කාලේ එනකොට මේ බොහොම අමාරු කාලේ එලිමහනේ මේ ගිනි මද්දහනේ වරුණ මේ භවනා කරනවා. ඉතින් භික්ෂුන් වහන්සේ ඇව්වයි ඔහොම කරන්න කියලා. අන්නේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ උතුර රහත් වෙලා තිබුණ නැහැ. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සතර පාය දුක පිළිබඳ. ලෝකාන්තයක නිරයට වැටුනොත් මේ සීතල මොකක්ද කියලා හිතේ. අවීචි මහා නිරයට වැටුනොත් මේ ගින්න මොකක්ද කියලා හිතේ. ඒ නිසා එතෙන්ට වැටෙන්න කලින් මම ධර්මයේ පුරුදු කරන්න ඕනේ. හැමෝටම වරුණ මේ අවුවට කියලා භවනා කරන්න කියන එකක් නෙමෙයි කියන්නේ. මෙතන මේ ශ්‍රද්ධාව බුද්ධ වචනේ කෙරෙහි පිහිටුවාලු ශ්‍රද්ධාව නිසා ඒ ස්වාමීන් වහන්සේ එහෙම්මම භවනා කළා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඊළඟට වරුණ අහලා තියෙනවද ඔය සාමණේර නමක් ගැන වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කියලා. බුද්ධ ශාසනයේ බඹුළුවාලු මහා පඬිවරයෙක් වුණ අවසාන කාලයේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සතියක් නිරාහාරව හිටියා. ඒ කාලේ දාන්නේ නැහැ බැමිණිතය සාගතේ කාලේ. සතියක් නිරාහාරව ඉඳලත් කිසි ආහාරයක් නැතුව වරුණ ඊට පස්සේ දවසක් දා බුද්ධෝපස්ථානයක් කරන්න ඕනේ කියලා වරුණ මේ සෑමලෝක වැබෙලා තියෙන තනකොළ ගලවලා අයින් කරා. සාමණේරයන් වහන්සේ නම් තනකොළ ගලවන්න පුළුවන්නේ. අන්න එහෙමයි වර්ණ මේ ඉවසගත්තේ. මේ කුසගින දැන් ඉවසන්න වෙනවද නැද්ද? නපුරු වතන ඉවසන්න වෙනවද නැද්ද? සීතල උස්න ඉවසන්න වෙනවද නැද්ද? ඔක්කොම ඉවසන්න වෙන ධර්ම. ඔය සබ්බාසව සූත්‍රයේ තියෙන වර්ණ අදිවාසනා පහතබ්බා ධම්මා කියලා. ඊළඟට වර්ණ අහරා තියෙනනේ තවත් ප්‍රසිද්ධම ප්‍රසිද්ධ කතාවක් අර ගවරවාලංගනේ මේ මහා ආර්යමප දේශනාව සිද්ධ වෙච්ච රාත්‍රියේ වර්ණ අර සර්පෙක් දෂ්ට කරපු කතාව. සර්පෙක් දෂ්ට කරාට පස්සේ අපි නම් එකම සර්පෙක් නෙමෙයි. එක මැස්සෙක් මදුරුවෙක් අපේ ඇඟට විද්දක් කොච්චර කලබල වෙනවද කියලා හිතන්න වරුණ. මේ හැම වෙලාවකම කියන්නේ වරුණ අපට සර්පෙක් දෂ්ට කරොත් මේ විදියට පිළිපදින්න කියන එක නෙමෙයි. බෙහෙත්යේත් ප්‍රතිකාර ගන්න ඕනේ. නමුත් බලන්නේ ස්වාමීන් වහන්සේ සර්පයා දෂ්ට කරාට පස්සේ සර්පයා බෙල්ලෙන් අල්ලලා ගමන් මල්ලට දාගෙන උදේ වෙනකම් වරුණ ධර්මයේ හැව්වනේ. කොහොම ඉවසීමක්ද? දැන් මේ හිතලා බලන්න කොහොම ඉවසීමක්ද? ওই භගෙම තවත් තියෙනවා මරුණ. එක්තරා ස්වාමීන් වහන්සේ නම ඒ අපේ රටේ සිද්ධ වෙච්ච දේවල් මේ කියන්නේ. මෙන්න මේව මෙනෙහි කරගත්තාම අපිට මේ වචනයක් ඉවස ගන්න කිච්චර අමාරු වෙන්නේ නැහැ වරුණ. එතකොට ඒ ස්වාමීන් වහන්සේට මේ විශාල මේ කුසේ වේදනාවක් ඇති වුණා. දරා ගන්න බැරුව කෙන්දිරි ගගා පෙල්ලි පෙල්ලි ඉන්නවා. එක ස්වාමීන් වහන්සේ පැනමක් ඇහුවා භාග්‍යතුන් අපේ දේශනා කළා තියෙන්නේ වේදනානුපස්සනාවට මිසක් කෙන්දිරි ගගා ඉන්නද කියලා ඇහුවා. ඒ උන්වහන්සේ ඒකෙම හික්මුණානේ. සැබෑවක් නේද කියලා ඒ වචනෙන් හික්මෙලා කෙන්දිරි ගගා ඉන්නේ නැතුව වරුණ වේදනාව විපස්සනා කළා. උන්වහන්සේ රහත් මඟපල ලැබුවා. සඳහන් කරනවා වරුණ ඒ ස්වාමීන් වහන්සේගේ මේ කුස සම්පූර්ණයෙන් පැලුණා කියලා. හිතන්න කොහොමද කියලා. කුස පැලී ගියා කියන ඒ ඉවසීම තුළ. ඒ නිසා වරුණ එහෙම්මම තමයි මේ සසරින් අත මිදෙන්න තියෙන්නේ. ඉවස ගන්න බැරි වෙච්ච හින්දා තමයි හැම සසර දුකකටම මුහුණ දෙන්න සිද්ධ වුනේ. මේ විදිහට ඉවසීම පුරුදු කරගත්තොත් නොබෝ කාලයකින් මේ සංසාර ප්‍රශ්නේ අවසන් කරන්න පුළුවන්.
1: සංසාර ප්‍රශ්නේ ඉවර කරගන්න ඉතින් අපි මේ උත්සාහ දරන්නේ. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම මෙතනදිත් පැහැදිලි වෙන්නේ ඉවසීම කියන්නේ ඒ සඳහා අත්‍යවශ්‍යම දෙයක්. මේක ටූල් එකක්. එහෙම නැත්නම් මේක අත්‍යවශ්‍යම කාරණාවක් බවට පත් වෙනවා ඒ සංසාර ගමන නිමා කිරීමේදී. එතකොට දැන් ඔබ හසුකෝ පරිවාර කාරණා තියෙනවා ඒකට සම්බන්ධ සමීපයෙන් ඒ සමගම සමගාමීව යන. තවත් අපිට එහෙම කාරණා සිහිපත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඉවසීමත් සමග පරිවාරව ගොඩනැගෙන තවත් ගුණධර්මය.
0: පින්වත් වරුණ ඒකත් ඉතාම වැදගත් කාරණයක්. දැන් මේ ලෝකෙ උපන්නට පස්සේ අපි කාට වුණත් පොදුවේ එල්ල

0: දේවල් ටිකක් තියෙනවානේ. පොදු ඒවා. ඒවා පුද්ගලික නෑ. ලාභ අලාභ පොදු නැද්ද? පොදු දේවල්. නින්දා ප්‍රශංසා පොදුයිද නැද්ද? පොදුයි. ඊළඟට යසස ආයස පොදු දෙයක්. ඒ වගේම සැප දුක පොදු දෙයක්. ඒ වගේම මේ ලෝකේ වරුණ කතා කළත් කතා වැඩි කනට නින්දා විඳින සිද්ධ වෙලා තියෙනවා. කතා නොකරමින නිහඬමින පුද්ගලයාටත් බනිනවා. ඊළඟට ප්‍රමාණයට කතා කරන කෙනාටත් බනිනවා. බොහෝ ඊළඟට මේ අහන දෙයට හරියට උත්තරයක් දෙන කෙනාටත් බනිනවා. අර තියෙන බණ පොතේ වන්න බුදුරජාණන් දේශනා කළ පෝරාණ මේතන් අතුල නේතන් අජතනාමීම කියලා. ඉතින් වරුණ හිතන්න ඕනි මේක පොදු දෙයක් හරියට සලකා ගන්න ඕනි. උපන්නට පස්සේ ගමනේදී ඒකාන්තේ මට විතරක් නෙමෙයි කාටත් මේ පොදු අපහාවතෙන් එනවා. රෝග පීඩා කාටත් හැදෙනවා. ඒ වගේම ප්‍රියයන්ගෙන් කාටත් වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. තරහ මරහ වීම ලෝකේ පොදු දේවල්. ඒ වගේම විශ්වාසයේ භංග වීම ලෝකේ පොදු දේවල්. පොරොන්දු කඩ කිරීම ලෝකේ පොදු දේවල්. මේක මට විතරක් ආපු තත්වයක් නෙමෙයි. ඒ මගේ ආදරණීය කෙනා විතරක් නෙමෙයි මා කෙරෙන් වෙන් වෙලා ගියේ. මගේ දරුවෝ විතරක් නෙමෙයි ලෝකේ හිතුවක්කාර වුණේ. මට විතරක් නෙමෙයි මෙහෙම ඇනුම් බැනුම් රැවුම් ගෙරවුම් ආවේ කියලා අන්නේම පොදු ප්‍රශ්නයක් හැටියට දකින්න ඕනි වරුණ. එතකොට එයාට ඉවස ගන්න සෑහෙන අනුබලයක් ඒ තුළ ලැබෙනවා. තවත් කාරණයක් තියෙනවා වරුණ. කර්මය මෙනෙහි කරන්න ඕන. කම්මස්සකතතාව මෙනෙහි කරන්න ඕන. ඒක ඉතාම වැදගත් කාරණයක්. අපේ ජීවිතයේ සෑම සිදුවීමක් හා ප්‍රතිබද්ධව මතු පිටින් නොපෙනුනත් මෙහෙවන බලවේගයක් තියෙනවා. ආන එකට කියනවා කර්මඵලය කියලා. ඒකට සංසාරයෙන් ගෙනාවු විශාල අකුසල කර්මයන්ගේ විපාක වාර මේ ජීවිතේ එනවා. ඒක ඉතා පැහැදිලිව වරුණ. ඇසට අනිෂ්ඨකාන්ත අප්‍රිය අමනාප රූපයක් මුණ ගැහෙන්න. කනටත් එබඳු අනිෂ්ඨකාන්ත අමනාප ශබ්දයක් ඇහෙන්න. ඒකට බලපාන්නේ අකුසල විපාකයක්. එතකොට අකුසල විපාක කිසිසේත්ම නොඋනානම් අප්‍රිය අමනාප රූප හෝ අප්‍රිය අමනාප ශබ්ද අප කරා එන්නේ නැහැ. එහෙනම් අප්‍රිය අමනාප අරමුණක් අනිෂ්ඨකාන්ත අරමුණක් එන්නට අකුසල විපාකේ බලපෑමක් තියෙනවා. ඒක අභිධර්ම ක්‍රමයේ වෙනම තෝරන්න ඕනේ කාරණයක්. මම මේ කිව්වේ කාටත් තේරෙන විදිහට වරුණ. එනිසා මේ කර්මයකුත් කර්මඵලයකුත් තියෙනවනේ. එනිසා මේ අවස්ථාවන්ට ඒ වගේ බලපෑමක් තියෙනවා. අන්නේම හිතලා හිත හදා ගන්න ඕනි. දැන් අපි තුමු කෙනෙකුට කොච්චර හොඳින් වැඩ කරත් මොන තරම් කැප වෙලා කටයුතු කළත් මොන තරම් අවංකව තමන්ගේ යුතුයකම ඉෂ්ට කරත් කවදාවත් හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ. ඒතර කල්පනා කරන්න ඕනි මේක මට විතරක් නෙමේ ලෝකේ උපදෙච්ච හැමෝටම අයිති දෙයක්. ලෝකේ ඉන්න හැම කෙනෙම ගුණවතුන්ගේ ගුණ හඳුනන අය නෙමේ. ලෝකේ ගුණවත්කම් හඳුනන අය හැමදාම අඩුයි. ගුණවත්කම් නාඳුනන අය තමයි ලෝකේ වැඩි. සත්පුරුෂයෝ ලෝකේ අඩුයි. අසත්පුරුෂයන් ලෝකේ වැඩි. හැබැයි අපි කාටවත් අසත්පුරුෂයන් කියලා මනින්න ඉක්මන් වෙන්න උවමනාවකුත් නැහැ. ඒ වගේම මමත් සංසාරේ කාටරි මේ වගේ නපුරු වචන කියලා ඇති. ඒකයි අද කන පාරන ශබ්ද ඇහෙන්නේ. ඒකයි හිත පාරන හැසිරීම දකින්න ලැබෙන්නේ. ආන්නීම ගල්පල බලන්න ඕනි. මම කාටරි කවදාහරි සංසාරේ මෙහෙම පාඩු කළා ඇති. කාටහරි ගිනිගෙඩි දීලා ඇති. අර අපේ භාෂාවේ තියෙන වරුණ. කාටහරි දීපු දුකක් මේ මාකරා පැමිණෙන්නේ. එසේ නොවුනා නම් මෙන්න හේතුවක් නේ. අන්නේම හිතන කොටත් වරුණ සෑහෙන පහසුවක් ඇති වෙනවා ඉවසන්න. ඒ වගේ මේ තණ්ඩ ඕනි. දැන් මම මෙතන පටි දණ්ඩා පුසියෝතන් කියලා තියෙනනේ බණපදයක්. අපිට කවුරු හරි කෙනෙක් බැනවදින්දි හරි වෙන යම් හිංසාවක් තාඩනයක් පීඩනයක් කරද්දි හරි අපි ඒකට ද්වේෂ සහගතවම ප්‍රතිචාර දැක්වුවොත් ආයෙමත් අභිනවයෙන් ද්වේෂ සහගත කර්මයක් නිෂ්පාදනය වෙනවා. ආයෙමත් ඇති වෙන්නේ මතුමත්තර යන තැන්වල දුක් විඳින කර්ම තමයි ආයෙ උපදින්නේ. මෙතනින් මේ ප්‍රශ්නේ මම විසඳ ගන්න ඕනි. කොහොමද විසඳ ගන්න ඕනි? ඒ නිසා මම මෙතෙන්දි නිහඬව ඉන්න ඕන. කතා කළ යුතු තැන් තියෙනවා. හැම තැනකම නිහඬ වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි වරුණ මේ කියන්නේ. ඒ කතාවට පාදක වෙන්නේ අභ්‍යන්තරේ බුරා නගින ද්වේෂය නම්, බුරා නගින කෝපය නම්, මාන්නය නම්, අහංකාරය නම් කවදාවත් යහපතක් නම් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා ධර්ම මාර්ගයෙන් ජයග්‍රහණය ලැබීමත් සාමාන්‍ය ලෝකයා සලකන පාරේ ජයග්‍රහණය ලැබීමත් හාත්පසින් වෙනස්. සාමාන්‍ය ලෝකයා ලබන්නට බලාපොරොත්තු වන ජයග්‍රහණය ප්‍රතිවාදියක් කෙසේ හෝ අවියකින් හෝ නරක වචනයට ඊට වඩා වැඩි නරක වචනයකින් මැඩීමෙන් තමයි ඔවුන් ජයග්‍රහණයක් හොයන්නේ. මුළු ලෝකයම වරුණ. ඒ ක්‍රමෙන් දිනපු කෙනෙක් නම් ලෝකේ නැහැ. එදා කලාබු රජතුමාට ශාප කළා නම් ශාන්තිවාදී තාපසතුමා රටක් ගිනි ගන්නවා. අර කාලිංගාරන්නේ මාතංගාරන්නේ වගේ අළු වෙලා යනවා වරුණ. එහෙම ශාප කරා නම් ඒ තාපසතුමා එක්කෝ මහමූදhari ගොඩ ගලනවා. ඔබ ආසන්නම සිදුවීම දන්නවනේ. කැලණිතිස්ස රහතන් වහන්සේ කරපු විපත නිසා මොද ගොඩ කරපු කතාව අපි දන්නවනේ කවුරු. නමුත් ඒ දවස ඒතුමා කොහොමද සිරිමෝමල්ලෙන් ප්‍රකාශ කළේ? යෝමේ හත්තේච පාදේච කන්න නාසංච ඡේදයි චිරන් තිට්ඨතු සෝ රාජා නහි කුජ්ජන්ති මා දිසා. බොරුවක් නෙමෙයි. අභ්‍යන්තර යමක් සංගවාගෙන වචනයෙන් එළියට මෛත්‍රියක් පෙන්වුවා නෙමෙයි. මගේ දෑත් කැපූ, දෙකකුල් කැපූ, දෙකන් කැපූ, නාසා කැපූ රජතුමනි, ඔබ කෙරෙහි මා වගේ කෙනෙක් කිසිදාක උරණ වෙන්නේ නැහැ, උදහසක් පාන්නේ නැහැ, තරහ වෙන්නේ නැහැ. ඉවසීම බෝධිසත්ව වූ අපට බාරයි. නොයෝසීම ලෝකෙට බාරයි. අන්න එහෙම වරුණ මේ ගුණය පුද්ගලිකව හදා ගන්න ඕනි. ඒකට හොඳම මේ මගේ පෙන්වීම තමයි අපි හිතමු දැන් ඔන්න මේ දාම් කතාව අහලා හිතනවා අද ඉඳන් මම මේ ඉදිරි දින කීපේ කිසියම් කාලයක් හරි තීරණය කරගෙන මේක පුරුදු වෙන්නනේ ඕන. දැන් මේක පුරුදු වෙන අවශ්‍ය නිසා මම මේ කාලවකවානුවේ කිසිසේත්ම ද්වේෂ සහගත වචනයක් නම් මා කෙරෙන් පිට කරන්නේ නැහැ. අන්නේ අවස්ථාව ඉස්සෙල්ලාම ඉක්මවා ගන්නවා. ඒක ටික දවසක් කරලා බලනකොට විශාල සතියක් ඒ තුල පිහිටනවා. නුවණක් අවදි වෙනවා. ඒක කරන්න කිසියම් කමඨහනකුත් හිතේ යෙදෙන්න ඕනේ. බුද්ධානුස්සතිය වගේ කමඨහනක්, මෛත්‍රිය වගේ කමඨහනක් එක්ක ඒ දවස ගත කරන්න ඕනේ. එනිසා මරුණ ඉවසීම හැදෙන්නේ හිතේ කිසියම් ಗುಣ પરම්පරාවක් එක ඉස්සරහට යනකොට. ඒකට සීලය බලපානවා, බුද්ධානුස්සතිය ආදී අනුස්සති බලපානවා, මෙත්සිත ප්‍රගුණ කිරීම බලපානවා, ඉවසපු උලාර චරිත ගැන මෙනෙහි කිරීම බලපානවා, බෝසත් චර්යාව මෙනෙහි කිරීම බලපානවා, ඉවසීමේ පාරමිතා මෙනෙහි කිරීම බලපානවා, සංසාරයේ දුක් රස මෙනෙහි කිරීම බලපානවා. නොඉවසීම නිසා නේද වැටිච්ච තරම් සතර අපාය වැටුනේ? අන්න එක කල්පනා කරන්න ඕනි. හෙට දවසෙත් ඔබ හෝ මා හෝ වරුණ සතර අපාය වැටුනෝ. ඒකාන්තයෙන් ඒකන බලපාන අකුසලයක්නේ. ඒ අකුසල නිෂ්පාදනය කරන තැනක් තමයි ද්වේෂය, නොඉවසීම. අන්න එක කල්පනා කරන්න ඕනි වරුණ.
1: ඉවසීම ගැන කොතෙක් කතා කළත් එහි ප්‍රතිඵලය ඔබ ජීවිතේ ලං කරගත්තේ නැත්නම් ඒ අපරාධයක් බවට පත් වෙන නිසා මම ඔබට ආරාධනා කරනවා මේ අපේ ස්වාමීන් වහන්සේ කරපු අනුශාසනාව ජීවිතේ ලං කරගමු. එතකොට අපිට ජීවිතේ දිනන්න පුළුවන්, සසර දිනන්න පුළුවන්. ඒ සඳහා පියවර එක පියවරක්, ප්‍රධාන පියවරක්, අත්‍යවශ්‍යම දෙයක් ඉවසීම. ඉතින් අද දවසේ ඉවසීම පිළිබඳව කතා කරන්න ලැබෙන කාලය එපමණයි. ඉවසීමෙන් තවදුරටත් කිටියොත් ඉදිරියේදී තවත් දහම් කාරණා ඔබට මඟ පෙන්වීම ලබා දෙමු. අපි ලබන සතියේ නොයවසීම කොතෙක් හානිකරද සහ නොයවසන අවස්ථාවන් පිළිබඳ, එහිදී ඇතිවන තත්වයන් පිළිබඳ, එහි භයානක භාවය පිළිබඳව කරුණු කාරණා ඔබට ලං කරන්න බලාපොරොත්තු වෙනවා. අදත් අපිට සුපුරුදු විදිහට සිතේතසපුයෙන් මේ දහම් මඟ පෙන්වීම, බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ධර්මය අනුසාරයෙන්ම ජීවිතවලට ලං කරපු අපේ අති පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට මේ උතුම් ධර්ම මඟ පෙන්වීම තුළින් රැස් කරගන්න කුසලයම නිවීම පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුකින් නිරෝගීව තව බොහෝ කල් සසුනේ වටිනා දායාදිය වූ ධර්ම දායාදිය අපේ සිත් තුළට ලං කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යම වේවා කියලා වැඩසටහන නිම කරන වෙලාවේ බොහොම ගෞරවයෙන් සියලුම දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ.
0: සාධෝ සාධෝ සාධෝ අනුමෝදම් වෙමි. පින්වත් වරුණටත් පවුලෙ සියලු දෙනාටමත් නෙත් FM කාර්ය මණ්ඩලයටත් මේ උතුම් දහම් පිළිසඳරහා ඊයදුන සියලු දෙනාටමත් බොහෝම මෙත් සිතින් අද දවසෙත් මම මේ වැඩසටහන නිමා වෙද්දී ආශිර්වාද කරන්නට යෙදෙනවා. ඉවසීම ටික ටික නමුත් පුරුදු කරගන්නට අදිෂ්ඨාන කරන්ට ඕන. දැන් පින්වත් වරුණ සිහිපත් කළා වගේ බොහොම අවංකව අව්‍යාජව තමන්ගේ පුද්ගලික ජීවිතයේ සිදුවීම් පවා එම වසන් කරන්නේ නැතුව බොහෝ දෙනෙකුට ඒ ආදර්ශය අරගෙන හික්මවා ගැනීම පිණිස ජීවිතයේ ඉතාම වැදගත් කාරණයක්. ඉතින් ඒ දහම් කරුණු ඉස්මතු කර ගැනීම විශේෂයි. ඒ අව්‍යාජ භාවයට බොහොම මෙත් සිතින් ආශිර්වාද කරන අතර පින්වත් වරුණට ඒ වගේම හැම දිනාටම ඒ වගේ සිදුවීම් අභියස කොහොමද ජීවිතය හසුරුවා ගන්න ඕනි, ඒක තප්පරයක් ඉවසෝ කල්පගානකට සැනසීම ආන්හිම හිතන්න ඕනි. නිසා ඉවසන්න වැඩි කාලයක් අපිට නැහැ. තව පොඩි කාලෙකින් ජීවිත කාගෙන් ගෙවි අවසන් වේවි. එනිසා බුදුරජාණන් වහන්සේට පූජා කරපු ජීවිතයක් නෙම කියන තැන ඉඳගෙන තිසරණයේ පිහිටපු ජීවිතයක් නෙම ආන්නේම හිතලා මේ උතුම් ගුණේ ටික ටික නමුත් දිනු කර ගන්න අපි ශක්තිමත් වෙමු. ඒ උදෙසා සියලු දෙනාටම භාග්‍ය වාසනාව ලැබේවා ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
1: සාදු සාදු සාදු. බොහොම සතුටින් අපි අනුමෝදන් වෙනවා ස්වාමීන් වහන්ස. එහෙමනම් අද වැඩසටහන නිමා කරන්න කාලය ළඹ තිබෙන නිසා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා නැවත නැවත මේ කාරණා අහන්න, ධර්මයට කැමති, ධර්මයට ප්‍රිය, ධර්මයට ලං වෙලා ජීවිතය හැඩගස්වා ගන්න අයට, අලුත් ධර්මයක් හොයන්නට යන එහෙම හැඟීමක් තියෙන අයට මේ ධර්මයේ තිබෙන වටිනාකම මොකද්ද කියලා තේරුම් ගත්තාම ওই ප්‍රශ්න නැති වේවි. එනිසා ඒ සඳහා යොමු වෙන්න ආරාධනා කරනවා. වැඩසටහන නිමා කරන වෙලාවේ සුපුරුදු විදිහටම සිහිපත් කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ට්‍රැවල් නීති ආයතනය පිළිබඳ හැමදේම වගේ අදත් සිහිපත් කරන්නේ බුද්ධ දේශය අවබෝධයෙන් වඳින්න යනවා නම් ට්‍රැවල් නීති ආයතනය කියන්නේ ඒක රැවටෙන්නේ නැහැ සහ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපරිමිත ගෞරවයකින් පින්කම් ආදී කොට දේවල් වලට සහභාගී වෙලා පුණ්‍යස්කන්ධයක් රැස් කරගන්න ඔබට වාසනාව තිබෙනවා. ට්‍රැවල් නිතායතනයේ සඳහා විශාල මඟ පෙන්වීමක් ලබා දෙනවා. සියලු පහසුකම් වලින් සපිරි වන්දනාවක් තමයි ඔවුන් ඔබට ලං කරන්නේ අගෝස්තු මාසයේ. ඒ වගේම අගෝස්තු මාසයේ නැරඹෙන මේ වන්දනා සමය තුළ, දඹදිව වන්දනා සමය තුළ ඔබේ අවස්ථාව ට්‍රැවල් නෙත් ආයතනය ඔස්සේ සපුරාගෙන ඒ උතුම් බුද්ධ දේශයට යන්නට අපි ඔබට ආරාධනා කරන දින 14 දක්වා වූ වන්දනා චාරිකාවන් සූදානම් කරමින් තිබෙන්නේ. ඒ වගේම කාර්ය මණ්ඩලය පිළිබඳ සිහිපත් කළොත් පළපුරුදු කාර්ය මණ්ඩල සිටින්නේ සහ අවබෝධයෙන් ධර්මයේ පිළිබඳ මනා ගෞරවයෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලයක් සිටින්නේ. අනේ පසින් පහසුකම් පිළිබඳ කතා කළොත් අවශ්‍ය සියලු පහසුකම් ඔබට මුලින් සඳහන් කරන මුදලටම ලබා දෙමින් සියල්ල එලෙස ක්‍රියාත්මක කරමින් ඔබට වටිනා වන්දනාවක් හිමි කර දෙන්නට තමයි ට්‍රැවල් නෙත් ආයතනයේ කටයුතු කරන්නේ. 0112863363 අංකයට කතා කරන්න. 0112863363 0767163872 අංකයත් එවෙනුවෙන් විවෘතයි. ඒ වගේම අපි දැන් අගෝස්තු මාසයේ ක්‍රමක්‍රමයෙන් 25 වෙනිදාට ලං වෙනවා. අගෝස්තු 25 හරි විශේෂ දවසක්. ඒ අභිධර්මයේ පිළිබඳව, ඔබේ සිහිය පිළිබඳව, භාවනාව පිළිබඳ ජීවිතාවබෝධයෙන් දකින්නට ඉඩවකාශ ලබා දෙන අතික්‍රමණ පဋාණ ධර්මානුශාසනාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අගෝස්තු 25 වෙනිදා පැවැත්වෙන නිසා අපි අතිපූජනීය කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති කම්මට්ටානාචාර්ය උඩුදුම්බර කාශ්‍යප මහස්වාමීන් වහන්සේ තමයි මේ අසිරිමත් පින්කම සිදු කරන්නට යෙදෙන්නේ. net radio ඔස්සේ එළඹෙන පුරපසලස්සක පොහොදා ඒ උතුම් වැඩසටහන ශ්‍රවණය කරන්නටත් ඔබට හැකියාවක් තියෙන වග සිහිපත් කරනවා. ඒ වගේම අපේ ධර්මදේශනාවල ධර්මදායකත්වයේ දරන්නට කතා කරන්න 0714252204 0714252204 ඒ වගේම ඊට අමතරව ඔබේ ගමේ, ඔබේ විහාරස්ථානයේ, ඔබේ ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ සානිත රේඩියෝ විබණ කියන ස්වාමීන් වහන්සේලා ඇතුළු කොටගත්තු ගෞරවනීය දේශකයන්න් වහන්සේලාගේ දේශනා net radio වේ විකාශය කරගන්නට, නේත්‍රාලෝක YouTube නාලිකාවේ වීඩියෝ සේ විකාශය කරගන්න ඔබ කැමති ඇති. ඔබේ නිවසේ පැවැත්වෙන ධර්මදේශනාව සමාජගත කරන්නට net radio ඔස්සේ විකාශය කරමින් නේත්‍රාලෝක YouTube නාලිකාවට අන්තර්ගත කරන්නට ඔබ කැමති ඇති. කතා කරන්න 0777980627 අංකය. ඒ ආරාධනාවත් කරමින් වැඩසටහන නිම කරනවා. හැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
2: සිත් මෙත් අසපුව. කවදත් අලුත් කාගෙත් නෙත්.
3: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
4: අලුත්තනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
5: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
6: නිතෆම් ශ්වේත පූජා. ශ්වේත
5: පූජා අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
6: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
5: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
6: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
5: අනුශාසකත්වය
6: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
5: බැතිපර දායකත්වය
7: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
5: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
8: අවදත් අලුත් කාක

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මේ අහන්නකෝ, අහන් ඉන්නේ කියන්නකෝ, වෙන මොකක් තෝරන නැහැ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95, net FM, Facebook live.
4: Brought to you by
0: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා, සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
5: නෙත් FM ශ්වේත පූජා. ශ්වේත පූජා.
0: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
5: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
0: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
5: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින් බිමට එන්න.
0: අනුශාසකත්වය
5: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
0: බැතිබර දායකත්වය
6: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
7: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් තෙරුවන් සරණයි. නැතෆෙම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට ඔබ සූදානමෙන්න්නේ නම් හොත උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට මත්තෙන් අපි ඔබට මතක් කරනවා මෙවර නිකිණිපුර පසළොස්වක පොහෝදා ලබන බ්‍රහස්පතින්දා නැතෆෙම් ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පැවැත්වෙන්නේ කැස්බෑව විජේ සුන්දරාරාම පුරාණ විහාරස්ථානය එම නැත්නම් අපි දන්න විදිහට නන්දන මහපිරිවෙන් පින්බිමේදී පූජනීය වන්දනීය කැස්බෑවේ ඉන්දානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි නිකිණිපුර පසළොස්වක පොහෝදා උදෑසන 6ට අෂ්ටාංග සීල සමාදානයේ බටන් දිවිනේ චිර ප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කිරීමට නියමිතව තියෙනවා. රාත්‍රී පැවැත්වෙන ආශිර්වාද මහගිතෙල් පහන් පූජාව දක්වා එනිසා අපි ඔබට ආරාධනා කරනවා එදිනට සිල් සමාදන් වෙන්න, පොයට සිල් සමාදන් වෙන්න එන්න කැස්බෑව විජේ සුන්දරාරාම පුරාණ විහාරස්ථානයට. ඒ වගේම අපි ඔබට මතක් කරන්නට ඕනේ නැතෆෙම් රේඩියෝසේ ප්‍රචාරය කරන සියලුම ධර්මානුශාසන සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන්. 0777-25-214 අංකයෙන් කතා කරලා ඔබට දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්න පුළුවන්. අපි එහෙමනම් සූදානම් වෙමු උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට. නැමදුම් පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා පූජ්‍ය මාතර මහින්ද ස්වාමින් වහන්සේට උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැම දෙනාම මේ වෙලාවේ සූදානම් වෙලා සිටින්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පිඟතුනි, අද ධර්මානුශාසනාව සඳහා මා මාතෘකා වශයෙන් තෝරා ගන්න කල්පනා කළා අංගුත්තර නිකායේ පළමුවෙනි පොතේ තික නිපාතෙහි සංග්‍රහ වෙලා තිබෙන බොහොම සුවිශේෂී සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව දේශනා කරන්න විශේෂ හේතුව තමයි මේ වර්තමාන කාලයේ පිළිබඳව යමක් අපේ පින්වතුන්ට වටහලා දෙන්න ඕනකම තියෙන නිසා. අපේ පින්වතුන් බලන්න, මේ වෙනකොට අපේ මේ ලංකාව පමණක් නෙවෙයි, මේ ලෝකේම ගත්තොත් මිනිස්සු හරි මානසික ආතතියකින් ජීවත් වෙන්නේ. සමහර පිරිසකට පින්වතුනි ආර්ථික ප්‍රශ්න, ඒ වෙතින් හැම කාලෙම තිබිච්ච ප්‍රශ්නනේ. නමුත් ඒ අතර හුඟ දෙනෙකුට බලන්නකෝ ස්වභාවික විපත් වලින් නොයෙක් කරදර, ඒ වගේම ලෙඩ රෝගියන්ගෙන් නොයෙක් කරදර. ඉතින් මේ විදියට විවිධ අයට පින්වතුනි මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා විශාල මානසික ආතතියකින් ජීවත් වෙන්නේ. බලන සමහර වෙලාවට මිනිස්සු අවුරුදු ගණන් නිදි වරලා හරිහම්බ කරලා මහන්සි වෙලා හදාගත්තු ගේ දොර එක තප්පරෙන් විනාශ වෙලා යනවා. මහගං වතුරක් ඇවිල්ලා, මොකක් හරි විසණියක් ඇවිල්ලා එක ෂණේම විනාශ වෙලා යනවා. අපේ පිඟුතුන් බලන්නකෝ, අපේ මිනිසුන්ගේ සමහර ජීවිත කොයි විදියකටද පිඟුතුනි විනාශ වෙලා තියෙන්නේ කියලා. ඒතර පිඟුතුනි ඒ වගේ දැන් දේවල් එක්ක මිනිසු විශාල ආතතියකින් ජීවත් වෙන්නේ. මේ තත්ත්වයට පත් වෙන්න, මේ වගේ ස්වභාවයකට පත් වෙන්න මොකද හේතුව? ඇයි එහෙම වුනේ? මොකක් නිසාද එහෙම දෙයක් වුනේ කියලා අපි පිඟුතුනි මොහොතකට හරි කල්පනා කරලා බැලුවද? කවදාවත් නොවිච්ච දේවල් අපේ ජීවිතවලට මේ වගේ ලං වෙද්දී අපි කවදාවත් එවි හිතලා බැලුවද? පිඟුතුනි මේකට පිළිතුරක් හැටියට දෙනවා නම් දෙන්න තියෙන එකම උත්තරය තමයි වෙන මොකුත් නෙවෙයි, අපේ තියෙන මේ ගුණධර්මවල දුර්වලකම, සිල්වල අඩුපාඩුකම. ඒ සීලයම තමයි අපේ මේ ජීවිතය මේ වගේ තත්ත්වයකට පත් වෙන්න බලපාපු ප්‍රධානතම හේතුව. ඉතින් ඒ නිසා ස්වභාව දහම හැම වෙලේම අපට අනුග්‍රහ කරන්නේ මතක තියාගන්න අපේ සිල්වත්කම බලලා. සිල් රකින රටක් නම් ඒ රටට ස්වභාව දහමින් අනුග්‍රහ කරනවා. ඒතර සීලෙන් දුර්වල නම් ඒ රටට ස්වභාව දහමින් අනුග්‍රහයක් කරන්නේ නැහැ. ඒක තමයි පින්වතුනි මේ ස්වභාව දහම වෙනස් වෙන බලපාපු හේතුව. මම අපේ පින්වතුන්ට පොඩි උදාහරණයක් කියන්නම් මේකට. අර ධම්මපාල ජාතකයේ මතක ඇතින අපේ පින්වතුන්ට, අපි වර එකත් නෙත්නාලිකාවේ මීරිදා ධර්ම දක්ෂිනාවක් ඔස්සේම ඒ ධම්මපාල ජාතකය අපි දේශනා කළා. දැන් ධම්මපාල කියලා ගමක් තියෙනවා. ওই ගමේ හිටපු එක කුමාරේ වෙනත් පළාතක දිසාපාමෝක ආචාර්යතුමෙක් වෙත යනවා ඉගෙන ගන්න. ඒතර ඒ දිසාපාමෝක ආචාර්යතුමාගේ පුතේ තරුණ පොතෙක් අකාලේ මියදුනා. ඊන කොමලට ඉතින් ඒ මියදීම පිළිබඳ ප්‍රශ්නයක් වුණේ නෑ. හැබැයි ධම්මපාල කුමාරට ප්‍රශ්නයක් වුණා. මොකක් නිසාද? ධම්මපාල කුමාරයා ජීවිතේ කවදාවත් අහලා නෑ මේ බාල කාලේ තරුණ කාලේ මිනිසු මියදෙනවා. ඒ කියන්නේ ධම්මපාල කුමාරයාගේ ගමේවත් එහෙම දෙයක් වෙනවා කියලා අහලවත් නෑ. මේක ආචාර්යතුමාට කිව්වම ආචාර්යතුමාට පුදුම හිතුණා. එහෙම ගමක් තියෙනවද මේ ලෝකේ? තරුණ කාලේ ළමා කාලේ කෙනෙක් මියදිච්ච නැති ගම? මේක පොඩ්ඩක් බලන්න ඕන කියලා ගියා ගමට. යනකොට ඉතින් අර සතිකෝ ගැට කැබිලි ටිකක් අරගෙන යන්නේ. ඉහළ ඉතින් ධම්මපාල කුමාරගේ තාත්තා ගැතර දීලා කියන්නේ, "නුඹේ පුතා මියදුනා. මේන් මේ ඇට කැබිලි ටික" කියලා බොහොම දුකින් කියනවා. මේක ආරංචි මේක අහපු ගමන් තාත්තා හිනා වුණා. එතකොට ඒකෙන්ම දැනගත්ත මේ ගමේ මේ වෙන කතාව ඇත්ත. මොකද ධම්මපාල කුමාරගේ තාත්තා කියනවා, "මගේ පුතා තරුණයි. මගේ පුතා කොහොමද මැරෙන්නේ?" එතකොට ආචාර්යතුමා අහනවා, "ඉතින් තරුණ කාලේ ළමා කාලේ බ්‍රාහ්මණයේ මිනිසු මැරෙන්න බැරිද? එනුඹ ඒකවත් දන්නේ නැද්ද?" ආචාර්යතුමනි ඒක දන්නවා. හැබැයි ආචාර්යතුමනි ඒක එහෙම වුණාට අපේ ගමේ කවදාවත් එහෙම දෙයක් වෙලා නැහැ කිව්වා. මේ වෙනකන් කවදාවත් අපේ ගමේ බාල කාලේ තරුණ කාලේ කිසිවෙක් මැරෙලා නැහැ කිව්වා. එතකොට තමයි ආචාර්යතුමා තහවුරු කරගත්තේ, "එහෙනම් මේ ගමේ මේ වෙන කතාව ඇත්ත. ඊකට මොකද හේතුව? ඇයි එහෙම වෙන්නේ කියලා හේතුව අහනවා." එතකොට ධම්මපාල මේ කුමාරයාගේ තාත්තා මොකද කියන්නේ? බමුණ කියනවා, "අපේ ගමේ මිනිස්සු සීල්වත්. අපේ ගමේ මිනිස්සුගේ සීලය ඉතාම පිරිසුදුයි. ඒ පිරිසුදු සීලය මත ඉන්න අපේ ගමේ මිනිසුන්ට මෙන්න මේ වගේ දේවල් වෙනවා" කියලා ධම්මපාල කුමාරයාගේ තාත්තා ආචාර්යතුමාට කරුණු දැක්වුවා. එතන මොනවද කියන්නේ? එතන කියනවා, "අපි බණ අහනවා." ඉතින් අපි බණ අහලා ඒ ධර්මය අපේ ජීවිතයට ලං කරගන්නවා. අපි අධර්මය ලං කරගන්නේ. අපි අධර්මයත් එක්ක කටයුතු කරන්නේ, අපි ධාර්මිකව කටයුතු කරනවා. ඒ නිසා ආචාර්යතුමනි අපේ ගමේ බාල කාලේ තරුණ කාලේ කවුරුවත් මරණයට පත් වෙන්නේ නැහැ කිව්වා. ඊළඟට අහනවා, ඊළඟට කියනවා, "ඒ විතරක් නෙවෙයි ආචාර්යතුමනි, අපේ ගමේ මිනිස්සු කවදාවත් හොරකම් කරන්නේ නැහැ. අන් අයට අයිති ධනයක් අපි ගන්නේ නෑ. ඒ නිසාත් අපේ ගමේ අය මේ බාල කාලේ තරුණ කාලේ මියදෙන්නේ නෑ. ප්‍රාණඝාත කරන්නේ නෑ. කාමී වරදවා හැසිරෙන්නේ නෑ." තිබෙන මේ විදියට කරුණ හුඟක් දක්වනවා. එතකොට දැන් ඒ කාරණාවල් වල තියෙන්නේ මොකද්ද? ඒ බමුණ කියනවා, "ආචාර්යතුමනි, අපේ ගමේ අය මිනිමේ ගත කරන ධාර්මික ජීවිතය නිසා ඒ අයගේ කුසවල් වල උපදින්නේ ප්‍රඥාවන්ත දරුවෝ, පින්වන්ත දරුවෝ, නොනැති දරුවෝ." ඒතර ඒ මව් කුසවල් වලින් මේ ලෝකෙ එළිය දකින්නේ කවුද? පින් තියෙන, ප්‍රඥාව තියෙන, පුණ්‍යවන්ත දරුවෝ. එතද මේ ස්වභාව දහමේ වෙනස ඔන්නෝකයි. එතද මේ කාලේ මේ ස්වභාවික වසනේක පින්වතුනි යමෙක් උපදිනවා නම් ඇත්තටම උපදින්නේ ඒ ස්වභාවික විපත්වලට ගැටිලා විනාශ වෙන සත්ත්වයෝ. ඒතර මම මේ කාරණා මතක් කළේ පින්වතුනි වෙන මොකුත් නිසා නෙවෙයි. ඒතර බලන්නේ ඒ යම්කිසි රටක් ධාර්මික වෙන තරමට ඒ රටට පින්වතුනි ස්වභාව දහමේ කොච්චර අනුග්‍රහයක් ලැබෙනවද? අපි අර වරකත් මතක ඇති ඔය දිහෝරාවක දේශනාවක් කළා මේ නිත් නාලිකාවේ කුරුදම්ම ජාතකය මුල් කරගෙන. ඒකෙත් එහෙමනේ. දැන් ඔය මේ විදේහ කියලා රටක් තිබුණා. ඒ රටේ රජතුමා ධාර්මිකයි, රටවැසියොත් ධාර්මිකයි. ඉතින් ඒ රටේ පින්වතුනි කිසිම දෙයක අඩුපාඩුවක් නැහැ. නිසි කාලට වැසි වරුසාව ලැබෙනවා. ඒ නිසා භෝගයන් පින්වතුනි ඉතාම හොඳින් වැඩෙනවා. ඒ වැඩෙන භෝගයන් අනුභව කරන මිනිස්සු නිරෝගිමත් වෙනවා. ඒ නිසා මිනිසුන්ට ලෙඩ රෝග නැහැ. මිනිසුන්ට ආර්ථික අහිනියක් නැහැ. ඉතින් මේ මිනිස්සු ගත කරන්නේ බොහොම සතුටින් ජීවිතය. ඒ කියන්නේ හේතුව මොකද්ද? ඒ රටේ රජතුමාගේ ඉඳලා රටවැසියෝ ඔක්කොමලා පන්සිල් පද පාරක් ඉන්න කුරුදම්ම කියලා කෙනාගේකට කුරු ධර්මයේ රකින්නවා. ඒ කියන්නේ පන්සිල් පද පාරක් ඉන්නවා. ඉතින් තවත් රටක් තියෙනවා, ඒ රටේ රජතුමාගේ ඉඳලා ගත්තොත් රටවැසියන්ගෝ ගේම ඔක්කොමලා ධාර්මික නැහැ. පන්සිල් පද පාරක් ඉන්නේ එහෙම නැහැ. ඒ නිසා නිසි වෙලාවට වරුසාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මිනිසුන්ට පින්වතුනි මනාකොට භෝගයන් වගා කරගන්න බෑ, පළගන්න බෑ. ඒ නිසා මිනිසුන්ට කන්න බොන්න නැති වෙනකොට ආර්ථික අර්බුද ඇති වෙනවා. හොඳ පෝෂදාය ආහාර වේලක් නැති වෙනකොට ඒ මිනිසුන්ට මේ ලෙඩ රෝග ඇති වෙනවා, අකාලේ මියදෙනවා, ඒ වගේ විවිධ ප්‍රශ්න ඇති වෙනවා. ඒත් මොකද හේතුව? ඒ රටේ මිනිස්සු සිල්වත් නේ. එතකොට යම් කිසි රටක පිරිසක් සිල්වත් වෙන්න වෙන්න තමයි ඒ රටේ ස්වභාව දහමෙන් යහපත් ආශිර්වාදයක් ලැබෙන්නේ. හැබැයි යම් කිසි රටක සීලිය දුර්වල වෙන්න දුර්වල වෙන්න ඒ රටට පිංගුතුනි ස්වභාව දහම ආශිර්වාදයක් වෙන්නේ. ඒ රටට ස්වභාව දහම සාපයක් වෙනවා. මම කියන්නේ මේ කාලේ නම් ඇත්තටම අපේ ලංකාවටත් වෙලා තියෙන්නේ ආන් ඒ වගේ කාල පරිච්ඡේදයක් කියන එක තමයි මට නම් හැගෙන්නේ. ඒක අපේ පිංගුතුන් මම මේ කියන කාරණා ටික පොඩ්ඩක් නෝනින් අහලා බලලා අපේ පිංගුතුන් ටිකක් තීරුම් අරගෙන බලන්නකෝ. මම මේ කියන කතාවේ බොරුවක් තියෙනවද කියලා. ඉතින් මම මෙන්න මේ බලන මේ සූත්‍රයේ දේශනාවෙත් අන්න ඒ වගේ කාරණාවක් කියනවා. මේකේ මේ සූත්‍රේ නම නම් පලෝක සූත්‍රය. හැබැයි පිටකේ පලෝක සූත්‍රේ නමින් සූත්‍රයක් කිව්වට නෑ. මොකද මේක චට්ට සංගානාවෙන් තමයි පලෝක කියලා නම තියෙන්නේ. හැබැයි අපේ සම්බුද්දත්ව ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ ඒ නම නැහැ. මොකද යංගුත්තර නිකාය පළවෙනි පොතේ සූත්‍රවලට ඇත්තරම නම් නැහැ. මෙනි මේ සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ බොහොම අපූර්වට මෙනි මේ කාරණා විස්තර කරලා තියෙනවා. ඒ තමයි දවසක් එක්තරා බ්‍රාහ්මණී, ඔය මහාසාල කියලා බ්‍රාහ්මණෙක්, මහසල් කියලා කියන්නේ ධනවත් කියන එකට, නම නෙවෙයි බමුණගේ, මහාසාල කියලා කියන්නේ ධනවත් කියන එක. කෙනෙක් අපි අද කාලේ හඳුන්වන්නේ කෝටිපතියෙක්, ප්‍රකෝටිපතියෙක් කියලා ආන්ගේ වගේ. බොහෝ ධනයක් තියෙන කෙනෙකුට තමයි මහසල් කුලේ බමුණෙක් කියලා කියන්නේ. ඒතර මෙන්න මේ බමුණා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? ස්වාමීනි, මං අහලා තියෙනවා අතීතේ මේ රටවල් මීට වඩා ජනාකීර්ණයි. මේ රටවල මීට වඩා මිනිස්සු ඉඳලා තියෙනවා. හරියට මං අහලා තියෙන විදිහට අවීචිය වගේ කියලා කියලා තියෙන්නේ. ඒකට උපමාවක් කියන කුක්කුට සම්පාතික කියලා. ඒ කාලේ කොච්චර ජනාකීර්ණ වෙලා තිබුණද කියලා කියනවා නම් මේ පෘථුවිය කුකුලෙක් වහලක් උඩකට නැංගොති. ඒ කුකුලට වහලවල් මතින්ම පින්වතුනි අනුරාධපුරේ නැග්ගොතින් තිස්සමහාරාමෙන් බහින්න පුළුවන්. ඒ තරම් මේ රටවල් ජනාකීර්ණව තිබිලා තියෙනවා. ඒ තරම් මිනිස්සු ඉඳලා තියෙනවා මේ රටවල්වල. ඒකයි කියන්නේ කුක්කුට සම්පාතික කියලා. කුක්කුට සම්පාතික කියන්නේ කුකුලෙක් වහලක් උඩට කඩ නැංගම වහලවල් මතින්ම ගිහිල්ලා කොහෙට හරි බහින එක. භාග්‍යතුන් වහන්සේගෙන් අහනෝ මේ බමුණා, ස්වාමීනි ඒ තරම් ජනාකීර්ණ වෙලා තිබිච්ච මේ පෘථුවියේ දැන් ඇයි මේ මිනිස්සු අඩු කියලා අහනවා. ඒ භාග්‍යතුන් වහන්සේ මේකට හේතුව කියනවා. බ්‍රාහ්මණය, මේ ලෝකේ මිනිස්සුන්ගේ කෙලෙස් ධර්ම තුනක් බලවත් වෙද්දී මේ ලෝකේ මිනිස්සු ආකාර තුනකට විනාශ වෙනවා කිව්වා. කෙලෙස් ධර්ම තුනක් බලවත් වෙනකොට මේ ලෝකේ මිනිස්සු ආකාර තුනකට විනාශ වෙනවා කිව්වා. මොකක්ද ඒ කෙලෙස් ධර්ම තුන? අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. බ්‍රාහ්මණය, මිනිස්සු තුල මෙන්න මේ කෙලෙස් ධර්ම තුල යම් කලෙක බලවත් වෙනවද එදාට මේ ලෝකෙම මිනිස්සු ආකාර තුනකට විනාශ වෙලා යනවා කිව්වා. මොකද මේ කෙලෙස් ධර්ම තුන? අධර්ම රාගය. අධර්ම රාගය කියලා කියන්නේ රාගය කියන එක පෘථග්ජන ඕනෑම කෙනෙකුගේ හිත තුළ තියෙන්න පුළුවන් කෙලෙස් ධර්මයක්. හැබැයි මේ අධර්ම රාගය කියන්නේ රාගයේ තියෙන බලවත් පැත්ත. මොකද බලවත් පැත්ත? මේ නොගැලපෙන තැන්වල රාගසිත ඉපදවීම. උදාහරණයක් කියනවා නම් තමන්ගේ මව් පාර්ශවයේ, උදාහරණයක් ගත්තොත් අම්මගේ නංගි, අම්මගේ අක්කා, අන්න ඒ වගේ මේ මව් පාර්ශවයේ, එහෙම නැත්නම් පිය පාර්ශවයේ, පියාගේ අක්කා, පියාගේ නංගි, ආන් ඒ විදිහට ගත්තම යම් කිසි කෙනෙක් අන්න ඒ වගේ තැන්වල රාගයෙන් බැඳෙනවා නම්, එහෙම නැත්නම් ගුරුවරයාගේ බිරිඳ මෙන්න මේ වගේ තැන්වල රාගයෙන් බැඳෙනවා නම්, එහෙම නැත්නම් තමන් මේ ලෝකෙට වදපු තමන්ගේ අම්ම සමග යමෙක් රාගයෙන් බැඳෙනවා නම්, අන්න ඒකට තමයි අධර්ම රාගය කියලා කියන්නේ. නුසුදුසු තැන්වල රාගසිත ඉපදවීම. මේක ස්වභාව දහම පින්වතුනි, දැඩි ලෙස කෝපයට පත්වෙන, ස්වභාව දහම දැඩි ලෙස වෙනස් වෙන මේ ලෝකයේ තියෙන භයානක කෙලෙස් ධර්මයක්. නමුත් අපේ පින්වතුන් හොයලා බලන්න, මේ තත්ත්වය ලෝකේ හුඟාක් තැන්වල වෙනස් වෙමින් පවතිනවා. මේ අධර්ම රාගය කියන එක ලෝකේ හුඟාක් තැන්වල ඇති වෙමින් පවතිනවා. ඒතර ඒක බලවත් වෙන මිනිසුන්ගේ ඒ ආසාවල් වැඩි වෙන්න ස්වභාව දහම නපුරු වෙනවා. ඊළඟට පින්වතුනි දෙවෙනි කාරණාව තමයි විෂම ලෝභය. තමාට අයත් නැති දියක් කෙරෙහි ලෝභ සිතක් විපදවීම. ඒ කියන්නේ ගත්තොතින් අපි හිතමු කෙනෙකුගේ ධනය. ඒ ධනය තමන් සන්තක වේවා කියලා හිතන එක අනිකට තමයි විෂම ලෝභය කියලා කියන්නේ. ලෝභය කියන එක සාමාන්‍ය කෙනෙකුගේ හිතේ තියෙනවා. පෘථග්ජනයෙකුගේ හිතේ ලෝභය කියන එක තියෙනවා. හැබැයි විෂම ලෝභය කියලා කියන්නේ ලෝභයේ තියෙන භයානක පැත්ත. ඒ කියන්නේ කෙනෙක් පින්වතුනි තමන්ට අයිති නැති වස්තුවක් තමන් සන්තක කරගන්න යෙදෙන එක විෂම ලෝභය. එතකොට ඒ කෙනා එකට පෙළඹෙනවා. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් විෂම ලෝභය කියන එක හරි බහුලව අපේ සමාජයේ තියෙනවා. කෙනෙකුගේ ධනය තමන් සන්තක කරගන්න ආසාවක් ඇති වෙනවා. හොරෙන් ගන්න පුළුවන්. කෙනෙකුට ලැබෙන්න තියෙන දෙයක් මොනවා හරි පැත්තකින් වළක්වලා මේ අයහපත් ක්‍රමයකට මොකක් හරි සැලසුමක් හදලා තමන් සන්තක කරගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට අපි තුමු ආයතනයක කෙනෙකුට ලැබෙන තියෙන තනතුර, යම්කිසි පාලන තන්ත්‍රයක කෙනෙකුට ලැබෙන තියෙන තනතුර, අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ තියෙන අදාළ කෙනා, ඔහු තමයි ඒ තනතුරට ඊළඟට ඉන්න එකම සුදුසා. හැබැයි ඒ තානාන්තරයට ලෝභකමක් ඇති කරගත්තු යම් කිසි කෙනෙක් ඒ ලැබෙන්න තියෙන කෙනා සම්බන්ධයෙන් මොකාකාරය අකටයුතුකමක් කරලා එකොයි අදාළ ස්ථානයන් වලට මොකාකාරි බොරු කේලමක් කියලා ඒ ලැබෙන්න තියෙන කෙනාට ලැබෙන්න එක නතර කරලා ඒක තමන් සන්තක කරගන්න බලනවා. අනික තමයි විෂම ලෝභය කියලා කියන්නේ. ඒ වෙනත් තැන් කෙනෙකුට ලැබෙන්න තියෙන දෙයක් වළක්වන්න දැඩි ලෙස කටයුතු කරනවා. අපිටම කෙනෙක් සම්බන්ධයෙන් හොඳ කීර්තියක් පැතිරෙනවා. මේක දරාගෙන ඉන්න බෑ. එයා සම්බන්ධයෙන් සමාජය තුළ මිනිස්සු ඉතාම හොඳ දේවල් කතා කරනවා. ඒක දරාගෙන ඉන්න බෑ. මොකද තමන්ට නොලැබෙන දෙයක් තවත් කෙනෙකුට ලැබෙනවා බලාගෙන ඉන්න බෑ. ඒ වෙලාවට අර ඉරිසියාවත් එක පැන නගින මිනිමේ සිතුවිල්ල. ඒතර මොකද කරන්නේ? එක්කෝ සත්‍යයෙන් හෝ එක්කෝ අසත්‍යයෙන් හෝ ඒ කෙනා සම්බන්ධයෙන් මොකාකාරි පින්වතුනි අපවාදයක් ඇති වෙන විදිහේ කතාවක් සමාජයේ පතුරවනවා. බලන්න මිනිස්සු පින්වතුනි ධර්මයේ නොදැනගත්තම සසරට කොච්චර අනතුරක් කරගන්නවද? සංසාරයේ කොච්චර අන්ධකාරයක් කරගන්නවද? පින්වතුනි මොකක්ද ඒකින් අපේ පින්වතුන්ට ලැබෙන ප්‍රයෝජනේ? කෙනෙකුට ලැබෙන්න තියෙන දෙයක් කෙනෙක් සම්බන්ධයෙන් යම්කිසි කීර්ති ප්‍රශංසාවක් සමාජය තුල කතා වෙනකොට ජීවිතේ පුරුදු වෙන්නේ ඒ සම්බන්ධයෙන් දැකලා බොම අනතිමානි සතුටක් ඇති කරගන්න. ඒකට ඉරිසියා කරන්න එපා. ඒකට ඉරිසියා කරා කියලා ඒකෙන් Tamanට ලැබෙන දෙයක් නෑ. ඒ කීර්තිය ප්‍රශංසාව Tamanට ලැබෙන්නෙත් නෑ. කීර්තිය ප්‍රශංසාව තමන්ට ලැබෙනව නෙවෙයි. තමන්ට සංසාරයේ කීර්තිය ප්‍රශංසාවක් ලැබෙන්න තිබුණත් මතක තියාගන්න, ඒක පවා වළකිනවා. අනුන්ගේ කීර්තිය ප්‍රශංසාවට නින්දා පහස කරන්න ගියාම අනුන්ට ලැබෙන්න තියෙන දයක් වළක්වම. අර අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ කොණ්ඩදාන හාමුදුරන්ට උනේ එකනේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ හාමුදුරු දිනමක් හිටිය හරීම එකතුයි. ඒ දෙන්නගේ තිබෙච්ච මිත්‍ර බවට ඒ කාලේ දඹදිව ඔක්කෝමලා ප්‍රශංසා කරා. මේ දිනම හරීම මිත්‍රයි කියලා. ඔක බලන් ඉන්න බැරුණ දිවියෙකුට. මේ දෙවියා මොකද කළේ? දවසක් මේ දිනම කැලයක් මැදින් ගමනක් යනකොට එක හාමුදුරු නමකට ශරීර කෘත්‍යයක් කරන ආසාවක් ඇති වෙලා එතන අසල කැලේකට ගියා. මේ කැලේට ගියපු මේ හාමුදුරුව දැක්ක පර දෙවියා ස්ත්‍රී වෙසක් මවාගෙන කෙහෙවැලි කඩා දාගෙන උඩට ඇඳපු වස්ත්‍රයේ බාගට ඇඳ ඇඳ අර කැලේ ඇතුලෙන් එළියට ඇවිල්ලා පාරින හාමුදුරන්ට පේන පිටමං වෙලා ගියා. පාරින හාමුදුරුව කැලේ ඇතුළට ගියපු හාමුදුරු සම්බන්ධයෙන් වැරදි අදහසකට ආවා. දෙන්න බිඳුණා. මොකද්ද අර දෙවියට ඒකෙන් ලැබුණේ? දිව්‍ය සම්පත් ලැබුණාද? එහෙම නැත්නම් සංසාරේ මොකක් හරි සැපයක් ලැබෙනවද? මොන බලන්න ලැබිච්චද? අන්තිමට දෙවියා එතෙන් පටන් බොහෝ කාලයක් සතර අපාය දුක් විඳලා විඳලා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ දඹදිවි ඉපදිලා මේ ශාසනේ මහාන වෙනවා. කුණ්ඩදාන කියන නමින් උන්වහන්සේ මහාන වෙලා පින්දපාතේ වඩින්න ගත්තත් හරි වඩින්න හැම දවසකම දම්බෙදෙන මිනිසුන්ට පේනවා මේ හාමුදුරන්ගේ පස්සෙන් ස්ත්‍රියක් එනවා. ඒ මිනිස්සු සැකේට හේතු උනේ මිනිස්සු දකිනකොටම හැංගෙනවා. එතකොට මිනිසුන්ට හිතුණා මේ හාමුදුරුවන්ගේ අඹුවක් වෙන්නේ නැති මේ. ඒ නිසා මිනිස්සු පුරුදු වුණා මොකක් කරන්නද? දම් බෙදෙනකොට කියන්නේ, ස්වාමීනි මේ හැඳ ඔබ වහන්සේට, මේ හැඳ ඔබ වහන්සේගේ අඹුවට. ඉතින් ওই විදිහට මිනිස්සු බෙදෙනවා. ඉතින් හාමුදුරු බලන මට කොහෙන්ද අඹුවා? මේ මිනිසුන්ට මොකක් හරි වැරදීමක් වෙලා වෙන්නේ නැති. දෙවෙනි දවසෙත් එහෙමයි. දෙවෙනි දවසෙත් අර කතාව කී කී බෙදන්නේ. හාමුදුරන්ට ඊතර මේ මිනිසුන්ට මොකක් හරි පටලැවිල්ලක් වෙලා. වෙන කාටද කියන්න ඕන එකක් පටලවගෙන මට කියන වෙන්නේ නැති. මට කොහෙන්ද අඹුවා? ඒ වෙන පලාතකට ගියේ. ඒ පලාතිනුත් එහෙමයි. යන යන හැම තැනකීම මේ නින්දා වහන්න ලැබුණා. ඉතින් ගමෙන් විතරක් නෙවෙයි පන්සලේ ඉන්න කොටත් මේ හාමුදුරු කුටියට වඩිනකොටම කුටිය දිහා බලන් හාමුදුරු කෙනෙක් හිටියොත් ඒ හාමුදුරන්ට පේනවා මේ හාමුදුරන්ගේ පස්සෙනුත් ස්ත්‍රියකුත් කුටියට යනවා. ඉතින් පන්සලෙනුත් නින්දා පහස. රහත් බව ලබන කම්ම මේ හාමුදුරන්ට පින්වතුන් නින්දා පහස ලබන්න උනානේ. ජීවිතේ කවදාවත් නොකරපු වරදකට. ඇයි එදාර කීර්ති ප්‍රශංසාව ලැබපු හාමුදුරල දෙන්නෙකුට බොරුවේ අපවාදයක් කරපු එකේ විපාකය නිසා? ඒකින් තේරෙනව නේද? තවත් කෙනෙකුට අකටයුතුකමක් කරනකොට උඩු හුළඟට දාපු දූවිලි ටික තමන් කරා එනවා වගේ ඒ කර්මය තමන් කරා වෙනවා කියලා. ඒ නිසා කවදාවත් පින්වුතුනි තවත් කෙනෙකුට නින්දා පහස කරන්න එපා. සමහරලාවට කෙනෙක් බබලනව බලන් ඉන්න බැරි වෙන්න පුළුවන්. කෙනෙකුට ලැබෙන දියක් බලන් ඉන්න බැරි වෙන්න පුළුවන්. කෙනෙක් පින්වුතුනි ගත කරන ජීවිතයේ දිහා තමන්ට බලන් ඉන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඒව තමන්ට ලැබෙන්නේ නැති නිසා. හැබැයි ඒ විලාවට හිතින් ආවර්ධනය කරන ඇත්තටම මට මේ සිතුවිලි මේ සංකල්ප ටිකේ පොදුනේ මගේ හිතේ මේ කිනා සම්බන්ධයෙන් තියෙන මේ ඉරිසියාව නිසානේ. ඊරිසියාසහගත සිතුවිල්ල නිසානේ මට මෙහෙම වුනේ. අන්න ඒක හිතට ගන්න. ඒතර ඒ ඊරිසියාසහගත සිතුවිල්ල නිසා තමන් කරන්න යන දේ අනිප්පැත්තට සංසාරේ තමන්ට බොහෝ කාලයක් ගෙවන්න වෙනවා කියන එකත් හිතට ගන්න. ඒ නිසා තවත් කෙනෙකුට ලැබෙන දෙය ඒ කිනාට ලැබෙන එක වළක්වලා තමන් ලබන්න උත්සාහ කරන්න එපා. තමන්ට ලේ ටික ලබන්න නම් ඒ ටික ලබන හොඳ ගුණධර්ම දියුණු කරගන්න. හොඳ පින්දහම් කරගන්න. ඉතින් මේ විසම ලෝභය කියන එක හරි භයානකයි. මම මේ විසම ලෝභයට වඩා පොඩි කාරණාවක් පැහැදිලි කරේ. මේකත් අපේ පින්වතුන්ට මට හිතෙනවා ඉතින් අහනකොට හරි වටිනවා ඇති කියලා. මොකද අපි දන්නේ නැහැනේ පින්වතුනි අපේ හිතේ තියෙන අඩුපාඩුක. ඉතින් ඒ නිසා තමයි මම මේ කාරණාව චුට්ටක් අපේ පින්වතුන්ට මතක් කළේ. ඒ නිසා කවදාවත් පින්වතුනි මේ තවත් කෙනෙකුට අයිති දෙයක් Tamanට ලබන්න උත්සාහ කරන්න එපා. අනිත් එක මෙතන තව කරුණක් කියනවා අපි ගබු ඔන කෙනෙකුට අයිති ස්ත්‍රියක් Taman සන්තක කර ගැනීම. තවත් කෙනෙකුට අයිති බහරයාවක් Taman සන්තක කර ගැනීමට ඇතිවෙන ආසාව. ඒකත් ඉසම ලෝභය. අපේ සමාජයේ තියෙනවනේ මේ වගේ ප්‍රශ්න හරියට ජීවිතේ කවදාවත් පින්වතුනි එහෙම කරන්න එපා. තවත් කෙනෙකුට අයිති බිරිඳක් තවත් කෙනෙකුට අයිති කාන්තාවක් තමන්ට අයිති කරගන්න ඕනේ කියන මෙන්න මේ පටු ඒ කාමුක අදහසත් එක්ක එන ඒ රාග සිතුවිල්ලට ඉඩ දෙන්න එපා. මොකද ඒ සිතුවිල්ලට ස්වභාව දහමට මෙච්චර වෙනසක් කරන්න පුළුවන් නම් හිතන්නකො තමන්ගේ සසරට කොච්චර පිංගුතුනි අනතුරක් කරයිද. දැන් මේ විසම ලෝභය කියලා කියන්නේ ලෝකේ ස්වභාව දහම වෙනස් කරන දෙයක්. ඕන මං කියන්නම් අපේ පින්වතුන්ට මේ කෙලෙස් ධර්ම තුන බලවත් වෙනකොට ලෝකේ කොහොමද විනාශ වෙන්නේ කියලා. එතකොට දැන් මේ කෙලෙස් මේ ක්ලේශය ස්වභාව දහමක්. ඒ කියන්නේ ලෝකේ ස්වභාව දහම වෙනස් කරන්න පුළුවන් නම් හිතන්නකෝ පින්වතුනි අපේ සසරට කොච්චර භයානක විපත් ඇති කරයිද? අපේ සංසාරේ කොච්චර අඳුරු කරයිද? අන්නේක හිතන්න හැමතිස්සෙම. ඉසිතුවිල්ල මිනිහි කරන්න. ඒ නිසා ජීවිතේ කවදාවත් එහෙම කරන්න

තරකවට. ඒතර ඒ අහගෙන ඉන්න කෙනා ඒකෙන් ප්‍රයෝජනෙ ලබනවා. එක්කෝ ස්ත්‍රියත් එක්ක රාගයෙන් බැඳෙනවා, එක්කෝ පුරුෂයත් එක්ක රාගයෙන් බැඳෙනවා. ඊම වෙනවා. එහෙම කරන්න එපා. මොකද ඒක තමන්ගේ සසරට ලොකු අනුතුරක්නේ කරගන්නේ. අනිත් එක මේ කාමයේ වරදවා හැසිරෙනවා කියන සිතුවිලි හිතන්න එපා. මේ සුළුපටු පාප කර්මයක් කියලා. ඒක සංසාරේ පිඟුදුනේ දීර්ඝ කාලයක් නොයෙක් නොයෙක් වාර ගණන් පළ දෙන භයානක කෙලෙස් ධර්මයක් මේ කාමයේ වරදවා හැසිරෙනවා කියන එක. ඉස්ස කරන්න එපා ඒ දේ කවදාවත්. ඒ තමන්ගේ හිත පාලනය කරගන්නේ වෙලාවට එහෙම සිතුවිලි එන්න පුළුවන්. වැරදි සිතුවිලි එන්න පුළුවන්. කෙනෙක් සම්බන්ධයෙන් බාහිරින් දකින දෙයක් තමන්ගේ හිතට පිඟුතුනේ රාගයෙන් බැඳෙන හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි පාලනය කරගන්න පුළුවන් නම් පිඟුතුනේ ඒ පෞල් ප්‍රශ්නේ විසඳන කෙනෙක් වෙන්න පුළුවන්. කෙනෙකුගේ ජීවිතයට ඇතිවෙන ප්‍රශ්නයක් විසඳලා එයාට මානසික සහනයක් ලබා දෙනවා කියන එක හිතන්නකො සසරට ලැබෙන කොච්චර පිනක්ද. එසේ එකින් අයුතු ප්‍රයෝජනෙ ලබන්නේ නැතුව ඒ අයගේ පෞල් ජීවිත රැකෙන විදියට තමන්ට තියෙන ජීවන අත්දැකීම් වලින් අවවාදන් සාසනා කරන්න. කොච්චර ගෞරවාන්විත මිනිස්සෙක් වෙන්න පුළුවන්ද අපිට? ඇයි මේ පහත් ලාමක කෙලෙස් ධර්මයකට අපි මේ තියෙන ගෞරවාන්විත ජීවිතය පාවල දෙන්නේ? එහෙම කරන්න එපා. ජීවිතේ හැම වෙලෙම තවක් කෙනෙක් පිළිබඳව සුභවාදීව දකින්න, යහපත් ලෙස දකින්න, අන් කිනාට යහපතක් කරනවා කියන සිතුවිල්ලම දකින්න. වචනකින්වත් අනුතරක් කරන්න නැතුව. එතකොට මේ විසම ලෝභය කියන්නේ ආන් ඒ වගේ දෙයක්. ඊළඟට ඊළඟ කාරණාව තමයි මිත්‍යා ධර්මය. මේක නම් ඉතින් මේ සමාජයේ ටිකක් ගැඹුරින් කතා කරන අමාරු මාතෘකාවක්. මොකද වර්තමානයේ මේ මාතෘකාව සම්බන්ධයෙන් සමාජය තුළ හදලා තියෙන මතවාදී ටිකක් වෙනස් නිසා. හැබැයි තින් සමාජයේ කොයි විදිහේ මතවාද හැදුවත් ස්වභාව දහම කටයුතු කරන්නේ මතක තියාගන්න හැම වෙලෙම අපි කරන දියට අනුව. අපි හිතන දියට අනුව නෙවෙයි. අපි කරන දියට අනුව. ස්වභාව දහම හැම වෙලෙම අපට ප්‍රතිඵල දෙන්නේ අපි වපුරන අස්වැන්නට. හොඳ දේවල් වැපුරුවොත් හොඳ දේ ලැබෙනවා. නරක දේවල් වැපුරුවොත් නරක දේ ලැබෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත් කොස්සැට හිටවන කෙනාට කොස් පැරණි ලැබෙන්නේ. අඹයට හිටවන කෙනාට අඹ පැරණි ලැබෙන්නේ. හැබැයි කොස්සැටයක් හිටෙව්වයි කියලා අඹ පැලයක් ලැබෙන්නේ නැහෙනේ. ඒ වගේ තමයි හොඳ දේ වපුරනවා නම් මතක තියාගන්න හොඳම තමයි ලැබෙන්නේ. හැබැයි නරක දේ වපුරනවා නම් නරකම තමයි ලැබෙන්නේ. දැන් ওই කාරණාවත් අපේ සමාජ මිනිස්සු බොහොම වැරදිට පටලවගෙන තියෙනවනේ. දැන් උන සමහර කෙනෙක් හොඳ දේ කරගෙන යනකොට නරක දේම වෙනවා. ඒතර මේ මිනිසුන්ට මේ හිතනවා මම මෙච්චර හොඳට දේවල් කර කර ගිහිල්ලා කොයිති මට හොඳක් නැේනි. මට නරකණු මේ වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕක නරක කරන කෙනාටත් තියෙනවා. නරක කරන මිනිසයාටත් පිංගුතුනේ නරක හොඟ කාලයක් කරගෙන යන ගමන් සමහරට හොඳ දේවල්ම නෙවෙනෝපේන්නේ. හොඳට ගියවල් දොරවල් හදාගෙන හොඳ ආර්ථිකයක් හදාගෙන හොඳ සුගෝභෝගී ජීවිතයක් ගත කරනවා නෙපේන්නේ. ඊ අපිට පේන විදිය. ඊ අපිට පේන විදිය. අපි තුමු මෙහෙම උදාහරණයක් ගමු. ඔන කෙනෙක් පින්ඔතුනේ උපදිනව ලස්සන රූප සම්පත්තියකි. අපි තුමු පිරිමි කෙනෙක් ගිල ගමු. ලස්සන රූප සම්පත්තියකින් උපදිනවා. මියාගේ තියෙන මේ රූප සම්පත්තියට බොහෝ ස්ත්‍රීන් ආකර්ෂණය වෙනවා. මේකේ නම මොකද කරන්නේ? ඒ හුඟක් ආකර්ෂණය වෙන ස්ත්‍රීන් එක්ක රාගයෙන් බැඳෙනවා. නරකයි නේද? ඔය දේ නරකයි. නමුත් සමහර ලාවට වෙන මේ කෙනේ බලාගෙන ඉන්නකොට ඊයාගේ ඒ හැසිරීම දිහා අද්දිනේ කරද්දි පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් කෝ ඉතින් මේ මනුස්සය මෙච්චර මේ සල්ලාල ජීවිතයක් ගත කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ නේ කියලා හිතෙන්න පුළුවන්. මතක තියාගන්න ඒ මනුස්සයාට ඒ රූප සම්පත්තිය ලැබුණේ පෙර කරපු පිනක් නිසා. එයාට රූප සම්පත්තිය ලැබෙන්නේ පෙර කරපු පුණ්‍ය කර්මයක විපාකයක් නිසා. හැබැයි ඒකිනා ඒ ලැබිච්ච පින අද මොකටද වියදම් කරන්නේ? පව් කරන්න. තමන්ගේ පින තමන් වියදම් කරන මොකටද?
පව් කරන්න.

0: හැබැයි දැන් එයාට අර පිනකට ලැබිච්ච රූප සම්පත්තිය වෙනස් කරන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ එහෙමයි කියලා කියන්න බෑ. සමහර අය ඉන්නවා. සමහරලාවට අර කරපු අකුසල කර්ම ditta dhamma vedaniya වශයෙන් විපාක දෙන කොටසක් තියෙනවනේ. ආන් ඒ කොටස පළ දුන්නොතින් ඒ කිනාට පින්වතුනි මේ ජීවිතේම දුකක් ඇති කරගන්න පුළුවන්. මේ ජීවිතේම දුකක් වෙන්න පුළුවන්. එතකොට පින්වතුනි දැන් ඒ කිනාට මේ ජීවිතේ පින්වතුනි අර ලැබෙන ටික නතර වෙන්නේ නැහැ. එයාට ලැබෙනවා. එයාට ස්ත්‍රීන්ගේ ආකර්ෂණය ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක් උපදිනව පින්වතුනි ධනයක් ලබන්න පුළුවන් මහ විශාල පිනක් එක්ක. විශාල පිනක් එක්ක උපදිනවා. ඒතර එයාර සසරේ ගෙනාපු පින මේ ජීවිතේ ධනවත්ව ගත කරන පින. හැබැයි මේ මිනිසයා දවස ගානේ සමාජ ශාලාවල් වලට යනවා. දවස ගානේ සුරාපානේ කරනවා. බොහෝම අකටයුතු කම් කර කර ජීවත් වෙනවා. ධනෙ තියෙනවනේ. මිනිසුන්ට හිරිහැර කර කර මිනිසුන්ට පීඩා කර කර තමන්ගේ බලපරාක්‍රමයෙන් පෙන්නපෙන ජීවත් වෙනවා. ඉතින් ඒ මිනිසයාට පින්වතුනි යම් කිසි අනතුරක් වෙන එම නැත්තං එයාගේ ජීවිතයට බලපෑමක් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඇයි? එයාර පෙර ජීවිතේ පිනක් අරගෙන ඉවිල්ලා තියෙන්නේ. ඒතකොට එයාගේ ජීවිතේ අර පින එයා වැය කරන්නේ පව් කරන්න. එයාට කවදා හරි දවසක ඔය කියන අකුසල කර්මය පළ දුන්නම හැබැයි ඉතින් ඉදාට එයාට ආයෙමත් හැරෙන්නවත් බෑ. සමහරලාට සතර අපායෙන් ගොඩ එනවා කියන එක හිතා ගන්නවත් බෑ. බොහෝ කාලයක් දුක් විඳවිදී ඉන්නවා. දැන් ඕකේ අනිත් පැත්ත දැන් කෙනෙක් හොඳ වැඩ කර කර යන හැබැයි යාට මොනෙක් අකටයුතුකම් වෙනව නරක දේවල් වෙනවා. පින්වතුනි ඊකට හේතුව තමයි ඒ යාගේ අකටයුතුකම් වෙන්නේ යා පෙර සංසාරේ අකටයුතුකම් වෙන අකුසල කර්ම ගෙනල්ලා තියෙන මේ ජීවිතේ ගෙවන්න. හැබැයි අගර යහපත් ජීවිත නිසා සමහර වෙලාවට වෙන්න තියෙන විශාල අනතුරු වලින් බේරෙන්න පුළුවන්. සමහරට අතප්පය කැඩෙන තියෙන එක වැටලා පොඩ්ඩක් අත තුවල්ලා නැතර වෙන්න පුළුවන්. සමහරට ජීවිතේ නැති වෙන කර්මයක් සමහරට පොඩි අනතුරක් වෙලා බේරෙන්න පුළුවන්. එහෙම වෙනවා. හැබැයි යහට මේ ජීවිතේ ගෙවන්න අකුසල කර්මයක් ගෙනල්ලා තියෙනවා. හැබැයි යට ඒකින් වලකින්න බෑ මොකක් කළත්. ඒ දේ විනාශ කරන්න ගන්න බෑ යාට. දැන් නිකන් උදාහරණයක් ගමොන්න. මිනිසෙක් ඉන්නවා. මේ මිනිසා මොකක් කර නඩුවකට පටලැවෙනවා. මේ මිනිසයා කොහොම හරි දැන් ඒ වරද කරනවා. හැබැයි මේ මිනිසා හරිම හොඳ මිනිසෙක්. මිනිසුන්ට උදව් උපකාර කරනවා. හොඳ වැඩම කරනවා. යහපත් දේවල්ම කරනවා. මේ මිනිසයාගේ පින්වතුනි ජීවිතය ඇත්තටම හරි ආදර්ශ සම්පන්නයි. දැන් අර නඩු විභාගේ කතා කර කර යනවනේ අතරේ. නඩු විභාගෙම යනවනේ. උසාවියේ මෙයාට දඬුවම් කරනවානේ. එතකොට ඒ දඬුවම ලැබුණොත් මෙයාට මේ මෙයානේ හරි හොඳ කෙනෙක් සමාජී තාම හොඳට ජීවත් වෙච්ච කෙනෙක් ඔය වරද කරාට කියලා උසාවියෙන් යාට පින්වතුනි නිදහසක් දෙයිද? නෑනේ. සමහරලාට යාගේ ඒ කල්ක්‍රියාව දිහා බලලා අර විශාල දඬුවමක් දෙන්න තියෙන එක පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවා. හැබැයි දඬුවම දෙනවනේ. ඒ වගේ තමයි. අපිට ගෙවන්න දෙයක් තිබුණොත් ඒක ගෙවන්න වෙනවා. එක පින වෙන්නත් පුළුවන් එක පව වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ලෝකේ නියාමන ධර්මයක් තමයි මේක. මේක න්‍යායක් ලෝකේ. මොකද්ද? හොඳ කරන කෙනාට ලැබෙන්නේ හොඳ දේ. කල්යාණකාරී කල්යාණ. නරක කරන කෙනාට ලැබෙන්නේ නරක දේ. පාපකාරීච පාපක. ඕක පින්ඔතුනි කවදාවත් වෙනස් වෙන්නේ නෑ. අපි කරන දේට අනුව තමයි ලැබෙන්නේ. හිතන දේට අනුවනේ. මම මේක මේ පොඩ්ඩක් කිව්වේ මිත්‍යා ධර්මයේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද මිත්‍යා ධර්මයේ කියන මාතෘකාව මේ කාලේ ටිකක් සමාජයේ කතා කරන්නත් අමාරු මාතෘකාවක්. හැබැයි ඒක කොච්චර අමාරු නම් අපි ලෝක ඇත්ත කතා කරන්න ඉපැයි. ඒකේ මම මේ කොටස කියන්නේ නැත්තම් මේ කතාවට කාටවත් බනින්නවත් එව නැත්තම් කෙනෙකුගේ හිතක් රිද්දවන්නවත් කියන කරුණක් නෙමෙයි. පින්වතුනි මිත්‍යා ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? අපි අද කතා කරන සමලිංගිකත්වය. ඒ කියන්නේ පුරුෂයෝ පුරුෂයෝ අතර වෙන ස්ත්‍රීන් ස්ත්‍රීන් අතරේ වෙන මිනිමේ බැඳීම තමයි මිත්‍යා ධර්මය කියලා කියන්නේ. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් කතා කරද්දී පින්වතුනි මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕනේ. භාගතුනාංශයේ හැම වෙලෙම ලෝකයාට පැතුරුවේ කරුණා මෛත්‍රියනි. ඒතර කරුණා මෛත්‍රිය පතුරවද්දී ඒතර මේ தත්ත්වයට පත්වලා ඉන්න පිරිසට කරුණාවක් මෛත්‍රියක් දැක්වෙ නැද්ද? එහෙම කියනව නෙවෙයි මේක. ලෝකේ පවතින න්‍යාය බුදුරජාන් වහන්සේට වෙනස් කරන අවශ්‍යතාවයක් තිබුණේ නෑ. එහෙම අවශ්‍යතාවයක් භාග්‍යතුනාංශයෙන් තිබුණේ නෑ. ලෝකේ පවතින න්‍යාය මිනිස්සු මැරණේක වෙනස් කරන භාග්‍යතුනාංශයට අවශ්‍යතාවයක් තිබුණේ නෑ. මොකද ඒක ලෝක න්‍යාය. හැබැයි මිනිසුන්ට උපදීනක නතර කළොත් මැරණේකින් නතර වෙන්න පුළුවන්. භාග්‍යතුනාංශේ වෙනස් කළේ ආන් ඒක. ලෝකෙට බුදුරජාණන්සේ කරුණා මෛත්‍රිය දැක්වුවා. ඒක කිසි අඩුවක් නැහැ. මෙතන කියන්න තියෙන්නේ ඒ තත්ත්වයට පත් වෙලා ඉන යම් කිසි කෙනෙකුට නිନ୍ଦා අපහාස කරන්න නෙවෙයි. අපි උන් විවේචනය කරන්න නෙවෙයි මේ අදහස් කරන්නේ. නමුත් පින්වතුනි දැන් ඕනෑම දෙයක් සම්බන්ධේ අපි සමාජයේ වැඩිපුර කතා කරන්න මානසික වශයෙන් ඒ කියන කාරණාවට අපේ හිත යොමු වෙන බලනවා. දැන් උදාහරණයක් ගමුකෝ. දැන් ඔය මද්ද්‍රව්‍ය වගේ දේවල් විලද දැම්වීම වලට භාවිතා කරන්න ඇති ඇයි? එහෙම නැත්නම් ඔය සුරාව වගේ දේවල් ප්‍රසිද්ධ ස්ථානවල පරිහරණය කරන දෙන්නේ නැති ඇයි? මොකද්ද ඒකේ බලපෑම? බලෙන් ගිල කාටවත් පුවන්නේ නැහැ. නමුත් ඒකේ ආචාර ධර්මයේ මොකද්ද? ඒකේ තියෙන ආචාර ධර්මයේ තමයි මේවා ප්‍රසිද්ධ කරන්න ඒ පිළිබඳව පෙළඹෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි මිනිසුගේ හිතවල. ඒක ප්‍රවණතාවය වැඩි. ඒක අන්නේ කාරණාව පදනම් කරගෙන තමයි ඒක ප්‍රචාරය කරන්න ඉපා කියන්නේ. ඒ වගේ තමයි මේ මාතෘකාවත් සමාජයේ වැඩි දිනේ කතා කරන්න මේ මාතෘකාවට සමාජය තුළ වටිනකමක් හදන්න මේකට පෙළඹෙන ප්‍රවණතාවි වැඩි. අන්න ඒකයි මේ මාතෘකාව සමාජය තුළ වැඩි වශයෙන් කතා කරන්න එපාගේ. හැබැයි මම මුලින් කියපු කාරණාවත් මේකට එකතු කරගන්න. මොකද්ද? එහෙම කෙනෙක් දැක්කා කියලා නිඳා පහස කරන්නවත් ඔවුන්ව සමාජයේ කොන් කරන්නවත් එපා. ඒයිට පාඩු ඉන්න දෙන්න. හැබැයි සමාජය තුළ වැඩිපුර මේකට පිංගොතන වේදිකාවල් හදන්න එපා. එහෙම වුණොත් මේ தත්ත්වේ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ தත්ත්වේ මීට වඩා වෙනස් වුණොත් මොකද වෙන්නේ? ඒක ස්වභාව දහම වෙනස් වෙන්න බලපාන විශාල හේතුවක් වෙනවා. මිත්‍යා ධර්මී කියන්නේ ඒකයි. ඒතර මම කියන්න ගත්තේ පිංගොතනි මින්න මේ කෙලෙස් ධර්ම තුන බලවත් වෙනකොට ඔන්න බලන්න ඒකේ ප්‍රතිවිපාකය කාටද විඳින්න ලැබෙන්නේ කියලා. මින්න මේ தත්ත්වේ වෙනස් වුණාම ස්වභාව දහම කොහොමද කටයුතු කරන්නේ? ආකාර තුනකට මේ ලෝකේ මිනිස්සු විනාශ කරනවා. පළවෙනි කාරණාව සඳහන් කරනවා පින්වතුනි ලෝකේ මේ යුද්ධ කරලා මිනිස්සු මැරෙනවා. මිනිස්සු යුද්ධ කරලා මරණයට පත් වෙනවා. යුද කලබල ඇති වෙලා මිනිස්සු මරණයට පත් වෙනවා. අපි දන්නවන්නේ පින්වතුනි ලෝකේ දැන් මේ වෙනකොට යුද්ධ කියන එක බලවත් වෙලා තියෙනවා. ඉතින් මේවා පින්වතුනි දැන් ඔය ඇති වෙන දිහා දකිද්දී ඇති වෙන ආකාරය දිහා බලද්දී බලන්නකෝ යම් දවසක ඔය කියන ස්වභාවයෙන් වෙනස් වෙන්න බැරිද? පුළුවන්. තව පින්වතුනි යුද්ධ ඇති වෙලා යුද්ධ බලවත් වෙලා පින්වතුනි මේ தත්ත්වේ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැන් බලවත් රාජ්‍යයන් යම් තරමේ බලවත් රාජ්‍යයන් එක දැන් යුද්ධ කරන දැනට ඇවිල්ලානේ. දැන් ඇමරිකාව, ඉරාන වගේ රටවල් එක්ක එකට යුද්ධ කරනවා කියන්නේ ඒ වගේ. දැන් මේවා එක්ක පින්වතුනි බැඳිච්ච තව රටවල් එකතු වෙන්න බැරිද? පුළුවන්. ත්‍රිහිම තත්ත්වයක් ඇති වුණාම මේ ලෝකේ පින්වතුනි යුද්ධ කියන එක බලවත් වෙන්න පුළුවන්. එතකොට මෙහිම යුද්ධ තත්ත්වයක් බලවත් වෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ කිලිස් ධර්ම තුන බලවත් වෙච්ච නිසා යුද්ධ කරලා මිනිස්සු මරණයට පත් වෙනවා. දෙවෙනි කාරණාව සඳහන් කරනවා තව පිරිසක් මරණයට පත්වෙන ලෙඩ රෝග හැදිලා. කොහොමද ලෙඩ රෝග හැදෙන්නේ? නිසිකලට දිවියෝ වරුසාව දෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් කියලා තියෙනවා, හරියට බතක් කියදෙනවා වගේ. දුර්වල ලෙස බතක් කියදෙනකොට ඒ බත එක පැත්තක් වින්හතු නිතාම හොඳින් ඉදෙනවා. අනුභව කරන්න පුළුවන් මට්ටමට ඉදෙනවා. හැබැයි ඒ බතේම සමහර පැත්තක් තියෙනවා බාගෙට අමුයි. සමහර පැත්තක් තියෙනවා වැඩිපුර ඉදිලා, අපි කියන්නේ බිරි වුණාම කියලා. ආගේ වගේ. පිංගුතුනි, ස්වභාව දහම වැස්ස ලබා දෙන්නේ රටකට ආගෙහිමලු. කොහොමද? එක පැත්තකට දැඩි වර්ෂාපතනයක් ඇති වෙනවා. සමහර පැත්තකට වෙහි බිඳක් නෑ. සමහර පැත්තකට සාමාන්‍ය ලෙස වර්ෂාව පතනය වෙනවා. මං කියන්නේ මේ කාරණාව අපේ රටේ අපේ පින්වතුන්ට අත්දැකීමක් නැති කරුණක්ද කියලා බලන්නකෝ. මේ කාලේ තියෙනවනේ. බලන්නකෝ මේ පෞගේ දවස්වල පින්වතුනි සමහර පැති ගලන්න වහිනවා. ඒ කියන්නේ ගම් නගර පිටින් නාය යනවා ගම් වතුර වලට අහු වෙලා. හැබැයි ඒ විදියටම සමහර පළාත් තියෙනවා. ඔය අනුරාධපුර පොළොන්නරුව වගේ පළාත්වල තාමත් වෙසි වර්ෂාවනේ. කාලෙකින් වෙහි බිඳක් නෑ. කාෂ්ඨකේ. හැබැයි සමහර පළාත් තියෙනවා බොහෝම සෞම්‍ය විදියට වර්ෂාව පතනේ වෙනවා. ඒතකොට බලන්න මේ ස්වභාව දහම වෙනස අපි අත්දකින්නවනේ අත. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආං අර කෙලෙස් තුනේ බලවත් වීම නේද? අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. ତେ මිනිමේස් தත්ත්වය බලවත් වීම නේද? මේ ස්වභාවයේ වෙනස් වෙන්න පින්වතුනි හේතුවක් උනේ. අධර්ම රාගය කියන එක බලවත් වෙලා නැද්ද බලන්න අපේ රටේ උන ලෝකෙම බලවත් වෙලා. අධර්ම රාගය කියන එක දසක් මට ඔය ආරක්ෂක අංශේ ඉන්න එක මහත්මියක් දවසක් කියනවා. දැන් ඔය සමාජ මාධ්‍යම් වල පිටුතුරින් මෙන්න මේ ස්වභාවයන් තියෙනවලු. ওই විවිධ මේ ප්‍රවෘත්ති හදලා කියන්නේ බොරුවට, ඒ කියන්නේ නිර්මාණාත්මක කතා හදනවලු. ඒ කියන්නේ අම්මා කෙනෙක් පුතෙක් සමග කොහොමද රාගයෙන් බැඳෙන්නේ, මේ වගේ කතා හදනවා කියලා මට දවසක් එක ආරක්ෂක අංශේ වැඩ කරන මහත්මියක් මුණ ගැහිච්ච වෙලාවක කිව්වා. ගණ්‍යයතු ඒ සම්බන්ධයෙන් කරපු එක්තරා වැටලීමකදී මට ඒ කතාවන කතා කළ. ඇත්තට මේ තරුණ සමාජයේ විනාශ වෙච්ච කාරණාව පිළිබඳ පොඩ්ඩක් පැහැදිලි කරද්දී ඉතින් බලනකොට මේ තරුණ දරුවේ ඒ වගේ විවිධ පින්තුණි කතා හදහද මේ සමාජ මාධ්‍ය වලට එකතු කරනවා. මට ඒකෙන් කතා කළේ ඒ තරුණයන්ගේ මානසික විකෘතිතාවය. ඉතින් බලන්න මේ මේක මේ ඒ කියන්නේ මේ මේ කතාව සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වෙනවා. කියන්නේ මේ අධර්ම රාගය කියන එක. විෂම ලෝභයත් එහෙමයි. මිත්‍යා ධර්මයත් එහෙමයි. ඉතින් මේක නේද අපේ රට මේ තත්ත්වයට ස්වභාව දහමින් වෙනස් වෙන්න බලපාපු හේතුව. ඒක අපේ පිංගුතුන් හිතන්න ඕනේ. ඒතර දැන් මේ වැස්ස මේ විදිහට ලැබෙන්නේ. දැන් බලන්න සමහර ලෝකයේ පිංගුතුනි ඔය පෞගේ කාලේ ඔය ආවා මේ ස්වභාව දහමේ ලොකු විපර්යාසයක් වැස්ස නැහැ. දිගු කාලීන නියඟයක්. මට ඒ තාරංචි වල සමහර යුරෝපීය වගේ රටවල් වල බොහෝ දිනෙක මේ රස්නේ දරා ගන්න බැරි මියදිලා තියෙනවා. ඒතර ඒක නේද හේතුව. ඒ වගේ බාත් ගත්තම බලන්න විශාල විදිහට මේ සමාජය වෙනස් වෙලා තියෙනවා. විපර්යාසයට ලක් වෙලා තියෙනවා. මොකක්ද හේතුව? අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මය කියන මෙන්න මේ කෙලෙස් ධර්ම තුන බලපත් වීම. ඉතින් අපි මේක තේරුම් අරගන්න නැතුව වෙනස් වෙන්න උත්සාහ නොකළොත් මේක තවත් විනාශ වෙනවා. ඊළඟ තුන්වෙනි ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය තවත් විදියකට මේ ලෝකයේ මිනිස්සු දැන් අතනර කියන්නේ දැන් අර වැස්ස කතාවේදී කියන්නේ දැන් නිසි කාලේට වරුසාව ලැබෙන්නේ නැති වෙනකොට භෝගයන් වැඩෙන්නේ නැහැ. එතකොට නිසිවෙස්සක් නොලැබෙන නිසා භෝගයන් පිංගතුනි ඉතාම හොඳ විදියට ලැබෙන්නේ පෝෂදාය විදියට ලැබෙන කියන ඔය සේතට්ටික වගේ රෝගයන් ඇති වෙනවා කියලා භෝගයන් වල. එතකොට එහෙම භෝගයන් අනුභව කරනකොට මිනිස්සු ලෙඩ වෙනවා. මිනිස්සු බැරෙන්නේ එහෙමයි. විවිධ රෝග ඇති වෙනවා. එතකොට මිනිස්සු මියදෙනවා. ඒ අනේ විදියට මේ මිනිස්සු විනාශ වෙලා යනවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි දෙවිවරු දඩුවන් කරනවා කියලා තියෙනවා පින්වතුනි යක්ෂයෝ උදාහරණවා කියලා. දෙවිවරු යක්ෂයෝ උදාහරණවා. දෙවිවරු තීන්දුව తీරන ගන්නවා ඒ රටවල් විනාශ කරන්න. දැන් අපේ ලංකාවට උනා පින්වතුනි මේ මට්ටමින් හරි රැකවරණය තියෙනවා නම් තියෙන මතක තියාගන්න මේ මිනිස්සුන්ගේ තියෙන ගුණධර්ම මත නෙවෙයි. මේ දෙවිවරු මේ රටට අනුග්‍රහයක් කරනවා නම් කරන්නේ නෙවෙයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ අදිෂ්ඨාන ශක්තිය බලවත්කම නිසා බුදුරජාන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය නිසා. එතක අපේ මිනිස්සු රටේ මිනිස්සුගේ පින්තුනේ සිල් ඉතාම දුර්වල තැනකනේ තියෙන්නේ. ඒ නිසා මේක පින්තුනේ වෙනස් කරගන්න ඕන. දිවියන් කියලා තියෙනවා ඔය කිලස් ධර්ම තුන බලවත් වෙනකොට දෙවිවරු ඒ රටට දඬුවම් කරනවා. දැන් අර මේ දණ්ඩකී ආරාමයේ සම්බන්ධයෙන් කතාවක් තියෙනවා. එක පිසවච්ච කියලා තාපසෙක් හිටියා. තාපසතුමා මේ රජුගේ උයනක තමයි වාසය කරන්නේ. ඉතින් දවසක් අන්තපුරේ එක කාන්තාවක් වරදකට අහුවෙලා මාලිගාවේ නිරපල හැරියම රයිතුමා මේ උදේ පාන්දර මාලිගාවෙන් පිටත් වෙලා ගෙදර යද්දී උයන මැදින් යද්දී තාපසතුමාව දැක්කා. තාපසතුමාට කෙල ගැහුවා. මොකද අසුබ දෙයක් දැක්කා කියලා. ඒ කාලේ හිම සලකලා තියෙන සමහරු. කොමරි පහුවදා මෑට මාලිගාවෙන් නැවත පණිවිඩය කරු සේවයට එන්න කියලා. ඒ වගේම තව දවසක් පුරෝහිත බ්‍රාහ්මණයෙකුත් වරදකට අහුවෙලා සේවයෙන් පහ කළා. පුරෝහිත බ්‍රාහ්මණය කල්පනා කර අන්තපුර කාන්තාවකටත් මෙහෙම දෙයක් වුණා. නමුත් එයට පස්සේ රස්සාව ලැබුණා. මොකක් කරලාද රස්සාව ලැබුණේ කියලා අහලා බලද්දී ඇය කියන මන්නම් කරපු විශේෂ දෙයක් නෑ. හැබැයි එදා යද්දින මෙන්න මෙහෙම දෙයක් වුණා. ඒක අහගත්තු පුරෝහිතතුමා ගිහිල්ලා අර තාපසතුමාට කෙල ගැහුවා. පහුවදා මාලිගාවෙන් පණිවිඩයක් වෙන සේවයට එන්න කියලා. මේ දෙන්නේ අතර විශ්වාසයක් ඇති වුණා. මේ තාපසතුමාට කෙල ගහනවා කියන්නේ තමන් හිතන දේවල් ලැබෙනවා කියන එක. දවසක් රයිතුමා යුද්ධයකට යන්න හදද්දි මේ කතාව රයිතුමාට කිව්වම රයිතුමා මේ කතාව අදහලා සියල්ලෝම ගිහිල්ලා අර තාපසතුමාට කෙල ගැහුවා. කරපු යුද්ධෙ දින්න. දැන් රටේ මතයක් හැදුනා යම් කිසි කෙනෙක් මේ තාපසතුමාට කෙල ගැහුවොත් හිතන දේ ඊට වෙනවා. හැබැයි මේකට දෙවරු කෝප වුණා. චක්‍ර දෙවියෝ ඇතුළු දිව්‍ය මණ්ඩලෙම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මේ රටේ මිනිසුන්ට අපි මොකද කරන්නේ මේ තරම් සිල් ගුණධර්ම රකින මේ තාපසතුමාට කරන මේ හිරිහැරයට? අන්තිමට ගත තීන්දුව මොකද? රටම විනාශ කරමු. මොකද කළේ? රටට පින්වතුනි මේ ඒ දණ්ඩකී ආරාමයේ කියන මෙන්න මේ රට මහ පොළොවට පස් වෙනකම්ම රජතුමා ඇතුළු සේවකයෝ ඇතුළු හැමෝම පොළොවට පස් වෙනකම්ම පින්වතුනි විනාශ කළ දැම්මා. දෙවරු තීඳු තීරණ ගන්න යන්නේ එහෙමයි. සමහර දැන් එතන කියනවා පින්වතුනි මේ පළවක සූත්‍රයේ දෙවරු යක්ෂයෝ උදාහරණවා කියලා. කරි යක්ෂයෝ උදාහරණවා කියන්නේ දැන් ওই සමහර දෙවරු පින්වතුනි මේ දැන් දෙවියන්ගේ බලයෙන් තමයි යක්ෂයන්ට ඉන්න බැරි. යක්ෂයන්ට සීමාවක් පනවල තියෙනවා. ඒ සීමාවේ තුල තම යක්ෂයන්ට ඉන්න පුළුවන්. හැබැයි දෙවිවරු අවසර දුන්නොත් යක්ෂයන්ට යන්න පුළුවන්. දැන් අපේ රට උනත් ඇත්තරම රැකිලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියෙන්නේ. යක්ෂයන්ට මේ රටෙන් පළවා හැරියා. භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරා මේ රටට යක්ෂයන්ගේ බලපෑමක් ඉන්න එපා කියලා. අදටවත් පින්වතුනි ලංකාවේ කවුරුවත් යක්ෂයෙක් කාලේ මැරුණ කියලා ආරංචියක් ලැබිලා නැහෙනේ. ඒනි භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන ශක්තිය නිසා. නමුත් යක්ෂයන්ට පින්වතුනි එක කරන්න පුළුවන්. ඔය තේලපත් එකේ ජාතකයක සඳහනක් තියෙනවා පින්වතුනි අපේ මහබෝසතාණන් වහන්සේ එක්තරා රාජ්‍යයකට එනවා මේ තමන්ට යහපතක් බලාගෙන. බෝසතාණන් වහන්සේ යනකොට බෝසතාණන් වහන්සේගේ පත්තින් යක්ෂණියක් එනවා. බෝසතාණන් වහන්සේ ගිහිල්ලා මේ යක්ෂණයගෙන් බේරෙන්න එක නවාතැන් පලක නවාතැන් ගත්තා. මෑ කියනවා මෑ බොහොම ලස්සන රූප සම්පත්තියක් මවාගෙන ඉන්නේ. මැගේ රූපයේ දැකපු රජතුමා පවා වසඟ වෙලා ඒ මාලිගාව ටික් කරගෙන. හැබැයි මිනිසුන්ට බෝසතාණන් වහන්සේ කියනවා මගේ බිරිඳ නෙවෙයි ඔය යක්ෂණියා. ඉතින් මේ රජුරවන්ට හිත ගිහිල්ලා මාලිගාවට අරගෙන ගියා. මාලිගාවේදී මේ විවාහ කරගත්තා. අග්‍රමහේෂිකා තනතුරක් දුන්නා. දවසක් රාත්‍රියේ නිදෙද්දී සයනේ මත මේ රජුරවන්ගෙන් ඉල්ලීමක් කරන මහරජා මට මේ රටේ බලය දෙන්න බැරිද කියලා ඇහුවා. බෑ කිව්වා. මොකද රටයි ති මට නෙමෙයි කිව්වා. එමනම් අඩුම තරමේ මේ මාලිගාවවත් බලය මට දෙන්න බැරිද කියලා ඇහුවා. මාලිගාව බලය දෙන්නම් කිව්වා. එන මට එක තහවුරු කරන්න කිව්වා. තහවුරු කරන්න රයිතුමා මොකද කළේ? තමන්ගේ අතේ පැලඟදිපි රාජකීය මුද්ද ඇගේ අතේ පැලඳුවා. පිංගුතුනි, එදා රාත්‍රියේම තමන්ගේ සියලු යක්ෂ සේනාව අරගෙන ඇවිල්ලා ඇතුළු නගරේ, ඒ කියන්නේ මාලිගාවේ එක්කඳු සේවකයෙක්වත් ඉඩ ඉතුරු කරන්නේ නැතුව සියල්ලෝම කාලා ලේ විලක් කළා. ඉතින් නගරේ දොර විවර කරලා නැති හේතු හොයලා බලද්දී ඇතුළට ගිහිල්ලා බලනකොට රටවැසියෝ දැක්කේ ලේ විලක්. එතකොට තමයි රටවැසියන්ට මතක් වුනේ රයිතුමා විවාහ කරගත් යක්ෂණියක්. ඒක දැනගත්තේ අහවල් කෙනා කියලා. ඉතින් බෝසතාණන් වහන්සේට පස්සේ රජකම පවා දුන්නා. මට මේ කියන්න ඕන කම තියෙන දැන් අවසරයක් යක්ෂයන්ට ලැබුණොතින් පුළුවන් විනාශයක් කරන්න. ඒතර කියලා තියෙනවා එහෙම අර කෙලෙස් ධර්ම තුනෙන් බලවත් වෙන රටවල් විනාශ කරන්න දිවුරු යක්ෂයෝ උදාහරණව කියලා. එහෙමනම් මම මේ අද ධර්ම දේශනාවන් අපේ පින්වතුන්ට මට කියලා දෙන ඕන කම තියෙන්නේ ස්වභාව දහම මේ විනාශ ස්වභාව දහමේ විනාශ වීමට හේතුව අපේ හැසිරීම. එහෙනම් අපේ හැසිරීම වෙනස් කරගත්තොත් ස්වභාව දහම පින්වතුනි අනිත් පැත්තට අපිට හරව ගන්න පුළුවන්. ස්වභාව දහම හරනවා විතරක් නෙවෙයි සසරේ අපට යහපතක් උදා කර ගන්න පුළුවන්. මෙන්න මේ කාරණාව හිතට නගාගෙන අපේ පින්වතුන් හැම දිනාම ජීවිතේ පුරුදු වෙන්න සෙල් රකින්න. මං ලබන සතියේ දේශනාව තුළ අපේ පින්වතුන්ට කියලා දෙන්නම් කොහොමද අපි හරියට සීලයක් ආරක්ෂා කරන්නේ කියන මෙන්න මේ මාතෘකාව. ඉතින් මෙන්න මේ කාරණාවත් දේශනා කරන අරමුණින් අපි අද දේශනාව නිමවටපත් කරනවා. අද දවසේ අපි ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම මේ වෙලාවේ මුලින්ම අපි පිං අනුමෝදන් කරනවා නෙත්නාලිකාවේ සභාපතිතුමන්ට, සාමාන්‍ය අධිකාරිතුමන්ට, කාර්ය මණ්ඩලයේ පිංතුන් හැම දිනාටම අපි මේ වෙලාවේ පිං පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරපු පිංතුන්ටත් අපි පිං අනුමෝදන් කරනවා. මෙවන්නෝ ගහම්බීර ධර්මයන්ගෙන් මාව නිතරම පෝෂණය කරන මාගේ ගුරුදේවයාණන්ටත් මේ පිං අනුමෝදන් කරනවා. ඒ වගේම මා මේ ලෝකට බිහි කරපු මගේ මියගිය මෑණියන්ට, මියගිය පියාණන්ට, මා පැවිදි කරපු ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුළු සාසනික ගමන් මගකට මට උදව් උපකාර කරපු සියලුම දායක පින්වතුන්ටත්, සියලු ගුරුවරුන්ටත් මේ පිං අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දෙනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයේ සුඛසහගත ප්‍රතිපදාවේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං
1: සාදු සාදු සාදු නෙතුෆෙම් ධර්ම දක්ෂිනා උතුම් වූ ධර්මානුශාසනාවයි එලෙස අවසන් වූයේ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කළ ඔබ බොහොම කැමැත්තෙන් ඉන්නවා කියලා අපි දන්නවා බුද්ධ දේශයේ වන්දනා කරන්නට. ඒ අතරේ විශේෂයෙන්ම ඔබට හැකියාව තිබෙනවා නම් ශ්‍රී ලංකාවට බුදුදහම ලැබීමත් හා සම්බන්ධුණු සාංචි බුදු බිමත් වන්දනා කරන්නට ඔක්තෝබර් 1 සිට 15 දක්වා විශේෂ සාංචි වන්දනාවක් සූදානම් කරලා තියෙනවා. ඒ ට්‍රැවල් නෙත් ආයතනය අග්‍රසිට පැහැයකින් සාංචි වෙත යන්න බොහොම සුකෝපභෝගී දුම්රියක් ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ වායු සමීකරණය සහිත ඔබටම වෙන් වූ ආසන සහිත සුකෝපභෝගී සත්කාර සේවයත් සමඟ තමයි මේ දුම්රිය වෙන් කරලා තියෙන්නේ. අර වෙන් දැන පොදු දුම්රියක් වගේ නෙවෙයි. ඔබත් මේ සමග එකතු වෙන්න ඔන්න ඉක්මනටම කතා කරන්න ට්‍රැවල් නෙත් වෙත 0112-863-363 කියලා කතා කරලා අපි නෙත් FM අහලා ඔන්න කතා කරන්න කියලා කියන්නකෝ. එතකොට ඔබට දැනගන්න පුළුවන් වේවි ට්‍රැවල් නෙත් මේ උතුම් සත්කාරත් එක්ක කොහොමද මේ උතුම් සතර ස්ථාන සමග සාංචි වන්දනාවේ දෙන්න කියලා දැනගන්නත් හැකියාව තිබෙනවා. ඒ අතරේ මෙවර නෙත් FM ශ්වේත පූජා පින්කම් මාලාව නිකිණිපුර පසළොස්වක පොහෝදා පැවැත්වෙන්නේ කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී නන්දන මහපිරිවෙනේ සිට පූජනීය වන්දනීය කැස්බෑව ඉන්දානන්ද ස්වාමීන් වහන්සේගේ උපදේශ අනුශාසනා පරිදි මේ මහා පින්කම් මාලාව පැවැත්වෙන්නේ. දිගින් දිගටම නෙත් FM සමග රැඳෙන්න කියලා අපි ආරාධනා කරනවා. උතුම් වූ පින්කම් සමග ඔබට නෙත් FM රේඩියෝ ඇසුරේ තමන්ගේ ධර්ම පිපාසාව සංසිඳවා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
3: සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. එවන් වූ පින්කමකට ඔබටත් දායක වෙන්න පුළුවන්. නෙත් FM රේඩියෝවේ සතියේ දිනවල විකාශය වන ධර්මදේශනාව සඳහා දායක වීමට 0777-77-25-24 සතියේ දිනවල උදෑසන 9 සවස 5 අතර කාර්යාල වේලාව තුලදී අමතන්න. දර්ශනා

Net FM Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nit FM. Spirit Mandebeer. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nyt-FM. Ferit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙන දෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Pirit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය, දම්සක් පැවතුම් සුතුර, යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛ්‍යය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දුරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.